0: 105 FM 93.7 La Khanna Radio ITN. ජීවිතය දිනන්නට positive vibes with charge.
1: අයිබෝවන් සුබ දවසක්. සමහර වෙලාවට අපේ ජීවිත අසාර්ථක වෙන්නේ පිටින් එන සතුරන් නිසා නෙවෙයි. අපේම පාලනය කරගන්න බැරි පුරුදු නිසාත් වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ සැබෑ දියුණුව හරි විනාශය රඳා පවතින්නේ ප්‍රධාන දොරවල් හතරක් මත කියලා මම ඔබට කියනවා. ඒ තමයි ඔබේ කට, ඔබේ මනෝභාවය, ඒ වගේම ඔබේ මුදල් සහ ඔබේ මනස. මෙන්න මේ දොරවල් හතර නිවැරදිව පාලනය කරගන්නේ කොහොමද කියලයි අද මම ඔබට පැහැදිලි කරලා දෙන්න හදන්නේ. ඔබේ කට, ඔබේ කටෙන් පිටවන වචනවල බලය ගැන කල්පනාකාරී වෙන්න. කට කියන්නේ ගොඩක් පුංචි දෙයක් වුණාට මුළු ගෑක්ම අලු කරන්න ඒකට පුළුවන්. හදිසියෙන් කියන එක වචනයකට මුළු ජීවිත කාලයක් පුරාම ගොඩනගාගත්ත විශ්වාසය කඩලා දාන්න පුළුවන්. මොනවාම හරි දෙයක් කියලා මම ඒක තරහට කිව්වේ කියන එක කවදාවත් නිදහසට කාරණයක් නෙවෙයි. ඒක නිසා කතා කරන්න කලින් හැම වෙලාවකම කල්පනා කරන්න. මේක ඇත්තක්ද? මේක අවශ්‍යමද මං කියන එක? මේක කතා කරන්න හරියටම මේ වෙලාව ගැළපෙනවද? නිහඬතාවය කියලා කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක තමයි ඔබේ ප්‍රඥාව ලෝකෙට පෙන්වන්න තියෙන කැඩපත. ඒක නිසා හිතට එන හැම වචනයක්ම කියන්න ඕනේ කියලා දෙයක් නැහැ කියන එක මතක තියාගන්න. ඊළඟ කාරණා වෙන්නේ ඔබේ මනෝභාවය. සමහර අයට තියෙනම කාලගුණය වගේ වෙනස් වෙන සිතුවිලි. උදේට වැසිබර වෙලා සමහර වෙලාවට දවල්ට පැහැදිලි වෙන්න පුළුවන්. ඔබ හැමතිස්සෙම මට කරන්න හිතෙන්නේ මොකද්ද කියලා නෙවෙයි ඔබේ හිතෙන්න අහන්න ඕනේ මගේ අරමුණට දැන් අවශ්‍ය වෙන්නේ මොකක්ද කියන ප්‍රශ්නයයි. බය, කේන්තිය, කම්මැලිකම කියන්නේ මනසේ ඇතිවෙන හැඟීම් විතරයි. ඒව හැම විටම ප්‍රඥාවන්තව ඔබව ඉදිරියට මෙහෙවන්නේ නැහැ. ඒක නිසා හැම හැඟීමකටම ඔබ යටපත් කරන් නැගී සිටින්න ඉඩ දෙන්න එපා. අමාරුම දවස්වලත් ඔබේ අරමුණ වෙනුවෙන් ඉදිරියට යන්න පුළුවන්කම තමයි ඔබේ හැබෑම ශක්තිය කියලා කියන්නේ. තුන්වෙනි කාරණාව වෙන්නේ ඔබේ මුදල්, ඔබේ ආර්ථිකයේ කැඩපත. මුදල් කියලා කියන්නේම නිකම්ම අංක තියෙන කොල කෑල්ලක් නෙවෙයි. ඒකෙන් ඔබේ ඉවසීමේ, ඒ වගේම ඔබේ අනාගතය පිළිබඳ ගෞරවයේ කැඩපතක් විදිහටත් දකින්න පුළුවන්. විනයක් නැති අතකට වැඩිපුර සල්ලි ලැබුණත් වෙන්නේ නරක පුරුදු තව තවත් වැඩි කරගන්න එක. අනුන්ට පෙන්වන්න, ඒ කියන්නේ ෂෝ ඔෆ් එකකට වේදන් කරන එකෙන් වෙන්නේ ඔබේ අනාගතය අමාරු වේදා ගන්න එක. මතක තියාගන්න, මුදල් පාලනය කරනවා කියන්නේ මුදල් වියදම් නොකර ඉන්න එකම නෙවෙයි. ඔබ දැනුවත් භාවයෙන් යුක්තව යම්කිසි අරමුණකට අනුව වියදම් කරනවා කියලා කියන්නේ ඔබ ඔබේ අනාගතය වෙනුවෙන් ආරක්ෂාවක් ගොඩනගා ගන්නවා කියන එකට. ඔබේ හොඳම සේවකයා හෝ භයානකම ස්වාමියා ඔබේ මනස වෙන්න පුළුවන්. පුහුණු කළ මනසක් කියලා කියන්නේ අන්ධකාරයේ දැල්වෙන පහනක් වගේ. පුහුණු නොකළ මනසක් කියන්නේ ඔබේ හදවත ඇතුළේ ඉන්න වනචාරි සතෙක්ව නඩත්තු කරනවා වගේ වැඩක්. සිතුවිලින හැම එකක්ම ඔබ ඇත්තමයි කියලා පිළිගන්න යන්න එපා. සිතුවිල්ලක් කියන්නේ හරියට නිකන් එන අමුත්තෙක් වගේ පිළිගන්න. ඔබේ අවධානය යොමු වෙන තැනට ඔබේ ශක්තිය ගලාගෙන යනවා. ඒ නිසා බයට, කේන්තියට සහ නිෂ්ඵල දේවල් වලට ඔබේ අවධානය යොමු කරන්න එපා. ඔබේ ජීවිතේ වෙනසක් ඇති වෙන්න නම් බාහිරින් පිළියම් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ කට, ඔබේ මනෝභාවය, මුදල් සහ මනස කියන දොරවල් හතර ඔබේ පාලනයට ගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.

0: වෙලාව 2යි විනාඩි 3යි.
1: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකි මුමගතොට.
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අයිබෝන් සුබදස්සන ජයග්‍රහේ වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් ප්‍රබෝධමත් මාසයක් වෙන කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද ඔක්තෝබර් මාසයේ පළමු වෙනිදා 2026 වර්ෂයේදී ඉතින් අද ලෝක ළමා දිනය වගේම තමයි ලෝක වැඩිහිටි දිනය බවටත් අද දවස පත් වෙලා තිබෙනවා. අයිබෝන් සුබදස්සනක් මේ කළා.
1: අයිබෝන් ගිහන් සුබදස්සන.
0: අද සූදානම් අපේ ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අපි අවධානය යොමු කරන සූදානම් අපි අද දිනමින පුවත්පත්වලට අවධානය යොමු කරන සූදානම් සිටින. එතකම මේකලාද මේකලාගේ දිනය ලෝක වැඩිහිටි දිනය. ඒ වගේම ලෝක ළමා දිනය අපේ දිනය. අද දිනමින පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. රන්මලි සෝමසිරි වාර්තාව ගෙනෙන්නේ දිනමින පුවත්පත් වෙනුවෙන්. ලෝක ළමහා වැඩිහිටි දිනයේ අදට හේදී තිබෙනවා මනසින් සවිමත් දරුවන් පොහොසත් යන තේමාවෙන්. මෙවර ලෝක ළමා දිනයේ සමරන අතර දීර්ඝායුෂ යුගය දිගු ජීවිත සඳහා පද්ධති පිළිබඳව නැවත සිතා බැලීම යන තේමාවෙන් ලෝක වැඩිහිටි දිනය සමරනවා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ඔක්තෝබර් මාසයේ පුරා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. ලෝක ළමා දින ජාතික සබ්‍රම උත්සවයේ අගමැතිනි ආචාර්ය හරිණි අමරසූරිය මෙනවගේ ප්‍රධානත්වයෙන් කාන්තහා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ නියෝජ්‍යමති වෛද්‍ය නාමල් සුදර්ශන් සහ මහතාගේ සහභාගීත්වයෙන් යුතුව මත්තේගොඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉංජිනේරු පීටුව ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි. පසුගිය 25 වෙනිදායින් ආරම්භ වූ ලෝක ළමා දින ජාතික සැසිය අද පැවැත්වෙන ජාතික උත්සවයෙන් අවසන් කෙරුණ අතර පාසල් දරුවන් රාජ්‍ය බ්‍රැකවරණයේ සිටින දරුවන් ගුරුවරුන් මව්පියන් ඉලක්ක කරගෙන මෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම සතිය වැඩසටහන සැලසුම් කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත වාර්තා කළ තිබුණා.
1: ලෝක ළමහා වැඩිහිටි දිනය පිළිබඳව දෙවයින පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. 1954 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් ලෝක ළමා දිනය පළමුවරට ප්‍රකාශයට පත් කෙරුණා. ළමුන් උදෙසා යහපත් වඩා සුරක්ෂිත ලෝකයක් තනනු සඳහා ඔවුන්ගේ ආරක්ෂාව සුබසාධනය අනාගතය ගැන ලොව සියලු ජනතාව උනන්දු කරලීමට ලෝක ළමා දිනයක් නම් කිරීමටයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණය කළේ. ඒ අනුව ඒ දිනය ඔක්තෝබර් 1 වෙනිදා ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා කියලා තමයි දිවයින පුවත්පත සටහන් කරන්නේ.
0: අපි යනවා දිනමින පුවත්පතේ අද ප්‍රධාන සරස්තලයට. දිට්ඨ නිසා හානි වූ පාරවල් හදන ලෝක බැංකුවෙන් රුපියල් කෝටි 3630ක ආධාර. මහින්දලුත් ගෙදරයි අද දිනමින පුවත්පත වෙනුවෙන් මේ වාර්තාව ගෙනෙන්නේ. අපි බලමු දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයට අවධානය යොමු කරලා.
1: දිට්වා සොලිකරාටුවෙන් හානියට පත් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් කෝටි 3600ක අතිරේක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමි වී තිබෙනවා. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ ශ්‍රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 600ක් පිළිසකර කර දීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම අතිරේක මූල්‍ය ආධාර අනුමත කිරීමට ලෝක බැංකුව පියවරගෙන තිබෙන අතර ජාත්‍යන්තර සංවර්ධන සංගමේ අර්බුද ප්‍රතිචාර කවුළුව හරහා මෙම මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. කුණාටුවෙන් වඩාත්ම පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට වෙළඳපළ පාසල් සහ සෞඛ්‍ය පහසුකම් වෙත ප්‍රවේශය නැවතත් ලබා දෙන මාර්ග සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමිවන බවයි ලෝක බැංකුව සඳහන් කළේ කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ.
0: අපි යනවා ලංකාදීප පුවත්පතට. අද වාර්තා කළ තියෙන තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන සූදානම් පෙට්‍රල් ඩීසල් මිල නගී. ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 15කින් සුදු ඩීසල් රුපියල් 10කින් සුපිරි ඩීසල් රුපියල් 50කින් කියලායි අද ලංකාදීප පුවත්පතේ තොරතුරු මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තිබුණේ. අපි අවධානය යොමු කරමු මේකලා තොල් පිටුවලට. අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා. පෙට්‍රල් මිල නගී අද යොහන් භාසුරයි වාර්තාව ලංකාදීප පුවත්පත වෙනුවෙන් ගෙනවිත් තිබුණේ. ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත

0: දුරටත් සඳහන් කළ තිබුණා. යනුව ලංකා සුදු ඩීසල් ලීටර එක 9 මිල රුපියල් 392ක් සහ ඔකේ 92 පෙට්‍රල් ලීටර එක 9 මිල රුපියල් 414ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටර එක 9 මිල රුපියල් 528ක් දක්වා ඉහළ ගිය බවත් භූමි තෙල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල වෙනස් නොවූ ඛනිජ බවත් ඛනිජ තෙල් නීතික සංස්ථා වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා. භූමි තෙල් ලීටර එක මිල රුපියල් 285ක් සහ ඔක්ටේන් 95ක පෙට්‍රල් මිල රුපියල් 475ක් තවදුරටත් පවතින බවද එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද ලංකාදීප පුවත්පත සම්පූර්ණ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තිබුණේ. අද දෙවෙනි පුවත්පතත් මේ සම්බන්ධයෙන් මේ කියලා තොරතුරු සඳහන් කළා තිබුණද මේ අනිකුත් පුවත්පත් නම් දැක්කේ නෑ. අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙලා තියෙනවා.
1: ඔගේ හනන්ද ලංකාදීප පුවත්පත පමණයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙන. ඒත් එක්කම නිල වෙබ් අඩවි සියල්ලකම මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. දිනමින පුවත්පතවත්, දිවයින පුවත්පතවත්, ඩෙලි නිවුස් පුවත්පතවත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ නැහැ.
0: ඔව්, අද මේ සංශෝධන මිල ගණන් සහිත විචාරූපයක් සහිත ලංකාදීප පුවත්පත යොහන් බහසුරයි වාර්තාවද මේ විදිහට ගෙනවෙ තිබුණේ. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට.
1: අයවැය නොවැම්බර් 12 වෙනිදා. අද ස්වර්ණා විජේකෝන් දිනමිනට ගෙනෙන වාර්තාවේ සඳහන් වෙනවා, ජනතාවට සහන මෙන්ම රටේ සංවර්ධනය ඉලක්ක වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන ඇතුළු කරුණුවලින් සමන්විත ලබන වසර සඳහා වන අයවැය දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව නොවැම්බර් මස 12 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 2027 වසරට අදාළ විසර්ජන පනත් කිටුම්පත පළමු වර කියවීම ඔක්තෝබර් 7 වෙනිදා සිදු කරන අතර මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස නොවැම්බර් 12 වෙනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව ඉදිරිපත් කරනු ඇති කියලා තමයි අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන්.
0: එතකම මේකල අපේ ලැකන ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරන උන අදවසේදී වාර්තා කළ තියෙන තවත් ප්‍රවෘත්තියකට ලැකන ප්‍රවෘත්ති අංශයෙන්.
1: පාරිභෝගිකයා අපහසුතාවයට පත් නොකර ඉන්ධන බෙදා හැරීම සඳහා කටයුතු කරන ලෙස සමාගම්වලට දැනුම් දී ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්න කියලා.
2: ඒ මාසය තුළ ඒ සමාගම් අලෙවි කරන ලද ඩීසල් ලීටර් ප්‍රමාණය සැලකිල්ලට අරගෙන ඒ ඩීසල් ලීටරයක් මත රුපියල් 70ක් සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන්න තමයි රජයේ හැටියට අපි කටයුතු කරන්නේ. අපි දැනටමත් දන්නවා සමහර සමාගම් විසින් විශේෂයෙන් ඩීසල් නිකුත් කිරීම සීමා කරලා තියෙනවා. ඒකත් එක්ක ඛනිජ තෙල් නීතිකරණ සංස්ථාවට සැලකිය යුතු බරක්, මේ ඩීසල් වෙළඳපොළේ සැලකිය යුතු බරක් අරගෙන කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එනිසා මේ තත්ත්වය යම් පමණකට හෝ සමනය කිරීම සඳහා මේ ඉන්ධන සහනාධාරය බලපායි කියලා අපි හිතනවා. ලෝක වෙළඳපොළේ විශාල වශයෙන් තෙල් මිල ඉහළාම සම්පූර්ණයෙන්ම ඉන්ධන පාරිභෝගිකයා මත පටවන්නේ නැතුව ඒ කොටසක් වගකියුතු රජයක් හැටියට කලින් අපි කරා වගේ මේ පාරිභෝගිකයට කිසියම් සහනයක් ලබා දීමට අපි කටයුතු කරන්න තමයි බලාපොරොත්තුව. රුපියල් 70ක සහනාධාරය සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒ සමාගම්වල පාඩුව පියවා ගැනීම සඳහා. සමාගම් විසිනුත් කිසියම් මුදලක් මේ අවස්ථාවේදී දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා සමහර අවස්ථාවන් වලදී යම් සීමාකාරකම් තියෙයි. නමුත් අර විශාල වශයෙන් සහනාධාරයක් ලබා නොදීම නිසා ඇතිවන බරපතල ගැටලුව විසඳීම සඳහා යම් ප්‍රමාණයකට උපකාර වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඔවුන්ගේ නිලලීමක් කරලා තියෙනවා. මේ අමාරු කාලේ කාටත් අමාරු කාලයක්. ඒ නිසා ඒ තත්ත්වය තේරුම් අරගෙන මේ අමාරු අවස්ථාවේදී ඛනිජ තෙල් පාරිභෝගිකයට ලොකු බලපෑමක් කරන්න නැතුව, අපහසුතාවයට පත් කරන්න නැතුව සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම කරන්න කියන ඉල්ලීම අපි අයගෙන් කරලා තියෙනවා.
3: ලකන මෝර්නින් නිවුස් අලට් අහගෙන ඉන්නවලා උදේ 6:12.

0: ලකන මොනින් නිවස් අලට් අහගෙන ඉන්න වෙලාව 2:07යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය. ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: වලව් දැසන 6යි විනාඩි 19යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න මේ අද ලංකාදීප පුවත්පත වාර්තා කළ තියෙන තොරතුරු කෑබස් සිද්ධිය නාමල්ට අප වෙදස් කමන් තහනම් නීතිපති ස්ථාවරය 14 වෙනිදාට දැනුම් දීමට නියෝග කියලායි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙන්නේ.
1: එතකම ගියන් දිනමින පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. එක නඩුවකින් නාමල්ට අප තවත් නඩු දෙකකට රිමාන්ඩ් කියලා තමයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. දෙවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරලා තිනවා CID පැවරුවේ ආබස් නඩුවේ නාමල් ටැප තව නඩු දෙකකින් ඇතුළට විදෙස් ගමන් තහනම් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන්නයි අවවාද. එජේ අබේනකා අද දිවයිනට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු වලට.
0: අද මනු ප්‍රගුණසේකරයි ලංකාදීප පුවත්පත වෙනුවෙන් මේ වාර්තාව ගෙන විදුණේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ආබස් මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවයන් කර මුදල් විශුද්ධීකරණය කරන ලදයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොන්දේසි සහිත අපමත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කළ තිබෙනවා. රුපියල් ලක්ෂ 5ක මුදල් සහ රුපියල් මිලියන 100ක් බැගින් වටිනා අපකරුවන් දෙදෙනෙකුගේ බැඳුම් කර මත සකකරුව මුදාහල මහේස්ත්‍රාත්වරයා සකකරුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා. එකම සිද්ධියකට අදාළව අධිකරණ දෙකක නඩු පවරා ඇති මෙම සේවදායකයාට අප නියම කරන්නයි සකකර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඉල්ලා සිටි අවස්ථාවේදී එයාබස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුට මෙම නඩුවට අදාළව සුදුසු නියෝගයක් දෙන්නේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා කළ දැනුම් දීමක් සැලකිල්ලට ගැනීමෙන් මහේස්ත්‍රාත්වරයා සැකකරුට අප නියම කර තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පතමින් සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණේ.
1: එයාබස් ගනුදෙනුව කපිල චන්ද්‍රසේනගේ බිරිය ලංකාවට ඇවිත් නැහැ. අරවින්ද සහ බිරියගේ මිලියන 40ක ශරීරප රාජසන්තකයි කියලා අද සුභාෂිනී සේනානායක සඳහන් කරලා තියෙනවා දිනමින පුවත්පතට ගෙනෙන වාර්තාවේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට පුළුල් බඳ සහිත නව ගුවන් යාන ඇණියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී සිදු වූ බව කියන ඇමරිකාන් ඩොලර් මිලියන 2ක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිය වෙනුවෙන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සහ ඔහුගේ බිරිය තැබූ රුපියල් මිලියන 40ක ශරීරැප මුදල රාජසන්තක කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කළා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු විදිහට.
0: එතකම අපි ලංකාදීප පුවත්පතේ මනෝප්‍රිය ගුණසේකර ගැන තවත් ප්‍රවෘත්තියකටයි මේ අවධානය. එංගලන්ත උපාධි සංචාරය රනිල්ට සමන්ට එරෙහිව නඩු පවරනවා දුසාවිය නීතිපති ස්ථාවරය නොවැම්බර් 11 වෙනිදාට ඉල්ලයි කියලයි අද වාර්තා කළ තිබුණේ මනෝප්‍රිය ගුණසේකර ගැන වාර්තාවේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වලට. ඊට ප්‍රථමව යනවා අපි ඉංග්‍රීසි පුවත්පත් වලටත්. අද මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත්පත තොරතුරු සඳහන් කළා තිබුණා.
1: Ranil Wickremesinghe's PSO allegedly attacked by a cameraman. For the more detail, a cameraman of a media entity has assaulted one of the security officers attached to former President Ranil Wickremesinghe as he was leaving the Colombo Fort Magistrates Court after the conclusion of a case hiring filed by the Criminal Investigation Department against ex-president yesterday. Let's see more details about it in Sinhala.
0: ඔය සම්බන්ධ නද වාර්තා කළ තිබෙන ලංකාදීප පුවත්පත මේ පහර දීම සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙලා නැහැ. මේ කියලා අපි දැක්ක ඊය දවසේදී මාධ්‍ය වේදිකාව විසින් ආරක්ෂකංශයේ පුද්ගලයෙකුට කැමරාවෙන් පහර දීපු සිද්ධියක් තමයි අපි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සඳහන් වෙලා තිබුණේ. කොමන මොහොත දවසේදී වාර්තා කළ තිබෙන මනෝප්‍රිය ගුණසේකර කියන වාර්තාවේ රනිල්ට සමන්තරෙහිව නඩු පවරනවාද උසාවිය නීතිපති ස්ථාවරය නොවැම්බර් 11 වෙනිදාට ඉල්ලයි කියලා තොරතුරු සඳහන් කළා තිබුණේ. අපි බලමු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වලට යොමු කරලා. එංගලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පෞද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වැය කර රජයට පාඩු කිරීමේ සිද්ධියට අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ට එරෙහිව නඩු පවරන්නේද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය නොවැම්බර් 11 වෙනිදා දැනුම් දෙන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියම කළ තිබෙනවා. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති හේයින් සැකකරුවන්ට එරෙහිව නඩු පවරන්නේද නැද්ද යන පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කල්ලබාදේ නැයි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතිඥ සමදරී පියසේන මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කරලා තිබුණා. කුරුණෑගල පදිංචි බීඑස් කරුණාරත්න මහතා ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලකට අනුව ජනාධිපති ලේකම්වරයා කළ අභ්‍යන්තර බෙගනනයකින් අනතුරුව පොලිස් පතිවරයාට කළ පැමිණිල්ලකින් පසු රහස් පොලිසිය සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කළා කියලයි අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් චාරුප සහිතව තොරතුරු සඳහන් කරලා තිබුණේ.
1: ලෝක ජනාවාස දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරනවා. අද මේ සම්බන්ධයෙන් ලකන් ප්‍රවෘත්තියංශයේ තොරතුරු අරගෙන ඉන්නේ අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: ලෝක ජනාවාස දිනයේ තේමාව තමයි සියලු දෙනාටම සුරක්ෂිත නිවසක් කියන එක. ජනාවාස දිනයේ පාදක කරගෙන ක්‍රියාකාරකම් රාශියක් සිද්ධ කරන්න දෙවැනිදා තුන්වැනිදා හතරවැනිදා වගේම පස්වැනිදා වැඩසටහන් පැවැත්වෙනවා. ඔක්තෝබර් මාසේ පස්වැනිදා අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසිරි මෙතුමගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන සැමරුම් උළෙල අපි සූදානම් කළා තියෙනවා. ඒ වගේම ඔක්තෝබර් පස්වැනිදා මේ ප්‍රධාන සැමරුමට සමගාමීව රට පුරා රජයේ ආධාර මත ඉදිවෙච්ච නිවාස 5000කට ගෙවැදීම සිද්ධ වෙනවා. හැම දිස්ත්‍රික්කයකම කොළඹ පැල්පත් වාසීන්ට නිවාස ඉදිකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ සඳහා අපි මුදල් වෙලෙන් කළ දෙනවා. මේ තමයි ජාතික නිවාස වැඩසටහන යටතේ අපි විවිධ වැඩසටහන් මේ ඔස්සේ අපි දල වශයෙන් නිවාස 30000ක් ඉදිකිරීමට මුදල් වෙන් කළ දෙනවා. ඒ කටයුතු අවසන් වෙමින් තියෙනවා. දෙසැම්බර් 31 වෙනකොට අපි සැලකිය යුතු මට්ටමක නිවාස ප්‍රමාණය ඉදිකල අවසන් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ඔක්තෝබර් 5 වෙනිදාට නිවාස සමරන අධිකාරිය හරහා රුපියල් ලක්ෂ 10 ආධාර මුදල් ලැබුණු උතුරේ යුද්ධයේ නිසා අවතැන් වෙච්ච පවුල් සඳහා නිවාස අපි 2500ක් ඉදිකරන්න සැලසුම් කළ තිනවා. යුද්ධේ නිසාව තැන්විච්ච ජනතාවට ලැබුණු ආධාරය යටතේ ඉදිකරනු නිවාස 5000ක වැඩ අවසන් කළ තිනවා ඔක්තෝබර් 5 වෙනිදාට.
0: ඒතකම අපි අවධානය යොමු කරනවා මේ ලංකාදීප පුවත්පත ගෙනන තවත් ප්‍රවෘත්තියකට. ඥානසාර හිමිගේ පොලිස් රැකවල් ඉවතට බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහයි වාර්තාව ගෙනෙන්නේ. වහ අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණයෙන් හා මහාධිකරණයෙන් වරෙන්තු නිකුත්ව සිටින ගලගොඩත්තේ ඥානසාර හිමියන් වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඊයේ දින සිට ඉවත් කිරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළ තිබෙනවා. රාජකීය නාවලපාර සද්ද ධර්මරාජිත විහාරස්ථානයේ වැඩවාසය කරන ඥානසාර හිමිට අපරාධයක වින්දිත සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය මගින් ආරක්ෂාව ලබා දී තිබුණා. ඒ අනුව වැලිකඩ පොලිසියට අනුයුක්තව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දහවල සහ රාත්‍රී රාජකාරිය වශයෙන් ගිනිඅවි සහිතව යොදවන ලැබ සිටි අතර 2016 හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී බලහත්කාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් 2018 වසරේදී අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් වරදකරු වසර 6ක කාලයකට බන්ධනාගාරගත කිරීමට අධිකරණ නියෝගය කර තිබුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඥානසාර හිමිට ජනාධිපති සමාව පිරිනැමුවා. ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ වෙත ලද පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම හිමියනට ලබා දී තිබූ ජනාධිපති සමාව අහෝසි කර නැවත බන්ධනාගාරගත කරන ලෙසට අභියාචනාධිකරණය පෙරේදා නියෝග කළ තිබුණා. කොළඹ අංක 9 මහාධිකරණය ඊයේ විභාග වූ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් පැවති නඩු කටයුතු සඳහා ඥානසාර හිමියන් පෙනී නොසිටීම හේතුවෙන්ද වරෙන්තු නිකුත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා සඳහන් කළ තිබුණා. අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති අයෙකුට අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ආරක්ෂාව ලබා දීම කළ නොහැකි බැවින් ඥානසාර හිමිගේ විහාරස්ථානය වෙත ලබා දී තිබූ ආරක්ෂාව එලෙස ඉවත් කළ බව ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කළේ.
1: It's more to the Daily News newspaper. New bill to govern Sri Lanka cricket. 7 independent, 7 elected directors. Audited financial statements to Parliament. For the more in detail, a new bill proposing a comprehensive overhaul of the governance structure of Sri Lanka cricket is expected to be presented to Parliament shortly following its publication in the Government Gazette. Let's see more details about it in Sinhala.
0: අද මේ සම්බන්ධයෙන් ලංකඩ ප්‍රවෘත්ති අංශය තොරතුරු සඳහන් කරලා තිබුණා. මේකලා අපි අවධානය යොමු කරමු ලංකඩ ප්‍රවෘත්ති අංශයෙන් අද දවසේදී මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙන තොරතුරු වලට. ශ්‍රී ලංකා නව ක්‍රිකට් කැටුම් පතමකින් ක්‍රිකට් සභාපතිවරයා තේරීමේ ක්‍රමවේදය වෙනස් කර ඇති බව අමාත්‍ය සුනිල් කුමාර් ගමගේ මහතා ප්‍රකාශ කර තිබුණා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරලා තියෙන්නේ කියලා.
3: අපේව පනතේ අපි ප්‍රධාන වෙනස්කම් කීපයක් කරලා තියෙනවා. ඒක ඇතුලේ ප්‍රධාන වෙනස්කම තමයි අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඡන්දයෙන් තෝරා ගන්න 7 දෙනෙකුත් ස්වාධීන පාලක මණ්ඩලයේ 7 දෙනෙකුත් විදිහට 14 දෙනෙක්ගෙන් තමයි අපේ අධ්‍යක්ෂක මණ්ඩලය සමන්විත වෙන්නේ. ඒකේ විශේෂත්වය තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වෙන්නේ අර ස්වාධීනව තෝරගන්න කණ්ඩායමේ 7 දෙනාගෙන් එක්කෙනෙක්. එතකොට ඒ කණ්ඩායම තෝරගන්න අපි විශේෂ ඉලෙක්ෂන් කමිටි එකක් පත් කළා. ඒ හරහා තමයි මේ 7 දෙනා තෝරගන්නේ. ඉතින් ඒක නිසා කලින් ක්‍රමවේදයට වඩා මේකේ පරිපාලනය ගොඩක් වෙලාවට වෙනස් වෙනවා මේ අලුත් පනත අනුව.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ගොවිසත 4568 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ H ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වන අංක 25 අංක 45 අංක 78 සහ අවසානයේට අංක 79 විදිහට
1: මෙගපව ජයග්‍රහී 2674 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය W ඉංග්‍රීසි අක්ෂරය වේද ජයග්‍රහී සුපිරි අංක බවට පත් වන අංක 13 ජයග්‍රහී අංක සටහන් වන අංක 17 අංක 26 අංක 43 සහ අවසානයේට අංක 70
0: ධන නිධානය 2356 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ E ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 48 අංක 63 අංක 68 සහ අවසානයේට අංක 80 විදිහටයි සටහන් වෙන්නේ.
1: හදහන ජයග්‍රහී 1635 වන දින වාරයේ බලන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදී ගත්තු හදහන ලොතරැයියේ සටහන් වන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන්නේ සිංහ ලග්න සංකේතයේද කියලා තිබෙන ජයග්‍රහී අංක සටහන් වනවා අංක 17 අංක 41 අංක 43 සහ අවසානයේට අංක 50.
0: හදහන එහෙම වෙනකොට අද සම්පත 901 වන ජයග්‍රහී දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙලා තියෙනවා. ජයග්‍රහී අංක අංක 4 අංක 9 අංක 0 සහ අවසානයේට අංක 3.
1: NLB ජය 594 වන දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ B ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 4 අංක 8 අංක 6 නැවතත් අංක 6යි. ඊ දවසේදී NLB ජය 594 වන දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4 බවට පත් වුනේ.
0: සුබ දවසක්. 442 වන ජයග්‍රහී දිනුම් වාරයේ මේෂ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක අංක 15 අංක 34 සහ අවසානයේට අංක 67 වෙනකොට සුබ දවසක්. 442 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 1249 විදිහටයි සටහන් වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකර මෝර්නින් න්ියස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව 10:06යි.
0: විනාඩි 34යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: Lensstick Eye Care Hospital වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් Lensstick Eye Care Hospital අංක 74 Robert Gunawardena මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 06 468 478
4: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදමලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
5: සංවිධානය MMC ITN Campus JJL Overseas Education

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්එල්වී දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
1: ලක්කන සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දෙන්නේ මාරාන්තිකයි.
0: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: මෙලවදස්සන 6යි විනාඩි 42යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්නට. ගල්ලඟුරු කොමිසම 18කගෙන් 2000ට කරුණු අහයි කියලාද වාර්තා කළ තිබුණා. නමවනදා තෙක්කල් දෙයි අවසන් වාර්තාව මේ මාස අග ජනපතිට කියලාද සුජිත් හේවාංචුලගේ වාර්තාව ලංකාදීප පුවත්පත් වෙනුවෙන් ප්‍රධාන සිරස්තලයට එක්කල තිබුණා. අපි බලමු මේ සම්බන්ධයෙන් වන තොරතුරු වලට අවධානය යොමු කරලා. ගලඟුරු ගනුදෙනු වලට අදාළ යම් යම් වැරදි ක්‍රියාමාර්ග සම්බන්ධ බවට හඳුනා ගැනුණු බලශක්ති හිටපු අමාත්‍ය ඉංජිනේරු කුමාර් ජයකුඩි මහතා ඇතුළු 18 දිනාට ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ලබන මාස 9 වෙනිදා සිකුරාදා දක්වා කාලය ලබා දී ඇතැයි ගලඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම් සභාව සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුනට ඩේටෙක්ටර් වරුන් මාර්ගයෙන්ද කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර එම පිරිසේ නිදහසට කරුණු සලකා බැලීමෙන් පසු කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව සකස් කිරීමට නියමිතයි කියලයි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට තොරතුරු සඳහන් කළ තිබුණා. අපි බලමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුලත් අද තොරතුරු වාර්තාවල තිබුණා. ඇතුල් පිටුවල වාර්තාවල තියෙන මොන වගේ තොරතුරුද කියලා අපි හොයලා බලන්න සූදානම්. ගල්ලඟුරු ගනුදෙනු වලට අදාළ යම් යම් වැරදි ක්‍රියාමාර්ග සම්බන්ධ බවට කොමිෂන් සභාව බලශක්ති හිටපු අමාත්‍ය ඉංජිනේරු කුමාර් ජයකුඩි මහතා ඇතුළු එම නොතේසලත් පාර්ශ්වයන්ට පෙරේදා දැනුම් දී තිබුණා. කොමිසමෙන් කෙරුණු දැනුම් දීමක් අනුව නොතේසලත් 18 දෙනා පෙරේදා එම කොමිසම හමුවේ පෙනී සිටියා. නොතේසලත් පාර්ශ්වයට අමාත්‍යංශයේ හිටපු ලේකම් වරුන් සහ ගල්ලඟුරු සමාගමේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ඇතුළත් වුණා කියලායි සඳහන්. මේ අතර ගල්ලඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ගල්ලඟුරු සමාගමේ නියෝජිතයෙකු ඇතුළු දිනකුද ඒ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. ගලඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් ඉදිරි දිනවල තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි කියලත් අද වැඩි දුරටත් තොරතුරු සඳහන් කළ තිබුණා ලංකාදීප පුවත්පත.
1: Court of Appeal dismisses Dilip Dravid's writ petition against magistrate. For the more detail, the Court of Appeal yesterday decided to dismiss the writ petition filed by Sarva Janabale Party leader MP Dilip Dravid challenging the legality of a complaint lodged by the Colombo Fort magistrates in connection with contempt of court proceedings. Let's see more details about it in Sinhala. Yeah?
0: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. දිලිත්ගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි අකිල අනදිශානි බණ්ඩාරගිරිනට වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් අධිකරණයට අපහාස කළේයයි චෝදනා කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නිගමනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් ඉදිරිපත් කළ රේට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභ්‍යාචනා අධිකරණය තීන්දු කර තිබෙනවා කියලයි අද වැඩිදුරටත් දිනමින පුවත්පත තොරතුරු සඳහන් කළා තිබෙනේ. එතෙක් මේ කළ අවධානය යොමු කරන සූදානම් දවසේදී ලංකාදීප පුවත්පතට අපි දැක්ක දන්න පහුගිය දවස්වල මේ සමාජ මාධ්‍ය ඔස්සේද මේ තොරතුරු සංසරණය වුණා, මේ වීඩියෝ දර්ශන සංසරණය වුණා, මේ බද්දේගම සිදුවීම සම්බන්ධයෙන් මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු අද සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙනවා ලංකාදීප පුවත්පත. කලුනෝනි ඇතුළු ත්‍රිත්ව ඝාතනයට කතක් අත්අඩංගුවට වෙණිකරු ජීප්‍රියේ ගෙන ගියේ සැමියාත් අල්ලන්න සොයයි කියලායි අද දවසේදී තොරතුරු සඳහන් කළ තිබෙනේ. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණේ ලංකාදීප පුවත්පතට.
1: අද දෙවැනි පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ගියන් බද්දේගම ත්‍රිත්ව ඝාතනයට තවත් අයෙක් දැලේ. ඝාතකයා සහ ඔත්තු බැලූ තිදෙනා ප්‍රවාහණය කර ලක්ෂයක් කුලි අරන්. හේමන්ත රන්දුනුයි අද දිවයිනට මේ වාර්තාව අරගෙන අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: ත්‍රිරෝද රථයක ගමන්ගත් මවකට සහ දිනියකට ත්‍රිරෝද රථයේ රේදුරාට බද්දේගම බවුලගල හන්දියේදී ඉකුත් 27 වනදා දහවල් කාලේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කාන්තාවක් ගාල්ල දිසා අපරාධ විමර්ශන කොට්ටාසේ නදහරින් කණ්ඩායමක් විසින් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම ත්‍රිත්ව ඝාතනය සිදු කිරීම සඳහා පරිහරණය කළේ යයි කියන ජීප් රථයක්ද එම සකකාර කාන්තාවගෙන් හෙලිකරගත් තොරතුරු මත පොලිස් බහරයට ගෙන තිබුණා. බද්දේගමදී සිදු වූ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන්නේයයි කියන චෝදනාව යටතේ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙසේ අත්අඩංගුවට ගෙන ලැබ ඇත්තේ බූස කැකිල්ල මණ්ඩිය ප්‍රදේශය පදිංචි 43 හැවිරිදි කාන්තාවක් කියලායි සඳහන්. කෘත්‍ර ඝාතනය සිදු කිරීම සඳහා වෙඩිකරු චීප් ප්‍රතිනන්වාගෙන ගොස් ඇත්තේ පෙරේද අත්අඩංගුවටගත් කාන්තාවගේ සැමියා බව පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. මෙම සැකකාර කාන්තාවගේ සැමියාද අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඔහු ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බව පොලිසිය සඳහන් කළා. මෙම ඝාතනයට ආධාර අනුබල දුන්නේ යයි කියන පුද්ගලයන් 3 දෙනෙකු මීට පෙර සැකපිට අත්අඩංගුවටගෙන තිබුණේ ඇල්පිටිය කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් කියලා තද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කළා තිබුණා.
1: උණුසුමෙන් බේරා ගන්න පොලිසියේ අශ්වයන්ට නිවාඩු දෙයි. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ. නොමන් පලිහවඩන වාර්තාව අරගෙන එනවා. මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය නිසා පොලිස් අශ්වාරෝහකංශයේ අශ්වයන්ට දීර්ඝ නිවාඩුවක් ලැබී තිබෙනවා. අධික උෂ්ණත්වය නිසා විවිධ රාජ්‍ය උත්සව සඳහා පොලිසියේ අශ්වයන් සහභාගී නොකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා. ශීත කලාපීය රටවලින් ගෙනෙන ලද මෙම අශ්වයන් දැන් පවතින අධික උෂ්ණත්වයට ඔයොත්තු නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. පොලිස් අශ්වාරෝහක අංශය සතුව කොළඹ මහනුවර සහ නුවරඑළියේ සිටින අශ්වයන් ගණන 32ක් කියලත් අද සඳහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත.
0: එතකම අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝර්නින් න්ියුස් ඇලට් එක. ලක්කන මෝර්නින් න්ියුස් ඇලට් හංගන වෙලාව මත කරනක් වෙලාව දස්න 6යි
1: විනාඩි 49යි.

0: මෙලව දසනහයි විනාඩි 54 එපිසෝඩ නම දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන දවසේදී අපි දෙක එකතු වෙනවා ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ වගේම ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරතුමන් ඉතින් අපි සූදානම් දවසේදී තුමන් සමගින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටතරතුරු වලට අවධානය යොමු කරන අද දිනමින පුවත්පත් වාර්තා කළ තිබෙනවා මේ ඩුබායි සිට ටෙල් අවිව් ගිය ගුවන් යානයක නියමුවන් අතර උඩුගුවනේදී ගැටුමක් යානය රියාද් නුවරට හදිසියේ ගොඩබස්වයි පුපුරවා හැරීමේ උත්සාහයක් නූලෙන් වැලකී ගිය බව ඊශ්‍රායලයේ කියයි කියලා තද වැඩිදුරටත් තොරතුරු සඳහන් වෙලා තියෙනවා මොනවද මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු
1: ඔයතරම කියන්නේ එක්සතරාවේ මිරාජ්චේ ඩුබායි වලින් තමයි යානය පිටත් වෙලා තියෙන්නේ ඊශ්‍රායල්ට යන්න හදපු යානය අනපේක්ෂිත විදියට සෞදි අරාබියට ගොඩබස්සලා තියෙනවා ගුවන්යානය ගමන් ආරම්භ කළ පැය දෙකකට පස්සේ තමයි හදිසි අනතුරැඟවීමක් නිකුත් කරලා තියෙන්නේ. එවිදී ඉස්රායිල් ජාතිකයන් 150 දෙනෙක් විතර එහි රැඳී ඉඳලා තියෙනවා. මුලින්ම හදිසි අනතුරු ඇඟවීමක් තමයි නිකුත් කරලා තියෙන්නේ. ඊට පස්සේ යානය පැහැර ගැනීම සම්බන්ධයෙන් කීතයක් නිකුත් කරලා තියෙනවා. කොහොම වෙතත් එක් නියමයේ කණිත් නියමවට පිහින් ඇනීමක් තමයි වාර්තා වෙන්නේ. මේ නියම දෙදෙන අතර යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දැන් ඒ ප්‍රශ්න අතරතුර මේ ප්‍රහි ප්‍රහාරයට ලක්වෙච්ච නියමුව කෙසේ හෝ නියම කුටිය දුර්විවෘත කරලා තියෙනවා. ඊට පස්සේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහනිකුත් මගින් ඇවිල්ලා මේ දෙදෙන අතර බේරිමක් සිදු කළා. කොහොම වත් යානය නිර්පද්‍රිතව ගොඩ බැස්වීමට සමත් වෙලා තියෙනවා. දැන් ඒ අතරතුර මේක ත්‍රස්තවාදී ක්‍රියාකාරකම කියන්නේ පැහැර ගැනීමට ලක් කරන කරපු සහය කියලා තවත් වාර්තාවක සඳහන් වෙනවා. මේ නියම දෙදෙන අතර පෞද්ගලික ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් කියලා කොහොම හරි ඊශ්‍රායලයයි සෞදි අරාබියයි ප්‍රහාරක ජෙට් යන පවා පිටත් කරවලා තියෙනවා. මේක යම් ආකාරයක ප්‍රශ්නයක් විය හැකියි කියලා දැන් බරපතල තත්ත්වය තමයි. මේ කාලය අතරතුර විනාඩි 2කට අඩු කාලයකදී යානයේ අඩි 17,000ක් විතර පහළට කඩාගෙන වැටලා තියෙනවා. ඉතම තාමත්ම බරපතල සාපේක්ෂිත තත්ත්වයක්. ඒ කියන්නේ ඇතුළේ හිටපු අයට මොන වගේ
0: කුගේ ගැටුමක් නිසා කී දෙනෙක්ගේ ජීවිත
1: අහිමි වෙලා තියෙන බොහෝ විට මේක යම් ආකාරයක යානෙම විනාශ කරන්න හදපු උත්සාහයක් වෙන්නට පුළුවන්. කොහොම වෙතත් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු කියලා තියෙනවා මේ ඉන්දියන් ජාතිකයෙක් ප්‍රහාර ලක් වෙලා තියෙන සහයානය ගොඩවස්සලා තියෙන්නේ ඔහු වීරයෙක් විදිහට සලකනවා කියලා. කොහොමද මේ දෙදෙනාම දැන් රෝහල් ගත කරලා ඉන්නේ දරතුල් ලැබලා. කොහොම වෙතත් යානය නිර්පද්‍රිතව ගොඩ ගැනීමට ගොඩවැස්සීමට හැකිවීම පිළිබඳව මගින් සහ දේශපාලකයන් වගේම අනිත් හැම පාර්ශවයක්ම ඉතාම තෘප්තිමත්ව කටයුතු කරනවා සහ තවමත් පරීක්ෂණ සිද්ධ වෙලා ඇත්තටම මේක ත්‍රස්ත මොකද ඊශ්‍රායල් කියන්නේ මේක ජිහාඩ් ප්‍රහාරයක් වෙන්නට ඕනි කියලා ත්‍රස්තවාදී සිද්ධියද එහෙම නැත්නම් වෙනත් සිද්ධියද කියන කාරණේ තවමත් සබල්නායි පිළිබඳව පරීක්ෂණ කරනවා විවිධ පාර්ශවයන් ෆ්ලයිඩ් බයිඩ් ගුවන් සේවයට අධ්‍යයනයක් ඕනුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා කියලා වාර්තා වෙනවා. පරීක්ෂණ වල අනතුරුව දැනගන්න පුළුවන් වේවි ඇත්තටම මේක මොන හේතුවක් නිසා සිද්ධ වෙච්ච දෙයක්ද කියලා.
0: දැන් ඒකත් එක්ක මේ මැද පෙරදිග දැන් මේ වන විට වාර්තා වන්නේ මොන වගේ තත්ත්වයක්ද? දැන් පහුගිය දවස්වල අපි දැක්ක විටින් විට අර අලු යට ගිනි පුපුර වගේ මේ යොද ගිනි දැල් නැවත නැවත ඇති වෙනවා. දැන් මොන වගේ තත්ත්වයක්ද මේ මැද පෙරදිගින් පවතින්නේ?
1: ඔයතරම ඊයේ දවසේදී ජනාධිපති ට්‍රම්ප් කියලා තියෙන ඉරානය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා හේතුව තමයි හෝමස් විවෘත නොකිරීම සහ තාමත් ඒ හෝමස් පිළිබඳව ඉරාන ඉදිරිපත් කළ ප්‍රයෝජනාව ඇමරිකාව ප්‍රතික්ෂේප කළා තියෙන කාරණා දෙක පදනම් කරගෙන දැන්ටමත් වාග් ප්‍රහාර තමයි නිර්මාණය වෙමින් තියෙන්නේ. තාමත් වෙනත් ප්‍රහාරවලට යොමුයක් සිද්ධ වුණේ නැහැ ඉරානය හෝ ඇමරිකාව. ඊශ්‍රායලය සම්බන්ධ වෙනම ක්‍රියාමාර්ග අනුගමනය කරන මොදි ඊශ්‍රායලයේ මැතිවරණය සම්බන්ධ වෙන සූදානම් වෙන නිසා සහ ඇමරිකා ජනාධිපතිවරයා කියලා තියෙනවා ඇමරිකාවේ මධ්‍යකාලීන මැතිවරණයත් එක්ක මේ යුද්ධය යයි කියලා නොවැම්බර් මාසයේදී මැතිවරණය තියෙන සූදානම් වෙලා තියෙන කම වෙතත් ඇමරිකා ජාතිකයන් පෞෂාල පිරිසක් කියන්නේ දැන් යුද්ධය ඇති කියලා. හැබැයි ජනාධිපතිවරයා යෙදිමෙදිත් කියලා තියෙනවා අවශ්‍ය වුණොත් ඉරානයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කියන්නේ දැඩි ප්‍රහාර එල්ල කරනවා කියලා. තවමත් යම් ආකාරයක ඉන්ධන මිල ගණන් එහෙම තවමත් ඉහළ යමින් පවතිනවා. මොකද තියෙන උණුසුම්කාරී වාතාවරණය නිසා මොකද යුද ගැටුම් කොයි වෙලාවේ ආරම්භ වෙද කියලා නිශ්චිතව ප්‍රකාශ කරන්න බැහැ.
0: හොඳයි. බැහැන් විශ්වතී චන්දන මාර්සිංහ මහතා දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා විදේශ පුවත් විශ්ලේෂණය කරාට අපි යන හදන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
3: යන්නේ දවසේදී වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර එක් දින තරගය පැවැත්වුණා. ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන තරගයක් ලෙසයි ඊයේ දිනේදී ගුවාහාටිහිදී මේ තරගය අවසන් වුණේ. කාසිවාසය දිනා ගන්නවා ඉන්දියානායක ශුභ්මන් ගිල්. ඉන් පසුව පළමෙන් පන්දු යැවීමට යොහු තීරණය කරන්නේ. අනුව පළමුව පන්දුවට පහර දුන් බටහිරින්දිය කොඩේ කණ්ඩායම පන්දු අර 50 අවසානයේ කඩලු 7ක් දැවී ලකුණු 405ක් රැස් කළා. විශේෂත්වය වුණේ කොදෙව් විනිමේ පිටිකරුවන් තිදෙනෙකු ශතක රැස් කිරීමයි. ජෝන් කැම්බල් පන්දු 68කින් ලකුණු 121ක්, නායක ෂේ හොප්ස් පන්දු 94කින් ලකුණු 104ක් සහ අමීර් ජංගු පන්දු 77කින් ලකුණු 114ක් රැස් කළා. ඉන්දියාවට එරෙහි එක් දින තරගයකදී බටහිර ඉන්දිය කොදෙව්පිල ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙම ලකුණු සංඛ්‍යාව බවයි සඳහන් වෙන්නේ. එතෙකම ඉන්දියාවට ලකුණු 406ක දැවැන්ත ඉලක්කයක් හඹා යන්න සිද්ධ වුණා. නමුත් පිටියට පැමිණි ශුභන් ගිල් සහ රෝහිත් ශර්මා ආරම්භයේ සිටම කොදෙව් පන්දු යවන්නට කිසිදු සහනයක් ලබා දුන්නේ නැහැ. දෙදෙනා එක්ව පළමු කඩට ලකුණු 255ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුවා. රෝහිත් ශර්මා පන්දු 72කින් ශතකය සම්පූර්ණ කළ අතර ඔහුගේ 35වැනි එක්දින ශතකයයි. ඒ අතරතුර ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 12,000 සීමාවත් පසු කළා. රෝහිත් ලකුණු 101කට දැවී ගියත් අනෙක් අන්තයේ සිටි ශුභ්මන් ගිල් තම පිටිකරණයේ විශිෂ්ටතම ප්‍රදර්ශනය ඊයේ ඉදිරිපත් කළා කියලා තමයි සඳහන් කරන්නේ. පන්දු 117කින් ගිල් ද්විතීයික ශතකය සම්පූර්ණ කරනවා. අවසානයේ ඔහු පන්දු 133කින් නොදැවි ලකුණු 223ක් රැස් කිරීමට සමත් වුණා. ඒ ඉනිමට 4 පහර 21ක් සහ 6 පහර 7ක් ඇතුළත් වූ අතර ඔහුගේ ප්‍රහාරාත්මක පිටිකරණ නිසා ඉන්දියාවට දැවැන්ත ඉලක්කයක්වත් එය අභියෝගයක් වුණේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. ගිල්ගේ ලකුණු 223 එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ද්විතීයික ශතකය ලෙසයි වාර්තා වෙන්නේ කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. ඒත් එක්කම ඉන්දියාව
0: මේ මම හිතන්නේ ද්විතීයික ශතකයක් ලබාගත් පළමු අවස්ථාව.
3: ඔව් ඔව් ද්විතීයික ශතකයක් ලබාගත් පළමු අවස්ථාව. ඉතින් ඊ දවසේදී ලකුණු 406ක් රැස් කරමින් ඉන්දිය කණ්ඩායම කඩුලු 8කින් ජයග්‍රහණය තහවුරු කරගන්නවා.
0: ලකුණු 811ක් දෙපිලිම ලකුණු ගත්තට පස්සේ 406ක් සහ 405ක් විදිහට ලකුණු 811ක් පිල් දෙකම ලබා ගත ඊ දවසේදී මේ තරගය අතරතුර. හොඳයි අපි යනවා පත්‍රවල කාටුන්ස් මොනවද කියලා ඔයාලා බලන්න.
2: කාටුන්ස්
3: දිනමින අංජනගේ කාටුන්ටයි මේ අවධානය. ආපදා වැඩට නෙදර්ලන්තයෙන් දුන් සුපිරි වාහනේ ෆෞසි ගෙදර වැඩට අරන්. ෆෞසිට ආපදාවක් වෙලා වෙන්නේ නැති කියලා තමයි සඳහන් වෙන්නේ.
0: අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් අතර සම්බන්ධයෙන්මයි මේ කළා. අද මේ වාර්තා කළ තියෙන හිටපු ඇමති ෆෞසි රජේ සුපිරි වාහනයක් පුද්ගලික පාවිච්චියට යොදවලා රජයට කෝටි ගාණක් පාඩු කළයි කියලා ඒවා ගෙවන්න වෙලාලු. ආදර්ශයට නොගත්තොත් කාට කාටත් වෙන්නේ ඔය ටික තමයි කියලායි අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් සඳහන් කළා තියෙන්නේ.
3: ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් කාටුනේ අගමැතිතුමිය අයවැයගෙන රහසක් කියලා. රස රහසක්ද කියලා තමයි අහන්නේ අද.
0: ශ්‍රී සමයන්ගේ අද දෙවෙනි පත්පත වාර්තා කළ දෙමන කාටුනේ නඩුවකින් නිදහස් වුණු ගම්මන්පිල කියනවා සත්‍ය කවදා හෝ ජයගනී කියන කියපන ඇත්තක්ලු. ඔය කියමුණ පට්ටපල් බොරුවක් වෙලා තිබුණු කාලෙකුත් තිබුණා කියලයි අද ශ්‍රී සමයන් කාටුනෙන් සඳහන් කළ තිබෙන. අපි ඕකයි තත්ත්වය කවියෙන් ලක්හන මෝනිං නිවසරට අද අනිවා කරනවා. නාමල් ඇත්තේ රිමාන්ඩ් කර තබාලනේ ගම්මම්පිල නිදොස් නිදහස් කළ අනේ. අද බදු මැදින් සමරනවා ළමදිනේ රජයත විපක්ෂෙත් ඉන්නේ බබාලනේ කියලයි අද ඕකයි තත්ත්වය අනුරාධගේ කවිවලින් අපි ලක්හන මෝනිං නිවස් සැලට් අදට මේ විදිහට නිමාවටපත් කරනවා. හෙටත් උදැසන 6ට හමුවෙමු මේ බලාපොරොත්තුවෙන්. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
3: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරය
5: සහයෝගීතා අනුග්‍රහය
6: කොටු දෙකට

0: නීතියටත් එකතු කරගමු. ලෝකලම අධිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
1: Good morning, 7:02.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රේමිය ජල ප්‍රතිරෝධී මතු පිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්වන සෑමට දැනුම් දීමයි.
2: AWB roller dose වසර 25ක විශ්වාසය. දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB roller dose. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල. AWB roller dose 0773211400. ඔඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
3: සුබ දවසක් ශ්‍රී ලංකා.
4: සහයෝගීතා අනුග්‍රහය.
3: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0771 711 711.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
5: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත පත්තර මුල්ල දුරකථන 0706 478 478.
6: සුබදාසරයි. ගුඩ් මෝර්නින්.
7: ගුඩ් මෝර්නින්.
6: අද ඔක්තෝබර් පළවෙනිදාද ලෝක ළමා දිනය.
7: අපේ දවස. ජය වේවා.
6: ඔව්, අද ලෝක ළමා දිනය. ළමයින් මතක් කරන ලෝකේ එහෙම නැත්නම් අවුරුද්දේකම දවස.
7: ළමයිව මතක් වෙන.
6: අද තමයි උඹලට අපිව මතක් වෙන.

0: යොදාගන්න තහනම්. එම නැත්තා අද බලාගන්න තිබුණා. නූඩල්ස් ෆැක්ටරි ටිකයි. බටර් ෆැක්ටරි ටිකයි.
1: බීම.
0: ඔව්. බීම පැණි බීම ෆැක්ටරි ටිකයි. බිස්කට් කම්පැනි ටිකයි. චොක්ලට් උයි.
1: සපත්තු.
0: හා සපත්තු සරපු ඇඳුම් ආ. මෙච්චර අවුරුද්දේ දවස් 364ක් මේ ඒ දරුවන්ව නේ මේ නිකම් නොමිලේ බලා නඩත්තු කලා වගේ හැසිරෙන්නේ.
1: හරි. හැම වේදවගම දනියෙන් දරලා වගේ.
0: මේ අපි ඔය දැන් ආයතනයකදී අපි සේවාදායකයෝ ගැන පරිස්සමෙන් කතා කරන්න ඕනේ.
1: ඔව් ඔව් ඔව්.
0: එහෙනම් අපි එතනින් ඒ කතාව නවත්ත ගමු. කොහොම නමුත් මේ සමහර සේවාදායකයෝ ඉන්න දරුවන්ට අපි බැංකු ගිණුමක් ආරම්භ කරන්න කියන යෝජනාව. හරිම වටිනවනේ අනාගතයේ උදෙසා. තව සේවා දායකයෙක් ඉන්න පුළුවන් අද දවසේ ඔබ රන් පවුමක් අරන් තියාගන්න ඔබේ දුවට පුතාට. රන් කාසියක් අරන් තියාගන්න. පොඩි පෙන්ඩන් එකක් අරන්
1: දෙන්න.
0: එහෙම තැනකින්. යම් සාධනීය තැනුත් තියෙනවා.
1: නමුත්
0: බොහෝ විට ළමයා කියන කෙනාව වාර්ජකරණය වෙලා දැන් භාණ්ඩයක් වගේ නේ. මේ ඉතාම නරක විදිහට වෙළඳපළට විවිධ ස්වරූප වලින් ගෙනල්ලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අද පාසල් වල ඉතාම සුවිශේෂී දවසක්. අපේ ඉස්කෝලේ යන කාලේ අපිට මතකයි අද තමයි ඉතින් අද ඉතින් අපි කියන ඕනම එකක් කරනවා
1: ඉස්කෝලේ. කරනවා. ඔව්.
0: හරි. ප්‍රින්සිපල් අපිට නටන්න වෙනම ග්‍රවුන්ඩ් එක හදලා දෙනවා. බෑන්ඩ් එකක් ගේනවා. සින්දු කියන්න.
1: අද උදේවරු විතරයි උගන්වන්නේ එහෙනම්. හා හා.
0: එහෙමත් නැනේ.
1: ඊටර ටික එහෙනම්.
0: මම ගිය කාලේ නම් අපේ ඉස්කෝලේ උදේ පාන්දර ළමා දින සැමරුම් උත්සවය. ඊට පස්සේ ආයෙ දෙක වෙනකන් නටනවා
1: ග්‍රවුන්ඩ් එක.
0: ප්‍රින්සිපල් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. එකම සැනකෙලියක් අද දවස. හරි. හරි කොහොම වුණත් ඉතින් දරුවන් කියන්නේ මේ ලෝකේට වටිනාම සම්පත. ලෝක ඉස්සරහට යන්න, රටවල් ඉස්සරහට යන්න, සමාජයක් ඉස්සරහට යන්න නේ.
1: රටේ අනාගතය බාර ගන්න.
0: ඒ අය තමයි සජීවිකාරකය. ඒ අය තමයි හොඳම සන්නිවේදකයෝ. ඒ අය තමයි නිර්මාණශීලීම පුද්ගලයෝ වෙන්නේ දවසක. ඒ අය තමයි ලෝකේට අලුත් දේවල් නවෝත්පාදන ගේන්නේ. ඉතින් ඒ නිසා ඔහු ඇයව පරිස්සම් කරගන්න, ලස්සනට බලා ගන්න. ඔන්න ඔය කියන කාරණා ටික තමයි අද දවසෙත් අපිට මතක් කරගන්න තියෙන්නේ නේ.
1: ඔව්.
0: හරි. ඔය අතරේ ළමා දිනය වගේම තමයි ඊයේ රාත්‍රිය ඊයේ ගැහුවා ගැහිල්ලා කොහොමද දන්නවද?
1: මධ්‍යම
0: රාත්‍රියේ හිට්ටු වෙනකොට.
1: තෙල්.
0: දතෙල් නෙමෙයි.
1: එහෙනම්.
0: තෙල් ගන්න ඒක තෙල් ගැහුවේ නෑ. එහෙම ස්ටොක් කරගෙන ඉන්න තරම් අපිට ආර්ථිකයක් නෑ නේ. වැඩි වෙයි කියලා හිතලා එහෙම තෙල් ගහන්න
1: නෑ නේ. එහෙම ගහන්න
0: තෙල් වැඩි වෙලා මේක අපි පස්සේ කතා කරමු. සුබ්මන් ගිල්. තෙල් නෙමේ ගිල්.
1: ගිල්
0: මැච් එක ඉන්දියාව බටහිරින් දී කොදෙව්. සුබ්මන් ගිල් ගැහුවා තනියෙන් 230 ගහන.
1: ගිල්
0: 223 තනියෙන්
1: නෑ.
0: අපේ ටීම් එකේ මැච් දෙකක් ගහන්න ඕන ගැහන. හරි. ඉතින් ඒකත් වාර්තාගත මෙව්ව එකක්. ඒ කියන්නේ අඩුම පන්දු සංඛ්‍යාවෙන් ගහපු ද්විත්ව ශතකය.
1: නියමයි.
0: ඔව්. ඒ රාත්‍රියේ ඒ චමත්කාරී විඳිමින් ඉන්න අතරතුරේ තමයි මෙහි රුපියල් 15කින් තෙල් මිල ගන්න.
1: ගණන් ගියෝ.
0: මේ පෙට්‍රල් නේද රුපියල් 15කින්.
1: ඔව්.
0: ඊට පස්සේ 95 නම් මම හිතා 92 15කින් 95 නම් එච්චර ලොකු ගාණකින් නෙමෙයි. ආ වැඩි උන්නේ නැහැ. ඩීසල් වලට රුපියල් 50ක් විතරමයි දැන් සුපර් ඩීසල් හරි මොන හරි ගණන් වැඩි වෙලා තියෙනවා. ඉතින් ලෝක ආර්ථික නේද තත්ත්වයන් එක්ක යුදමය තත්ත්වයන් එක්ක ඉතින් අපිට මේවට ෆේස් කරන්න වෙනවා
1: අනිවාර්යෙන්.
0: මේ රුපියල් 15නේ. ගුඩ් මෝර්නින් සුබෝදයසනක් වෙන්න. එහෙනම් ආදරණීය දරුවන් වෙනුවෙන් දෙන ලස්සන සින්දුවක් එක්ක අපි අපේ පැය තුන පටන් ගන්නවා.

0: හතයි විනාඩි 17යි අද දවස විශේෂයි අද ලෝක කෝපි දිනය
1: ඔව්
0: අද එතකොට කෝපි තමයි බොන්න තියෙන්නේ හවසට ඉඳන් උදේ රෑ කියලා වේල් නේද
1: දවසම
0: උදේම පටන් ගන්නකොට කිරි කෝපි එකකින් පටන් ගන්න ඊට පස්සේ දවල්ට 10ට විතර බොන එක කෝෆි එකක්
1: ඒක
0: කෝෆි ඩේ එකේ වෙන මොකුත් බොන්න බෑ
1: කෝෆි තමයි බොන්න තියෙන්නේ
0: දැන් කසුන්ටේ මාරෙඩේ අද කසුන්ගේ බර්ත්ඩේ හරිද කසුන්ගේ බර්ත්ඩේ එකට අද හවස පාටි දාන්න බෑ යාළුවන්ට එන්න කියලා කෝෆි එකක් තමයි දෙන්න
1: කෝෆි තමයි තියෙන්නේ කෝෆි කේක් එකක් කපලා
0: කෝෆි කේක් කෝෆි ඩ්‍රින්ක් එකක් තියෙනවා කෝෆි ෆ්ලේවර්ඩ් මේ අර අපි කියන්නේ පාටි වල ගන්න එහෙම එකක් තියෙනවා
1: බලන්න ඉතින් බලන්න
0: ඔව් අපිට පුළුවන් නම් ඒ වගේ එකට අද අපේ මිත්‍රයා මේ කසුන් චමිලන්තගේ උපන්දිනේ ඉතින් හැපි බර්ත්ඩේ කියලා
1: අපි හැපි බර්ත්ඩේ
0: හරි රයිට් අපි කිව්වේ ලෝක කෝපි දිනය ගැන මේ කෝපි කියනකොට අපි මේ එතන ඊහාට ඒක ඉතිහාසය ගැන තව මොහොතකදී කතා කරමු විජේ කෝපි ගැන කියලා ඉන්නම් ස්වභාවික නේද කෝපි රසය හා ඔයාට ගන්න පුළුවන් කමක් තියෙන සුවඳ පාට රස වර්ණ මේ ඔක්කොම හැමදේම තියෙන කෝපි එක තමයි ප්‍රමිතිනුතු කෝපි එකක් තමයි විජය කෝපි කියලා කියන්නේ. අපි උදේ පාන්දර මේ ගැන මතක් කරනවා විජේ නිවසින් එන නිෂ්පාදන අතරේ. ඒ වගේම ක්‍රිමිරාජ නිෂ්පාදන වසර 77ක විශ්වාසයත් එක්ක අදත් ඔයාගේ වහිතන් එකපාරට මේ ඉන්නවා මේ එකපාරට බඩ නිකන් පොඩ්ඩක් අප්සෙට් වගේ. බඩ පිපිලා වගේ, ගෑස් වගේ අමාරුයි, බඩ නිකන් එහෙට මෙහෙට පෙරලෙනවා වගේ. සමහර අයට තියෙන ඔය කිරි පැකට් එකෙන් බිව්වම නිකන් බඩ හරි නේ නිකන්.
1: හරි අපහසුතාවයක් දැනෙනවා.
0: ඔව්. අන්න එහෙම වෙලාවට අර කැමරාජ කරල් දෙකක් නේ.
1: ඔව්.
0: ද ගත්ත වතුර ටිකක් එක බිව්වා. පැය භාගෙන් ආයි බඩ යථා තත්ත්වයට පත්
1: වෙනවා.
0: හරි. රයිට් ක්‍රිමිරාජ නිෂ්පාදන වසර 77යි තවත් නිෂ්පාදන ගොඩාක් තියෙනවා ඔයාට ගන්න පුළුවන්කමක් තියෙනවා ළඟම ෆාමසි එකේ
1: ඔව් උග්‍රය අපහසුතාවයක් තියෙනවා නම් මේ පැණි අපි යෝජනා කරනවා ඒ වගේම හිම්රිසාව උණ කැස වගේ තියෙනවා නම් අපි යෝජනා කරනවා ඔයාට ක්‍රිමිරාජ පෙයාව ගන්න කියලා ඒ වගේම මූණේ පිම්පල්ස් එහෙම එනවා නම් ඔන්න කුරුලෑසු ඔය තියෙනවා ඔය හන්දි පත අමාරුවට හන්දි තෛලය තියෙනවා ගෑස්ට්‍රයිටිස් වගේ ඔන්න තියෙනවා නම් ක්‍රිමිරාජ සඳුන් පැණිය තියෙනවා එතකොට සෙන්ගෙඩි ඔන්න ඔය වගේ දේවල් තියෙනවා නම් සර්වවිෂාදි තෛලය තියෙනවා විසසතෙක් ඔයාව කෑවොත් එහෙම නාගරාජ තෛලය තියෙනවා මේ හැම නිෂ්පාදනයක්ම ඔයාට 0112 853 889 ට කෝල් කරලා වෙළඳ සැලට හරි ෆාමසිකට හරි ගෙන්න ගන්න පුළුවන් ගෙදර තියාගන්න ඕනේ නිෂ්පාදනේ තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ
0: රයිඩෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක කියලා කියනවා දන්නවා අලුත්ම තාක්ෂණයට හදපු එකක් කාලගුණ විපර්යාස වලට ඔරොත්තු දෙන විදිහට ඒගොල්ලෝ වෙනස් වුණා ඒගොල්ලන්ගේ තාක්ෂණික ක්‍රමවේද ওই ෂීට් එකේ යටි පැත්තේ තියෙනවා මැටි ලේයර් එකක් මේකෙන් ෂීට් එක රත් වෙනකොට ගේ ඇතුළට දැනෙන උණුසුම කන්ට්‍රෝල් කරනවා සිසිලසක් ගේනවා ඒ වගේම උඩ පැත්තේ තියෙන්නේ ජල විකර්ෂක ආලේපනය හරියටම ඇයි මේක මේ ජල විකර්ෂක ආලේපනය මොකද්ද තියෙන වැදගත්කම කියලා කිව්වොත් ඔකේ අර නෙළුම් කොලේ තියෙන නේ තාක්ෂණේ තියෙන වතුර ටික වැටිච්ච ගමන් ඉක්මනට ඉවත් වෙලා යනවා ඒකෙන් ලොකු පහසුවක් ෂීට් එකේ කල් පැවැත්මට ආරම්භ දෙන්නේ
1: මොකද මේ වතුර නැඳුනොත් එහෙම කළු වෙනවා දියසෙවල බැඳෙනවා පර්ණ පෙනුමක් එනවා දිරනවා ඉක්මනට ඉතින් මේ මුකුත්ම ප්‍රශ්නයක් එන්නේ නැහැ ඔය රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක පාවිච්චි කරලා තියෙනවා නම් හැමදාම අලුත් විදියට පෙනුම දියා ගන්න පුළුවන් ඒ වගේම ශක්තියෙන් උසස් තත්යක් එක්ක ඔයාගේ ඔළුවේ සැනසීම නිවස මේ හැමදේම ආරක්ෂා කරගන්න පුළුවන්
0: වෙලාව බලමු
1: උදහාතේ විනාඩි 20යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැති දිනා ගන්න TLB වාසි කොයි කාටත්ම

0: උදේ 7යි විනාඩි 27.
1: මේ පැය මුල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුපකමලක් පරිස්සමින් කිහින්නෙන්න.
3: දැන්නේට තමුන් එදින්දා කුණී වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
3: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් බඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
4: ඈ? දැන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
3: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
4: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
3: ඈ?
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ ගිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆිස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා. අදවලිය පදිංචිවන්න WhatsApp 0676 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
7: සංවිධානය MMC ITN campus JJL overseas education.
8: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
9: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහ බලයක්.
10: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න, ඉවත් වෙන්න.

0: අපි කඩේට ගිහිල්ලා ඇඳුමක් ගත්තට පස්සේ ඒ ඇඳුම අඳින වාරයක් වාරයක් පාසා අපි ටේලර්ට ගෙවන්නේ නැණි.
1: නැණි.
0: එහෙම නැත්තම් කඩේ අයිතිකරුවට ගෙවන්නේ නැණි.
1: නැණි. එකපාර අරගෙන එනවනේ සල්ලි දීලා.
0: අන්න එහෙම තර්කයක් එනවා මේ සින්දු ගැන ගායකින්ගේ පැත්තෙන්. ඒ තර්කේ හරිද වැරදිද කියලා පේන්නේ ගායකයෙක් නම් ඔබ ගායකයෙක් නම් ඒ තර්කේ හරි. හරි. හැබැයි ලෝකයේ පවතින නීතියක් තියෙනවා.
1: ඔව්.
0: ඔය මම මේක පොඩියට පැහැදිලි කරලා ඊළඟ වැඩේට යන්නම්. මට මේ පැහැදිලි කරන්න කිසිම වෘත්තීය සූසුකමක් නැති වෙන්න පුළුවන්. අපි කියන්නේ මාර జగතෙක් නෙමෙයි අපි. නමුත් ඔය ගායන ශිල්පියා ශිල්පීය කුසලතාවය කියන එක වෙනස්.
1: හරි.
0: දැන් අපි ගීපද රචකයෙක් සංගීතඥයෙක් නේ කියලා කොහම ඔය ගායකයාගෙන් වෙන් කරලා අඳුර ගන්නවා මොකද අරගොල්ලන්ට තියෙන්නේ බුද්ධිමය නේ ස්වරූපේ මේ මේ මේ අයිතියක් ඒගොල්ලන්ගේ සිතුවිලි තමයි අවසානයේ වචන වෙන්නේ ඒගොල්ලන්ට එන නාදමාලා මොන හරි ඔළුවට එන පැටර්න් එකක් තමයි නාදමාලාවක් කියලා සංගීතයේ වෙලා අර අර වචන ටික උඩ එලලා නේද ඒක උඩ එලාගෙන ලස්සන හැඩයක් ගන්න
1: තාලයක් දෙන්න
0: ඒ තාලේ එලියට අවිලා ප්‍රසන් කරන කෙනා ගායකයා. එතකොට ඔය ගීතය ඇතුලේ 3 දෙනෙකුට ඔක කඩාගෙන දඟලනකොට ඕක ඇතුලේ පොඩි නිර්වත් බවක් පේනවා කියලා සමහරු කියනවා.
1: හරි.
0: හරි.
1: හරි.
0: මේකට මාව අල්ල ගන්න එපා.
1: නෑ නෑ නෑ.
0: හරි.
1: හා.
0: ඒ කියන්නේ සමහර ඒවා දැන් කලිසමයි ෂර්ට් එකයි අනිකුත් ඇඳුනුයි ඔක්කොම ඇඳම තමයි ඇඳුම සම්පූර්ණ.
1: සම්පූර්ණ වෙන්නේ.
0: සමහරු ටී-ෂර්ට් එක ගලවගෙන යන්න හදනවා. එතකොට උඩුකය නිර්වත්. සමහරු යට කලිසම ගලව ගන්න හදනවා. එතකොට නිර්වත්. නේ. නේද? අන්තිමට ඔය ගීතය කියන එක නිර්වත් වෙනවා වගේ.
1: අනිවාර්යයෙන්.
0: නේ. සමස්ත මිනිස්සයාට උපමා කරන්නකෝ ගීතය කියන්නේ. එතකොට අර
1: ඔය මොකක් හරි එකක් ගලවුනොත් නෑනේ සම්පූර්ණ නෑනේ.
0: සම්පූර්ණ නෑනේ. අන්න එහෙම එකකුත් සමහර අයගේ මේ පැහැදිලි කිරීම වල තියෙනවා. ඉතින් ඔක්කොම මං ඊයේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ මේ ගායන ශිල්පීන් දෙපළකට කතා කරා.
1: හරි.
0: ඒ දෙන්න නම කියපු ගමන් රටක් දන්න දෙන්නේ. ඒ දෙන්න අර යුවලක්. යුගලක් යුවලක්.
1: හරි.
0: ඔහුගේ නම කියනකොට ඇයගේ නම කියනවා. ඇයගේ නම කියනකොට ඔහුගේ නම කියනවා. මම නිකන් ඒගොල්ලොත් එක්ක කතා කරනකොට මේ ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ වෙන දේවල් මෙහෙම නොවිය යුතුයි. මේ එකම පන්තියක එකම කුලකයක මිනිස්සු පොඩි රට්ටු හිනස්සන වගේ එකක්. සමහර දෙනක එහෙමත් මත
1: තියෙනවා.
0: පාඩුවේ පැත්ත කරලා අත් දෙක මැදගෙන යම් පිරිසක් නිහඬව බලාගෙන ඉන්නවා.
1: හරි.
0: මම දැක දුකාය දාලා තියෙනවා. දුක් ගන්නාරා.
1: ඔව්.
0: දුකාය දාලා තියෙනවා මේ මම නම් සින්දු ලියුවේ නෑ බං මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ කලාව මම නම් සින්දු ලියලා නෑ බං මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. කලාවේ මේ වෙලාවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හරි. එක එක විදිහට මේකට එක එක උත්තර දෙනවා. සෙමුවන්දි රණතුංග මේ ගායන ශිල්පිනිය දාලා තිබ්බා. අර අර අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම
1: ආසාවක්. මිනිසුන් ලැබෙදින් සනසීමක්
0: කියලා. ඉතින් දෙගොල්ලන්ගේ පැත්තෙම නේද සාධාරණ තර්ක තියෙනවා. කෙස් පැලෙන තර්ක
1: තියෙනවා.
0: ඉතින් ෂෝක් අපිට කියන්නේ අපි මේ ශ්‍රාවකයෝ විදිහට අපිට තියෙන යෝජනාව. ඉතාලම මැද තැනකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳගෙන
1: කාටවත් අසාධාරණයක් නොවි.
0: නොවි මොකද ඔබ දෙගොල්ලොම නේ දෙපාර්ශ්වයේම සාධාරණ ඇති. නමුත් යම් එක පැත්තක් කොහෙදි හරි අඩියක් පස්සට ගන්න වෙනවා. එහෙම නැත්තම් ශ්‍රාවකයා නැමැති අපි අපහසුතාවයට
1: පත් වෙනවා.
0: ඒ නිසා මේ ඕක තමයි ඒ සම්බන්ධ තියෙන අපේ උපේක්ෂාවෙන් බල්ලා දෙන මේ අපේ අදහස. අපි ගුවන් විදුලි නාලිකාවක් විදිහට ගීපද රචකයත් අපිට ඕනේ. සංගීතඥයත් ඕනේ. ගායන ශිල්පියත් ඕනේ.
1: ඔව්.
0: නිකාම්ම කටහඬක් මේ කියවන්නත් බෑ නේ.
1: බෑනේ.
0: තාලයක් තියෙන්න බෑ.
1: ඒකනේ.
0: තාලයක් විතරක් කියවන්නත් බෑ කටහඬක් ඕ. තාලේ කටහඬ දෙකම තිබුණ වචන නැත්තම්. ඒත් බෑ.
1: ඒක අපි කිව්වේ මේ මුකුත්ම නැත්තම් එකක් හරි ගැලවුණොත් මෙතන අසම්පූර්ණයි.
0: හරි. ජෝතිපාල මහත්තයා එහෙම නැත්නම් අමරදේවස එහෙම නැත්නම් ප්‍රවීණ ගීපද රාජකීන අපි අතර අද නැති වුණත් නේද අපි හිතමු ප්‍රේම කීර්දල්ස් මහත්තයලා ඊට පස්සේ ඩෝල්ටන් අල්විස් මහත්තයා වගේ අය ඊට පස්සේ තව ගත්තොත් නන්දාමාලනීය මේ වගේ අය මේ මොහොතේ හිටියානම් එයාගේ අදහස මොකක් වේ?
1: මොකක් වේද?
0: අපිට අන්න එහෙම තැනකත් හිතන්න පුළුවන්. හරි. 7:36 වෙලාව අපි බලන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දවස් සවා ගත ටිකට් වල වාසනාවන්ත අංක ටික. අපි මේෂ ලග්නයෙන් පටන් ගමු අංක 15, අංක 34, අංක 67. ඒ සුබ දවසක් ලොතරැයි ප්‍රතිඵල. ජය ලොතරැයි ගත්තනම් B අක්ෂරය 1 අංක 4 අංක 8 අංක 6 අංක 6. අද සම්පත ගත්තනම් අංක 0 අංක 3 අංක 9 අංක 0 අංක 3 අංක 4 අංක 9 අංක 0 අංක 3 G අක්ෂරයත් එක්ක. හදාන ලොතරැයිය සිංහ ලග්නය ජයග්‍රහය අංක 17, 41, 43, 50 ධන නිධානය ඊ අක්ෂරය අංක 48 අංක 63 අංක 68 අංක 80 මෙගා පව ලොතරැයි ඔබ ගත්තා W අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 13 ජයග්‍රහය අංක 17, 26, 43, 70 එවැගේම ගොවිසත ගත්තා නම් H අක්ෂරයත් එක්ක අංක 25 45 78 79 මහජන සම්පත G අක්ෂරයත් එක්ක අංක 5 6 4 9 බිංදුව 3 අද ටිකට් එකක් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලේ වාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න පුළුවන් රටේ සංවර්ධන කාර්යයන් වලටත් දායකත්වය දෙමින්
1: ඉතින් මේ පුංචි රුපියල් 40 වේදන් කරලා අද ටිකට් එකක් බල අරන් බලන්න ඔයාගේ ජයග්‍රහණය කොතනද තියෙන්නේ කියලා කොහොමද තියෙන්නේ කියලා ඒ වගේම තමයි වාසනාවත් ඔබ රුපියල් 40න් ඔබ අරගෙන එනවා ඒ තමයි රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ඔබ ලබා දෙන ලොකු දායකත්වය මේ රුපියල් 40යි කෘෂිකර්ම අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය රණවීර සේවා අරමුදල සමාජ සේවා අරමුදල ක්‍රීඩා අරමුදල වගේ සංවර්ධන කාර්යයන් රසකට මේ රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙනවා.

0: හතයි විනාඩි 43 වෙලාව අපි අපේ ගෙදර හදන කෑම එක ගැන සැටිස් නැත්තම් තෘප්තිමත් නැත්තම්
1: හරි
0: අපි කරන්නේ කඩේට යනවා එහෙම නැත්තම් ඕඩර් කරනවා නේ ගෙදර හට්ටි මුට්ටි වලන් ඔක්කොම සමහර ගෙවල් වල එහෙමයි සමහර ගෙවල් වල එහෙම නැහැ අනනදෝය ගෙදර හදලා තියෙන එකවත් කන්නේ නැති අපිට මෙන්න මේ වගේ කතාවක් ඇහුවම හිතෙයි ඇත්තටම අපි කොච්චර වාසනාවන්තද කියලා
1: මොකද
0: අපේ වේල් තුන මොනවා හරි අපිට කන්න හම්බෙනවා
1: ඔව්
0: සමහර දවස්වල කෑම කන්න කම්මැලි වෙලා අපි විගානකට අහකට තල්ලු කරනවා සමහර වෙලාවට අපි අහනවා මෙහෙම අපු අදත් මේව හෙදුවේ මොකක්දනේ
1: මදාම
0: හැමදාම එකම දේ ලෝකේ සමහර අහිංසක මිනිස්සු බඩගින්න දරා ගන්න බැරුව පස් කනවා වා විශ්වාස කරන්න අපි කියන්නේ සාමාන්‍ය මේ මිනිස්සයා පස් කනවා කියලා කිව්වොත් නිකන් ඒක නේ
1: ඔව්
0: ඒක නිකන් උට හෝ ඇයට දරා ගන්න බැරුව අමාරු වැඩක් ලෝකේ ඉන්නව එහෙම පිරිසක් කැරිබියන් දූපත් ආශ්‍රිතව තියෙන අහලා තියෙන හයිටි රාජ්‍ය
1: ඔව්
0: හයිටි රාජ්‍ය කියලා කිව්වට අන්ත දිලිඳු ගම්මානවල මිනිස්සුන්ගේ ඒ හයිටි රාජ්‍යයේ එක්තරා ප්‍රදේශයක දවසේ ප්‍රධානම ආහාර වේල තියෙන්නේ මැටි බිස්කට්. කහපාට මැටි පස් ගෙනල්ලා ඒවට ලුණු පොඩ්ඩක් දාලා එළවලු තෙල් ටිකක් කලවම් කරලා රවුම් හැඩයට හදනවා පොඩි රොටියක්. ඊට පස්සේ මේක අවුවේ වේලනවා. ඒ මැටි වේලුනාට පස්සේ තමයි මේ පුංචි දරුවෝ Tamange බඩගින්න නිවා ගන්න. හපලා කන්නේ. හරි. ලෝකේ පුරා සිදුවෙන මේ වගේ ඊටාම සංවේදී සත්‍ය සිදුවීම් සමහර විට නිතර මාධ්‍යෙ පෙන්වන්නේ නැහැ. නමුත් එහෙම දේවල් තියෙනවා. කිසිම පෝෂණයක් නැති ශරීරය ලෙඩ කරන මේ මැටි කන්න මේ මිනිස්සුන්ට කිසිම ආසාවක් නැහැ. හැබැයි හාල්ලටයක් පාන් කෑල්ලක් ගන්න වත්කමක් නැති අම්මලා තාත්තලාට තමන්ගේ දරුවෝ බඩගින්නේ කෑ ගහලා අඬන එක බලාගෙන ඉන්න බෑ. බඩගින්නට බඩ ඇතුලෙන් දැනෙන දැවිල්ල නැති කරගන්න බඩ පුරව ගන්න එක තමයි තියෙන එකම විකල්පය. මේ මැටි මේවා කැට විතරයි. මැටි බිස්කට්. හරි. සමහර දරුවෝ මේ මන්ද පෝෂණය වගේම මාරාන්තික විස බීජ ශරීරගත වෙලා මැරෙනවා. වෛද්‍යවරු කියනවා මේක කරන්න එපා කියලා. ඒත් කරන්න දෙයක් නැහැ. ඒ නොපෙනෙන මරණයේන දවස ගැන හිතනවට වැඩිය අද දවසේ මේ දරුවන්ට දැනෙන බඩගින්න වැඩි. ඒ හින්දා ළමයි අඬනකොට මැටි යනලා බිස්කට් හදලා කවනවා.
1: එහෙම රටවලුත් තියෙනවා.
0: ඔයාට අද දවසේ වේලක් හරි බඩ පුරා කන්න වේලක් ලැබෙනවා නම් හරි ඔබ මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනෙක්.
1: අනිවාර්යෙන්.
0: හැම මේ කෑම පිඟානක්ම කාලා පොඩ්ඩක් හරි අහක දාන්න කලින් කෑම අපතේ දාන්න කලින් නේද ජීවත් වෙන්න මැටි කන මේ අහිංසක දරුවන්ව ඔයා තප්පරයකට හරි සිහිපත් කරගන්න කියලා අපි යෝජනා කරනවා.
1: ඔව්.
0: කෑමක් නැතුව මෙහෙම දුක් විඳින මිනිසු දකින්නකොට ඔයාට අපිට ලැබිලා තියෙන දේ ගැන අපි කොච්චර සතුටු වෙන්න ඕනේද?
1: හ්ම්.
0: ඒ නිසා මේ මතක් කරේ කෑම කියන දේ සම්බන්ධව අපිට තියෙන ප්‍රශ්න නෙවෙයි යම් කණ්ඩායමකට මේ සමාජෙ තියෙන.
1: සමහර කට අවුරුදු ගානකින් කෑමක් දැකලා නැහැ.
0: ඔව්. අපිට තියෙන හැමදාම පරිප්පුයි බතුයි තව මොනවා හරි කන්න බෑ. හැමදාම බත් කන්න බෑ වේලට. අපිට තියෙන ප්‍රශ්න.
1: නැත්තම් අද කන්න මෝඩ් එකක් නේ.
0: හැමදාම කන රෙස්ටෝරන්ට් එකෙන් කන්න බෑ. ඔය අපිට තියෙන ප්‍රශ්න. හරි. අයියෝ. මීට වැඩිය හොඳයිනේ මේකට කිරිමාළු එකක් හැදුවා නම්. අපිට තියෙන ප්‍රශ්න.
1: ප්‍රශ්න.
0: මාළු හදලා තියෙන. අපිට තියෙන ප්‍රශ්න කිරිමාළු එකක් නැති එක. එහෙම රටක මිනිස්සු අපි. ලෝකෙ කොච්චර කෑම අහක දානවද කියලා අපි කියලා තියෙනවා.
1: කවදාවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ මේ මිනිස්සු.
0: ඉතින් අර වගේ දරුවෙක් මතක් කරගන්න ආයි වෙලාවක. හතයි විනාඩි 47යි අපි ඔයාලට මතක් කරනවා ඩීප් ටෙක් සෝලා ගැන. සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙකුට රටම දන්න රටම පිළිගත්ත ඩීප් ටෙක්. ඇයි මේගොල්ලෝ මේ තරම් විශ්වාසයෙන් යුතුව අපි සහතික කරන්නේ? පෞගේ කාල ලංකාව පුරා කරපු ප්‍රොජෙක්ට් ගණනාවක් තියෙනවා, ව්‍යාපෘති ගණනාවක්. ඒ හැම එකකෙදිම මේගොල්ලෝ ඉස්තරම්ම විදිය සේවාවක් දුන්නා. ඒ නිසා ඩීප් ටෙක් එකට හොඳ නේද? හොඳ කමෙන්ට්ස් තියෙනවා. ෆේස්බුක් එකේ ඩීප් ටෙක් කියලා සර්ච් කරලා බලන්න. සෝලා එකක් ගැන අයිඩියා එකක් වගේ ඔළුවට එන ඕනම වෙලාවක ඩීප් ටෙක් තමයි නම.
1: අනිවාර්යෙන්.
0: කතා කරන්න මේ නම්බර එකට.
1: 077 777 73 74 077 777 73 74 තමයි නම්බර එක.
0: ඒ වගේ මතක් කරන ඔයාලට අපි මේ රෝලර් ඩෝ එකක අවශ්‍යතාවය තියෙනවා නම් අලුතින් හදන ගීකදී නේ අපි කියන ඔයා හැම දේ ගැනම සැලකිලිමත්.
1: ඔව්.
0: ඔයාට රෝලර් ඩෝ එකක් දාගන්න ඕනේ නම් ඔන්න රෝලර් ඩෝස්, රෝලර් ෂටර්ස්, ස්විං ගේට්ස්, ස්ලයිඩින් ගේට්ස්, රූෆින් ෂීට්ස්, ඉලෙක්ට්‍රික් බැරියර්ස් මේ කියන ඕනම එකකට වඩා පුළුවන් AWB රෝලර් ඩෝස් වලට කතා කරන්න. වසර 25ක විශ්වාසයත් එක්ක ඉතින් කල්පවතින රෝලර් ඩෝ එකක් වඩා දාගන්න පුළුවන් කමක් තියෙනවා. 01127231 තමයි නම්බර එක. කතා කරන්න. වාට ඕනනම් කළු පාටින්, ක්‍රීම් පාටින්, ලයිට් ග්‍රීන්, ඩාර්ක් ග්‍රේ, ලයිට් ග්‍රේ, බටර් මිල්ක්, ඊට පස්සේ බ්‍රවුන් වලින්, වුඩ් ෆිනිෂ් එක ඕනේ නම් ඔය කියන ඕනම විදිහකට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒගොල්ලෝ ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන රසක් එක වැඩ කරලා තියෙනවා. රිමෝට් එකෙන් මේ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ෆෝන් එකේ ඇප් එකෙන් ෆස්ට් ටයිම් මේගොල්ලෝ ලංකාවට මේක හඳුන්වා දුන්නේ. ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ AWB රෝලර් ඩෝස් ලට. ෆෝන් එකේ ඇප් එකෙන් තමයි ගේට් එක කන්ට්‍රෝල් කරන්නේ.
1: වව්, නියමයි.
0: නියමයි. ඉතින් තාක්ෂණයත් එක්ක ලෝකෙ ඉස්සරහට යනකොට AWB ඕගලන්ට ආරාධනා කරනවා ඒගොල්ලොත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම අපි RDB බැංකුව ගැන කියන්න ඕනේ. ලංකාවේ අපිට මේ වෙලාවේ අපේ මුදල් නේද තැන්පත් කරන්න තියෙන හොඳම තැනක් RDB බැංකුව. ඇයි මේ බැංකුවේ සල්ලි දාන්න කියලා කියන්නේ? පෞගේ කාලේ අපි නිතරම කතා වෙච්ච එකක් තමයි පෞද්ගලික බැංකුවල සල්ලි දැම්මම වෙන දේ ගැන.
1: සල්ලි වාෂ්ප වුණා. අපි දන්නේ නැහැ අපේ සල්ලි ටික වාෂ්ප වෙලා ගිහිල්ලා අපි ජීවිත කාලෙම මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි ටික අපිට නැති වෙලා ගියා. හැබැයි මෙතන එහෙම නෙමෙයි. රාජ්‍ය සුරක්ෂිතතාවයේ තියෙන හින්දා ඔයා ඔයාගේ සල්ලි ගැන බය වෙන දෙයක් නැහැ. දෙවෙනි පුරා ශාඛා 272ක් තියෙනවා. ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා account එක ඕපන් කරන්න දාන්න. කෙදට වෙලා සනසීම ඉන්නවා.

0: ලකන්න රේඩියෝ ITN
1: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වෙනිදා ගෝල්ෆිස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අද වලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න
2: සංවිධානය MMC ITN Campus, JJL Overseas Education.
1: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
4: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක් 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දෙන්වීමකි
7: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය
8: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට ඒ තමයි දෙහිවල සත්ව උද්‍යානය
7: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන් තෑගි භෝග දිනා ගන්න විනෝද වෙන්න ඔයාලත් එන්න
8: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ
9: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්

0: සුබ උදෑසනක්. අපේ අලුත් පැයක ඉන්නේ 8යි විනාඩි 6යි වෙලාව. හරි. දැන් බලන්න, ඔයා බිස්නස් කරන කෙනෙක් නම් ඔයාගේ බිස්නස් එක අවුරුදු අපි හිතමු 10යි 15යි. හා මේ අපි අවුරුදු 100යි කියලා. ඔයාගේ බිස්නස් එකේ දැන් මේ කාලෙට.
1: හරි.
0: දැන් ඔයා ඒ අවුරුදු 100 ගැන සතුටු වෙනවා. මම මෙතන ඉඳන් පටන් අරගෙන මෙතනට ගෙනාවා. පොඩි කඩයක් කියලා ඉතින් අවුරුදු 5යි දාලා. ලෑලි ටිකක් ගහලා පොඩි කඩයක් පටන් ගත්තා. දැන් පොඩ්ඩක් කොන්ක්‍රීට් එකක් එහෙම දාලා චුට්ටක් බිත්ති දෙක තුනක් බැඳලා බැම්මක් දාගෙන ඒකේ තමයි බිස්නස් එක කරන්නේ. දැන් ඔයා හිතනවා සාර්ථක ව්‍යාපාරිකයෙක් කියලා. හරි. හැබැයි ওই ව්‍යාපාර සම්බන්ධ කතා කරනකොට මේ වෙලාවේ ලෝකේ දැවැන්තම සමාගම්වල ප්‍රධානියෝ යෝජනා කරනවා මේ වෙලාවේ සාර්ථක සියලු ව්‍යාපාරිකයින්ට ඔතන සැනසෙන්න එපා, ඔතන ඉඳලා ගිමන් හරින්න එපා නේ.
1: තව ටිකක් එන කියලා.
0: ඔව්. තව ටිකක් යන්න ඕනේ. අර ෆියුචර් ඔරියන්ටඩ් කියලා අපි කියන්නේ.
1: ඔව්.
0: ඉදිරි අනාගතයේ තව අවුරුදු 5කින් ඔයාගේ බිස්නස් එක කොහෙද තියෙන්නේ? තව අවුරුදු 10කින් මේ AI ලෝකයක් එක්කනේ අපි ඉන්නේ.
1: ඔව්.
0: චැට් එක අපි ගොඩක් කරලා ඉන්නේ. චැට් GPT අනම් මනම් ජෙමිනි Google ඔක්කොම එක්කනේ ඉන්නේ. එතකොට ඔවුන් යෝජනා කරනවා අද ඔබ සැනසෙන්නේ නැතුව මේ මොහොත කැපකරන්න කියලා තව අවුරුදු 5ක් එහා පැත්තට ඔයාගේ ව්‍යාපාරය ගෙනියන්න ඕනේ තැනගෙන. මේක තනි පුද්ගලයෙකුට ගත්තොත් දැන් ඔයාට අවුරුදු 30යි. දැන් ඔයා සතුටින් ගෙයක් හදලා වාහනයක් අරගෙන ඉන්නවා කියලා ඉතින් ඔවුන් යෝජනා කරනවා තව අවුරුදු 5කින් ඔයාගේ ගේ මොන විදිහේ ස්වභාවයක් වෙන්න ඕනේද? තව අවුරුදු 5කින් ඔයාගේ වාහනය මොකක් වෙන්න ඕනේද? තව අවුරුදු 15කින් ඔයාගේ වාහනේ මොකක් වෙන්න ඕනේද? මෙන්න මේ කියන දේවලුත් ඔයා ප්ලෑන් කරන්න කියලා.
1: හීනම වන්නේ ගැන.
0: ඒ කියන්නේ මෙච්චර කාල සාර්ථකුණු ඔබ ඔය සාර්ථකත්වය වැඩි දියුණු කරගෙන පවත්වගෙන යන්නේ කොහොමද කියලා කල්පනා කරන්න කියලයි ඔවුන් ඔබට යෝජනා කරන්නේ. හා? වදන්න ඔය මොටිවේටර්ස්ලා වගේ ඉන්නවා මේ ව්‍යාපාර සම්බන්ධ විශේෂඥයෝ.
1: ඔව්.
0: ඒගොල්ලෝ කරන්නේ කන්සල්ටින් කරන්නේ. ඉන්සල්ට් නෙමෙයි පුතා,
1: කන්සල්ට්.
0: හරි. ඒගොල්ලෝ ලෝකේ දැවැන්ත සමාගම් එක්ක කරපු අධ්‍යයනයකින් හෙළිවලා තියෙනවා ගොඩක් ව්‍යාපාරිකයින්ට වෙන්නේ ගැම්මෙන් පටන් ගන්නවා. ඊට පස්සේ යම් තලයකට ඇවිල්ලා ඕ දැන් ඉතින් මම තමයි
1: වැඩ්ඩා
0: කියලා වගේ තැනක කියන්නේ එතන සැනසෙනවා, එතන ආඩම්බර වෙනවා. නමුත් ඔවුන්ගේ ඉදිරි අනාගතයේ අවුරුදු 5ක් තියෙන අවදානමක කියලා ඒගොල්ලන්ට පේන්නේ නැහැ කි. ඉතින් මේ පැය පටන් ගන්නකොට අපේ යෝජනාව ඔබ කිසියම් හෝ නේද ව්‍යාපාරයකට සම්බන්ධ නැහැ කියලා හිතමු. තනියෙන් ගත්තම් පුද්ගලයෙක් විදියට ඔබ ඊළඟ අවුරුදු 5ට ලෑස්තිද? ඔන්න ඕක තමයි අපි මේ පැය පටන් ගන්නකොට ඔබට මතක්
1: කරන්නේ.
0: ඒ අතරවාරේ අපි කියන්නම් ඔයාලට අපිත් එක්ක මේ පැයදිත් විජේ නිෂ්පාදන ඉන්නෝ. ලෝකයම ආක්‍රමණය කරලා තියෙන ලංකාවේ කොළුබඩු ටික, මිරිස් කුඩු පැකට් එක, ලුණු කුඩු ටික, ඊට

0: යෝගට් ටිකක් කනොන ගඳලාමා දිනේ වෙනුයි. ඔයා ආපුංචි ළමයිට යෝගට් ටිකක් දෙන්න ඉන්නව නැත්තම් ගෙදර ඉක්කලා ගෙදර බබාට යෝගට් ටිකක් අරගෙන දෙන්න හිතනවා නම් ඔයා අනිවාර්යයෙන්ම අරන් දෙන්න ඕනේ පැල්වත්ත. මොකද සෞඛ්‍ය ආරක්ෂිත බව, නැවුම් බව, කිරි රසය මේ හැමදේම එකට එකතු කරලා හදපු යෝගට් ටිකක් තමයි පැල්වත්ත යෝගට් කියලා කියන්නේ. ඒ වගේම අයිස්ක්‍රීම් එකක් වා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒත් පැල්වත්ත අයිස්ක්‍රීම් එකක් වෙන්නම ඕනේ.
1: ඒ පැල්වත්ත ගැන මතක් කරේ රටම එකට ජාතික වැඩසටහන ගැනත් මතක් කරන්නම්. ඒ කියන්නේ ඔයාලට පුළුවන්කමක් තියෙනවා මේ වෙලාවෙත් මේ රට තුල ක්‍රියාත්මක වෙන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව නේ ඔයාගේ සමාජ වගකීම් ඉටු කරන්න, පුරවැසියේ වගකීම් ඉටු කරන්න වෙනුවෙන් 19:27 කෝල් එකක් තියෙනවා.
0: ඔව්, දැන් ඉතින් අද ලෝක ළමා දින අපි හැම වෙලෙම කතා කරනවා. ඉතින් ඒ දරුවෝ තමයි අපේ රටේ අනාගතය බාරගන්නේ. ඉතින් අපේ අනාගතය බාර දෙනකොට හොඳ ලස්සන රටක් බාර දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපේ යුතුකම තමයි මේ වගේ උවදුරු වලින් අපේ රට ගලව ගන්න එක. 19:27 කතා කරලා ඔබේ යුතුකම ඉෂ්ට කරන්න.

0: மெய்பே மொழிவு மத கிரீம சுரேக்கிமாக
1: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
0: සුපකමලක් පරිස්සමින් කිහින්නෙන්න. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: වසර 25ක විශ්වාසය AWB රෝලඩෝස් මල නොගන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් ධාතු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077 32 11 400. සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
3: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනු.
5: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
0: ටේකියා සුරකින් මගතොට
3: ඔබ දන්නවාද? වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න, අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න, ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි.
6: ඔය වයස

0: ಅವಕ ಹಿನಾ ಬೆಳಿ ಸಿಂಧು ಅನ್ನ ಇವಿ ರಾಯುವಿ ಚಂ ಚಾರು
1: ಸದೇ ದಿನವಲ ಸವಸ ಹತರಜ
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලකන මොමදින් ඒසලු
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලිමක් නැතුවත් ලස්සන එකනේ සර් හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිං ෂීට්
6: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්

0: උදෑසන 8:26යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධ කරලා හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: හරි. අටයි විනාඩි 29යි වෙලාව. දියුණු ලෝකෙක ලක්ෂණය ළමා ලොවේ පිරිහීමද කියලා අද පත්තරේ ආටිකල් එකක්
1: තියෙනවා.
0: ඉතින් එච්චරයි ඉතින් ආටිකල් එකක්
1: තියෙනවා. හරි.
0: අද ලෝක ළමා දින දවසින්ද මං කියන්නේ පත්තරවල. එක දවසක විතරක් මේක කතා කරන එකයි ප්‍රශ්න තියෙන්නේ. අපි උදෙත් කිව්වනේ අද දවස වෙනකොට ලෝකේ සුන්දරම ජීවීන් විදියට සලකන දරුවන් සම්බන්ධ වාර්තා පිට වාර්තා තියෙන කතා අතරට ළමා හිංසනය ගිහිල්ලා තියෙනවා. ළමා අතවර, ළමයින් සැකකරුවන් ලෙස හංවඩු ගැසීම්, ළමා ඝාතන, මේවේ අඩුවක් නැහැ. වෛරය, ක්‍රෝධය පමණක් නෙවෙයි, ඔය කාම පිපාසයන්ට පවා නේද මේ දරුවව, එහෙම නැත්තම් මේ ළමයව මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මනසින් සවිමත් දරුවන් පොහොසත්, මේක තමයි අද 2026 ලෝක ළමා දින මේ තේමා පාඩය. එතකොට දරුවන් සම්බන්ධ සිදුවීමකදී මිනිස්සු අතර විතරක් නෙවෙයි තිරිසන් සත්තු අතරත් දරුවා තමන්ගේ ඊළඟ පරම්පරාව ගැන සහ සංවේදී බවක් තියෙනවා කියන එක මේ විශේෂඥයෝ කියනවා. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය වයස අවුරුදු 18ට අඩු සෑම මිනිසෙක්ම ළමෙක්.
1: හරි.
0: ඒ නිසා වැඩිහිටියන්ගේ රැකවරණය ලැබෙන්න ඕන පිරිසක්. එතකොට ළමයින්ගේ සුරක්ෂිතතාවයේ සතුට, මේ දේවල් හැමදේම දෙමව්පියන්ගේ වගකීම. දරුවෙක් කායිකව වගේම මානසිකවත් හිංසනයට ලක් වෙන්න පුළුවන්.
1: අනිවාර්යෙන්.
0: දැන් වර්තමානයේ දරුවන්ගේ ළමා කාලය අතීතයට වඩා ගොඩක් අංශ වලින් වෙනස්. සමාජය කෙලින්ම සමාජයට නිරාවරණය වෙලා තියෙන. අසීමාන්තික නිදහසක් තියෙනවා. සමාජශීලී නැති වුණත් ඒගොල්ලෝ දෙමව්පිය ඇසුරට කොටු වෙලා රැකවරණය ලැබලා නේ සතුටත් භුක්ති විඳත් සමාජයේ ඒගොල්ලොන්ට හරි ඕපන්.
1: ඔව්.
0: සෝෂල් මීඩියා හරහා නේද? සහ ඒගොල්ලන්ට තියෙන අවස්ථා දැන් අපි ගත්තොත් පන්ති යනවා, ටියුෂන් යනවා, තාම් පාසල් යනවා, පාසල් යනවා. ඔය ඔක්කොම වෙනදට වැඩිය සංකීර්ණ වටපිටාවක්. ඒ නිසා දියුණු ලෝකයේ ලක්ෂණේ ළමා ලොවේ පිරිහීමද? ඒ කියන්නේ ළමා ලොව පිරිහිලා දැන් තියෙන්නේ. ලෝකේ දියුණුවක් ගැන කතා කරනවා. හැබැයි ළමයාට තියෙන වටපිටාව ඇතුලේ නේද? සුබවාදී දේවල් කොච්චරද කියලා ආයි ආයි අපිට හිතන්න වෙනවා. ඉතින් කොච්චර දියුණු වුණත් සමාජයක් වැඩක් නැහැ නේද?
1: ළමයාට ආරක්ෂිත වටපිටාවක් නැත්තම්
0: ඊළඟ පරම්පරාව අනාරක්ෂිත නම් නේ? ඒකයි මේ කියලා තියෙන්නේ. ඉතින් මවා හිතලා බලන්න දැන් ඔයා අම්මා සහ තාත්තා නම් වැඩිහිටියෙක් නම් මේ වෙලාවේ දරුවන් සම්බන්ධ ඔබේ තියෙන ඔබ කියයි ඔබට තියෙන උත්තරේ අපි දෙන උත්තරේ වැඩිහිටියොදින මෙහෙමනේ මේ ඔක්කොම කරන්නේ ඉතින් ළමයින්ට තමයි. නේ?
1: ඔව්.
0: අම්මලා තාත්තලා හැමදේම කරන්න උදේ පාන්දරින් ගෙදරින් එනවා. සමහර විට දුව පුතා නිදි. ආයේ හවස ඔයා ගෙදර යනකොට ආයේ දුව පුතා නිදි.
1: නිදි.
0: ආ ඒගොල්ලෝ එක්ක ඇසුරු කරන්න ලැබෙන අවස්ථා අඩුයි. අද වගේ දවසක නම් එළියට ගිහලා කෑම ටිකක් අරන් දීලා. ඉතින් අද දවස ගත කරයි.
1: නමුත් සමහර විට අර එහෙම දෙමව්පිය මුණ ගැහෙන්නේ නැති වුණාම අර ඒගොල්ලන්ට කියන්න තියෙන දේවල් කියන්න කවුරුත් නැති වෙනවා නේද?
0: ඒගොල්ලන් ඇතුලේ තියෙන පීඩනේ ඒගොල්ලෝ වෙන වෙන විදිහට සහ ඔවුන්ට ලං වෙන වෙනත් පාර්ශ්වයන් වලට ඒක ෂෙයා කරනවා.
1: ඔව්.
0: මේ කියන දේවල් ගැන තමයි මේ ලිපිය කතා කරලා තිබුණේ. ඉතින් මේ අපි හැමදාම දන්න දෙයක්, අවුරුද්දකට පාරක් කතා කරන දෙයක්. අත වැඩසටහන් වලට ඇවිල්ලා ගොඩාක් විශේෂඥෝ මේ වගේ දේවල් ගොඩාක් කතා කරයි. ඉතින් අපිට මේක අර එක දවසකට සීමා නොවි නිතරම අපේ මනසේ තියාගන්න පුළුවන් කාරණාවක් වේවා කියන ප්‍රාර්ථනාව තමයි හැමෝගෙම හදවත් තුළ තියෙන්නේ අද වගේ දවසක. 8:34

0: Radio ITN. අටයි විනාඩි 37යි. මම මේ ළඟදී වීඩියෝ එකක් දැක්කා සෝෂල් මීඩියා වල පොලිස් නිලධාරියෙක් කෙනෙක්ව නවත්තලා හරි දෙයට කියනවා මට ඔබේ මූණ දැක්කම හිතෙනවා අන්න ඒ වගේ එකක්.
1: සෙකයි.
0: මේ මට ඔයාගේ මූණ දැක් ඔයා කියන්නේ නැහැ. ඔබ බීලා ඉන්නේ කියලා වගේ.
1: ඔව්. මට සැකයක් තියෙනවා බීලා ඉන්නේ.
0: ඔය දැක්කද?
1: ඔව් දැක්කා.
0: මොනවද කියන්නේ? පොලිස් නිලධාරි යුනිෆෝම් එක ඇඳගෙන ඉන්න පොලිස් නිලධාරි රටේ නීතිය සාමය පවත්ව ගන්න මහජනතාව අපි සපෝට් එක දෙනවනේ දෙන්න ඕනේනේ කවුරු හරි කෙනෙක් ඇඟට එනවා නම් දෙන්න පුළුවන් ඒකටත් නේද
1: අනිවාර්යයෙන්ම
0: නීතියට උඩින් යන්න කාටවත් බෑනේ දැන් අර වගේ තැනකදී දැන් මාව පොලිසියෙන් අල්ල කිව්වොත් මේනෝ ඇයි සර් මට ඔබ බීලා වගේ පේන තොර මට කියන්න පුළුවන්ද මම බීලා නෑ ඔයි අපි එහෙම කියන්නේ
1: නෑ නෑ සාමාන්‍යයෙන් කියන්නේ නෑ අපි
0: නෑ මට තමුසේ බීලා වගේ පේන
1: මට සැකයි
0: එහෙම තමයි කතා කරන්නේ ගොඩක් අය තමුසේ
1: ඔව් හරි ඊට වඩා ඒවත් කියන
0: එන්න පාට් දාන්නේ මාර පාට් දාන්නේ සමාන නිලධාරි හරි මොකද අපි බල්ලු බලල්ලු නෙවෙයි නේ මේ පාරාල් වල ගම අපි අපි වැරදක් කරා එක හරි එහෙමයි කියලා අපි බල්ලු බලල්ලු ගන්නට දාලා කතා කරන්න කාටවත් අයිතියක්
1: නැහැ
0: අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන රටේ වැදගත් තැනක රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන් හොඳ වෘත්තියක් කරන කෙනෙක් නේ හොඳ පෞල් පසුබිමක එහෙම කෙනෙකුට කවදාවත් සමහර විට පෙනුමේක නැති වෙන්න පුළුවන් කොටකල් සමක් ගාගෙන කොණ්ඩේ නිකන් අමුතු විදිහට කපාගෙන ඒක ඔහුගේ හෝ ඇයගේ අයිතිය
1: ඔව් මොකද හැමතැනටම ඔෆිෂියල් යන්න බෑනේ
0: එහෙම කතා කරන්න කාටවත් අවස්ථාවක් නැහැ මේ ওই වීඩියෝ එක දාලා ඔය කවුරු හරි කෙනෙක් වීඩියෝ කරලා දාලා තියෙනවා මම නම් යෝජනා කරනවා ස්මාර්ට් ෆෝන් එක පාරදී පාවිච්චි කරන්න එපා කියලා මොකද පෞගේ කාලවල ඔය වගේ ඉතාම පහත් විදිය හැසිරීම් ගණනාවක් අපි දැක්කා. එක පැත්තකින් පදිකෙයින්ගේ ඒ වගේ හැසිරීම් අනිත් පැත්තේ නිලධාරීන්ගේ. මේ මේවා පිටරටවල මිනිස්සුම දැක්කම ලැජ්ජ හිතෙනවා.
1: අනිවාර්යයෙන්ම.
0: පිටරටක පොලිස් නිලධාරීන් සහ මහජනතාව අතර දැන් දියුණු රටවල මම කියන්නේ ඉන්දියාව වගේ නම් තේරුමක් ඇත්තෙම
1: නැහැ. කතා කරලා වැඩක් නැහැ වගේ.
0: ඔව්. ඒ උසස් විදියේ හැසිරීමක් තියෙන විනයවත් නේ?
1: සහ ඒගොල්ලෝ මේ සාමාන්‍ය ජනතාවට කොච්චර සමීපද නේ?
0: ඔව්. එතකොට ඒ නිසා මේ මිනිස්සුනේ නිලධාරීන් කියන්නේ මිනිස්සු. ඔය යුනිෆෝම් එක දාගත්තට පස්සේ අමුතු එකක් ආරූඪ වෙනවා වගේ සමහරුන්ට
1: තියෙනවා.
0: හරි. ඉතින් ඒ වගේ අය සම්බන්ධව පිළිගුණෙන්නිත අපි ප්‍රතික්ෂේප කරනවා.
1: හදා එක්කෙනෙක් දෙන්නෙක් කරන දෙයක් හින්දා නේද?
0: සමස්ත දෙපාර්තමේන්තුවක් අපහසුතාවට පත් වෙනවා. මේක පොලිසිය විතරන්නේ ගොඩාක් ආයතන වලට මේ සිද්ධිය වෙනවා. සමහර වෙලාවට ප්‍රයිවට් සෙක්ටර් එකේ කම්පැනියක් බැංකුවක් කියලාද කවුරු හරි එක නිලධාරියෙක්ගේ නොමනා නේ නොහොමිනා විදිය හැසිරීම සමස්ත ආයතනයේ නමටම කීර්ති නාමයට හානියක් වෙනවා. ඒ වගේ දේවල් සම්බන්ධව අපි මේ ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. මාව අල්ලලමට කිව්වොත් ඔබ බීලා වගේ ඉන්නේ කියලා. ආ
1: ඔයා කියන ටික කියන්න පුළුවන්ද?
0: අහිංසකව කියනවා. නෑ සර් මම බීලා නෑ. සර්ට ඕන මාව පරීක්ෂා කරන්න. බැලුම්
1: පුම්බන්න.
0: බැලුම් පුම්බන්නම් සර්. ඕනනම් කේක් කේව් කපන්න.
1: සර් ලප්පුඩි ගන්න.
0: ඔව්. JBL එකක් දාලා දෙන්න සර් සින්දු උත් කියන්න. පාටියක් වගේ. නෑ යන්නේ ඒ මට්ටමට එන්න ඕනේ නෑ නේද? හාස්‍යට ලක් වෙන්න ඕනේ. හරි මේ ඔය කිව්වේ රට මේකට ජාතික වැඩසටහනට අපි සපෝට් කරන්න ඕනේනේ. කෙනෙක්ට එහෙම අපි ගැන නිලධාරියෙකුට සැකයක් තියෙනවා ඒක අපිට කියන විදිහත් නේ.
1: ඔව්.
0: හරි හරි අපි පාඩුවේ කියමු අපි ලොකු ගරුත්වයක් අපිට ඕනේ නැහැ.
1: කියන විදිහක් තියෙනවා සහ උත්තර දෙන විදිහකුත් තියෙනවා.
0: ඔව්. හරි. ඒ ගැන මතක් කරනවා 19:24 කෝල් එකක් දෙන්න. ඔයා සපෝට් එක දෙන්න ඕනේ.
1: මේ
0: මද්ද්‍රව්‍ය විෂමද්ද්‍රව්‍ය රටින් තුරන් කරන්න.
1: ඒ
0: වගේම අපි ඊළඟ අපේ අනුග්‍රහකයාට යනකොට ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරනවා. වසර 77යි. අපි හැමතිස්සෙම කියනවාට අපි හිතමු ගෑස්ට්‍රයිටිස් වගේ රෝගයකට හරියටම හරියට විසඳුම තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ. ක්‍රිමිරාජ මෙතන තියෙන සඳුන් පැණිය.
1: ඉතින් ඒ සඳුන් පැණි පාවිච්චි කරන්න පුළුවන් ගෑස්ට්‍රයිටිස් වලට නම්. එතකොට ඔබට උගුර අපහසුතාවයක් තියෙනවා නම් ඇල්මේ පැණිය, හෙම්බ්‍රිසාව, ගෑස් උන වගේ තියෙනවා නම් කිමිරාජ පේයාව. එතකොට අපි හිතන්නේ තියෙ විදිහෙන් විෂ සතෙක් අපිව සපා කෑවොත් එහෙමන නාගරාජ තෛලය තියෙනවා. මේ අපි හිතන්නේ තියෙ නිෂ්පාදනත් කිමිරාජන් නිවසේ අපිට මිලදී ගන්න පුළුවන්. 01 2 753 889 කතා කරලා ෆාමසිකට හරි වෙළඳසැලට හරි ගෙන්ව ගන්න පුළුවන්.
0: එවගේම RDB බැංකුවට එන ළඟව තියෙන ශාඛාවට ශාඛා 276 රටපුරා තියෙන නිසා වර කිසිම ප්‍රශ්නයක් නැතුව RDB එකට එන්න පුළුවන් කමක් තියෙනවා. ළඟම RDB ශාඛාවට ඇවිල්ලා වාගේ වැඩ කටයුතු ටික පහසුවෙන් කරගන්න රාජ්‍ය සුරක්ෂිතතාව සහිත බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් FD එකට එහෙම පහුගිය කාලේ හොඳම පොලිය දුන්නා. අද දරුවෙක් වෙනුවෙන් account එකක් open කරන්න තිබුණත් RDB එකට එන්න කියලා මතක් කරනවා. ඒ වගේම කියන්න ඕනේ ලෙන්ස්ටෙක් IKEA hospital ගැන වාගේ යක්ෂි සම්බන්ධව ඇස් දෙක සම්බන්ධව තියෙන ඕනම් ප්‍රශ්නයකට හොඳම විසඳුම දෙන තැන තමයි නේද? කවුද?
1: ලෙන්ස්ටෙක් IKEA hospital එක කියලා කියන්නේ. ඔයාගේ විතරක් නෙවෙයි, ඔයාගේ ළඟම අයගේ ඇස්වල පෙනීමේ පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, පොඩි හරි වෙනසක් තියෙනවා නම් බල බල ඉන්න එපා. මොකද අද ඔයා මේ ඇහැ වෙනුවෙන් ගන්න තීරණය ඔයාගේ පෙනීම ලොකු කාලයක් තියාගන්නවට උදව් වෙනවා. 0706 478 478 කතා කරන්න, එහෙමත් නැත්නම් 0112 785 858 කතා කරන්න. මෙතනට ගියාම ඔයාට පුළුවන් ඇසේ සුදුවත් කිරීම සැත්කම කරගන්න. දියවැඩියා සායන තියෙනවා, ග්ලොකෝමා සායන තියෙනවා, ලමාක්ෂි සායන තියෙනවා, ඇස්කනඩි සේවා තියෙනවා, බාහිර රෝගයන් ශක්තියන.
0: එවගේ පැල්ලත නිෂ්පාදන, පැල්ලත අයිස්ක්‍රීම්, පොඩිත්තන්ට අද අයිස්ක්‍රීම් එකක් දෙමු අපි. ලෝක ළමා දිනය කියලා කියන ඔය ස්කෝල් වල හැම පොඩි පොඩි නේද සාද තියෙනවා. ඒ අයිස්ක්‍රීම් එකක් හැම ගන්නකොට පැල්ලත අයිස්ක්‍රීම් එකක්. ඒගොල්ලෝ කැමති චොක්ලට්, ස්ට්‍රෝබෙරි, වැනිලා, බනානා, බටර් ස්කොච්, තව මොනවා,
1: ෆ්‍රුටන් නට්,
0: ඕනම රසයකින් ගන්න අවස්ථාවක් තියෙනවා දැන් පැල්ලත කියන නමේ.

0: උදෑටයි විනාඩි 47යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැති දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: உதயாட்டாய் வினாடி பணம் செக்காயுதே.
1: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩී ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල් ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අද වලියා පදිංචිවන්න වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න සංවිධානය MMC ITN campus JJL overseas education.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: තියදිනමලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුක්‍රහය
2: ලංකේ විශ්වාසදිනු මක්ස් පෙන් සමහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතාහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වංක්‍රී වීකටීම යන්ත්‍රයක සාතැම්බර හිමිකරවෙකු වන්න අදම අමතන්න බිදුව එකයි හතයි හයිසි හතනමයයි පන්සිි හත්තනමය
3: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: එය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
7: උදේ 9 වෙන තව විනාඩි 5ක් තියෙනවා අපි ඊළඟ පැයට යන්න හදන්නේ අද කෝපි එකක් බොඩ ලෝකේ අද මේ කියන්නේ ජාත්‍යන්තර කෝපි දිනේනේ
8: ඔව්
7: ගොඩක් කොෆි ෂොප් වල අද ෆ්‍රී දෙන්න
8: කියලා අපි කියනවා
7: ඒක ඔයගලගේ මේ පිටරට නම් තියනවා එහෙම පිටරට තියනවා අද කොෆි ඔක්කොම ෆ්‍රී ඉතින් ඒගොල්ලෝ දන්නවා කියන්නේ අද හොඳ රස කෝපි එකක් නිකන් දීලා ඒගොල්ලෝ තව අවුරුද්දකට හොඳ කස්ටමර් බේස් එකක්
8: හදා ගන්නවා
7: ඒ මාකටින් ඇවිල්ලා මාර ස්ට්‍රැටජි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ
8: දැන් අපේ රටේ නිකන් දෙන්න බැරි වුණත් පොඩ්ඩක් අර ගාණ අඩු කරලා හරිනේ
7: අද තියෙන එක තැනක රුපියලයි හරි
8: රුපියලයි
7: රුපියලයි අද කෝපි එකක් ලංකාවේ එක්තරා බේකරි පුත්‍ර සමාගම
8: හරි හරි හරි
7: බේකරි හිමියා සහ එතුමාගේ පුත්‍රයින් තමයි මේක කරන්නේ
8: හරි පුත්‍රයන්ට අපගේ ප්‍රණාමය
7: ඔව් ඉතින් ඒ මහත්තයාගේ පුත්‍රයින්ට අපේ ප්‍රණාමය පුද කරනවා රුපියලයි අද කෝපි එකක්
8: අන්න යනවා නම් තනාද ඈ
7: ඔයගොල්ලෝ නම තේරුම් ගන්න ඕනේ නේද
8: ඔව් අපිට ඉතින් ගැලින්ම කියන්න බෑ
7: පුත්‍රයෝ ගැන කිව්වට අපිට තාත්තාගේ නම කියන්න බෑ හරි කෝෆි එකක් අද රුපියලයි එහෙම නැත්තම් මෙහෙම කරන්න ගෙදර කෝෆි කියලා කොහම ගෙදර ඕක දැන් මෙහෙමනේ ගෙදර ඉන්නාට කෝෆි එකක් බොන්න ඕනේ අපි තැන් තැන් වල යන්නේ නෑනේ විජේ කෝපි එකක් විජය කෝපි විතරක් නෙමෙයි අදන විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ හොඳ ප්‍රමිතිගත ප්‍රොඩක්ට් එකක් ලංකාවම දන්න ලෝකෙම පිළිගත්තා. රයිනෝ රූෆින් ෂීට් එක වදන්නවා අපි කිව්වා ප්‍රමිති නිතු ෂීට් එකක්. මොකද කාලෙන් කාලෙට වෙන තාක්ෂණික විපර්යාස ඕනම අවස්ථාවකට ගැලපෙන තමයි මේක හදලා තියෙන්නේ. මැටි ලේයර් එක සහ ජල විකර්ෂක ආලේපනය සහිතව. ඉතින් වසර 60ක විශ්වාසයත් එක්ක තමයි රයිනෝ රූෆින් මේ ෂීට් එක දැන් මාකට් එකේ තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ ඉතින් අලුතෙන් ගයක් එහෙම හදනවා නම් අන්න ඒකිට නේ හොඳ වහලයක් ගහන්න ඕනේ ලස්සන ගැන හිතනවා නම් මැටි ලේයර් එකෙන් ලස්සනකුත් එනවා උණුසුම කන්ට්‍රෝල් කරනවා එක පැත්තකින් ජල විකර්ෂක ආලේපනය නිසා ෂීට් එක පරිස්සම් හැමදාටම පරිස්සම් මොකද වතුර වැටිච්ච ගමන් වතුර ෂීට් එකේ රැඳෙන්න තු ඉක්මනට ඉවත් වෙලා යනවා දියසෙල් බැඳින්නේ නැහැ පාසි බැඳින්නේ නැහැ අවපෑවින්නේ නැහැ ඒ නිසා තමයි රයිනෝ රූෆින් මාකට් එකේ තියෙන හොඳම ෂීට් එක බවට පත් වෙලා තියෙන්නේ

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. කාන්තහා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලෝක ළමා දිනයට සමගාමීව ජාතික සතියක් ප්‍රකාශයට පත් කළා. ලෝක වැඩිහිටි දිනයට සමගාමීව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය මේ මාසයේ පුරා වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. ළමා දින ජාතික සම්මුම් උත්සවයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසුරගේ ප්‍රධානත්වයෙන් මත්තේගුඩ ශ්‍රී ජයවර්ධනපුර ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වීම නියමිතයි. වැඩිහිටි දින සම්මුම් උත්සවයේ අමාත්‍ය ආචාර්ය උපාලි පණිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වන්නේ පණිල නිදලන්ත වෙල්කම් විලේජ් පරිශ්‍රයේදී. වැඩිහිටි නිවාස නියාමනයට අදාළ නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් එහිදී සිදුවනවා. උඩුකුවනේදී පේ ප්‍රහාරක ලක්ව සිටියදී ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩ බැස්සූ නියමුවා වීරෙක් බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කළා. ගලයි ඩුබයි සේවට අධ්‍යානයක් එක්සත් අරාබි එමිරාජයේ සිට ඊශ්‍රායලය බලා පියසර කරමින් තිබේදී නියමුවන් දෙදෙනා අතර ගැටුමක් හටගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විනාඩි දෙකකට වඩා අඩු කාලයකදී ගුවන් යානය අඩි 10,000ක් පහළට පැමිණෙති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. කෙසේ වෙතත් ඒ පාලනය කරගනිමින් සෞදි අරාබිය වෙත යානය නිරුපද්‍රිතව ගොඩ බැස්වීමට නියමුවාට හැකිව තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සහායක නියමුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලක්න මීළඟ පැවති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන
5: සිරුවෙන් ලක්.

0: Ane mata berio, butuh ambo mata berio. Mata ramme, ini teh pavela dini.
1: Hitan deh pa
0: saro. Oh, wah mudahai. Nak kameli mata ram.
1: Oh, wah mudahai cili kene.
0: Kameli kama kiala kian ne, nikam nikah hitar dani na thawa ikah hangi mak vitarai kiala wah hitanat.
1: Ne.
0: Mata me katawa kian nak kameli. Kameli kama kian lipia kamu lah.
1: Eka kiaan kameli.
0: මනෝවිද්‍යාවට අනුව කම්මැලිකමේ ප්‍රධාන අවස්ථා පහක් තියෙනවා. අපි මේ ගත කරන්නේ ඒකේ පළවෙනි අවස්ථාව.
1: හරි.
0: ඒක හරිම සාමාන්‍යයි. එකකින් එක අවස්ථා පහු කරගෙන යනකොට අන්තිමට ළඟා වෙනකොට
1: හරි.
0: අපේ මොළය අපිටම විරුද්ධව වැඩ කරන්න පටන් ගන්නවා කියලා මනෝවිද්‍යාඥයෝ කියනවා. අපිට අස්පනා අපිට බොරු දේවල් පේන්න ගන්නවා කියනවා. දැන් ওই කම්මැලිකමේ First stage එකේ නේ අපිට කම්මැලි අයියෝ මට බෑ දැන් වැඩ කරන්න බෑ කියන්නේ.
1: ඔව් පස්සේ කරන්න.
0: දෙවැනි එක තමයි ඒකට කියනවා ක්ලයිබ්‍රේටින් බර්ඩොම් කියලා.
1: අහ්.
0: එහෙම නැත්තම් දෙවැනි මට්ටම. හරි. දෙවැනි මට්ටම. ඕක එන්නේ පළවෙනි එක පහු කරාට පස්සේ ඊළඟට එන එකනේ.
1: හරි.
0: එතකොට ඒගොල්ලන්ට ඒ වෙලාවට දැනෙනවා හරියටම දුකකුත් නැහැ සතුටකුත් නැහැ.
1: හරි.
0: හිස්. මොකක් හරි අවුලක් තියෙනවා.
1: අහ්.
0: ඔයා කවදා හරි නිකන් ඉන්නකොට හිතෙනවා මීට අවුරුදු ගානකට කලින් කාත් එක්ක රණ්ඩු වුණු වෙලාවක අයියෝ මට එදා එහෙම කියන්න තිබුණානේ කියලා පසුතැවිලි වෙන ගතිය.
1: ඔව්.
0: මේක ඔකේ ලක්ෂණයක්. අපේ මොළේට වැඩක් ඕන වෙලා හැබැයි අපිට කරන්න තේරුමක් නැති දෙයක් නේ.
1: හ්ම්.
0: ඒ කියන්නේ තේරුමක් ඇති දෙයක් කරන්න නැති වුණා මොළය එකම දේ ආයෙ ආයෙ හිතන්න පටන් ගන්න.
1: ඔව්.
0: අන්නේ අවස්ථාව.
1: අහහ.
0: අපිට ලොකු ප්‍රශ්නයක් එනවා. ඇයි අපේ මොළේ අපිට මෙහෙම වද දෙන්නේ? ඇත්තටම කම්මැලිකම කියන්නේ අපේ මොළේ අපිට දෙන ඔය වේදනාවක්. වේදනාව කියන්නේ කොච්චර අමීර දෙයක් වුණත් ඒකෙන් අපිට පණිවිඩයක් දෙනවා. වකර කර ඉන්න මේ වැඩේ කිසි තේරුමක් නැහැ කියලා. හරි. ඕකත් කම්මැලිකමේ එක්තරා විදියක එක ස්ටේජ් එකක්.
1: හරි.
0: 2014 කරපු

0: පටන් ගන්න කම්මැලි වුණා. පුදුම කියන්නේ කම්මැලි වෙලාවට මිනිස්සු අනුන් ගැන හිතනවා වැඩි. ඒ නිසා රුධිරය දන් දෙන්න වගේ දේවල් වලට මිනිස්සු පෙළඹෙන්නේ කම්මැලි වුණ වෙලාවට කියනවා. කියන්නේ කම්මැලිකම දැන් අපි මේ හිතන තරම් නරක එකක් නෙවෙයි.
1: නෙවෙයි නේද?
0: කම්මැලි වුණාම ඔබ ඉන්නවට වඩා හොඳ මිනිස්සෙක් ඔබ තුලින් නිර්මාණය වෙනවා කියලා කියනවා. බලන්න කම්මැලිකම ගැන ඔබ මේ මෙච්චර දෙයක් දැනන් හිටියේ නැහැ.
1: නෑනේ. අදින බනින්න පකාටත් කම්මැලි කියලා.
0: ඔව් අපි ගමු තව ස්ටේජ් එකක්. ඔබට කම්මැලි වෙලා කිසිම දෙයක් කරන්න නැතුව එකම තැනක ගොඩක් වෙලා ඉන්න උනොත් මොකද කරන්නේ? මනෝවිද්‍යාවේ මේකට කියන්නේ ඩන්කන් න්‍යාය කියලා.
1: ඩන්කන්
0: කිසිම හේතුවක් නැතුව කිසිම තේරුමක් නැතුව කෙනෙක්ව ගොඩක් වෙලා එක තැනක රඳවලා තිබ්බොත් ටික වෙලාවකින් ඒ කෙනාට දරා ගන්න බැරි කේන්තියක් එනවා. ඈ? ඔව්. ඒක තමයි කියන්නේ ඩන්කන් න්‍යාය කියලා.
1: ඩන්කන්.
0: තියරි ඔෆ් ඩන්කන්.
1: ඔකේ.
0: ඩන්කන් වයිට්.
1: ඔකේ.
0: ඔබ බංකුවක හරි රෝහලක හරි රෝහලක බංකුවක පෝලිමක ඉන්නකොට ඔයාට මේකෙන් හොඳටම මේක අත්විඳලා මේ ඔයාට තරහා යනවා.
1: හා ඔව් ඔව් හේතුවක් නැතුව නින්නේ
2: මේ ડોක්ටර්ස්ලා නාස්ලා වෙන්නේ නාස් කෙනෙක්
1: වෙලාවට එන්නේ නැත්නම්
2: ඔන්න අටන්ඩන් නෙනවා
0: තරහෙන් ඉන්නේ. හරි ඔයා රෝගියෙක් කියලා අමතක වෙනවා.
2: ඔය එන්නේ
0: කියලා මරාගෙන කන ලෙවල් එකට එන්න පුළුවන්. හරි
1: හරි
0: ඒක තමයි ඔකේ හතරවෙනි තැන. කේන්ති ගියාට පස්සෙත් කරන්න මුකුත් නැති වුණොත් අන්න එතනින් පස්සේ කතාව ගොඩක් අඳුරුයි.
1: පොඩි අවුලක් තියෙනවා නේද එතන?
0: ඔව්. ඒ කියන්නේ එතනින් පස්සේ තමයි ඔයාට ඔයාව එපා වෙලා අර ජීවිතේ උනා තානි කරගන්න පුළුවන් කියන තැනට
1: එන්නේ. එන්නේ. අර අර.
0: ඕක තමයි කම්මැලි කමේ මෙව්ව එක.
1: ප්‍රතිවිපාක.
0: ඔව්. දැන් ගොඩාක් වෙලා අපි මේ කතාව කියගෙන යනකොට අපිට කම්මැලි.
1: හැබැයි එහෙම කියලා දැන් ඒ කම්මැලි කමේ හොඳ පැත්තක් තියෙනවා කියලා කම්මැලි වෙන්න හදන්න එපා නේද? ඊපස්සේ ගියා අර දෙන්න තමයි කිව්වේ කම්මැලි වෙන්න කියලා.
0: දැන් හොඳ හොඳ එකක් තියෙනවා දැන් අර නිර්මාණශීලීත්වයේ
1: වගේ පැත්ත. ඔව් ඒක හරි.
0: ඒ ටික පොඩ්ඩක් එතනින් විතරක් අපි මේ
1: කට් කරලා ගමු.
0: ගමු. එතනින් එහාට යන්න එපා. හරි අපි අලුත් පැයක ඉන්නේ 9 විනාඩි 12යි. මේ අපේ අන්තිම පැය. මේ පැයදිත් අපිත් එක්ක විජේ නිෂ්පාදන පැල්ලත් නිෂ්පාදන ක්‍රිමරාජ ඊට පස්සේ AWB රොලඩෝස් කියවින්නෙන් RDB ඊට පස්සේ ලෙන්ස් ටෙක්
1: ක්‍රිමරාජ
0: ඩීප් ටෙක් ක්‍රිමරාජ ඔය ඔක්කොම එක්ක මේ තමයි අපි මේ පැය ආරම්භ කරන්නේ. එහෙනම් 10 වෙනකන් ලස්සන සින්දු ටිකක් අහලා කතා කරමු.

0: උදේ 9 විනාඩි 17.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැය කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝකල මාධ්‍යය වෙනුවෙන් RTB බැංකුවෙන්.
1: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝකලමා දිනය.
2: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සත්වෝද්‍යානය.
1: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
2: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
0: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර 5ට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16.
4: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
5: එහෙමයි.
4: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
5: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
4: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
5: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
4: ඈ?
6: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000, 5,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
7: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706-478-478.
8: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
9: ටේකයා සුරැකෙම මගතොට.
10: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩී ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට 5:30 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0676-793-9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
11: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
12: 9:25 ක්‍රිමි රාජ නිෂ්පාදන අතරේ තියෙනවා කුරුලෑ සුවය. ඉස්සර අපි මතකයි ඉස්කෝලේ කාලේ පොඩි කුරුලෑවක් ආවම ඕකට කඩේ තියෙන සියලු ක්‍රීම් බාර් එක ට්‍රයි කරලා බලනවා. ඊට පස්සේ අහනවා ගෑන් ළමයින්ගෙන් අහනවා මොනවද මේකට කරන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා ඔය කාලේ හැම තමයි. නේ? ඊට පස්සේ තව අවුරුදු 20 22 25 28 30 35 40 විතරනකොටත් කුරුලෑ එනවා. ඊට පස්සේ ඒ කාලෙත් එහෙම තමයි. නෑ. අපි කන කෑම නේ තෙල් සහිත ආහාර ගන්නවා නම් අපිට ස්ට්‍රෙස් එක තියෙනවා නම් කුණු දූවිලි වලට නිතර මුහුණ නිරාවරණය වෙනවා නම් ඔන්න ඕවා තමයි බලපාන. එක එක විවිධ කෙමිකල්ස් පාවිච්චි කරන සමහර ඉන්නවා ෂැම්පුයෙන් පාවිච්චි කරාම ඒව නලල දිගේ බේරිලා මූණට ආවට පස්සේ නේ දවසේ උදේ නාලාම හවසට කුරුලෑවක් කැවිලා.
13: ඔය ඉස්සර ප්‍රශ්න හින්දාත් එනවනේ.
12: එහෙම තියෙනවා. කුරුලෑ සුවය ක්‍රිමිරාජ නිවසේ.
13: ඒ විතරක් නෙවෙයි වාඩි පුලං වැල්මේ පැනිය ක්‍රිමි රාජ පැයාව ගැස්ට්‍රයිටිස් වලට නම් සඳුන් පැනිය සර්වේශාදී තෛලිය නාගරාජ තෛලිය ක්‍රිමි රාජ කරයකුලි මේ හැම නිෂ්පාදනයක්ම එකම තැනකින් මිලදී ගන්න බය වෙන්න පා 100%ක් දේශම් ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරලා තියෙන ශරීරයට කිසිම අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ 0112 753 889 කතා කරලා ෆාමසිකට හරි වෙළඳසැලට හරි කෙන්ව ගන්න පුළුවන්
12: එවගේම ABW රෝලර් ඩෝස් ගැන මතක් කරනවා වසර 25කට වැඩි කාලයක් ඉඳලා ලංකාවේ ආරක්ෂිත රෝලර් ගීට් හදන්න මේගොල්ලෝ තමයි තෝරගත්තේ ගොඩක් අය. ඉතින් මලකඩ නොකන හරි සින් ඇලුමිනියම් වලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට පවුඩර් කෝටන්ට් එකක් තියෙනවා උඩින් ස්වයංක්‍රීය සහ මැනුවල් කියන දෙආකාරයටම කරන්න පුළුවන්.
13: හරි.
12: මොබයිල්
13: කාසේ.
12: මොබයිල් එකකින්
13: ගණන් ගන්න එපා වයස වැරද්ද.
12: මොබයිල් ඇප් එකකින් මේක හසුරවන්න පුළුවන්. අවුරුදු 10ක වගකීමක් තියෙනවා. විවිධ වර්ණ වලින් ගන්න පුළුවන්. හරි. ෆෝන් නම්බර් එකක් තියෙනවා.
13: 01112 78 33 400 කියන නම්බරකටත් කතා කරන්න පුළුවන්.
12: RDB බැංකුවට එන්න ළඟම තියෙන ශාඛාවට වාගේ ෆික්ස් ඩිපොසිට් එක, සේවිංස් එක නේද? ඕනම විදියට කාන්තා, ළමා ඕනම විදියෙ ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්කමක් තියෙනවා. බැංකු කටයුතු පහසුවෙන් කරගන්න ශාඛා 270කට වැඩිය තියෙන RDB බැංකුව රාජ්‍ය සුරක්ෂිතතාව සහිතව. පැල්ලත්ත නිෂ්පාදන ගැන කිව්වොත් පැල්ලත්ත අයිස්ක්‍රීම් ගැන අපි ඊට කලින් කතා කරා. පැල්ලත්ත බටර් එක ගැන මතක් කරමු. බටර් කියලා කියන්නේ නේ සාමාන්‍යයෙන් ගෙදරක තියෙන ඕන එක. බටර් ගාලා පාන් පෙත්තක් කන්න, බටර් ටිකක් දාලා රොටියක් කන්න, බටර් ගාලා බිස්කට් එකක් කන්න.
13: ඔය සමහරකයි බත් එකටත් දානවනේ, ස්පෙෂල් බත් එකක් එහෙම හදනවනේ.
12: අන්න හරි. ඒ හැම තැනකදීම පැල්ලත්ත බටර් එක මතක් කරනවා. මේක අපේ රටේ ප්‍රොඩක්ට් එකක්. කිසිම වෙලාවක මතක තියාගන්න මේක ගැන අපිට සැකයක් හිතෙන්නේ නැහැ. මොකද මේ නියමිත ප්‍රමිතියට හදන ප්‍රොඩක්ට් එකක් තමයි, නිෂ්පාදන පෙළක් තමයි පැල්ලොත්ත කියලා කියන්නේ. ළඟම තියෙන අවුට්ලට් වල ඕනම එක තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කමක් තියෙනවා කොහෙන්ද මේ සුපර් මාකට් සොලි මේ ළඟම තියෙන කඩේ ඕනම තැනකින් මේක ගන්න. දැන් පැල්ලොත්ත කියන නමින් පැල්ලොත්ත අපේ රටේ අපේම නිෂ්පාදනය.

0: නවය විනාඩි 30කයි අද ලෝක ළමා දිනය විතරද උබල සමරන්නේ අපිට දවසක් නැද්ද කියලා ආච්චි වොයිස් මැසේජ් එකක් ගත්තා.
1: අනේ පව්.
0: WhatsApp එකේ voice note එකක් දාලා මට.
1: WhatsApp එකේ.
0: ඔව්.
1: Oh my god.
0: ඈ බොල.
1: ඈ?
0: එහෙම ගෙදර කතා කරන්න මට එහෙම.
1: ඈ. කිරිපුතේ.
0: කිරිපුත මොන කිරිපුතා? ඈ අහු. එහෙම හන්. සමා වෙන්න. මේ රේඩියෝ වල කියන වචන නෙමෙයි නේද අපේ ආච්චි එහෙමනේ. මට හිතුණා වැඩිහිටි දිනේ දවසේ අපි වොයිස් කට් එකක් ගේන්න මොනවා කියයිද
1: නෑ නේ ප්ලේ කරන්න බෑ
0: අද ලෝක වැඩිහිටි දිනය ඒක අමතක වුණානේ හා මට දාලා තියෙන එක බොට එක අමතක වුණා නෑ ආච්චි මං ඔයාව සර්ප්‍රයිස් කරන්න මං අද ඔයාට බුල්ටෝ අරන් එනවා
1: අනේ පා
0: හවසට
1: ඔයා සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ කියලා
0: බුල්ටෝ බුල්ටෝ කියනවා නම් කොටලා කියන මංගෙඩි එක දාලා බුල්ටෝ හරි මේ අද ලෝක වැඩිහිටි දිනේ මනාරි බැරිය නේද 100 හිටියා නම් ඉතින් අද අවසර අපි දෙන්න වැඩිහිටි දිනේ
1: සමරනවා නේ හරි හරි
0: තවමට ගිහිල්ලා අවසරාට 100 නෑ 100යි මායි ඉස්සර ඒ කාලේ 100 ජීවතුන් අතර ඉන්න කාලේ
1: තරඟෙට සමරනවා
0: වැඩිහිටි මම ළමා දිනේ සමරනවා යා වැඩිහිටි දිනේ Cheers. කියලා right අද වැඩිහිටි දිනය වැඩිහිටියන්ගේ වටිනාකම් අපි තේරුම් ගන්න ඕනි වැඩිහිටියන් නොවෙන්න මේ ලෝකේ මෙච්චර සුන්දර නැහැ
1: අනිවාර්යෙන්
0: අපි මේ ළමා දිනය ගැන කතා කරනකොට කියනවා ඊළඟ પરම්පරාව කියලා ඒ ඇයිට ලස්සන ලෝකයක් හදන්නේ මේ වැඩිහිටියෝ
1: මග පෙන්වීම දෙන්නේ වැඩිහිටියෝ
0: ඒ ඇයි දිහා බලලා තමයි ඒ ලස්සන සුන්දර මිනිස්සෙක් බිහි
1: වෙන්නේ
0: පොඩි කාලේ
1: ඔව්
0: අපි ආච්චිලා සීයලා අපිට නේද ලස්සන ලස්සන කතා කියලා දෙනවා අපිට ඒගොල්ලන්ගේ අත්දැකීම් හුමාරු කරනවා ඒ ඔස්සේ තමයි අපි අපි කියන අපි කියන පුද්ගල
1: හැදෙන්නේ
0: අම්මලා තාත්තලා ගොඩක් කලාවට රැකියාවලට ගිහිල්ලා නේ ගොඩාක් රැඳිලා තියෙන්නේ වැඩිහිටි දෙමව්පියොත් එක්ක ආච්චිලා සීයලාත් එක්ක ඉතින් අපි ඒ නිසා දැන් ඉන්න දරුවන්ට සමහරට මේ කොටස මගහැරනවා වෙන්න පුළුවන් අර ලොකු පවුලක් ඉස්සර හිටියානේ ගියේ ඇතුලේ දැන් ඉන්නේ 4 දෙනයි අම්මයි තාත්තයි වැඩට ගියාම අයියයි මල්ලි අයියයි නංගි අක්කයි මල්ලි විතරයි ගෙදර ඉතුරු
1: වෙන්නේ.
0: ඒ කාලවල එහෙම නැහැ වැඩිහිටියෙක්ගේ ඇසුර ලබන්න ගේ ඇතුලේ තව අවස්ථාවක් තිබුණා.
1: අනිවාර්යයෙන්. ඒකනේ ඒ කාලේ නේද අම්මල තාත්තලට වඩා මේ ආච්චිලට 100ට
0: හරි ළඟයි හරි ළඟයි නේ. හරි. මේ ඒ අය ගොඩක් ආදරෙන් මතක් කරන්නේ වටිනාකම් සිහිපත් කරමින්. 7යි විනාඩි 9යි විනාඩි 34යි. සුබ දවසක් ඇතුළු ලොතරැයි වල ප්‍රතිඵල ටික බලන්න ඕනේ. මේෂ ලග්නේ පටන් ගමු මේෂ ලග්නේ තමයි සුබ දවසක් ලොතරැයියේ ජයග්‍රහයි ලග්නේ අංක 15 34 67 ජය ලොතරැයියේ B අක්ෂරයේ අංක 4 8 6 6 අද සම්පත අංක 0 අංක 3 අංක 9 අංක 0 අංක 3 අංක 4 අංක 9 අංක 0 අංක 3 G අක්ෂරයත් එක්ක හදාන ලොතරැයියේ සිංහ ලග්නේ ජයග්‍රහයි අංක 17 41 43 50 ධන නිදානේ ඊ අක්ෂරයත් එක්ක අංක 48 63 68 80 මෙගා පව W අක්ෂරය අංක 13 තමයි ප්‍රසාද අංකය ජයග්‍රහය අංක 17 26 43 70 ගොවිසත H අක්ෂරය 25 45 78 79 මහජන සම්පත G අක්ෂරය අංක 5 6 4 9 0 3 මේ තමයි ඊය ගත ටිකට් වල වාසනාවන්ත අංක ටික අදත් ඔයා ගන්න ටිකට් එකක් ජාතික ලොතරැයි මණ්ඩලයේ
1: ඉතින් ඔබට පුළුවන් රුපියල් 40න් රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙන ගමන් ඔබේ ජයග්‍රහකයේ ජයග්‍රහණ සිහිනයත් සැබෑ කරගන්න. ඒ වගේම තමයි ඔබත් දිනවලා රටත් දිනවන එකම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ.
0: ඩීප් ටෙක් සෝලා ගෙදරට සෝලා අවශ්‍යතාවයක් තියෙනවා නම් ඩීප් ටෙක් එකට තමයි කතා කරන්න ඕනේ. ප්‍රමිතියනිතු සෝලා ලංකාව පුරාම ව්‍යාප්ත කරලා තියෙන ඒගොල්ලෝ. ඉතින් සෝලා එකක් ගන්නකොට ආයි හි මෙහි රස්තිය අදුවෙන දෙයක් නැහැ. කාගෙන්වත් අහා ඉන්න දෙයක්වත් නැහැ. මොකද ඒගොල්ලන්ට තියෙන කමෙන්ට්ස් ටික සෑහෙන්න හොඳයි. හොඳ රිවියුස් ටිකක් තියෙනවා. ඉතින් වයිතන වෝට පම්පයක් ගන්න ඕනේ කියලා ඒගොල්ලන්ට දෙන්න කෝල් එකක් දීලා කතා කරගන්න කොහොමද ඒක කරන්නේ කියලා.
1: ඔව්. 077 777 73 74. ඒගොල්ලෝ ඔයගොල්ලෝ ඉන්න තැනට ඇවිල්ලා ඔයා ජලය ලබා ගන්න ඕනේ ගැඹුර. එතකොට දවසකට ඔයාලට කොච්චර ජල ප්‍රමාණයක් ඕනද කියලා අඳුරගෙන ඔයාගේ අවශ්‍යතාවයට කැළපෙන ටීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න තැන ඉඳන් ඒක සවි කරන තැන දක්වා ඔයාට අවශ්‍ය කරන හැම තාක්ෂණික සහායක්ම ඔයගලංගෙන් ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. 077 777 73 74ට කතා කරන්නේ.

0: ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්
2: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දූෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දූෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: වසර කිහිපයක විශ්වාසී AWP රෝල ඩෝස්. මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් දහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWP රෝල ඩෝස්. මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWP රෝල ඩෝස් ඔබේ විශ්වාසය තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-32-11-400.
5: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.

0: සැල්තිය මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසිටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
2: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454
1: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
0: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සත්වෝද්‍යානය.
1: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
0: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව
4: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
2: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එන්නල්වී තනට තහන එළතුරයිෙන් රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
7: දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකයා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478. ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකයා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකයා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: අද කොෆි ෂොප් ළඟ සෑහෙන දිගු පෝලින් තියෙයි. ගොඩක් කොෆි ෂොප් වල අද නේද සෑහෙන අඩුවට රුපියලකට වගේ කෝපි එකක් බොන්න.
9: හැබැයි උදේ 11 වෙනකන් විතරයි.
8: අන්න ඒකයි වැඩි. උදේ 11ට කලින් කෝපි වුණ සිවිතක් තියෙනවා.
9: දවසම දෙන්න බෑනේ.
8: ඔක හවස්තරුවට දෙන්න නම් හරි. කොහොමද? කොහොමද මාකටින් කපටිකම?
9: උදේ 11 වෙනකන් විතරයි තියෙන්නේ.
8: ආඩරේ
9: අනේ පොපෝ.
8: ඒ කියන්නේ අපි ඔෆර් එකක් දෙනවා. ඒ ඔෆර් එක ගන්න බැරි වෙලා. ෂේ.
9: දුන්නනි කොහොම හරි. ගත්තේ නෑ. දුන්නා.
8: ඔව් ඔෆර්ද? පිටරට බාන්න. අද දවසම තියි. ලංකාවේ අපේ දෙන ඔෆර් ගන්න බැරි වෙලා ඔෆර් එකක් දෙනවා. පොයි දවසක මාළු ලෑල්ල මාළු ඔක්කොම 120ක් 150ක් අඩුවෙන් දෙනවා කියලා. හරි. අර මාකටින් දෙන්න. 9:53 අපි යන් යන්න යන්න මතක් කරනවා. ගෙදර අපි කෝපි එකක් හදාන බොමු.
9: ඒක කිව්වා විදිය.
8: හරි. මේ කොමත් විජේ කෝපි අපි හැමතිස්සෙම මතක් කරනවා. ප්‍රමිතිනතු කෝපි නිෂ්පාදනයේ. ඒ වගේම අපි රටමිකට ජාතික වැඩසටහනට වගේ දායකත්වය දෙන්න කියලා මතක් කරන්නේ 19:24 කෝල් එකක් දෙන්න. මද්රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ගැන දන්නවනම් සහ ජාවාරම් කරන කෙනෙක් ගැන දන්නවනම්.
9: ඔව්.
8: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට ඔයා කතා කරන්න ඕනේ. ඔයා ඇහැ සම්බන්ධ සියලු ප්‍රශ්න වලට විසඳුම දෙන රජයේ අනුමත තැනක් නිසා එතන
9: 0706 478 478 0112 785 858 තමයි ඔයා ඇහැ සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ.
8: එතකොට RDB බැංකුව ශාඛා 270ක් තියෙන ලංකාවේ නේද? රාජ්‍ය සුරක්ෂිතතාවය සහිතව ඔයාගේ මුදල් ටික තැන්පත් කරන්න තියෙන හොඳම තැන. ඉතින් යන්න FD එකකට. එහෙම මේ දවස්වල හොඳ රේට් එකක් දෙනවා. දැන් අද දවසේ ළමා දිනයේ වෙනුවෙන් වාගේ දුවට පුතාට account එකක් open කරනවා නම් ඒ RDB බැංකුව තෝරගන්න කියලා මතක් කරනවා. පැල්ලත් ත්‍රිවසිංහන් නිෂ්පාදන අතරේ තියෙන හැම නිෂ්පාදනයක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. මොකද ඔබ දන්නවා ලංකාවේ කිරිගොවීන් 30,000ක් විතර පැල්ලත් නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉතින් ආඩම්බරයත් එක්ක තමයි පැල්ලත් කිරි විදුරුව කරස බලන්නේ. එනවා අපි යනවා යන්න.
9: ගිහින් එන්න ගා හෙට. සතුටින් ඉන්න මං අනුව එයාසා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවස වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රේමිය ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
4: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම ගෙනවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි ඉවර වෙන්නේ
5: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400
6: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071-711-7111
5: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
8: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478

0: ලක්කන ප්‍රවෘත්තිය සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ජාත්‍යන්තර රතු නිවේදන් නිකුත් කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. මුහුදු මාර්ගෝසී ලබා ගන්නා ලද හෙරොයින් කිලෝග්‍රෑම් 337ක් ඉන්දියාවට රැගෙන යමේදී එරට නාවික හමුදා අත්අඩංගුවටපත් ශ්‍රී ලාංකිකයෙකු බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුින් පලා විත් මෙරට සැඟවී සිටියේදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරු මාරිවිල මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අපමත මුදාහල සිටි ඔහු අධිකරණයේ පිණි සිටි අවස්ථාවකදී බන්ධනාගාර නිලධාරීන්ගේ බහරින් මිදි වාතු ප්‍රදේශයේ සැඟව තිබෙනවා. කෙසේ වෙතත් ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යංශය එම පුද්ගලයාව යළි අත්අඩංගුවට ගෙන තිබවයි මාධ්‍ය කොට්ටාසය පවසන්නේ. විදේශිකයන් සඳහා ජපානයේ ස්ථිර පදිංචිය වෙනුවට අයදුම් කිරීමේ ගාස්තුව වැඩි කර තිබෙනවා. එයින් 10,000 සිට 2,00,000 දක්වා ඉහළ නංවා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. පදිංචිය අලුත් කිරීම හෝ වෙනස් කිරීම සඳහා මෙතෙක් පැවති යෙන් 6,000 ගාස්තු වෙනුවට පදිංචි කාලය 90 ගාස්තු අය කිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලකන වීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS

0: RTN රටට වග කියන රේඩියෝ
1: 10 විනාඩි 4යි.
2: හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව.
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ.
1: දසුන් විත් යෂෝ
3: 18 වංගුව.
1: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව.
5: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තමනේ කෝටි අතේ NLB තනට තහන එලතුරයි ප්‍රති සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: AWB roller dose වසර 25ක විශ්වාසය ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB roller dose කොට්ටාව කොමකම මාතර කුරුණෑගල AWB roller dose 077 32 11 400.

0: අයිබන් සුබ දැසනක් අදමං කල්පනා කරේ
1: මොකද
0: මේ පැත්තට පනිනවද ඒ පැත්තට පනිනවද කියලා
1: නෑ මේ පැත්තේ ඉන්නේ
0: එයන්නේ
1: අද මගේ දවස
0: අපි දන්නවා වැඩිහිටි දිනයක් අතන තියෙන්නේ
1: නෑ නෑ ලෝක ලොමා දිනේ අද ඔක්තෝබර් පළවෙනිදා
0: ඒ ගණන් හැදුවේ මොලේ දිහා බලලාද නැත්නම් උපන් දින දිහා බලලාද ඈ
1: මොලේ දිහා බලලා
0: ආ ඒක තමයි අද ලෝක ළමා දිනය.
1: ඔව්.
0: අපේ දිනය.
1: හ්ම්.
0: අද ලෝක වැඩිහිටි දිනය.
1: ඔව්.
0: ඔබේ දිනය.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: ඔබ දෙපැත්ත මාරු කරගන්න පුළුවන්.
1: ඒක තමයි.
0: අපිට කැමති පැත්තට තමන්ගේ හිතේ යනුව යන්න පුළුවන්. කොහොම හරි සමරන්නයි
1: තියෙන්නේ.
0: තියෙන්නේ. රයිට්? සාමාන්‍ය ලෝක ළමා දිනේ තමයි වැඩිපුරම
1: කතාබහට ලක් වෙන්නේ නේද?
0: ඔව්. හැබැයි ජාත්‍යන්තර වැඩිහිටි දිනයත් අදට මේ දිලහින් තියෙන හින්දා.
1: හරි.
0: අර කතාවක් තියෙනවනේ.
1: මොකද්ද?
0: වයසට ගියපුවාම ළමයි වගේ තමයි.
1: ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත.
0: ඒක හින්දා වෙන්නේ නැති ලෝක
1: වැඩිහිටි
0: දිනයත් අද දවසේම යොදලා තියෙනවා.
1: ඒක තමයි නේ හිතලා බලලා තමයි දිනේ දාලා තියෙන්නේ.
0: ඒකයි මං කිව්වේ ඔබට කැමති විදිහට ඔබ අද සමරන්නේ.
1: ඔව්.
0: රයිට්. අපි ලෝක ළමා දිනේ සමරන්නේ සෙනසුරාදා.
1: හහ් වට එන්න පුළුවන් නේ දෙහිවල සත්ව උද්‍යානෙට අපි ඉන්නවා. ඉතින් උදේ 8:30 ඉඳලා හවස වෙනකම්ම ඉතින් ක්‍රීඩා කරන්න පුළුවන් තෑග දිනා ගන්න පුළුවන්. ඉතින් පුංචි පොඩෝ ටික ලෑස්ති වෙලා ඉන්න එදාට එන්න.
0: ඔව් ඔබට එන්නකම් පුළුවන් කම තියෙනවා. හරිද?
1: හරි.
0: අපි සෙනසුරාදා වෙනකන් ඉන්නේ මේකේ වටිනාකම කියන්න.
1: ඔව් අද කියමු.
0: හොඳම දේ වටිනාම දේ දරුවන්ට දෙන්න කියලා තියෙනවා.
1: ඔව්.
0: අලින්ටයි ළමයින්ටයි දඟලන්ටමයි හිත කියලාත්
1: කියනවා.
0: කියනවා. හරිද? උතුම්ම වස්තුව ළමයි කියලාත්
1: කියනවා.
0: කියනවා. හරිද?
1: හරි.
0: අර සමහරලාට බුද්ධ දේශනාවෙත් තියෙනවානේ ධාර්මික ප්‍රේමය කියන එක කොච්චරද කියලා.
1: දරු සෙනෙහස නේද?
0: සම් මස් ඇට ඇට මිඳුළු සිඳ.
1: හා.
0: ශරීරයේ ගැඹුරුම තැනක තමයි මේ ප්‍රේමය තියෙන්නේ.
1: ඒ
0: නිසා අද ජාත්‍යන්තර ළමා දිනය. ලෝක ළමා දිනය. දරුවන්ට හොඳම දේ දීලා ඔබ සමරන්න දරුවන්ට වටිනාකමක් එකතු කරන්න. දරුවෝ කියන අනාගතය. ඇත්තම කිව්වොත් දරුවෝ කියන දෙමව්පියන්ගේ පණ ටික.
1: ඔව්.
0: හරි. ඒ නිසා ඒ පණ ටිකට පණවගේ ආදරය කරන්න හොඳ ලෝකයක් හදලා දෙන්න හිතන්න. රයිට්. එහෙනම් අපි අද ගමන පටන් ගන්නවා 18 වංගුවේ. මම දසුන්.
1: මම ආශෝ.

0: හැබැයි දවසක් හරි ඇවිල්ලා මේ කතා කරනක ලොකු දෙයක්. ඔයා දන්නවද? අපි අපේ රටේ ලොකු ශ්‍රම සම්පතක් යවනවා පිට රටවලට. ඒ යවන්නේ ක්‍යාගිවාංශයෙන් යවනවා. ඒ කියන්නේ සාත්තු සේවා. සාත්තු සේවා අංශයෙන් අපි පිට රටට රැකියාවලට යවන්නේ ඇත්තටම ඒ රටවල ඉන්න වැඩිහිටි උදවියට රැකවරණයක් දෙන්න. හැබැයි යෝකේ අනෙක් කතාව, ඒ යන අය සමහර වෙලාවට යන්නේ රැකවරණයක් අවශ්‍යම විච්ච තමන්ගේ අම්මලා තාත්තලා ලංකාවේ
1: දාලා
0: තනි කරලා ඔවුන් රැකවරණයක් දෙන්න යන්න වෙන රටක. එහෙම තත්ත්වයක්
1: තමන්ගේ දෙමව්පියෝ ටික දාලා යන්න වෙනවා ඉතින් නේද?
0: එහෙම තත්ත්වයක් තුල රයිට්. මට කියන්න ඕන කතාව මේකයි. දැන් ඊයේ හරි සංවේදී ප්‍රවෘත්තියක් වාර්තා වුණා.
1: මොකද්ද?
0: ඔබ නිකන් හිතන්න, දැන් වැඩ කරන අතරතුර ඔබ ඔබේ අම්මට තාත්තට
1: හරි
0: කෝල් එකක් දීපු වෙලාවක්, සමහරවිට ගම්පලාත ගිහින් නගරයට ඇවිල්ලා ඔබ වැඩ කරනවා වෙන්න පුළුවන්නේ. අම්මේ කෑවද? අම්මේ තාත්තා කෝ
1: බෙහෙත් ටික බිව්වද?
0: කොහොම අහන්න ඔබ හැමතුමක් ගත්ත දවසක් මතක් කරන්න.
1: මතකයිදනේ?
0: සමහර වෙලාවට ඉස්සර අම්මලා තාත්තලා දරුවෝ කෑවේ නැත්තම් කන්නේ. දරුවා එනකම් මග බලාගෙන
1: ඉන්නවා.
0: දැනුත් අම්මලා එහෙමයි ඔබ එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ඔබට කවන්න නෙවෙයි, ඔබ ගේන දෙයක් සමහරලාට අම්මා තාත්තා කන්න වෙන්න පුළුවන්.
1: බලාගෙන සමහර ඇඳුමක් වෙන්න පුළුවන්, පොඩි තෑග්ගක් වෙන්න පුළුවන්.
0: අරගෙන එනකම් බලාගෙන ඉන්නවා. ඊයේ හරි සංවේදී ප්‍රවෘත්තියක් වාර්තා වුණා, ඔබට මතකයි. මහලු ගිලන් බිරිය ඝාතනය කරලා මහලු සැමියා කෝච්චියට පැනලා සිය දිවිනේ අසාගෙන. ඔහු ලියුමක් ලියලා තියෙනවා.
1: මොකද්ද කියලා තියෙන්නේ?
0: ඔය ලියුමේ පොඩි උපටනයක් මං කියන්න. මට කියන්න හිතුණා මේක. දැන් අම්මට යන්න එන්නත් හොඳටම අමාරුයි. ඒ නිසා හරිද? ඒ නිසා ඕගොල්ලොන්ට දුක් විඳින්න දෙන්න බෑ. මගේ කකුල් හිරි වැටිලා. මේ තාත්තා ලියන්නේ. ධනහිස් අමාරුයි. අපි දෙන්නගේ ඇස්
1: පේන්නෙත්
0: නැහැ. සුදැවිල්ල වගේ මොකක් හරි අවුලක් ඇති.
1: වයසත් එක්ක
0: හරිද? අපි දෙන්නට දුක් විඳින්න වෙනවා. ඒ නිසා අම්මගේ ජීවිතේ නැති කරලා මමත් ජීවිතේ නැති කරගන්න. ඕගොල්ලෝ හරිද කනගාටු වෙන්න එපා. ඕගොල්ලෝ කනගාටු වෙන්න එපා. හිත හදාගෙන හොඳින් ජීවත් වෙන්න. හරිද? අපි දෙන්නවත් අපේ ගෙදරම තියන්න පුළුවන් විදිහට අවසන් කටයුතු කරන්න. මේ ලියන්නේ තාත්තා. තමන්ගේ ආදරණීය බිරිඳ. හරිද? අවුරුදු 75යි 73යි. ආදරෙන් ඉඳලා තියෙනවා. බිරිඳ ගිලන් වුණාම
1: බලා ගන්න විදිහක් නැහැ, සල්ක ගන්න විදිහක් නැතුව නේද?
0: තාත්තට රැකවරණයක් දෙන්න බැරි වෙනවා. හැබැයි මේ රැකවරණේ බලාපොරොත්තු වෙන දරුවන්ගේ
1: අනිවාර්යම
0: ඔබ ඒ මඟ හරිනවා නම්, ඔබ ඒ නොසලකා හරිනවා නම් හෙට දවසේ මේ වගේ ප්‍රවෘත්ති
1: අහන්න පුළුවන් නේද?
0: අහන්න වෙයි.
1: අහන්න වෙනවා.
0: එනිසා අද ලෝක වැඩිහිටි දිනේ හින්දා අම්මට තාත්තට කෝල් එකක් දෙන්න මොන නෙවෙයි. අද නෝනවත් හැමදාමත්ම නේද?
1: කෝල් එකක් දීලා මොනවද අඩුපාඩු කියලා හරි අහලා බලන්න නේද?
0: සල්ලි
1: ටිකක් තියෙනවද? කඳ බොන්න තියෙනවද? ආදරෙන් අහලා බලන්න එක කෝල් එකක් අරගෙන.
0: ඉස්සර ඔබ තාත්තා අම්මා ගෙදර එනකොට වැඩ ඇරලා වඩේ එකක් හරි අරන් එනකොට බලන් හිටියා නේද?
1: බලන් හිටියා, බලන් හිටියා. ටොපියක් හරි ගේනකම් අනිවාර්යෙන් බලන් ඉන්නවා අපි.
0: දැන් අම්මලා තාත්තලාත් ඔබ හැම දේවල් අරන් එනකම් බලන් ඉන්නවා. අද යනකොට අරයි යන්න.
1: හරක් වෙනවා.
0: ආදරේ අම්මේ තාත්තේ කියලා කියන්නේ.
1: හරි.

0: ඔබ 18 වංගු ඉන්නේ 10යි 16යි දැන් බලාව අපි ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට මෙන්න මේ අංකයට
1: 07.3935.97 මැසේජ් එක කියවලා තියන්න
0: Facebook log එකලා දිනනවා ලක්හඬ official Facebook page එක පැත්තට යන්න
1: අපි දෙන්නා ඉන්නවා comment එකක් දාන්න

0: දහද වගේ එන්න වෙලාව උදේ 10යි විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධ ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න. සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
3: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
4: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
5: එහෙන් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඉවිරි සයි.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිමි චම් ඇන්චාරු
1: සතේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
3: ඔොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
4: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය
5: ඔන්න මේසරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට ඒ තමයි දෙහිවල සත්ව උද්‍යානය
4: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන් තෑගි භෝග දිනා ගන්න විනෝද වෙන්න ඔයාලත් එන්න
5: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ
3: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
6: 10:21 දැන්
3: හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න
6: දහට වංගු වෙන්නේ මේ මගේ රත්තරන් යාළුව
7: මනස්
6: මැසේජ් කරලා තියෙනවා
7: පුදෙන වහගෙන ඉන්නවා ආදරින්
6: Facebook එක පැත්තට ගිහිල්ලා කමෙන්ට් කරලත් තියෙනවා
7: ලයික්
6: කරලත් තියෙනවා හාට් ටිකක් දාලා ඒ ගැන කියන්නත් ඕනේ අපි කියමුද මේ මැසේජ් කරපු අය ගැන
7: කියමුනේ හොඳ බෝයෙකුට සුමනා ඉන්නවා හරිම ආදරෙන් අපි දෙන්න වහගෙන සුබම සුබ දවසක් කියලා තිනු වඩා සුබම සුබ දවසක් වෙන්න ඕනේ අද ලෝක නමාදිනේ වගේම වැඩිහිට දිනය තියෙනවනේ දෙගොල්ලන්ටම හීනකීමක් පීඩාවක් වෙන්න එපා කියලා ඔන්න බෝයෙකුට සුමන ප්‍රාර්ථනා කරනවා කියලා තිනු බොහොම ස්තුතියි ඉතින් ඒ ප්‍රාර්ථනාවට ඔයාව අපි ලස්සන ගීතයකට එකතු කරගන්නම් ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා වචන දෙන්නේ වෙඩි වාගේ හරියට වාගේ ජෙට් එක පණමින් කවදත් ඉන්නවා වෙනස් නොවේ අපි සෙට් එක දසුන් දැෂෝ ලෝමුදිමයි අලමු කට්ටිය වැට් එක සදාකල් මොය දෙන්නයි අපි එන්න බුදු පිටි එක්ක අලබෝමුල ජගත් රෝහණ තමයි මැසේජ් එක දාලා තියෙන බොහොම ස්තුතියි වැඩ සටහන ලස්සනයි කියලා තියෙන තැන්කියු සෝ මච් අනුෂම ඒ වගේම හයි ගුඩ් මෝර්නින් කියලා තියෙන ලක්කන දවසක් දවසම ලස්සන වෙන්න ඔයාලා දෙන්නටම හැමදාම වගේ අද තහගෙන ඉන්නවා කියලා තියෙන ඔයාලා දෙන හරිම ආදරණීයින් අහග ආදරණීයව අපි දෙන වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන තැන්කියු සෝ මච්
6: මං ගල්පනා කරේ දැන් ඔහොම කියනකොට කොහොම අහන් ඉන්නේ
7: මම මේ බැලුවා මෙන් පොඩ මැසේජ් එකේ උඩ පැහැදිලි මදි මනස් රැකපන් ලස්සන දවසක් අක්කේ ඒ වගේ අයියා ඉනෝක තමයි මැසේජ් එක මට දැම්මේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ආදරේ කියලා තමයි කියන්නේ
6: රයිට් අපි එනම සින්දුවම
7: නාමෝ
6: අපි සමහරලාට හිතනවා
7: පස්සකේ
6: යනකොට මහවාරේ ගහගන්නකොට ඉස්කෝලේ රන් වෙනකොට මේ අපිට විතරයි ඔය ලෙඩේ තියෙන්නේ කියලා හරිද
7: ගුවනට ගියත් තියෙන්න පුළුවන්
6: ප්ලේන් එකේ ගියත් එහෙම පොඩ්ඩක් කොක්ක දාගන්නයි ඉන්නවා
7: බිම ඉන්නකොට විසඳගෙන යන්න නැත්නම් අහසදි රණ්ඩු වෙන්න බෑ ටුට්ටක් අමාරුයි
6: කොහොමද ප්ලේන් එකක් කරා යනකොට නියමෝදෙන්න ගහගත්තු
7: ඒක තමයි නේ එහෙම දෙයක් වෙලා තියෙනවා ඉතින්
6: සෙල්ලන්නේ තෙල් අවිව් දක්වා යන ගුවන් ගමන ඩුබායි වලින් නවත්තන්න උනා හේතුව තමයි මේ මොකදුනේ?
7: එදෙනා අපරි සඳහන්ශනයක් පැනලා තියෙනවා.
6: මොකද්ද වෙනාන්නේ කියලා?
7: පිහි අනුව පිහි ඇනීමක් සිද්ධ කරලා තිනවා. ඉතින් පොඩි රන් වීමක් හේතුවෙන් මගේ ඉනුත් ඉඳලා තියෙනවා. ඉතින් හැමෝගෙම ජීවිත අවදානු වෙන්නේ.
6: එදෙන පුංචි බහින් බස් වීමක් කළා තියෙනවා. ඕක ටිකක් වැඩි වෙලා තියෙනවා. වැඩි වෙගෙන යනකොට අනිත් පැත්තේ එක්කන අපි
7: ආරගෙන. ඒ ආයුධයෙන් පහර දීලා තියෙනවා ඉතින්.
6: ආ තියෙනවා ආයුධයෙන් පහර දීලා තියෙනවා. පහර දුන්නාට පස්සේ ඉතින් ඌ අරගෙන යන්න බෑනේ. මගෙන් 200 ගානක ජීවිත කාර්ය මණ්ඩලය තියෙන අවසානේ උනේ. තෙල්ලවිව් යන එක පැත්තේ කරලා ඩුබායි වලට
7: ගොඩ බාන සිද්ධ වුණා.
6: හරිද? බලාගෙන ගියපුවාම බිම විතරක් නෙවෙයි
7: අහසෙත් රණ්ඩු තියෙනවා.
6: උඩ හිටියත් රණ්ඩු තියෙනවා. ඒ කතාව ඇහුවට පස්සේ මම මේ කල්පනා කරේ.
7: හරි.
6: මට හිතන දේ මම කරා නම් එක්කෝ මම වැලිගඩ නැත්තම් අංගොඩ.
7: දෙකින් එකක්වත් ඕනේ.
6: මම ඒ තරමට ඉවසගෙන ඉන්නවා.
7: ඔව් මම දන්නවා.
6: අනේ මන්දන් 10:24 යැ ඔබට තේරුණානේ අපිට හිතුණාට නොකරන දේවල් කොච්චර තියෙනවද
7: කියලා. ඒක තමයි තේරෙද්ද
6: ඒ තරම් අපි හිතපාලනය කරන් ඉන්නේ.
7: ඒක තමයි ඉවසීම ප්‍රකට කරන්න.

0: වෙලාවේ ඔබ හරිද වැඩ කරගෙන ගමන්නම් ඉන්නේ right
1: හරි
0: පොඩක් refresh වෙන්න
1: පුළුවන්
0: මොකද කරන්න
1: ඕනේ ඔයාට බොන්න ඕනේ strong tea එකක් එහෙම බොනවා නම් ගොඩ ගන්න ඕනේ පැල්වත්ත කිරි පිටි එකක්ම තමයි කිරි එක රස කරගන්න ගුණ කරගන්න හොඳ කිරි රසයක් එක්ක හොඳම හොඳ කිරි තේ එකක් බොනවා නම් ඔයා ගන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදනම විතරමයි තින් කිරි එක රස කරගන්න පැල්වත්ත කිරි පිටි එකක්ම අරගෙන බලන්න
0: පොඩක් කහ ටිකක් වැඩිපුර දාලා බිව්වා නම් strong tea එකක් විදිහට wow කියලා ආය වැඩිටික පටන් ගන්න පුළුවන්
1: හරි
0: එසම මේ හලුච්චවයකින් අපි වැඩිටික පටන් ගමු දෙවෙනා දියේ නේ
1: ඔව්
0: සාමාන්‍ය උදේ 8 ඉඳන් 10 10 මාරු නැකන් අපි පළවෙනි වටේ වැඩිටික කරා
1: යන්න ඔන්න පැවාගේ ගිහිල්ලා ඉවරයි
0: ඔව් ඒ නිසා ඊට පස්සේ වැඩිටික පටන් ගන්න හොඳ ස්ට්‍රොන් ටී එකක් බොන්න බොරෝ නම් ඉතින් පළවත් ටී එකක්ම තමයි කිරි පිටියක් දාලා බොන්න ඕනේ
1: රයිට් හරි

0: Yaş.
1: Ne kadar?
0: Daha ya 30 tuna eden bela var. Samanın daha ya 30 tuna gelge yani adı Rahul'a bana bela var. Her öyle. Vadanın adı Rahul abu ha mı samahara ayı gidiyor na mati mata antara tek.
1: Eliye bahin ne hondene?
0: Eliye de bahin ne hondene? Haride.
1: Subha vedat karan ne hondene?
0: Hondene. Haride.
1: Hari.
0: Dengi oy Rahul abanın gidiyor diye na body karıta katını
1: yani. Mukadd.
0: Haride. Hayat dişto na haride bela mamay de.
1: Rahul kali balala mı kiyang ne balan Rahul geldi.
0: Haride. Dengi buda budaak dene kiyane yattırma Rahul kali mi?
1: Asubayi kiyane.
0: Hondene asubayi kiyane. Oy Rahul kali udavi ne komedi kiradan ne?
1: Ne ne kiyane balan.
0: Komedi kiradan ne?
1: Ne.
0: ඔය රාහු කාලේ බෙදා ගන්න බෙදන දවසේ තියෙන වෙලාව හරිද පැයකමාර ගානේ ඔය තියෙන අපි කියන්නේ අර රවි සාන්දු කුජ බුද ගුරු කියලා ඔය තියෙන්නේ ඔය ටිකට බෙදනවා බෙදලා බෙදලා ආවට පස්සේ
1: ඉතුරු වෙන එකද
0: නෑ නෑ නෑ ඉතුරු වෙන එක මවුත්තේ මොහොතර දියේ
1: ඊට පස්සේ
0: හරිද මේ එහෙම බෙදනකොට ඔය බෙදීම ඇතුලේ එක තැනකට තියෙනවා මේ අසුර ටයිම් එකක් යනවා කියලා විශ්වාසයක් තියෙනවා හරිද ඒ ටයිම් එකේ ඉන්නෙත් ওই බෙදීම ඇතුළේ තමයි පැයකමාරක් වෙන් කරගෙන හරිද එතකොට සාමාන්‍යයෙන් ඔය රාහු වෙලා
1: ඔව්
0: සුබ දේවල් කරන්න හොඳ නැහැ කියන විශ්වාසය
1: තියෙනවා
0: කෙමෙන් කෙමෙන් ගොඩ නැගිලා තියෙනවා හරිද විශේෂයෙන්ම ඒක එක තැනකදී මිත්‍යා මතයක් කියලා සමහර අය කියනවා
1: ඔව්
0: රාහු කාලයේ සමහර වෙලාවට ලොකු බලපෑමක් ඇති වෙනවා කියලා කියනවා. ওই සුබ වැඩ කරන්න ගියොත් එහෙම ඒ සුබ වැඩ ආරම්භ කරාට පස්සේ යන්න වෙන්නේ සියල්ල චක බ්ලාස් වෙනවා.
1: වෙනවා කියලා කියනවනේ.
0: වෙනවා කියලා කියනවා.
1: වලට එහෙම ලියන්න යන්නේ නැහැ වෙලාව බලලා එහෙම යනවනේ.
0: ඔව් එහෙම වෙලාව බලලා යන්න කියලා තමයි
1: කියන්නේ.
0: කියන්නේ.
1: හරිද?
0: දැන් ඇත්තටම ඔය මේ ජ්‍යොතිෂය ගැන හොයාගෙන යනකොට ওই රාහු කාලය පිළිබඳ පොතපතේ මොකක් හරි එකක් තියෙන්නේ
1: නැහැ. ඔව් තියෙනවා.
0: අපි දන්නවා බුද්ධ කාලෙත් හිටියනේ ජ්‍යොතිෂවරු.
1: ඔව්.
0: ඊට පස්සේ මෑතක් වෙනකම්ම හිටියා. රාජදෛවඤ්ඤෝ.
1: ඔව්.
0: හරිද?
1: හා.
0: ඒ අනුව මේ ඔය හැප මහත් එහෙම අපේ රටේ හිටපු අය ඔකි හරි.
1: හා.
0: ශාස්ත්‍රය ප්‍රගුණ කරපු අය.
1: ඔව්.
0: ඒ කියන්නේ හැප පංචාංග ලිතත් නිර්වාණය වෙන්නේ.
1: ඈ පලිත එහෙම ඔව්.
0: ඈ පලිත එහෙම එන්නේ.
1: හරි.
0: කොහොම නමුත් ඔය ඉතිහාසය ගැන ටිකක් ගැඹුරින් හොයාගෙන යනකොට අපිට යන්න පුළුවන් ඉන්දියාවට.
1: හා.
0: ඉන්දියාවේ ඉඳලා තියෙනවා මේ වරම්බ මිහිර කියලා පඬිවරයෙක්.
1: හහ්.
0: ඔහු ලියනවා දෛවච්ච වල්ලඹ කියලා පොතක්.
1: ඔය
0: පොතේ තියෙනවා ඔය රාහු කාලය ගැන. හරිද?
1: හරි.
0: එතකොට ඔය රාහු කාලය ඔය පොතේ තියලා තියෙන විදිහට අරගෙන
1: ඔව්
0: අපේ කට්ටියත් නැකත් ශාස්ත්‍රයේදී ඔක පාවිච්චි කර ගන්නවා. හරිද? ඒක ගන්නේ ඇත්තටම මේ ඉර උදාව බලලා තමයි ඔය වෙලාව හරි ගස්සගන්නේ. උදේ 6ට ඉර උදාව ඇති වෙනවා නම්
1: එතන
0: ඉඳ එකමාරකමාර
1: වෙන්
0: කරගන්න.
1: ඔව්.
0: හරිද? එකමාරකමාර වෙන් කරගෙන ඇවිල්ලා ඔකේ ගණන් ශාස්ත්‍රයේ අනුව හරිද?
1: හරි.
0: ඉර උදාවේ ඉඳන් ඉර බැසීම ඉර මේ බැසීම දක්වා.
1: බැසීම දක්ක. ඔව්.
0: කාලය බෙදෙනවා. පැය එකයි විනාඩි 30 ගන්න. එතකොට ඕක කොටස් 7කට එනවා.
1: හා.
0: රවි චන්ද කුජ බුත ගුරු ශුක්‍ර ශනි.
1: හා.
0: මෙහෙම බෙදලා. හරිද?
1: හා.
0: සමහර ඒ මෙහෙම බෙදපුවාම එක තැනක එනවා. සඳුයි ශුක්‍රටයි හිමි කොටස් දෙකක්. මෙන්න මේ කොටස් දෙක තමයි ඔය හොඳ නැහැ කියලා කියන්නේ.
1: හා.
0: හරිද?
1: හරි.
0: මේ කොටස් දෙක ඇතුලේ මේ නෑ ඒක නෙමෙයි.
1: රාහු
0: කාලයට වෙන්නේ රවීට එන එක.
1: ආ රවි.
0: හරිද? රවීට හිමි කොටස තමයි මේ
1: හොඳ නැහැ කියලා කියන්නේ.
0: රාහු කාලයට එනවා කියලා කියන්නේ.
1: හා රවි.
0: ඔව්. රවි කියලා කියන්නේ එක දණකෙදි ගත්තාම කවුද ඉර?
1: ඉර.
0: ඉරටයි ඒක කොටස හොඳ නැහැ කියලා කියන්නේ.
1: ඇයි?
0: අපි කියන්නේ.
1: අපි කියන්නේ.
0: අපි කියන්නේ.
1: එයාලා තමයි කියන්නේ.
0: එයාලා තමයි කියන්නේ.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: සමහර අය විශ්වාස කරන දේවල් තියෙනවා. සමහර අය විශ්වාස නොකරන දේවල් තියෙනවා.
1: තියෙනවෝ ඉතින්. ඒක සාමාන්‍යයි.
0: තම තම නැන්න පමණින්.
1: හා.
0: ඔබ ඉව ගන්න.
1: එහෙම.
0: හරිද?
1: හා.
0: මං අහලා දිනනවා.
1: මොකද්ද?
0: සමහර අය කියනවා. මම වැඩ පටන් ගන්නෙම රාහු කාලයේද කියලා.
1: හා.
0: හරිද?
1: සුබ වෙන්න පුළුවන් ඉතින් සමහර කෙනෙක්ට නේද ඒක?
0: ඒ දේවල් සුබ වෙලා දිනනවම කියලා
1: කියනවද?
0: කියනවා. හරිද?
1: හිත තමයි මේ හැම දෙයකම දසුන්.
0: අන්න කතාව.
1: එහෙම.
0: හරිද?
1: හා.
0: හිත තමයි.
1: වෙලාවෙ නරකක් නැහැ. ඔයාගේ හිත හරියට වේව් එකට යන්න පුළුවන් නම් ඔයාට වෙලාව පරද්දන්න පුළුවන් නේද?
0: ගේම් එක ගහනවා කියලා හිතාගෙන වැඩේ පටන් ගන්නවා.
1: ඔව්.
0: ගලමතු පිටත් මල පිපෙන්න
1: පුළුවන්.
0: පුළුවන්. හරිද?
1: හා.
0: ඒ නිසා වෙන අයගේ දේවල් වලට ඔබේ වෙලාව
1: වෙන් කරගන්න එපා.
0: එපා. මේ වෙලාව තමයි ඔබට සුබම වෙලාව. වැඩේ පටන් ගන්න.
1: පටන් ගමු.
0: ජ්‍යොතිෂ මහත්තුරු බයින්න ලැස් වෙන්න එපා.
1: හරි. අපි කිව්වේ මතයක් ඉතින් නේද ඒක.
0: ඔබේ විශ්වාසය අනුව ඔබේ දේ කරන්න.
1: හරි.
0: අර අයියා නායක කවි පන්තියේ තියෙනවනේ නේ. තේරෙනවද?
1: මොකද්ද?
0: ඕ. කෙම්මුර දවස්වල පානින් සැරසීම මා නොකෙරුවත් නොකෙලෙමියේ ගැරහීම කියලා. එනිසා මම නොකරවත් මං ගරහන්නේ
1: නෑ. නෑ ඕ.
0: ඒව හරි ඉස්මුදුනේ පිළිගන්න අය ඉන්නවා.
1: හ්ම්.
0: එයා එහෙම කරන්නේ.
1: ඔව් ඉතින් ප්‍රශ්නයක් නෑ ඕ.
0: රයිට්. මම ඔය කිව්වේ රාහු කාලය ගැන විතරයි
1: ඈ. ඔව්. පටල ගන්න එපා.

0: අපේ රස රහස
1: අපේ රසය රටේ සැමට
2: 18 වංගුව
3: දසම විද්‍යාශෝ දසම විද්‍යාශෝ හැම වංගුවකම අලුත්
2: කතාවක් 18 වංගුව
4: අද ජාත්‍යන්තර ළමා දිනය ලෝක ළමා දිනය එහෙම නැත්නම් අද
5: වැඩිහිටි දිනය
4: ජාත්‍යන්තර වැඩිහිටි දිනය නැත්නම් ලෝක වැඩිහිටි දිනය
5: එහෙම
4: අද වැඩිහිට දිනය ගැන ටිකක් අපි කතා කළානේ දැන් ඔබට කිව්වා අද ඇත්තටම වැඩිහිට දිනය ඇතුලේ ඔබේ යුතුයකම කොහොමද කරන්න ඕනේ කියලා. අපි යන්න ලැස්සි කොහෙටද?
5: කොහෙටද දන්නුද ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරල් මහාචාර්ය එම් තිලකසිරි මහතා ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා.
4: අයිබෝන් තිලකසිරි මහත්මයා.
6: අයිබෝන්.
4: තිලකසිරි මහත්මයා?
6: ඔව්.
4: අපි වැටෙන්නේ වැඩිහිටියන්ට නේද?
6: ඔව්.
4: ඒ කියන්නේ
6: ඔබ ඔබ
4: අපේ
6: වැඩිහිටියෙක් නමුත් ඔබට වඩා මං ඊට වඩා
5: වැඩිහිටි.
4: වැඩිහිටියෙක්. තිලකසිරි මහත්තයා එතකොට දැන් අපේ දවස.
6: ඔව්.
4: ඇත්තටම මේක මේ අපි සමරුමක් විදිහට ගත්තොත් එහෙම අවුරුද්දට එක දවසයි කතා කරන්නේ. ඒක ප්‍රමාදවත්ද තියෙන තැනින් අපි කතා කරමුකෝ අද ඇත්තටම වැඩිහිටි දිනේ තියෙන වැදගත්කම අපි.
6: ඔව් අපි ලෝක ළමා දිනේදී ළමයින්ව වගේම ලෝක වැඩිහිටි දිනේදී වැඩිහිටියන්ට විශේෂත්වයක් දීලා කතා කරන එක හොඳයි. නමුත් ඒක දවසකට සීමා නොකර 365ටම තියෙන්න ඕන. 365ටම තියෙන්න ඕන. මොකද දැන් මම ඇත්තටම ප්‍රථමයෙන්ම මම කැමති මේ අපේ වැඩිහිටි මෝපියන් අපේ සහෝදර සහෝදරියන් සියලු දෙනාටම සුබ පතන්න තවත් චිරාත් කාලයක් සුවෙන් සැපෙන් ජීවත් වෙන්න කියලා. ඉතින් ඒ අය විශේෂයෙන් අපි අපේ ජීවිතයට යහපත් බලපෑමක් කළ අයනේ අපේ වැඩිහිටියෝ. වැඩි දෙනෙක් අපි මේ පත්තරේට ආවේ අපි කුඩා කාලේදී අපේ වැඩිහිටියෝ අපට යම් යම් ආකාරයෙන් බලපෑම් කරලා තියෙනවා. ඒ බලපෑම වෙන්න පුළුවන් අපිව ප්‍රධාන වශයෙන් හදා වඩා ගන්න. ඊට පස්සේ ටිකක් ලොකු වුණාට පස්සේ අපිට අධ්‍යාපනය දෙන්න. ඊට පස්සේ අපිට රැකියාවක් සොයලා දෙන්න. ඊට පස්සේ අපි රැකියාව කරනකොට රැකියාවේ කටයුතු හරියට කරන්න. එයාදී විවිධ අවස්ථාවලදී අපේ වැඩිහිටියෝ නිසා තමයි අපි මේ තත්ත්වයට පත් වෙලා
5: තියෙන්නේ.
6: එතකොට විශේෂයෙන්ම අපිට හොඳ අතපය අයියයි අපිට හොඳ කතා කරන්න වැඩ කරන්න පුළුවන්. නමුත් අපේ අපේ අපේ හුඟක් වයසට ගිහිච්ච අය ගත්තොත් ඒ අයට ඒ ටිකක් ඇවිදින්න කරන්න කතා කරන්න මතකේ එහෙම අඩු වෙනවා. එතකොට අපේ සියලු දෙනාගේම යුතුයකම තමයි ඒ අයව විශේෂ ජාත්‍යන්තර දිනයකදී සිහිපත් කරලා ඊට පස්සේ ඒක අමතක කරන්නේ නැතුව ඒ තත්ත්වයට පස්සෙම ඒ අයට ආදරය කරන්න, ඒ අයව රැකබලා ගන්න, ඒ අයට උපකාර කරන්න, ඒ අයට ගෞරව කරන්න, ඒ අයගේ යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒවා ඉටු කරලා දෙන්න අපේ යුතුකම වගකීමක්. මං මේ සාමාන්‍යයෙන් විශ්වාස කරන දෙයක් තමයි තමන්ට උදව් උපකාර කරපු තමන්ට යම් ආකාරයකට බලපෑමක් කරපු අය වැඩිහිටියෝ වෙලා ගාක් එහාට ගියට පස්සේ ආයි ළමයෙක් වගේනි කුඩා ලදරුවෙක් බවට පත් වෙනවා. සමහර අයට බෝතලෙන් කිරි බොවන්න ඕන. වයස අවුරුදු 90 විතර මං දන්නවා මගේ යාළුවෙකුගේ අම්මා කෙනෙක් හිටියා. එයාට කෑම කන්න බෑට කිරි බෝතලෙන් පෙව්වේ. ඒ වාගේ ආයිත් අර කුඩා ලදරුවෙක්ගේ තත්ත්වයට පත් වෙනවා ගාක් වැඩිහිටි තත්ත්වෙට කියපුවාම. ඉතින් අපි ඒක අවබෝධ කරගෙන අපි කවදාරි ඒ තත්ත්වෙට යනවා කියන එක අවබෝධ කරගෙන අපි අපේ යුතුකම් වල්කී මිටු කිරීම අර ඔබ හවුත අහේට එක දවසකට නෙමෙයි ඉගෙන කරන්න ඕන. මේක විදිහ අපේ ආරක්ෂාවන් අපේ කාල වේලාව නැති නිසා අපේ අතින් අපේ මේ වැඩිහිටි යුතුකම් වල්කීම් ගිලිහිල යනවා. ඒ නිසා අපි ඒකට සැලසුම් කරගෙන සංවිධානය කරගෙන අපිට පුළුවන් උපරිම ප්‍රමාණයෙන් කටයුතු කිරීමේ ඒ අපට යහපත අපේ මානසික සුවයක් ඒ වගේම අපි සමාජයේ වැදගත් පුද්ගලයෙක් බවට පත් වෙනවා.
4: හොඳයි බොහොම ස්තුතියි. අද මේ තිලකසිරි මහත්මයා ලෝක වැඩිහිටි දිනේ දවසේ ඔය පණිවිඩය කියන 18 වංගුවත් එක්ක එකතු වුණාට ඔබතුමන්ටත් ප්‍රාර්ථනා කරනවා සුබ වැඩිහිටි දිනයක් සහ චිරාත් කාලයක් අපේ වැඩිහිටියන් වෙනුවෙන් සමාජය වෙනුවෙන් ඔබතුමාගේ මෙහෙවර කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි තිලකසිරි මහත්මයා. ඇත්තටම එතුමා කිව්වා වගේ අර මම එකයි කලිනුත් කිව්වේ අද ලෝක ළමා දිනේ ලෝක වැඩිහිටි දිනේ.
5: ඔව්
4: වැඩිහිටියනොත් ළමයින් වගේ සමහර වෙලාවට මේ වෙලාව දෙන්න පුළුවන්.
5: ඔව්.
4: ඒ ඇයිට නිසි රැකවරණය දෙන්න.
5: බලා ගන්න ආදරෙන් නේද?
4: ආදරෙන් බලා ගන්න. සමහර වෙලාවට ඒ ඇයට ඔබ ළඟින් ඉන්න මොන වෙලාව වෙන්න පුළුවන් මේ වෙලාව. ඔබ කතා කරන්න මොන වෙලාව වෙන්න පුළුවන් මේ වෙලාව. ඔබේ හඬ ඇහෙන්න මොන වෙලාව වෙන්න පුළුවන් මේ වෙලාව. කතා කළා නා
5: අම්මට කෝල් එකක් ගන්න ඕනේ.

0: 10 විනාඩි 56 දැන්.
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපොළොවට මහබලයක්.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB Rollerdos වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rollerdos කොට්ටාව කොමකම මාතර කුරුණෑගල AWB Rollerdos 077-32-21-400
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071-711-7111
5: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය
6: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට ඒ තමයි දෙහිවල සත්ව උද්‍යානය
5: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන් පෑගි භෝග දිනා ගන්න විනෝද වෙන්න ඔයාලත් එන්න
6: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ
7: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
8: 18 වංගුව
9: දසුන් විත් යෂෝ දසුන් විත් යෂෝ හැම වංගුවකම අලුත් කතාවක්
8: 18 වංගුව
10: අහලා තියනා නේද
11: මොකද්ද
10: අහලා තියනා නේද මේ දේව පුත්තු ගැන
11: දේව පුතෙක් ඉන්නව මල් ළඟ
10: හරි ඇත්තටම කියනා නේද මම දේව දරුව කියලා කියනවා නේද
11: දේව දරුව කියලා කියනවා
10: හරිද ඇත්තටම එහෙම දේව දරුවෙක් ඉන්නවා
11: කවුද
10: හරිද මේක හරි ලස්සන කතාවක් ඔය පත්තරේ පෙරලා යනකොට ඇත්තටම මේ දේව දරුව හම්බෙනවා හොරණදී ඉස්සු යතුරු පැදියෙන්ම හොරණ උසාවියට තරුණයා ඇවිත්
11: අන්න දේව දරුවෙන් අයියෝ
10: නිකන් හිතන්න දේව දරුව නෙමෙයිද කියලා
11: දේව දරුවෙක්
10: ඒකනේ උස්සපු යතුරු පැදියෙම අම්මත් එක්ක ඇවිල්ලා උසාවියට
11: උසාවියට
10: කොමාරි බුද්ධි නිලධාරින් ඉන්නවනේ වටේම ඊට පස්සේ ආරංචියට දෙනවා මෙන්න මේ බයිසිකලේ උස්සපු බයිසිකලේ තමයි මේ තියෙන්නේ කියලා. ඔයිට කලින් ඔයක හොරණදිම තමයි උස්සලා තියෙන්නේ. අන්න ඊට පස්සේ ගිහිල්ලා පොඩ්ඩක් ලියකියවිලි බලනකොට මේක මෙයාගේ
11: නෙවෙයි.
10: ඉතින් අනේ දෙයියනේ කියලා උසාවි ළඟදීම අත්තඩංගුට.
11: ගිරීසි ඉතින් හොරුත් එක්ක බඩුත් මුණාගෙන
10: හොරුත් එක්ක බඩුත් අල්ලලා තියෙන උසාවි ළඟදී.
11: උසාවි ළඟදී.
10: හරිද? වානික හින්නන්න මේ දේව දරුව නෙවෙයිද කියලා.
11: දේව දරුව.
10: අනේ මන්දා.
11: අයියෝ.
10: පත්තරයක් එහෙම නිකන් ඉන්න ගමන් පෙරලපුවාම මේ ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු අපිට හම්බෙනවා.
11: ඔව්.
10: හරිද? ඒ මිනිස්සුන්ගෙන් අපිට ගන්න දේවල් ගොඩාක් තියෙනවා.
11: ඔව් ඉගෙන ගන්න දේවල් තියෙනවා.
10: ගොඩාක් තියෙනවා. මමත් දැනුත් ඉගෙන ගන්න ඕනේ පැය 3ක.
11: ඒක තමයි මාත් ඉගෙන ගන්නවා.
10: හරි. දහයපනස් හැයි අපිට ප්‍රවෘත්ති හන්න යන්න පුළුවන් මේ පැය හමාර කරලා.
11: ඔව් නේද.
10: ඊට කලින් දැන් ඔයා අද කැම ටික හදන්න හදනව නම් ආදරණීය අම්මේ ගුණණියනි
11: අද ලබහට කැම ටිකක් හදන්නේ ලෝක ළමා දිනේ වැඩිහිටි දිනේ ඔක්කොම තියෙනවනේ
10: ඕ ළමයින්ට නම් රසට හදන්න ඕන සුවඳට හදන්න ඕන නේද
11: පාටට
10: හදන්න ඕන එනිසා ඔයා අපේ දෙයක් පාවිච්චි කරපුවම ওই සියල්ල පාට කරගන්න පුළුවන් සුවඳ කරගන්න පුළුවන් රස කරගන්න පුළුවන් පැලවත්ත කියලා කියන්නේ එහෙම දෙයක්.
11: ආ දන්නවනේ පැලවත්ත කියලා කියනකොට අපේ දෙයක් ඉතින් ඔයාලට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන්. එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළේ රැඳිලා ඉනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. හැබැයි පැලවත්ත ඔප කරලා තියෙන ඒ තරම්ම විශ්වාසයෙන් ඔයා ළඟ ඉන්න. ඉතින් ඔයා කැම්බ ටික රස කරගෙන ගුණ කර ගන්නකොට පැලවත්ත බට එකක් පැලවත්ත ගී ටිකක් පාවිච්චි කර නම්මතක කරන්න එපා. කහ පාටට සුවඳට හොඳ රසයක් එක්ක ඔයාලට කැම්බ ටික ගන්න පුළුවන්.
10: මේ සිඳුව අහලා ප්‍රවෘත්තිත් අහලා
11: හරි
10: ආය 18 වංගුවේ හම්බෙමු.
11: හා දෙවෙනි පැයේදී
10: ඉතුරුත් මැසේජ් එකක් දාන්න ඉක්මනට මෙන්න මේ අංකෙට
11: 07 03 93 7ට

0: මහතුරුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යංශයෙන්ම ශ්‍රී ලංකා රේගුව එක්වේ හඳුන්වා දී තිබෙනවා. රාජ්‍යික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක් වන රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමේ ක්‍රමවේද යටතේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන වැඩපිළිවෙල හඳුන්වා දී තිබෙනවා. ඉරානය සමග ගිවිසුමක් ඇතිකර ගැනීම හෝ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් තේරීමක් සිදු කළ යුතු බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. සිදු කළ මෙහෙයුම් වලින් ඉරානයේ ගුවන් සහ නාවික හමුදාව ආරක්ෂක පද්ධති සහ යුද හැකියාව අඩපණ කර තිබෙනවා. ඉදිරියේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනුව තීරණය විය හැකි බවයි රිකාව සඳහන් කර තිබෙන්නේ.
1: එස් ලෙස 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: 11 විනාඩි 4යි
2: 18 වංගුව
3: දසම විත් යෂෝ හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව

0: සෙනුක රුචිකායි වගේම ලක්ෂ්මන් ඉන්නවා අපි දෙන්න වහගෙන 18 වංගුවට ඇවිල්ලා සුබ දවසක් කියලා දිනවා යස්න දසුන් යෂෝ 18 වංගුව වහගෙන අපි වැඩ කරන ගමන් ඉන්නේ චින්තක තමයි කොරියා වලින් ඉඳලා අපිට මැසේජ් එක දෙමු thank you so much චින්තක
1: right එහෙනම් අපි රෝණි ගායනා කරන මේ සින්දුවෙන් අද 18 වංගුවේ දෙවෙනි පැය පටන් ගමු
0: හරි

0: ඉන්න හිත හදාගන්න පොඩ්ඩක් ගිල්ල අර සංගණන ලේකන බලන්න
1: බලන්න නේ ඊට වඩා හොඳ කෙනෙක් හම්බෙයි ඔයාට
0: එක පිරිමියෙකුට ජනගහණය යනවා මේ වෙලාවේ ඉන්නවා ආන්දාව දෙන්නේ
1: ඒකනේ ඉතින් මොකටද වැළපෙන්නේ
0: මේ මන් දන්නේ ජීවිතෙත් නෑ ආදරේ කරලා ඒ කොනේ ගිහිල්ලා අපි බලාපොරොත්තු දෙ කරගන්නත්
1: නෑ බලදී ආදරේ කරලත් නැහැ ඉතින් ඒකයි වෙලා තින්නේ තමන්ට තමන් ආදරේ කරන්න හැමෝටම කලින් නේද
0: ඒ වගේම තමයි සාමාන්‍ය ගෑන් ළමයිගේ හදවත කීයකට විතර බෙදන්න පුළුවන්ද
1: දන්නේ
0: නිකන් කොබෝට එකක් ස්ටාර්ට් කරා වගේ ගන්නවට මට තේරුණා 10කට 15කට බෙදලා වගේ
1: නෑ අපේ අම්මා හගෙන ඉන්නේ
0: ආ මම මේ දුවගේ පැටිගිරිය කියන්නේ ඈ
1: පැටිගිරිය මමයි කික් ඔෆ් කරන්නද
0: එහෙම ආදරේ කරන්න යන්න එපා.
1: ඔව්.
0: එහෙම කළොත් එහෙම අවසානේ ප්‍රතිඵලය නෝක වෙන්න පුළුවන්.
1: ඔව්. හිතාන්න නැති තැනක් වෙන්න පුළුවන් ජීවිත අහිමි වෙන්න පුළුවන්. හිතලා බලලා වැඩ කරන්න නේද?
0: ඔව්. ඒ වගේම තමයි. එහෙම අහිමි වෙන ජීවිතවලට උඩ කවුද වගේ කියන්නේ? එහෙම Taman වෙනුවෙන් කෙනෙක් එහෙම මෙයා ගියා කියලා දැක්කහම ජීවත් වෙලා ඉන්න කාලේ සැනසීම ජීවත් වෙන්න පුළුවන්ද?
1: බෑ ඉතින්.
0: හරිද? රැක ඇස් දෙක පියාගත්තාම සමහරලාට එළියට එන්නේ ඔය මතකයන් වෙන්න පුළුවන්. හරිද? ඔහොම තැනකට යන්නම එපා. හිතන්නම එපා. හරිද?
1: හරි.
0: ඇත්තටම අම්මා තාත්තා උච්චර කාලයක් උස්මහත් කරලා ඔය හැදුවේ.
1: අවුරුදු 19ක්ම නේද?
0: ඔව් උස්මහත් කරලා හැදුවේ.
1: ඔව්.
0: මං කියන්නේ.
1: ඔබ කරන්නද?
0: ඌව කරන්නද? ගහමරා ගන්නද පාරවල්ද? හොරන් කරන්න එපා කොල්ලෝ. මෙන්න මේ සින්දු අහන්නකෝ. හරිද? එතකොට තේරෙයි කරපු මෝඩකම්.
1: ඔව්.
0: මේක කියන්නේ ඇත්තටම කොල්ලන්ට.

0: ඔන්නෝකයි තත්ත්වය
1: එකතමයිනේ
0: ඕ සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ
1: හරි
0: 11:16 දැන් ඈ
2: විලාප උපවිත ගෙන ආවේ සම්බන්ධන රටේ හඳුන් බාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
3: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත

0: Sanda Goldfish Hotelidi. Udaisana 8 sita savasa 5 dakwa. Adamaliya padinchwanna. WhatsApp 0766 793 9922. Obe anagathayata hondama thirune ganna.
1: Samvidhanaya MMC ITN Campus JJL Overseas Education.
2: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0111 286 1 0111 286 10 11.
3: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිලයක් නොවේ.
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
6: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 77 73 74.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති වැල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි වැල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පතට ආවෝ
4: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොමකිනවත් අල්ලනවා විකුණන ලොල්වුන් සැමට දන් දීමයි

0: සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සත්වෝද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛාමගින් මිලදී ගත හැකි.
2: 18 වංගුව
1: දසම විද්‍යාශෝ
3: යශෝ
4: යෝ
3: අපිත් එක්ක ඉන්නවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්.
4: ඔව්නේ
3: මේ ගැන කියන්න ඕන. මම මේ කල්පනා කරේ මේ සින්දු ගහනක නවත්තලා කියනවාද කියලා.
4: ඒක කියවලෙමුද?
3: මේමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියලා කියන්නේ අපේ රටේ විශ්වසනීයම ආයතනයක්. හරිද? ඔබේ ආදරණීයයන් ගැන ඔබ හිතනවා නම් ඔබ නවතින්න ඕන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලාග. ඔබ දන්නවද? ප්‍රතිලාභ පිට ප්‍රතිලාභ ලබා දෙමින් වසර ගණනාවක් විශ්වාසය දිනාගත්ත රක්ෂණ ශ්‍රේෂ්ඨයේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. හරිද?
4: හරි. දැන් ලෝක ළමා දිනේ තියෙනවා දසුන්නද? ඉතින් ලෝක ළමා දිනේ දැන් මේ අද දවසේ උපත ලැබු දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් රුපියල් මිලියනයක් ජීවිත රක්ෂණාවරණයක් දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඔන්න ලෝක ළමා දිනේ උපදුණු දරුවන් වෙනුවෙන් තමයි මේ වටිනාකම එකතු කරන්නේ. ඉතින් ඔබට පුළුවන් ඔබේ ජීවිතේ වටිනම දේවල් එකතු කරගෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකත් එක්ක එකතු වෙන්න.
3: ඒ වගේම තමයි ලස්සනට වගේ හදලා තියෙනවා
4: නේද?
3: ඒ ලස්සන ගේ තවත් ලස්සන කරගන්න රෝලර් ගේටයක් යූස් කරනවා නම් වා
4: AWB රෝලර් ඩෝ එකම තමයි
3: පාවිච්චි කරන්න ඕනේ.
4: හරි.
3: පාට 12ක් තියෙනවා ඔයාලට කැමති විදිහට තෝරගන්න. ඒ වගේම තමයි නව තාක්ෂණයත් එක්ක තමයි මේ රෝලර් ගේට එක ඔබ අතට පත් වෙන්නේ. මලකඩ නොකන සිංක් ඇලුමිනියම් වලින් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට බය වෙන්න දෙයක් ඇත්තෙම
4: නැහැ. වසර 10ක විශ්වාසයක් තියෙනවා නේද?
3: ඒ වගේම තමයි වසර 25කට වැඩි කාලයක ඔවුන්ගේ අත්දැකීමුත්
4: තියෙනවා නේද?
3: ඔබට රෝලර් ගෝඩ් මේ ඩෝ එකක් හයි කරලා
4: දෙන්න. හරි.
3: දැන් මේ රෝලර් ඩෝ එක මැනුවල් රිමෝට් මේ දෙකෙම ඔයාලා යූස් කරන්න පුළුවන්. මැනුවල් නම් ඕන නම් මැනුවල් ඕන නම් ඒක කරගන්න පුළුවන්. ස්වයංක්‍රීයව කරගන්න ඕන නම් එහෙම කරගන්න පුළුවන්. ඇප් එකක් තියෙනවා ලංකාවේ කොහෙ ගියත් ඉන්න තැනකින් නම් මේක
4: කන්ට්‍රෝල් කරන්න පුළුවන්.
3: කන්ට්‍රෝල් කරන්න ඔයාලට පුළුවන්. රයිට්?
4: හරි.
3: බය නැතුව AWB රෝලර් ඩෝ යූස් කරන්න.
4: හරි. අපි පාර මතක් කරමුනේ යන්න ඕනේ කොහොමද කියලා. මා යන්න ඕනේ ප්‍රධාන කාර්යාලයේ තියෙන පරණ පාර කොට්ටාව ශාඛා තියෙන හෝමාගම මාතර කුරුණෑකල. ඊට පස්සේ ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න. මේක ගැන තව ටිකක් විස්තර දැනගන්න 077-32-11-400 AWB රෝලර් ඩෝ එක ගැන තමයි අපි මේ වාට මතක් කරේ.
3: අවුවට වැස්සට ඕන එකකට ඔරොත්තු දෙන AWB රෝලර් ඩෝ යූස් කරන්න මතක කරන්න එපා. ඒ වගේම තමයි ආදරණීය ගෘහණියනි දවල් කෑමක රසට හදන්න අද ලෝක වැඩිහිටි දිනේ ළමා දිනේ ළමයින්ටත් වැඩිහිටියන්ටත් ඒ කියන්නේ පොඩිහිටියන්ටත් වැඩිහිටියන්ටත් සතුටින් කෑම වෙල අනුභව කරන්න කන්න සුවඳයි අම්මේ ගෑගෙන කුස්සිය පැත්තට දුවගෙන එන්න. හරිද? ඔයා කැමරේ රස කරගන්න සුවඳ කරගන්න පැල්වත්ත නිෂ්පාදන පාවිච්චි කරන්න අමතක කරන්න එපා.
4: ඔයාලට පුළුවන් පැල්වත්ත නිෂ්පාදනත් එක්ක එකතු වෙනකොට සුදු ලුණු බටර් එක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ලුණු සහිත බටර් එක ලුණු රහිත බටර් එක මේ ඕන විදිහට ඔයාගේ කැමැත්ත අනුව පාවිච්චි කරන්න පුළුවන්. පුංචි පොඩ්ඩක් ඉඳලා වැඩිහිටියා දක්වාම ඉතින් විශ්වාසයෙන් පාවිච්චි කරනවා නම් ඔයා පැල්වත්ත නිෂ්පාදන අරගෙන බලන්න.
3: අපි සින්දු ඇවිල්ලා ඊළඟ සින්දු විදිහ අපි කියමුද? අපිට මෙසේජ් කරපු
4: අය කියමුනේ. අපි සින්දු
3: හම්බෙන්න
4: ඒක තමයි යමු.
3: මේ නාමල් උඩුගම

0: අපි 18 වංගුවේ
1: දෙවෙනි පැය
0: නාමල් ලුඩුගමගේ සින්දුවෙන් පස්සේ
1: කොහෙද යන්නේ
0: අපි ලස්සන සින්දුවක් තෝරගත්තා
1: නේද ලස්සනයි
0: මේ සින්දුව තමයි අපි අහන්න ලැස් වෙන්නේ හරිද
1: හරි
0: යෂ්
1: මොකද
0: වැඩි වෙන ඒවා ගැන ඔයාගේ අදහස මොකද්ද
1: වැඩි වෙනවා අඩු වෙනවා ඉතින් ඔහොම තමයි ඉතින් නේද
0: ජීවිතේ
1: ඉතින් ඔයාගේ දේවල් තියෙනවා ඉතින් අපේ
0: සමහර වෙලාවට වැඩි වෙන දේවල් අපි ගණන් හදාගෙන ගියොත් හරිද බඩ වැඩි වෙනවා හරිද ඉන්ධන මිල වැඩි වෙනවා හරිද
1: හරි
0: උද්දමනය වැඩි වෙනවා
1: ඩොලරයක වැඩි වෙනවා ඊට
0: පස්සේ ඩොලරයක වැඩි වෙනවා රයිට් තාමුණ වැඩි වෙන්නේ
1: ඉතින් ඕව
0: තමයි උෂ්ණත්වය වැඩි
1: වෙනවා වැස්ස වැඩි වෙනවා
0: එළියට බහින්න බෑ හරිද බඩු මිල වැඩි වෙනවා
1: හරි
0: සීනි වැඩි වෙනවා කොලෙස්ටරෝල් වැඩි වෙනවා
1: හරි ප්‍රෙෂර් වැඩි වෙනවා
0: ප්‍රෙෂර් වැඩි වෙනවා මේ වැහුවල
1: පස්සේ මේ වැහුවට පස්සේ අන්තිමට ප්‍රෙෂර් වැඩි වෙනවා
0: වැඩි වෙනවා හරිද මම කල්පනා කරේ ඕකට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ තියෙන අඩු වෙනේවනේ
1: ඔව්
0: මොනවද අඩු වෙන්නේ
1: මේ තින් ආයු කාලය අඩු වෙනවා කන බොන දේවල් එක ඉතින් ආයු කාලය අඩු වෙන්න පුළුවන් නේ
0: ආයු කාලය අඩු
1: වෙනවා ඊට පස්සේ මොලේ චුට්ටක් අඩු වෙන්න පුළුවන් ඒ වහලා
0: ඕ හරියටම හරි හරිද මොලෙත් අඩු වෙලා
1: හරි
0: එහෙම මිනිස්සෙක් එක්ක මේ වැඩේ කරන මගේ ආයු කාලෙත් අඩු වෙනවා
1: සමානයිනේ දැන් ඉතින්
0: ඕ හරි ආමුණද
1: අයියෝ
0: මන් දන්නවා ඔය ගැන අම්මට එහෙම තාත්තටම පොඩි අයිඩියා එකක් තිබ්බනම් හරිද
1: මම රේඩියෝ රස්සාවට එවන්නේ
0: නෑ නෑ රේඩියෝ රස්සාවට එවන්න දෙය හදන්නේවත්
1: නෑ
0: හරිද තනියම ගෝලෙල ඉන්නවා ඔය මොනව වැඩි වුණත් හරිද
1: හරි
0: මොනාද වැඩි වෙන්නේ නැති මම මේ කල්පනා කරේ මොනාද වැඩි වෙන්නේ නැති
1: මිනිසුන්ගේ හිතවල තියන අර කව කෙනෙක් වෙනුවෙන් තියන දේවල් සානුකම්පිත බව ආදරේ මේ වගේ දේවල් වැඩි වෙනවද සමහරකට මේ වගේ දේවල්
0: කාලේ වෙන දැන්
1: තියෙනවා එබැටි සමහර වෙලාවල කාර්ය බහුලත්වෙත් එක්ක මෙතන ජීවිතවලටවත් ඒ දේවල් Tamanට විතරක් සීමා වෙලා තියනා නේද ගොඩක් වෙලට අනිත් තව කෙනෙක් ගැන හිතන්නේ නැති වෙන්න පුළුවන්
0: ඔය මොනව වැඩි වුණත් වාගේ මොලේ වැඩි වෙන්නේ නේ
1: අපි යමු
0: නේ
1: නේ වයසයි යන්නේ
0: වයසයි
1: වයසයි ඒකයි යන්නේ සින්දක් ගන්න
0: 11:30 යැ වාද හිතනවා නම් මේ වැඩි වෙනේවල් අතුලේ
1: ඔව්
0: මෙන්න මේවත් වැඩි වුණා නම් හොඳයි කියලා
1: මොනවාද
0: මැසේජ් එකක් දාන්නකෝ බලන්න
1: ආ ඔව් කියලා කියන්න බලන්න අපිට නේද
0: අපිට හිතනවා කියන්න බෑ
1: ඔයාලට හිතන එක කියන්න බලන්න
0: වාද හිතන එක කියන්න බලන්න

0: එහෙම හිතන අය ඉන්නෝ.
1: මටත් පියම්බන්න ඕනේ.
0: right me මම කියන්නේ අර අනෝජන් ගැන ලොකු කතාවක් කියනවනේ මේ දවස්වල සෞදි.
1: තාම යනවා.
0: හරිද?
1: හැමෝම මැදිහත් වෙනවා නේද ඉතින්.
0: ඔව්. ජාති ආගම් කුල ભેදයෙන් තොරව යාව බේර ගන්න ඕන කියලා මැදිහත්
1: වෙනවා. ඔව් ලියුම් නියනවා. එක එක දේවල් ඉතින්.
0: එක එක ලිම්
1: කරනවා.
0: ඔව්. ඔයා දන්නවද? හා
1: මොකද්ද?
0: අනෝජන්ව අමාරුයි දාලා තියෙන කවුද කියලා.
1: අපේ කෙනෙක් නේද?
0: අනේ කයි
1: නම ගිය තැන අපේ කෙනෙක් ඉන්නවා.
0: ඒ කියන්නේ අනෝජන් බේර ගන්න තැනට අනෝජන්ව අමාරුවේ දාලා තියෙන්නේ කවුරුත් නෙමෙයි අපේ කෙනෙක්ම තමයි.
1: ශ්‍රී ලාංකිකෙක් තමයි ඉතින්.
0: ආයෙත්ම වැඩන්නේ නැහැ කියලා.
1: යව්.
0: ආයෙ වැඩන්නේ නැහැ කියලා.
1: අර නිකම් බේරෙන තිබ්බ එක කිව්ව දෙයක් නිසා ඒක ගියා දුරටම නේද?
0: අහස උසට සන්තෝසයි.
1: ඒක තමයි.
0: සමහරු රටකට ගියපුවාම ලංකාවේ කෙනෙක් ඉන්නවද කියලා කිව්වම අඩු ගානේ කතා කරන්න යන්නේවත් නැහැ.
1: ඔව් ඔව්. ඒ තරම් බයයි.
0: ඒ තරම් බයයි.
1: නම තියෙනවා අනිවාර්යෙන්.
0: ඔව්. ඒ කියන්නේ ඒ අයට අවිශ්වාසයක් වුණා කියලා තියෙනවා.
1: ඔව්.
0: සමහරු යන්න හදන්නේ ලංකාවේ කවුරුත් නැති රටවල් වල.
1: ඒත් බලද්දි ලංකාවේ වැඩි හරියක් ඒ රටේ ඉන්නවා.
0: ඉන්නවා. හරිද? කොමාරි අනෝජන්ට මේ தත්ත්වය ඇති කරලා දෙන්නේ ලංකාවේ කෙනෙක්ම කියලා තමයි කියන්නේ. හැබැයි එහෙම කරන්න එපා.
1: ඔව්.
0: හරිද? දැන් ඔයා බලන්න සමහරලාට ඒක ඒ තරම් දුර දිග නොහිතා කරන්න පු වැඩක් වෙන්න පුළුවන්. අවසානයේ ඔහුගේ ජීවිතයේ තියෙන මරණේ අභියස.
1: අභියස දැන්.
0: දැන් ඔහුත් සමහර වෙලාවට කලකිරුණා වෙන්න පුළුවන් නේ. හරිද?
1: මගේම කෙනෙක් මට මෙහෙම කරානි කියලා නේද?
0: අනෝජ්. ඒ වගේම තමයි එහෙම කරමු ගැනත් සමහරලාට මං හිතුවේ නෑ මෙච්චර දුර දිගයි කියලා හිතනවා වෙන්න පුළුවන් නේ.
1: ඔව්.
0: සමහරලාට ඔබ කරන දේවල් වල ප්‍රතිඵලය ඔබ හිතනවාට වඩා තරුණු වෙන්න පුළුවන්.
1: පුළුවන්.
0: රයිට්.
1: කරන්නේ කලින් හිතට බලන්න.
0: ඔව්. මං දැක්ක එක වීඩියෝ එකේ තියෙන සමාජවාදී වෛරල්.
1: ඔව්.
0: යාලුවා ඇවිල්ලා නාන ගමන් පිටට පොඩි තට්ටුවක් දා. ඊට පස්සේ අනෙක් යාලුවා ටිකක් හයියෙන් ගහනවා. බෙල්ල මුලට. ටිකක් හයියෙන් ගහනවා ඒත් ගහන්නේ යාලුකම.
1: යාලුකමට.
0: ඒක අර වෛරයක් පේන්නේ නැහැ වීඩියෝ එකේ.
1: අවසානවට වදින්නේ නැති.
0: අවසානයේ යාලුවා එතනම වැටුණා ඒ ගල උඩ. හරිද? ජීවිතෙත් මරණයත් අතර සමහර වෙලාවට තියෙන
1: විහිළු ඕනේ නැහැ ඇතිනේ. ඇස්සට වෙන ඒවා.
0: සමහර තප්පර කිහිපයක් වෙන්න පුළුවන්.
1: ඔව්.
0: ඒ නිසා අපි විහිළුවක් කියලා හිතාගෙන කරන දේවල් තව කෙනෙකුට ජීවිත කාලෙම විඳවන්න දෙන දේවල්
1: වෙන්න පුළුවන්. ජීවිත අහිමි වෙන්න පුළුවන්. ඉතින් කරන කියන දේවල් පොඩක් අවධානයෙන් සිහියෙන් කරන්න.
0: අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න. කොහොම නමුත් අනෝෂ්ට මේ වෙලාවේ ලොකු අවධානයක් දිනා ගන්න පුළුවන් වෙලා තියෙනවා මුළු ලෝකෙම.
1: ඔව්.
0: ඕ පිළිබඳව මැදිහත් වීම වෙලා තියෙනවා. කොහමද ඉතින් සෞදි රජු ගතේ තමයි තියෙන්නේ.
1: රජු තමයි තීරණ ඒ කරන්නේ මොකද්ද කරන්නේ කියන දේ නේද?
0: අපි බලමු ශ්‍රී ලංකා රජයත් මැදිහත් වෙලා තියෙනවා. අනෝජ් එයිද යයිද කියලා බලමු.
1: ඔව්.

0: දහට වංගු ඉන්න වෙලාව 11 විනාඩි 41යි.
1: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ Golden Voice.
5: අපි සොයන්නේ
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ Golden Voice.
6: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
7: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
8: එහෙන් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිරි ෆ්‍රයි

0: ഇടവിട്ട ഹിനാ ബേബി സിന്ധു ആണ് ഈവിൻ റൈമി ചം ആൻഡ് ചാരു
1: സതിയെ ദിനവല സവസ ഹതരട
2: දහ අට වංගුව
3: දසම විත් යශෝ
4: දසම විත් යශෝ
1: හැම වංගුවකම අලුත් කතාවක්
2: දහ අට වංගුව දහ අට වංගුව
5: සිින්දු තමයි අපි අහන ලැස්වෙන්නේ
6: හරි
5: චන්දන ලියන රච්චගේ සිින්දුවා අපි ගීතය අහන්න කලින් මට තුර මෙනම කතාවක් කියන්න
6: මනවාගේ කතාවක්ද
5: දැකල තියෙනවාද පාරය අයිනේ නිදාගෙන ඉන්න අහිංසක මිනිස්සු
6: දැකලා තියෙනවා
5: දැකල තියෙනවාද ලස්සන මෙට්ටයක් උඩ කොට්ටයක් දාලා ඒක උඩට තව සැප පහසු තියෙන රෙදි කෑල්ලකුත් එලලා ඒක උඩ නිදි කරවන බලු සුරතල්ලු වට ඒක ඇතුලේ කතාවක් පේන්න නැත්ද
6: පේනවා
5: අපි සමහර තැන්වල සෙල් රකිනකොට දන් දෙන්නත් ඕනේ සමහර තැන්වල දන් දෙනකොට සෙල් රකින්ටත් ඕනේ නැත්තං හම්බෙන්න එකයි හරිද මනුෂ්‍ය ආත්මයක් ලැබුණට ඒකින් ලැබීම් තියෙන්ට දන් දෙන්න
6: ඕනේ
5: ඒවගේම තමයි ලැබීම් තිබුණට මනුෂ්‍ය ආත්මයක් ලබන්න දන්දින්ටත් සිල්රකින්ටත් ඕනේ නිසා පොඩක් හිතන්න නිකන් මොලේට සමනල් කැටි වෙනවා වගේ නේද පොඩක් හිතන්න ඔය පොඩි කතාවක් කිව්වේ ඔකේ ලොකු අදහසක් තියෙන එක මං හිතන්න රයිට් 11:45 දැන් වෙලාව වාගේ ඇස් දෙකේ පොඩි ආබාධයක් තියෙනවා ඒ ආබාධ ඉක්මනට ලොකු වෙන්න පුළුවන්
6: ඇස් පේන්නේ නැත්තම්
5: දැම්ම ගිහිල්ලා ඔයා ඔය ඇස් දෙක පෙන්න ගන්න ඕන
6: ඔයා යන්න ඕනේ කොහෙටද දන්නවද ලිස්ට් එකේ ආයි හොස්පිටල් එකට එදින වාගේ ඇස් දෙක හරීම විදිහට පරිස්සම් කර ගන්න හරීම විදිහට පරීක්ෂා කර ගන්න සුවදශීලී කාර්ය මණ්ඩලයක් එක්ක ඔයාට යන්න පුළුවන් හොඳම තැන තමයි ඇස් දෙක පෙන්න ගන්න ලිස්ට් එකේ ආයි හොස්පිටල් එක නම්බර 74න් එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල ෆෝන් නම්බර් එක මම ඔයාලට මතක් කරන්න ඉක්මනට ලියා ගන්න 0-74-78-478 යන්න කලින් කෝල් එකක් දෙන්න මේ තුමයි ලෙස්ට් එක අයි හොස්පිටල් එක
5: රයිට් ෆේස්බුක් ලොග් වෙලා ඉන්නවනම් මගේ ආදරණීය
6: යාළුවනේ කොහමද ඔයාලට
5: අපි මේ යන්න ලෑස්ති වෙන්නේ ඒ පැත්තට අපිට කවුද කමෙන්ට් කරලා තියෙන්නේ
6: කියලා බලන්න
5: බලන්න යන්න බලන්න
6: යම්
5: කවුද ඉන්නේ
6: මාපලගම පියල්ජයේ ඉන්නු අපි දෙන්න වහගෙන ඉතින් බොහොම ස්තුතියි සුබෝදෑසනක් කියලා තියෙන ඔඩ සුබම සුබෝදෑසනක් වෙන ඕනේ මංජලා ඉන්නවා ඒ වගේම කවුද මේ තුෂර ඉන්නවා සුබ දවසක් වේවා කියලා තියෙන ඔයාට සුබම සුබ දවසක් තුෂර චමින්ද ඉන්න ලස්සන ආදරණීය දවසක් සුබෝදෑසනක් කියලා තියෙන ඔයාට සුබම සුබෝදෑසනක් වෙන ඕනේ අශෝක අයනුවත්සකින් අහගෙන ඉන්නුම ඒ වගේම දර්ශනී ඉන්නවා ආදරේ කියලා තියෙනවා ආදරේ දර්ශනී ගොඩාක් අපි එන පස්සේ කලුම් ඉන්නවා ලස්සනයි කියලා තියෙන බොහොම ස්තුතියි ඔයාල වහගෙන අද කරන ගමන් තමයි ඉන්නේ ශ්‍රී මාල්ලා ඉන්නවා ඊට පස්සේ තව කවුද ඉන්නේ ආමි ඉන්නවා විනය සූත්‍ර අභිධර්ම උණු දසුන තමයි කියලා තියෙන්නේ දෙන්න හරි මෑඩ
5: මම මේ බැලුව මොකක්ද
6: අනේ ගත්ත මේ අපි මුලින් පටන් ගත්ත කතාවකේ දාලා තියෙන්නේ
5: ත්‍රිපිටකේ හිම දාලා
6: නැහැ නේද ත්‍රිපිටකේ දාලා නැහැ දෙන්නම හරි මෑඩකාරයි කියලා තියෙනවා මාපල්ලගම පියල්ජේ thank you so much දිහාරා ඉන්නවා සුබෝද ඇස්සනක් දෙන්නට මද හරිම ලස්සනයි දෙන්න කියලා තිනවා ඉතින් හැමදාමනේ ඩිලල් නිරෝෂි ඉන්නවා සුන්දර උදෑසනක් කියලා තින කුමාරි ලස්සනයි කියලා තින thank you so much මේ විදිහට මැසේජ් කරාද අපිට
5: right ඒ සියලු දෙනා වෙනුවෙන් තමයි මිසින්දුව අර කතාවක් තියෙනවනේ
6: මම වගේ කතාවක්ද
5: වැහිලිහිනිය වුණත්
6: හා
5: මයින් වුණත්
6: හා
5: කොබෙය වුණත්
6: හා
5: හරිද කපුට වුණත් එක අත්තේ එක පැත්තට වහන කුරුල්ලෝ අතරේ විරුද්ධ පැත්තට වහන එක කුරුල්ලෙක් හරි ඉන්නවා ලස්සනයි කියලා මෙහෙම දිනේ දාලා තිබ්බ ත්‍රිපිටකේ
6: අන්න ඒක තමයි
5: විනය සූත්‍ර
6: අභිධර්ම
5: thank you

0: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
1: 18 වංගුව
2: දසුන් විත් යෂෝ දසුන් විත් යෂෝ
3: රයිට් දහවල් 12 වෙනි තව හරියටම විනාඩි 9යි තියෙන්නේ.
4: ඔව්.
3: අපිට ප්‍රවෘත්ති අහන්නත් තියෙනවා.
4: ඔව්.
3: ඒ වගේම තමයි අපිට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. එයා ගැන කියන්නත්
4: තියෙනවා.
3: හරිද? ඒ වගේම තමයි අපිට කියන්න තියෙනවා මේ වාගේ කැමබෙල වහ කරගන්න. වාගේ කැමබෙල සුවඳ කරගන්න. වාගේ කැමබෙල ගුණවත් කරගන්න. ඔයා පාවිච්චි කරන්න ඕන පැලවත්ත නිෂ්පාදන ගැන.
4: ඔව්. ඉතින් ඔයා දන්නවනේ කැම ටික රස කරගන්න ඕන පැලවත්ත බට එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කැම එක හොඳ රස තෙල් සුවඳක් එක්ක ගිතෙල් ටිකක් දාලා කැමක සුවඳට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කැම කාලේ ඉවරලා ඔයාට අයිස්ක්‍රීම් කන්න ඕන. පැලවත්ත කියන නමින්ම ගන්න අමතක කරන්න එපා.
3: රයිට් අපි යන්න මැසේජ් පැත්තට.
4: යමුනේ අපි ඉස්සෙල්ලා කිව්වනේ දැන් වැඩි වෙන දේවල් මොනවාද කියලා කියන්න කියලා. කියලා දෙනවා දර්ශනී කුමාරතුංග හලව්ව ඉඳලා වැඩි වෙනවා දෙන්නගේ කොලම් ටිකනම්. අනේ අනේ. සුබ දවසක් දෙන්නටම ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙනවා අපේ සින්දුවක් ඕනේ. මහත්තයා ඉනෝ පුතාලා එකතු කරගන්න ඕනේ ගොඩකවල ඉඳලා. දමයන්දි තමයි අපිට මැසේජ් එක දැම්මේ. අපි ආදරයෙන් එකතු කරගන්නවා. හැමදාම උදේ ඉඳලා අපි හවස වෙනකන් අහනවා කියලා තියෙන ලක්කන ගමන් ටිකේ වැඩ කරනකම තමයි අපි වහගෙන ඉන්නේ. ශිරෝමි, නන්දනී, ෆ්‍රෙඩා, ජයන්ති ඉනෝ, දේවිකා ඉනෝ ගමන් ටිකේ වැඩ කරනකම. ඉතින් thank you so much මේ පැත්තට ආවට. කොහොමද ඕගොල්ලන්ට කියලා හැලද අපි සතරින් ඉන්නා. මට ලස්සන සින්දුවක් දෙන්න. දරණීගල ඉඳලා ආකාශ් මල්ලි, අමරි මල්ලි, පැතුම්, චිරාන් එවගේම ගිහාන් ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්නවා අපි මේ ළඟ සින්දුවට.
3: මේ සින්දුවෙන් පස්සේ තව සින්දුවක් අහන්න පුළුවන්. ඊට කලින් අපි මැසේජ් ටිකක් කියමු.
4: කියමු.

0: ජයග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනිය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්
6: ප්‍රවෘත්ති සිරස්තල
7: මනසින් සවිමත් දරුවන් පොහොසත් වෙද්දී වැඩිහිටි සුබ සාධනයත් අංක එකටම සේන සැබෑ කර දීමේ නසම අවස්ථා සෑම දරුවෙකුටම හිමවන බව ජනපති කියයි ගෝලීය ඉන්ධන සැපයුම අවතාරම් වෙද්දී සංශෝධනය වූ තෙල් මිල ඖෂධ මිල ප්‍රමිතිගත කළ අයුරු නියෝජ්‍ය ඇමති හංසක කියයි කැලිෆෝනියාවේ 18ට අඩු විවාහ තහනම් ආසියාව දිනු රොමේෂ් කළ ඉල්ලීම
6: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
7: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ අස්ථාවර ආර්ථිකයක සෙවනනිවලින් තොර සහ සුන්දර ළමාවියක් දරුවන්ට උරුම කරදීම සඳහා රජය මෙවර විට ආර්ථිකය නිවැරදි මෙන්ම ස්ථාවර දිශානතියකට මෙහෙයවමින් සිටින බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සඳහන් කළා. ඒ ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් දරුවෙකුට තම සිහින කෙරෙහි හමා යමින් තමන් කැමති අනාගතයක් නිර්මාණය කර ගැනීමට සමාන අවස්ථා හිමි විය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ඒ වෙනුවෙන් මෙරට අධ්‍යාපනය නව පරිවර්තනයකට ලක් කරමින් දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන ලෝකයකට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආරම්භ කර තිබෙනවා. රටේ සෑම දරුවෙකුටම අභිමානවත් සහ සුරක්ෂිත හිට දවසක් උදා කර දිය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ. විෂමද්‍රව්‍යයෙන් දරුවන් මුදා ගැනීම සඳහා සියලු දෙනා එක්ව රටම එකට ජාතික මිහුබ ක්‍රියාවට නංවා ඇති බවත් ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් සඳහන් කර තිබෙනවා. ලෝක ළමා දිනයේ වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය අවධාරණය කරන්නේ දරුවන්ට බියෙන් සහ සැකෙන් තොරව අදහස් දැක්වීමටත් අපකීර්තියට හෝ අපවාදයට ලක්වීමේ බියෙන් තොරව උපකාර ඉල්ලා සිටීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීම සමස්ත සමාජයේ වගකීම් බවයි. ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය දරුවන්ගේ ඉගෙනුම් සන්නිවේදන සහ ඔවුන්ගේ ලෝකයේ අත්විඳින ආකාරය සම්පූර්ණයෙන් වෙනස් කරමින් පවතින වර්තමාන සමාජයේ මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පවසනවා. වැඩිහිටි ප්‍රජාවගේ ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කරමින් මාසික වැඩිහිටි දීමනාව රුපියල් 3000 සිට 5000 දක්වා ඉහළ නැංවීමට රජය ක්‍රියා කර ඇති ආකාරය අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා. ඒ ජාතන්ත්‍ර වැඩිහිටි දිනේ වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනේ වෙනුවෙන් සුබපැතුම් එක් කරන විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ රටක අනාගතයේ ළමා පරපුර බවයි. ඔවුන්ගේ යහපැවැත්ම රටේ සියලු ජනතාවගේ වගකීම් බව විපක්ෂ නායකවරයා පවසනවා. සුරක්ෂිත අනාගතයක් සඳහා නිර්මාණශීලී දරු පරපුරක් නිර්මාණය කර ගැනීමට නම් ළමා පරපුර මුහුණ දී ඇති ගැටලු පිළිබඳ යථාර්ථවාදීව ක්‍රියා කළ යුතු බවත් සජි ප්‍රේමදාස මහතා පවසනවා. ශක්තිමත් ශ්‍රී ලංකාවක අනාගත පරපුර දරුවන් බව හදවතේ රඳවා ගත යුතු බවයි කාන්තා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය පවසන්නේ. රටේ සිරු දරුවන්ගේ අයිතිවාසිකම් සහ සුබ සාධනයේ තහවුරු කිරීම වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරිය සඳහන් කළා. ජාතන්ත්‍ර වැඩිහිටි දිනය වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නල මහතාද සුබ පැතුම් එක් කරනවා. සෞඛ්‍ය සම්පන්න සුරක්ෂිත ගෞරවාන්විත සහ අර්ථවත් වැඩිහිටියන්ගේ ජීවිතයක් වෙනුවෙන් රජය නව දැක්මකින් කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. මෙතර පෙර පාසල් අධ්‍යාපනයේ සිට දරුවන්ගේ අධ්‍යාපනය ගැන රජය දැඩි සැලකිලෙන් කටයුතු කරන්නේ රටේ පළමු සම්පත් දරුවන් ලෙස සැලකීමෙන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය සඳහන් කළා. මනසින් සවමත් දරුවන් පොහොසත් යන තේමාවට මෙවර ළමා දින සැමරුම සිදු කරනවා.
0: මම විශ්වාස කරනවා දරුවන්ට දරුවන් විදියට සලකන්න නම් අපි දරුවන්ගේ මානසික තත්ත්වය තේරුම් අරගෙන සිටිය යුතුයි කියලා. ඒ වගේම තමයි අපේ සමාජය හැඩගස්වන්න දායක වුණු වැඩිහිටියන්ටත් මම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා භෞතික ආරක්ෂාව දරුවෙක්ගේ දියුණුවකට කොයිතරම් වැදගත්ද කියන දේ ගැන අපි නිරන්තරම කතා කරනවා. නමුත් ඊට වඩා වැදගත්ම දෙයක් තමයි දරුවන්ගේ චිත්තවේගීය ආරක්ෂාව, ආත්ම විශ්වාසය සහ බියෙන් හිංසනයෙන් තොරව වැඩෙන්නට තියෙන ඒ නිදහස හිමිවිය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය අපේ දරුවන්ගේ ඉගෙනුම් ක්‍රමය සහ සන්නිවේදන ක්‍රම සම්පූර්ණයෙන් වෙනස් කරමින් සිටිනවා. මම හිතන්නේ මෙතන මේ ශාලාවේ ඉන්න දරුවන් සියලු දෙනාගේම සන්නිවේදන ක්‍රම මෙතන ඉන්න වැඩිහිටියන්ගේ සන්නිවේදන ක්‍රම වලට වඩා ගොඩක් වෙනස්. සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන විදිත් හරිම වෙනස්. ඒකත් අපි තේරුම් ගත යුතුයි. තාක්ෂණය කියන එක ප්‍රයෝජනවත් වෙනවා වගේම ඒක තුලින් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන අලුත් දේවල් කරන්න හැකි වෙනවා වගේම සයිබර් හිරිහැර, සයිබර් අවකාශය හිරිහැර වලින් තොර ආරක්ෂිත එකක් කරන එකත් අපේ වගකීමක්. මොකෝ අපිට පේනවා අද දවසේ විශේෂයෙන්ම දරුවන්ගේ මානසිකව වද දෙන හිංසනයට පත් කරන තැනක් බවටත් සයිබර් අවකාශය පත් වෙන්න පුළුවන්. අපිට අවශ්‍යයි ඔබ සියලු මාතින් ආරක්ෂා කරන්න.
7: ලෝකවින්දපලේ බොරුතෙල් මිල ගණන් ඉහළ මට්ටමක පවතින අතර මැද ප්‍රතික අර්බුදකාරී තත්වයේ හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් පිළිබඳ අවධානය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. දීර්ඝකාලීනව තෙල් මිල ඉහළ යාමක් සිදු වුණොත් අවධානය ලක්විය හැකි රටවල තෙල් ආනෙනි මිල වසරකට ඩොලර් බිලියන 20කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන මණ්ඩලය පෙන්වා දුන්නේ. අද දිනේ ආසියාවින්දපලේ බෙන්ඩ් බොරතෙල් බර්ලියක් ඩොලර් 98කට ආසන්නව සහ WTI බොරතෙල් බර්ලියක් ඩොලර් 90කට ආසන්නව පැවතුණා. සැප්තැම්බර් මාසයේ තුල බෙන්ඩ් මිල 104කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාවේ රාජ්‍ය ඉන්ධන සමාගම්ද පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දැමීමටයි කටයුතු කර තිබෙන්නේ. එක්සත් රාජධානියේ ඩීසල් මිලද සැප්තැම්බර් 28 වනදා වන විට 2021 වසරට පසුව ඉහළම අගය වාර්තා කර තිබෙනවා. ඉන්ධන මිල සංශෝධනයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන පිරුම් හල්වල මෙන්ම පෞද්ගලික පිරුම් හල්වල මෙම සංශෝධනය ක්‍රියාත්මක කර තිබෙනවා. මැද ප්‍රතික යුදමය වාතාවරණය හමුවේ දිනෙන් දින බොරතෙල්වල මිල සංශෝධනය වෙමින් පවතිනවා. ඊයේ දින තුලත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක අගය ඉක්මවා ගොස් තිබුණා. පවතින තත්ත්වය හමුවේ වරින් වර මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා. කෙසේ වෙතත් එහි සමස්ත බර ජනතාවට ලබා දීමට කටයුතු කර නැති බවයි රජය පෙන්වා දෙන්නේ. මැද ප්‍රතික අර්බුද හමුවේ පීඩාවට පසු සිටින ජනතාවට තවදුරටත් සහන සැරසීමට රජය තීරණය කළා. ඒ අනුව ඉන්ධන සහනාධාරය සඳහා ඉදිරි මාස තුනක කාලය වෙනුවෙන් රුපියල් බිලියන 41ක් වෙන් කළා. ඒ අනුව ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් සඳහා රුපියල් බිලියන 12.15ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමුණා. සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා තිබෙනවා. භූමි තෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිලෙහි වෙනසක් සිදුව නැති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 392ක දක්වා ඉහළ ගියත් ඒ නිත්‍ය ලෙස වැඩි වී ඇත්තේ රුපියල් 462ක් දක්වා. ඒ අනුව ඉන් රුපියල් 70ක් රජය දරනවා. සෑම පළාතකම ඖෂධ ගබඩා පිහිටවීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළා. මාතලේ දිස්ත්‍රික් මහරෝහලේ ඉදිකළ නව නොමේරු ලදරු ඒකකයේ විවෘත කිරීම සහ ප්‍රතිසංස්කරණය කළ ළමා වාට්ටුව ජනතා අයිතියට පත් කිරීම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. වර්තමානයේ වන විට වෙළඳපළේ ඖෂධ මිල අඩු වී ඇති බවයි එහිදී නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පෙන්වා දුන්නේ.
8: අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි අපි රෝහල් පද්ධතිය ගත්තාම බෙහෙත් බොහෝ දුරට ක්‍රමවත්ව ඇවිල්ලා තිබුණ නැති නිසා බෙහෙත් ගබඩා කිරීම පිළිබඳ ප්‍රශ්න තිබුණ නැහැ අපේ රටේ. නමුත් දැන් අපිට බෙහෙත් ඔක්කොම ලැබෙන නිසා අලුත් ප්‍රශ්නයක් අපිට මුහුණ පාලා තිනවා. ඉස්සර ආණ්ඩුව වලට නැති ප්‍රශ්නයක්. මේවල ගබඩා පහසුකම් ප්‍රමාණය මදි. දැන්ට විකල්පයක් විදිහට අවශ්‍ය වුණොත් අපි කියලා දෙන්නේ පෞද්ගලිකංශයේ ගබඩා කුලියට ගන්න කියලා. නමුත් ඊට අමතරව අපි අපේ දැනට තිබෙන ගබඩා වල තියෙන ධාරිතාය වැඩි කිරීම අලුත් ගබඩා ඉදිකිරීමටත් අපි මුදල් පහසුකම් දීලා තිනවා. හැම පළාතකම ඖෂධ ගබඩාවක් ඇති කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අපි වෙන් කරලා තිනවා. දැන් ඒ සඳහා බොහෝ පළාත්වල ඉඩම් හඳුනාගෙන ඒකේ මූලික වැඩ කටයුතු කරමින් පවතිනවා. ඖෂධෙන් ඖෂධය සම්බන්ධ මිලක් තියෙන උපරිම සිල්ලර මිල කියන්නේ. ඒකට සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය නිසා බොහෝ ඖෂධවල මිල අඩු වෙලා තියෙනවා. ඊට අමතරව සීලින් ප්‍රයිස් එකක් දැමීම නිසාත් ඖෂධවල මිල අඩු වෙලා තියෙනවා. මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් විදිහ මිලකට වගේ උපරිම පොලිටියක් තියෙන ඖෂධ නියම වේලාවට ලබා දීම තමයි ආණ්ඩු විදියට අපේ අරමුණ.
7: ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයේ ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාව අද පැවැතුණා. ඒ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමාර නායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තන සිදු කරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යංශයේ මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ ක්‍රේ හඳුන්වා දී තිබෙනවා. රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක් වන රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමේ ක්‍රමවේද යටතේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන වැඩපිළිවෙල හඳුන්වා දී තිබෙනවා. එමගින් රේගු නිෂ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වේගවත් සහ විනිවිද භාවින් යුතු

0: ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. මුහුදු මාර්ගෝසී ලබා ගන්න ලද හෙරොයින් කිලෝග්‍රෑම් 337ක් ඉන්දියාවට රැගෙන යාමේදී එරට නාවික හමුදා අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයෙකු බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුවින් පලාබිත් මෙරට සැඟවී සිටියේදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අපමත මුදාහන සිටි ඔහු අධික නීපනී සිටි අවස්ථාවකදී බන්ධනාගාර නිලධාරීන්ගේ බහරින් මිදී වාතුව ප්‍රදේශයේ සැඟව තිබෙනවා. කෙසේ වෙතත් ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යංශයේ එම පුද්ගලයාව යළි අත්අඩංගුවට ඇති බවයි මාධ්‍ය කොට්ටාසය පවසන්නේ. උදරපණ නීති යටතේ සැකකරු ඉන්දිය රජයේ වෙත යොමු කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ. මේ අතර අඟුලාන මෝතරවත සුසාන භූමියේ කැලිකසල එකතු කරන ස්ථානයේ සැකැටිතු බෑගයක් පරීක්ෂා කිරීමේදී ජීව අත්බෝම්බ දෙකක් කුඩා පතරම් 26ක් සහ AK-47 පතරමක් හමු වී තිබෙනවා. අධිකරණ නියෝග මත බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙරට ගුවන්විදුලි වංශ කතාවේ සහ සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී සංදිස්ථානයක් සටහන් කළ පළමු ගුවන්විදුලි බිරිඳු ගායිකාවට ශ්‍රීමති පෙරේරා කලා මෙහෙවර ඇගීමේ විශේෂ අනුස්වන්න හමුවක් ජාතික ගුවන්විදුලියේදී පැවැත්ුණා. 1925 ගුවන්විදුලි සේවය ආරම්භ වූ වකවානුවේ උපත ලැබූ ඇය සිය මధుර ස්වරයෙන් බිරිඳු ගහෙන්ට එක්ුණා. ශ්‍රීමති පෙරේරා මහත්මිය එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ඉදිරියේ ගී ගයා ඇගීමට ලක් කර තිබෙනවා. ඇගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම නියුල් ජමාතේ ආචාර්ය කෞශල ආරියරත්න මහත්මියගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වයස අවුරුදු 18ට අඩු අයගේ විවාහ තහනම් කරමින් නව නීතියක් සම්මත කර තිබෙනවා. ආණ්ඩුකාරවරයා ඊට අත්සන් තැබූ අතර ඒ ලබන වසරේ ජනවාරි පළමුවදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. කැලිෆෝනියා ප්‍රාන්තය තුළ 18ට අඩු අයට දෙමාපියන්ගේ ලිඛිත අවසරය සහ අධිකරණ අනුමැතිය යටතේ විවාහ වීමට නීතිමය අවස්ථා පැවතුණා. කෙසේ වෙතත් නව නීතියේ පැනවීම සමග එම අනුමැතියන් ඉවත් කර තිබෙනවා. කැලිෆෝනියා මෙම තීරණය ගෙන තිබෙන්නේ වසර ගණනාවක සිට පැවති ළමා විවාහ තහනම් කිරීමේ ව්‍යාපාරිකින් අනතුරුවයි. නව නීතිය සමග ළමා විවාහ සම්පූර්ණයෙන් තහනම් කළ අමරිකා ප්‍රාන්ත සංඛ්‍යාව 18ක් බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ආසියා ක්‍රීඩා උලේ හෙල්ල විස කිරීමේ රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ඇතුළු ක්‍රීඩා කණ්ඩායමට දිවයිනට පැමිණියා. කටයුතු ගුවන්තුරුපළ පරිශ්‍රයේදී මාධ්‍ය විදි නැමතු රුමේෂ් තරංග සඳහන් කළේ ආසියා වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනා ගැනීමේ අරමුණින් තරගයට ඉදිරිපත් වූ බවයි.
1: එතරම් ට්‍රයි කරේ මෙඩල් එකක ත්‍රෝස් ගහන්නේ මම ට්‍රයි කරේ රෙකෝඩ් එක බ්‍රේක් ගන්න. ඒකෝඩ රෙකෝඩ් එක ත්‍රෝස් කරද්දි සමහරලාට මේ 75 ජැවලින් එක වැටෙන්නත් පුළුවන්. මීටර් 92 93 අතර ජැවලින් එක වැටෙන්නත් පුළුවන්. බලාපොරොත්තු වෙලාගේ මේ රෙකෝඩ් එක අනිවාර්යෙන් බ්‍රේක් ගන්න. ඉතින් මේ ප්‍රේකින් තමයි මේ රෙකෝඩ් එක මිස් වුනේ. ජැවලින් වල ග්‍රිප් එකේ මිලා. ඉතින් රණප් එක දුවද්දී S එකට වසර වැටෙනවා. ඒකට අර හරිය විදියට ටෙම්පරින් කරන්න අමාරු. මගේ පළවෙනි වතාවට මේ වගේ වැස්ස කම්පිටිෂන් එකක් කරේ. ඉතින් අත්දැකීමක් එක තුනයි ඒක. මාත් එක්ක ගිහම ටීම් එකේ ගොඩක් ළමයි හර්ඩල් එක එහෙම දුවන්න බෑ. ඒ ළමයින්ගේ හර්ඩල් එක ළඟට එනවා. ඒ කියන්නේ ට්‍රැක් එක ගොඩක් ස්පීඩ්. ඒ ළමයින් හොරු නෑ ඒක. වගේ ට්‍රැක් එකක් ලංකාවේ තිබ්බොත් එහෙම ඒ ළමයින්ගේ පර්සනල් බෙස්ට් ට්‍රැක් ගියොත් අද මෙතන ගොඩක් මෙඩල්ස් තියෙනවා. බලාපොරොත්තු වෙනවා දැන් ඉන්න බලධාරීන් මේ ලංකාවට හොඳ දෙයක් කරයි කියලා. මොකද ලංකාවේ ළමයි ගොඩක් දක්ෂයි. ලංකාව තමයි ට්‍රේනින් කරන්න තියෙන හොඳම තැන. හැබැයි අනිවාර්යෙන් ඉන්ටර්නැෂනල් විදියට ඒ ට්‍රේනින් ඉක්විප්මන්ට්ස් අනිවාර්යෙන් තියෙන්න ඕනේ.
0: දෙදහස් 26 ලෝක ළමා දිනයේදී උපත ලබන සියලු දරුවන්ගේ දෙමාපියන් සඳහා රුපියල් මිලියන 1 ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ ලබා දීමට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කටයුතු කර තිබෙනවා. අකණ්ඩ පසුන වට සිදු කරන මෙම වැඩසටහන දෙවිනපුරා රෝහල් ආවනවන පරිදි ක්‍රියාත්මක වනවා. අලුතුපන් දරුවන්ගේ මව්පියන්ට ඉන්සු විශේෂී ප්‍රතිලාභ හිමිවන බවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පවසන්නේ. ඊළඟ පරම්පරාව සඳහා වඩා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවී සිටින බවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර ධර්මසේන මහතා සඳහන් කළේ. දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් ගණ්ඩායමක් ක්‍රියාත්මක කර තිබෙනවා. 2007 වසරේ ආරම්භ කළ වැඩසටහනින් අඩු වරප්‍රසාද සහිත පාසල් 3365කට අධික සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. 2014 වසරේදී සුපැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සඳහන් කළේ.

0: මනසින් සයිමත් දරුවන් පොහොසත් වෙද්දී වැඩිහිටි සුබ සාධනියත් අංක එකටම. සීන සැබෑ කරගැනීමේ සම අවස්ථා සෑම දරුවෙකුටම හිමිවන බව ජනපති කියයි. ගෝලීය ඉන්ධන සැපයුම අවධානම් වෙද්දී සංශෝධනය වූ තෙල් මිල. ඖෂධ මිල ප්‍රමිතිගත කළ අයුරු නියෝජ්‍ය ඇමති හංසක කියයි. කැලිෆෝනියාවේ 18ට අඩු විවාහ තහනම්. ආසියාව දිනූ රෝමේෂ් කළ ඉල්ලීම. ලක්නි මීළඟ පැවති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
1: අත මිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්.
2: ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිල වශයෙන් එළිදක්වන ලද නවතම වාර්ෂික ප්‍රකාශනය වන ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත 2026/49 වන වෙළුමෝසේ අපේ රටේ ගත වූ වසරවල ආර්ථික ගමන් මඟ පිළිබඳව සම්පූර්ණ තොරතුරු රැසක් එළිදක්වා තිබෙනවා. අද ඒ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහත්මා.
3: ශ්‍රී ලංකාවේ සමාජාර්ථික දත්ත පිළිබඳව පුළුල් විවරණයක් කරමින් භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තාවක් තමයි මේ ශ්‍රී ලංකා සමාජාර්ථික දත්ත කියන වාර්තාව. ඒ මහබැංකුව මගින් පිළියෙල කරලා ඉවර වෙලා රටේ ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා දීම සඳහා තමයි සිදු කරනු ලබන්නේ. අතන ප්‍රධාන මාතෘකා 14ක් පමණ ආවරණය වන ආකාරයට ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වය, වෙන රටවල් සමග සංසන්දනය කිරීම, ඒ වගේම කෘෂිකාර්මික කාර්මික සේවාංශ යටිතල පහසුකම්, විදේශ වෙළඳාම, විදේශ මූල්‍ය, බැංකු කටයුතු, මේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයට සාමාන්‍ය වර්ෂ 5-6ක් වගේ කාල පරිච්ඡේදයක දත්ත සංසන්දනය කරමින් ඉදිරිපත් කරන ලබන වාර්තාවක් තමයි මේ තුළින් ඉදිරිපත් කරනු ලබන්නේ.
2: මෙම ප්‍රකාශනයේ අන්තර්ගත විශේෂ දත්ත මොනවාද?
3: ඇත්තටම මේ ප්‍රකාශනයේ අන්තර්ගත විශේෂ දත්ත පිළිබඳව පුළුල්ව සලකා බලනකොට අපිට පැහැදිලි වෙනවා ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ආවරණය වන ආකාරයක දත්ත ඉදිරිපත් කිරීම. විශේෂයෙන් අපි දකිනවා මේ තුළ සඳහන් වන මූලික ආර්ථික දර්ශක පිළිබඳව සංසන්දනයක්, ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමග ශ්‍රී ලංකාවේ තත්ත්වය, SAARC රටවල් සමග නැගෙනහිර ආසියාතික හා G7 කණ්ඩායමේ රටවල් සමග රටේ ආදායම, දළදේශීය නිෂ්පාදනය, අපනයන, මේවා සංසන්දනය කිරීම. ඒ වගේම රටේ සමාජ ආර්ථික තත්ත්වයන් පිළිබඳ පුළුල් විවරණයක් අවුරුදු 5-6ක දත්ත එක්ක සංසන්දනය කිරීමක්, වගේම මානව සම්පත් පිළිබඳවත් ජාතික ගිණුම් පිළිබඳවත් පුළුල් විවරණයක් මේ තුළ දක්නට ලැබෙනවා. තවද අපිට දැක්ගන්න පුළුවන් ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ කෘෂිකර්මාන්ත, කර්මාන්ත, යටිතල පහසුකම්, ඒ වගේම නිල සහ වැටුප්, විදේශ වෙළඳාම, සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍යාංශය, බැංකු කටයුතු, මේවා පිළිබඳව පුළුල් විවරණයක් කිරීමට අවශ්‍ය දත්ත සැපයීමක් තමයි මේ තුළින් සිදු කරනු ලබන්නේ. ඒකෙදි 2025 වාර්තාව තුළ අතරම 2025 දත්ත පමණක් නෙවෙයි, ඒත් පෙර වසර 5-6-7 වගේ දත්ත නිතරම මේ තුළට කිරීමක් දක්නට ලැබෙනවා. ඒකින් අපිට හැකියාව ලැබෙනවා වාර්ෂිකව ඒවා සංසන්දනය කරලා යම් ආකාරයකට විශ්ලේෂණය කරලා බලන්න.
2: මෙම වාර්තාවෙහි ඇති දත්ත තොරතුරු පිළිබඳව ජනතාව දැනුවත් වීමෙන් රටේ ආර්ථිකයට සහ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
3: මේ දත්ත සහ තොරතුරු පිළිබඳව ජනතාව දැනුවත් වීම ඉතාමත් වැදගත්. මොකද රටක ආර්ථික තීරණ ගත්තට පස්සේ මේ ආර්ථික තීරණ අවසාන වශයෙන් ගනු ලබන්නේ පුද්ගලයන් තනිතන්. ඔවුන්ට ඒ තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු වැදගත් වෙනවා. අපි දන්නවා රටක ඉන්නවා පාරිභෝගිකයින් ඉන්නවා, ඒ වගේම ආයෝජකයින් ඉන්නවා. දැන් මේ ආයෝජකයන්ට පාරිභෝගිකයන්ට තනිතනගේ ආර්ථික තීරණ තීරණ, සමාජ තීරණ මේවා ගැනීම සඳහා දක්ෂ අවශ්‍ය වෙනවා. ඒකදී විශේෂයෙන්ම අපි දකිනවා දැන් රටේ පොලිය අනුපාතිකයට ඉස්සරහට මුකවෙන්න ඊළඟට අපි ණයක් අරගෙන ආයෝජනය කිරීම වැදගත් වෙනවා. උද්දමනකාරී තත්ත්වයට මොන වගේ ස්වරූපයක් අනාගතයේ උද්දමනය මොන වගේ තත්ත්වයකට ගමන් කරයි, රටට විදේශ ආයෝජන වගේ දේවල් කොච්චර ගලා එන්නට පුළුවන් කම තියෙනවා, මෙන්න මේ වගේ දේවල් පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් වීම ඉතාමත් වැදගත්. මොකද ඔවුන්ට ඒව මත පදනම් වෙලා තමයි යම් ආකාරයකට ඔවුන්ගේ ඉතුරු පවත්වාගෙන යනවාද, වෙනත් දේකට තමන්ගේ මුදල් ආයෝජනය කරනවාද, පාරිභෝජනය මොන වගේ මට්ටමකින් පවත්වාගෙන යනවාද, මේ වසර තුර අපි ගෙයක් මිලදී ගන්නවද, වාහනයක් මිලදී ගන්නවද, මෙන්න මේ වගේ සාමාන්‍ය තොරතුරු සාමාන්‍ය තීරණ ගැනීමට හැකියාව ලැබෙන්නේ මෙවැනි තොරතුරු ජනගත කිරීම තුළින් පමණයි. මේ නිසා තමයි මහා බැංකුව විසින් මෙම තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයෙන්ම වාර්ෂිකව ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලබන්නේ.
2: දත්ත කියන්නේ අනාගතයේ සැලසුම් කරන්න තියෙන හොඳම මඟ පෙන්වීමක් නිසා මේ නවතම දත්ත අස්වැන්න ඔබේ ව්‍යාපාරික, අධ්‍යාපනික සහ පෞද්ගලික සංවර්ධන කටයුතු වලට ඉතාමත්ම වැදගත් වේවි කියලා අප විශ්වාස කරනවා. අද ඒ පිළිබඳවයි ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
1: Economic Goal. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
0: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න. දවල් 12 විනාඩි 24යි.
1: අත මිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. Economic Goal.
0: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2006 වර්ෂයේ අක්කර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ක්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ක්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131, 011-286-1111. ශනිගමතුම් 19:16
4: 18 වංගුව
5: දසන් විත් යෂෝ හැම වංගුවකම අලුත් කතාවක්.

0: පොඩ අපි ආවා 12යි 25 වෙද්දී අපි ඉන්න පුළුවන්
1: උනා.
0: රයිට් අපි එකමනකන් ඉන්නවා. අපිට මැසේජ් කළා නම් අපි මේ සින්දුවෙන් පස්සේ කියන්නම්.
1: කියමු. හරි.

0: රයිට අපිට මැසේජ් කරපු යාළුවෝගෙන අපි කියන්න ඕනේ. අපි කිව්වනේ කියනවා කියලා.
1: කියනවා කියලා.
0: හරිද? හරි. අපි කියමුද?
1: කියමු. මෙවේ දවසේ ගරාජ් එකේ ඉඳලා අපි වහගෙන ඉන්නවා ලක්කඳ මදු තමයි මැසේජ් එක දැම්මේ. ඉතින් සද්දරිම ගරාජ් එකේ ලක්කන දාලා තියෙනවා කියලා තිනේ. සුබ දහවදක් කියලා තියෙනවා. හරන බැල පිටින් තමයි මනෝරි මැසේජ් එක දැම්මේ. පුතා ඉසුරු සුහත් සින්දමා. එදෙන්නම අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා. එජී අනුරු පුස්සල්ලා අපි ආව හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟ සින්දුවට රඹකන පැත්තට යන්න ඕනේ. සරත් ප්‍රියංකර පුතා සහන්නිනා වයිෆ් චාන්ද්‍රනි පුෂ්ප කුමාරි චතුරංග වීරසූරිය එහෙමෝම එකතු කරගන්න අපේ ඊළඟ සින්දුවට. අයිබෝවන් ලක්කන ලස්සන සින්දුවක් දෙන්න ජුරිදුව මදුෂී වයිෆ් ඉන්දිකා මහන්සි අන්නත් එක්ක සුපිරි සින්දුවක් දෙන්න කියලා තියෙන වසන්ත ලියන්ගමු ඉදර තමයි අපිට මැසේජ් එක දැම්මේ. ඊට පස්සේ ගුඩ් මෝර්නින් නෙවෙයිනි දැන් නේදානින් දෙන්න ලස්සන සින්දුවක් සුබම සුබ දවසක් කියලා තියෙන ඔයාලා දෙන්නටම ලස්සන ළමා දිනයක් වේවා කියලා තියෙන තැන්කියෝ. හොරණේ ඉඳලා තමයි මේ මැසේජ් එක ආවේ අපිට.
0: ගුඩ් මෝර්නින් වෙලාවේ එවපු මැසේජ් එකක්.
1: ඔව් දැන් තමයි ඔන්න කියුවේ අපි. ලක්කන අහගෙන ඉන්න අශෝක අයන් වර්ක්ස් එකේ ඉඳලා වාඩිග වැවේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි දෙන්නම් අහගෙන ඉන්න ඔය විදිහටම. සුබ දහවලක් කියන්නනේ. දැන් කලවානින් තමයි අපි වහගෙන ඉන්නේ. සමන්ත අපි වැඩ කරන ගමන් ඔය දෙන්න වහගෙන ඉන්නවා කියලා තිනා. තැන්කියු සෝ මච්. අපිටත් සින්දුවක් දෙන්න. යමී ප්‍රොඩක්ට් එකකින් තමයි පොතු පිටි ඉඳලා මේ මැසේජ් එක අපිට ආවේ.
0: මෙන්න සින්දුව

0: දහරවංගු ඉන්න වෙලාව දවල් 12 විනාඩි 40යි.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: 18 වංගුව
0: දස්සන විත් යෂෝ මොකද
5: ඉස්සර මාධ්‍යෙන් දෙයක් වාර්තා කරනකම් බොහෝ දෙනෙක් බලන් හිටියා.
6: හරි.
5: දැන් බොහෝ දෙනෙක් Tamanට මොකද්ද හම්බෙන්න වාර්තා කරන්න කියලා බලාගෙන ඉන්නවා. පරිස්සම් වෙන්න ඕනේ. හැම කෙනෙක්ම මාධ්‍ය වේදිකාවක් වෙලා
6: ඉන්නවා.
5: ෆෝන් එක තියෙනවනේ. පොලිසියට සැහෙන්න අපලයි. මන් දැක්ක මේ වෙලාවේ සමාජ මාධ්‍ය සැහෙන්න සැරිසරනවා මේ ප්‍රවෘත්තීන් දෙක. ඇත්තටම පොලිසිය කියලා කියන ශ්‍රී ලංකා පොලිසිය කියලා කියන්නේ කොච්චර වටින ආයතනයක්ද මිනිස්සුන්ට කොච්චර සේවයක් කරන ආයතනයක්ද හැබැයි ඒ ආයතනෙත් තියෙනවා සමහර වෙලාවට නේද මොකද්ද කියන්නේ කියන්න බැරිද කියන්න දෙහන්නේ දෙයි කියලා කියන්නත් බෑ අප්පා ඒකට වෙන වචනයක් එනවා මට කියන්නත් බෑ අප්පා ඒක
6: ඕනේ ඕනේ
5: ඒක දැක්කම
6: අපිට හාව බේර ගන්න ඕනේ
5: ඒක වෙලා තියෙන මොකක්ද දන්නවද
6: මොකද්ද වෙලා තියෙන්නේ
5: එක තරුණයෙක් යනවා කිරි අරගෙන තමන්ගේ වෙළඳ පොලට යනකොට අම්මත් එක්ක තමයි යන්නේ
6: ඕකේ
5: හරිද මම යනකොට වාහනේ නවත්තන පොලිසිය නවත්තලා කියනවා බීලා නේද ඉන්නේ කියලා
6: ඔව්
5: හරි කියනවා නෑ මම බීලා නෑ රාලහම එක නෑ නෑ නෑ ඔයා බීලා ඉන්නේ ඊට පස්සේ අර කියනවා නෑ මරාලේ මම බීලා නෑ මම බොන්නෙත් නෑ මම සිගරට් එකක් බොන්නේ නෑ දෙන්න කාන්තාවත් කියනවා නෑ එයා එහෙම නෑ කියලා ඊට පස්සේ කියනවා නෑ අපි චෙක් කරන්නේ නෑ ඔයාගේ තොල් දෙක දැක්කම අපිට කියන්න පුළුවන් ඔයා බොනෝ
6: හා එහෙම කිව්වා හා ඊට පස්සේ
5: තොල් බලලා කියන්න පුළුවන්ද බොනෝ
6: කියලා ඒක තමයි මාත් බැලුවේ
5: හරිද කොහමද ඊට පස්සේ නෑ නෑ මම බොන්නේ නෑ රාලම කිව්වා නෑ අපි ඔයා චෙක් කරන්න ඕන ආයෙ නෑ යන් කියලා කියනවා
6: හරි
5: හරිද මට මේ කිරි අර යන කමක් නෑ අර යන් ඕනේ නෑ ගියපුවාම අපිට ඔයා මෙහෙ දාන්න වෙනවා උසාවි දාන්න වෙනවා අර මෙහෙ කියලා කියනවා හරි ඊට පස්සේ කියනවා නෑ අපි මේ මෙහෙම යන ගමන් රාලා මොකද කරන්නේ ආයෙ නම් ඔය ටික ඔයා ඔක බාලා එන්නකො පොලිසියට එහෙම කියන්න පුළුවන්ද
6: ඒක තමයි නේ
5: ඒක කියනවා හරි රාලා මේ නම් අපි දැන් අරගෙන යන්න දැන් අරන් ගිහිල්ලා බලලා මාව චෙක් කරන්නේ නෑ නෑ ඔයාට ඕන විදිහට එහෙම චෙක් කරන්නේ නෑ කියලා පොලිසිය. එහෙම කියන්න පුළුවන්.
6: ඒක තමයි නේද?
5: අනේ පොලිසිය මහත්වරුනි. ඔය ගෞරවනීය රස්සාව.
6: ඔව්. පහළට ඇදලා දාන්න එපා නේද?
5: එපා. ඇත්තටම අවිශ්වාසයක් හදන්න එපා.
6: අහිංසක මිනිසෙක් වෙන්න පුළුවන් ගියා.
5: ඇත්තටම අවිශ්වාසයක් හදන්න එපා. ඒ වගේම ඒත් එක්කම පැරල තව වීඩියෝ එකක් වයිරල් වෙනවා. හරිද? මේ බලන්න. පොලිසියට ගියපුවාම අප ගන්න චිකන් කිලෝ එකක් ඉල්ලනවා. හරිම දුක්ඛිතයි.
6: ඒකනේ.
5: හරිම දුක්ඛිතයි. මේ ගෞරවාන්විත ආයතනය.
6: කොමිස් ගන්න එපා ඉතින් නේද?
5: පගා ගන්න එපා.
6: පගා කොමිස් නෙමෙයි පගාව. පච්චනේ අමතක වුණා.
5: නෑ මං කියන්නේ මේක ගෞරවාන්විත ආයතනයක්. ගෞරවාන්විත සේවාවක්. සහ ඒක මිනිසුන්ගේ විශ්වාසයත් එක්ක ඉස්සරහට යන ආයතනයක්. ඒසයි විශ්වාසය පළදු කරන්න එපා. පොලිස්පතිතුමනි. ඇත්තටම මේ අවධානය යොමු කරන්න නේද? මේ අයට ඇත්තටම අර සාමාන්‍ය වැරදි කරන අයට දෙන දඬුවම හරි දීලා කමක් නැහැ. විනය ක්‍රියාමාර්ග ඇතුලේ මොකක් හරි කරන්න.
6: ඔව් නේද?
5: මොකද නැත්තම් පොලිසිය දිහා වපරහේ මිනිස්සු බලන්න ගත්තොත්
6: එක්කෙනෙක් කරද්ද ඒකට අනිත් අයත් වැරදි කාරයෝ විදිහට හිතන්නේ නේද?
5: ඔව්. ඒ කියන්නේ පොලිසිය ගැන වැරදි හැම බලන්න ගත්තොත්
6: ඔව්.
5: බොහෝ තැන්වල සෝදා පාළු වෙන්න
6: පුළුවන්.
5: පුළුවන්. එහෙම තැනකට පත් වෙන්න හොඳ නෑ යන්නේ. නේද?
6: අපේ පොලිසිය?
5: ඔව්. ආදරේ පොලිසියට. හැබැයි මේ වගේ වැඩ නම් අනුමත කරන්න බෑ.
6: ඔව්.
5: හරිද?
6: හරි.
5: අය බලමුකෝ මොකද වෙන්නේ කියලා හිතා ඉඳ නේ.
6: ඔව් බලමු.
7: ලස්සන සින්දුවක් දෙන්න
5: එකතු කරගෙන අපි අහමු මේ සින්දුව

0: අපි හිටිය බමා කියලා යාළුවේ.
1: හා මොකද උනේ?
0: ඒ බමා කියන යාළුව දැක්කම අපි කියන්නේ බිඟු බමා බමා කියලා. වෙලාවට බමා ගියා.
1: මලා.
0: නෑ ගියා.
1: ගියාද?
0: රයිට් මේ. ගියා කියම හදන්න අදහසක් නැහැ.
1: තියෙනවා තියෙනවා තියෙනවා තව අවුරුදු දෙකකින් විතර.
0: හදන්න පුළුවන්.
1: පුළුවන් පුළුවන්.
0: හොඳයි. සතුටුයි. හා ආඩම්බරයි.
1: ඒකනේ.
0: හරිද?
1: උත්කෘෂ්ටයි.
0: උත්කෘෂ්ටයි.
1: හරිද කියව ගත්ත කොමාරි එක.
0: අන්තිමට ඕකේ ඉතු නොවුනම කුජීතයි.
1: කුජීතයි.
0: හරිද? නෑ නෑ ගියක් හදන්න ඕනේ.
1: ඔව්.
0: හරිද? ගියක් ලස්සනට හදාවට පස්සේ මොකද ලස්සනට රෝලඩෝ එකක් දාන්න.
1: දාගන්න ඕනේ අනිවාර්යයෙන්ම.
0: දානකොට වානම්මනම් රෝලඩෝස් දාන්න එපා.
1: අනම්මනම් වානල කියලා පවා යන්න ඕනේ හොඳම තැන තමයි AWB රෝලඩෝ එකකම දාගන්න. හරිද?
0: වෙන රෝලඩෝස් දාපුවම සමහර වෙලාවට මලකට කනවා.
1: ඔව් ආරක්ෂාව නැති වෙන්න පුළුවන්.
0: සමහර වෙලාවට ආරක්ෂාව නැති වෙන්නේ නැහැ බං රෝලඩෝ.
1: ඒක හරියන්නේ නැතිව තියෙනවා ඉතින්. හා කියන්නද ගොයා බලන්න. සිංහ මල මලකට කන්න පුළුවන්.
0: අන්න.
1: ඒකනේ.
0: මලකට කන්න පුළුවන්.
1: මලකට කාල කාලා දිරන්න පුළුවන්. එතන ඉතින් ආරක්ෂාව නැහැ තමයි ඉතින්.
0: මොකේද?
1: හරි හරි යයි යයි යයි ඊළඟට.
0: කියන්නේ හිතෙන්නේම නැහැ. හරිද? රෝලඩෝ එකක් දාගන්න ඕනේ. හොඳ රෝලඩෝ එකක් දාගන්න.
1: හරි.
0: හොඳ එකක් දාගෙන නැත්නම් මලකට කන්න පුළුවන්.
1: පුළුවන්. ඒකනේ කිව්වේ.
0: හරිද? ඕක වහනකොට බාගෙට වැහිලා ආපහු ඇරෙන්න පුළුවන්.
1: ඔව්.
0: අපි වාහනේ යනකොට අපි හිතනවා මේ වහනවා කීයකින් ඔන්න පොඩක් පහතට එනවා. ඔව්.
1: හරි කියලා යනවා.
0: යනවා. අනේ ගෙදරා එනකොට රෝලඩෝ එක ඇරිලා.
1: ඇරිලා.
0: හරිද?
1: ඔව්.
0: ඒ කියන්නේ ඒවා හොඳේවා
1: නෙවෙයි.
0: නෙවෙයි.
1: හරි. තේරුම් ගන්න.
0: තේරුම් ගන්න. බටන් එක ප්‍රෙස් කරාම වැහුණා නම් වැහුණා තමයි.
1: ඔව් ඒක තමයි.
0: AWB රෝලඩෝ එකක් දාගන්න කියන්නේ ඒකයි.
1: ඒක තමයි. හරි.
0: ඒ වගේම තමයි මල කන්නේ නැහැ. සිංහ ඇලුමිනියම් තියෙන්නේ. ඒ වගේම තමයි වට ඔටෝ හරි මැනුවල් හරි ඕන විදිහට යූස් කරගන්න.
1: කරගන්න පුළුවන් වාගේ පහසු විදිහට.
0: ඒ වගේම තමයි ඇප් එකකුත් තියෙනවා.
1: හා. මොබයිල් ඇප් එක තියෙනවා.
0: කොහේ හිටියත් දොර අරින්න ඕන අරින්න පුළුවන්.
1: කන්ට්‍රෝල් කරගන්න පුළුවන් යාට කැමති විදිහට.
0: වහන්න ඕන වහන්න
1: පුළුවන්
0: පුළුවන් රයිට් අවුරුදු 10ක වගකීමක් තියෙනවා
1: තියෙනවා වඩ පාට 12කින් ඔය කැමති විදිහට මේක ගන්න පුළුවන් ඉතින් විශ්වාසවන්ත විදිහට හොඳම තේරීමක් එකතු කරගන්න ඔයගේ ගෙදර ලස්සන කරගන්න ආරක්ෂාව කරගන්න ඉතින් AWB රෝලඩෝ එකක් මෙදා ගන්න ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව හෝමාගම ශාඛාව තියෙන අමාත්‍ය ශාඛාවක් තියෙන කුරුණෑගල තියෙනවා ආයන්ද කලින් කෝල් එකක් තියෙන 077-32-11-400 මේ තමයි AWB රෝලඩෝ
0: පාලසන කරගන්න නංගේ ආරක්ෂාවක් හදාගන්න නංගේ කල් පැවතුමක් පිළිබඳව හිතනවා නම් රෝලඩෝ එකේ ගන්න ඕන එක තමයි ඔය කිව්වේ AWB රෝලඩෝ රයිට්
1: හරි
0: හරි ජෝතික සින්දු අහන්න අපි කියමුද කවුද ඉන්නේ
1: මේ වෙලාවේ අපි දෙන්නව 18 වංගු පැත්තට ආපු අය න රුමේනියා වල ඉන්න තමයි 18 වංගුට මේ ඇවිල්ලා ඉන්නේ අද මාව එකතු කරගන්න ප්‍රදීප් පින්නුව අම්මා නලනී බිරිඳ සචිනී දුව පිනිදී ඉන්නවා මේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා සුබ දවසක් අපට සින්දුවක් දෙන්න අනුරගමන අනුලාවති පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා හයි දසුන් යෂෝ
0: කියන්
1: හරි අය ආසාවෙන් අහගෙන ඉන්න වැඩසටහන ලස්සනයි කියලා තිනා සින්දුවකට එකතු කරගන්න කටුනායක හයිලන්ඩ් එකෙන් තමයි මේ මැසේජ් එක ආදරේ යාලට කියලා තියෙනවා අපිට ආදරේ ඊට පස්සේ ඉඳලා මඩපාද තමරා නිෂානි ලක්ෂ්මන් චේතනා පුංචි පුතා තේජ අවුරු ඉඳලා හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා බුද්ධිනිය වාවත් අපි එකතු කරගන්නවා

0: දොළහයි පනස් පහයි දැන් වෙලාව.
1: ජීවිතයක් නැතිකර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
2: ටේකයා සුරැකෙනු මගතොට.
3: හැම වංගුවකම අලුත් කතාවක්.
2: දහාට වංගුව.
4: රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 0772211400.
0: රයිට් සීත සුලං අවට හමනවා අපි නුවර එළිය නෙවෙයි මැදිරියෙන් එළියට යමු.
7: යදුවා යදුවා යන්න වෙලාව ඇවිල්ලා.
0: නෑ යන්න වෙලාව අපිට ඇවිල්ලා. එහෙනම් මගේ රත්තරන් යාළුවන්ට තැන්ක්යූ අපිත් එක්ක හිටියට.
7: හරි.
0: මේ යාළුවනේ මෙන්න මෙහෙමයි කතාව.
7: මොකද්ද?
0: හරිද යන්න කලින් කියන්න ඕනේ අපිට ඔයා වටින්නේ යම්සේද ඔයාගේ S2 අපිට ඒ තරම්ම වටිනව.
7: වටිනවා.
0: හරිද? ඒ නිසා S2 ආවාදයක් තියෙනවා. ඉක්මනටම ගිහලා ඔයාගේ S2 පෙන්න ගන්න ඕන ළඟම තියෙන
7: ලෙන්ස්ටෙක් කියයි හොස්පිටල් එකට යන්න කලින් කෝල් එකක් දෙන්න 0776 77 78 478. රොබර්ට් ගුණවර්ධන මවුලි කොස්සොත් වත්තර මුල්ල. මේ තමයි ලෙන්ස්ටෙක් කියයි හොස්පිටල් එක.
0: රයිට් යන්න කලින් උත් අපිට කීප දෙනෙක් ඉන්න මතක් කරලා යන්න නේද?
7: ඔව් නී අමතක වුණා කියලා තියෙනවා. ඉතින් ඔන්න අපි වහගෙන ඉන්න සුබ දවසක් 18 වංගෝ දෙන්නටම බොස් සේදම කවිඳු ශාන්ත හිමාෂ හර්ෂ යෝගේ සින්දුම අපි වහගෙන තැන්කියු සෝ මච් අපිව අහගෙන හිටියට ඔන්න ජයමාම අපි ආව මතක් කරන ආදරේ. යන්න කලින් ඊට පස්සේ නෝමල් මැසේජස් ගොඩාක් කියලා දිනවා. වසන්ත කුමාරි ඉන්නවා, තරුෂී ඉන්නවා, වාඩි වුණ ගමන් අපි දෙන්න වහගෙන ඉන්නවා කියලා දෙන කවුද මේ? කමල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපි දෙන්නට විශ් කරලා තිනවා 18 වංගෝ තැන්කියු සෝ මච් මහේෂ්. ඊට පස්සේ ගුණසිරි කූල් හවුස් එකනොත් අහගෙන ඉන්නවා තැන්කියු සෝ මච්. දසුන් යශෝ අහගෙන ඉන්නවා කියලා තියෙන රූපසේනස සුනන්දනි. ඒ හැමෝම එකතු කරගෙන අපි දෙන යමු නේද?

0: ಆದರಯ್ಯ
1: ಆದರೇ

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරගේ නිලයේ ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුතෙන්ම කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියාවලක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා යෝජනා සලකා බැලීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරින්ගේ සංසදයේදී සිදු වුණා. ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර තිබෙනවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීම සහ පීඩනයට පත්වන පුද්ගලින්ට කඩිනම් නීතිමය සහන ලබා දීමයි පනතේ මූලික අරමුණ වන්නේ. යෝජනා රැසක් මෙවැනි විටත් ඉදිරිපත් වී ඇති බව පාර්ලිමේන්තු මහලේ කම්කාරලයේ සඳහන් කළා. අෆ්ගනිස්තානයේ ඉලක්ක රැසකට ගුවන් පහර එල්ල කළ බව පාකිස්තානය සඳහන් කළා. ඉන්ත්‍රාස්වාදී ක්‍රියාවලට සම්බන්ධ 22 දෙනෙක් මියගොස් තිබෙනවා. අෆ්ගනිස්තානයේ එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා එම මෙහෙයුම් සිදු කළ බවයි පාකිස්තාන බලධාරීන් පෙන්වා දෙන්නේ. අපරාධවලට එරෙහිව කටයුතු කිරීමට අඛණ්ඩව පියවර ගන්නා බවත් ඔවුන් සඳහන් කළා. ලක්න මීලංග ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ratata vaga kiyena radio
1: meepai molma matak kirima surekimu magatota රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
2: සුපකමනක් පරිස්සමින් කිහින්නෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN.

දවල් එකයි වෙනාඩි අටයි වෙලාව අයිබෝවන් සුබදාවලා පොඩි පොඩ්ඩන්ටයි ලොකු වැඩිහිටියන්ටයි අද දවස එකසේම සුබදායි වේවා. හෙටින් උදාවන ලෝකේ හැමෝටම සුබදායි වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ පුංචි පැංචොද ලෝකලා මාතනය සමරනකොට එයාගේ දෙමාපියෝ වැඩිහිටියෝ අද වැඩිහිටි දිනය සමරනවා. මේ හැමෝටම සුබ වෙන දවසක් උදා වේවා. සාමාන්‍යයෙන් අපි ජීවිත ගැන කතා බහ කරනකොට හැරිලා බලනකොට ජීවිත ගැන හිතනකොට ඔයාට උනත් තේරෙනවා ඇති හැමෙන් හරි වැරදි හරි ඔයාට යහපතක් හොදක් වෙන විදිහට හැමතේම ලෝකෙ සිද්ධ වෙන්න පටන් අරගෙන තියෙන්නේ කියලා නේද? විශ්වාස කරන්න කොයිම වෙලාවකවත් ඔයාගේ තියෙන උත්සාහය අත්හැරලා දාන්න එපා. අදිෂ්ඨානයේ විදිහටම තියාගන්න. දනබුවා නොදැන හිටියට යාගේ ජීවිතයේ ලස්සන සමන්ලෙක් විදිහට දවසක ලෝකෙ දිස්මතු වෙනවා කියන කාරණාව අපිට පැහැදිලිනේ නේද? ජීවිතයක විශාල පරිවර්තනයක් වෙන්න මැරිලා ඉපදෙන්න මොනේ නැහැ කියන යථාර්ථය අපිට සාමාන්‍යයෙන් දනබුවා පෙන්නලා දෙනවා. කටුක කාලයක් පහු කරගෙන යාගේ ජීවිතය හරි ලස්සට වෙනස් කරගන්න අපි අස්සකර දැකලා තියෙනවා. සමහර දේවල් අපිට හදිස්සියේ තිබුණටම වෙන්නේ නැහැ. ඒකට නියමිත කාලයක් ගත වෙනවා. අපි හැමෝගෙම ජීවිතයට නියමිත ටයිම් ලයින් එකේදී හැම දෙයකම හොඳම දේ අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මෙහෙම දෙයක්වත් හිතන්න බලවන්න. දැන් කැත දලබුවාට කවි නිසදස් ලියවෙන්නේ නැහැනේ නේ. හැබැයි සමනලගේ ලස්සන හැමෝම වර්ණනා කරනවා. කටුක කාලය අත්හරින්නේ නැතුව ඉන්න ඔයාගේ ජීවිතයටත් ලස්සනම දවස් හැමෙමින් උදා වෙන්න යන්නේ විදිහට. ඊට පස්සේ හැමෝම ඔයා ගැන කතා කරයි. ඔයා ඒ කාලේ කොහොමද දරාගත්තේ කියලා ඒගොල්ලෝ ආව ඉන්ටර්වයුව කරයි. හරිද? ඒක නිසා මේ කාලේ හොමල්ලාගෙන යන් ජීවිතේ හැම දවසක්ම සුන්දරව දකින්න ඔයාට පුළුවන් විදිහට ඔයාගේ හිත හදාගන්න ඒක තමයි හොඳම විදිහ ජීවිතය සබවාදීව දකින්න. හරිද? එතකොට ලක්කඩ ගෝල්ඩන් වොයිස් චැට් වෙත චාමේ මම පටන් ගන්නවා. මං හතර වෙනකන් ඉන්නවා. මැසේජ් එකක් එවන්න පුළුවන් 0703 93.5 93.7

0: FM 93.7 Lakhana Radio ITN.
1: Pasaru ekai venade dhatu nai.
2: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 13 11
3: පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකරණ ලද දැන්වීමකි.
6: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තය හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල් ෆෙස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
7: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
8: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
9: ටෙක්කියා සුරකිමු මගතට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
10: ඔක්තෝබර් 2 ආරක්ෂක විද්‍යාලයේ කොළඹ.
11: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
12: පූර්ණ මාධ්‍ය නිපුණ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතට.
1: පසර 11:15
13: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
14: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
15: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
16: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද
17: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
16: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
18: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
17: සතියේ දිනවල උදේ 10ට
16: 18 වංගුව
17: හැම වංගුවකම අලුත් කතාවක්.
16: 18 වංගුව
17: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
16: 18 වංගුව 18 වංගුව
19: සම අනුග්‍රහය
20: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලොතරැයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
21: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
0: FM 93.5 FM 93.7 ලකන Radio ITN.
1: එකයි වෙනාඩි 17 වෙනව ලකන Facebook page එක පැත්තට පොඩ්ඩක් යන්න. ලකන Golden Voice chat with Charmy. අපි අද post එකක් දෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්න පුළුවන් නේ. මම තුනෙන් පස්සේ ඒක ගැන මතක් කරන්නම්. එතකොට මට message එකක් යවපුවා 0703 93 5 93 7ට.

0: Radio ITN.
1: පසරු එකයි වෙනාඩ 22යි.
2: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
3: සැලෙනලෙන දලුව විලස නිතඹ නලෝලා. නිතඹ නලෝලා. නිතඹ නලෝලා.
1: ඉතින් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න. ඉවිලි ට්‍රයි එක.

0: සිරසින් සවිමත් දරුවන් පොහසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සත්වෝද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවස වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත දාගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොමකිනවත් අල්ලනවා විකුණන නොල්වන සැමට දැනුම් දීමයි

දවල් 1:26 වෙලාව 0.7 0.93 0.93 5 0.3 7 ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා වගේ මට හැම එකක් පේනවා බලමු ඊට කලින් මට වට කියන්න උමනාවනේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් දැන් සතියේ දවස් දෙකක් අපි තරගකරුවන්ගේ හඬ ප්‍රතිභාව ඇහුවා. එතකොට දැන් තරගකරුවන් 24 දෙනෙක් බලාගෙන ඉන්නවා. හෙට ඒගොල්ලන්ගේ ඊළඟ වටය සඳහා සුසුකම් ලැබීම කොයි වගේ වෙයිද? තමන්ට chance එකක් තියෙද? එහෙම නැත්නම් ඒ අවස්ථාව දෙයනේ කියලා ගිලිලායිද කියලා නේද? තැතිකැන්පකින් ඉන්නවා වෙන්න පුළුවන්. හදයි හෙට හවස 4 වෙනකොට හරිටම දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. සදදා සහ බදාදා කියන තරඟ දෙකේ තරඟ වැදුණු ලක්කඩ ගෝල්ඩන් වොයිස්. ඒ තරඟ කරුවට මොකද වෙන්නේ කියලා? ඒ අය කවුද කියලා මම තක්ගාලා මතක් කරන් යන දේ 24 දෙනා කවුද කියලා. දැන් ලක්කඩ සහ ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ Facebook page එකට ගියාම ඒගොල්ලන්ගේ post එකක් තියෙනවා. ඒකට ඔයගොල්ලන්ගේ මනාපය සටහන් කරලා කමෙන්ට් එකක් දාන්න පුළුවන්කමක් තියෙනවා. පිළියන්දල දුමින්ද, කරුතර සුමේධා, මාතලේ එරංග, මාධවිලින් නැතමි, මාවනැල්ලෙන් ගීත, මාවනැල්ලෙන් තව ජරණී හිටියා, කලිගටිහේනෙන් කේෂානි, පොළොන්නරුවේ දේශාන්, බෙමුලේ නදේකක්, කඩුගන්නාවෙන් චානක, අතිරිය අචිනී, මහනුවරේන යෝෂිත, තව ඉන්නවා වතුරගමින් චතු, මස්කැලියෙන් සත්‍යමූර්ති, බණ්ඩාරගමින් චතුරා නේද, චතුරා ඉන්නවා, නුගේගොඩින් වෙනුක, පූගොඩින් යශෝධරා, විජිතපුරින් දිනූෂ, කරපොටුකලින් සුමිත්, බන්ධාරවලින් හංසිකා, දෙහි ඔබටින් රංගන, මහවෙන් අයේෂා, මාරවලින් කැස්පර්, ගම්පොලින් නේත්‍රා. මේ තමයි තරම් කරොන් 24 දෙනා. හෙට බලමු මේ 24 දෙනාගෙන් කවුද ඉදිරියට යන්නේ කියලා. ඒ අතරේ හං හිටපු ඔයාලා ඔයාලගේ මොන අපේ සටහන් කරන්න කමෙන්ට් එකක් ඉදිරියට, හරිද? අපි ඒවත් බලනවා. එතකොට මං කිව්වනේ නේද, මම මැසේජස් ටික කියනවා කියලා. කියන්නම්කෝ. හයි චාමි අක්කා, ආව නේද අලුත් මාසයක් කියලා තියෙනවා. ඒකනේ නසරණි, ඔයව මං ආදරෙන් පිළිගන්නෝ. අපි ලස්සන සිද්ධා ගහම ඊළඟට. සුබදාව ලක්ෂාමී, බරුදැන් පොලින් මේ මැසේජ් එක. එස්එල් ප්‍රනාන්දු, ලහිරු, ශහනි, නතාලි, ශනාරා, දුමින්ද, සරී, ශනල්, මිරෝන් හැමෝම එකතු කරගන්න ඊළඟ සින්දුවටම. සුබදාව සච්චාමී, ඔයාට වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ චින්තක කොරියාවල ඉඳලා තමයි සින්දුව අහන්න ඕනි කියලා මැසේජ් එකේ කියලා තියෙන්නේ. සුබදාව ලක්ෂාමී, අද ලෝකල මාධ්‍යයේදී ලක්කඩ මැදිරි ඉන්නවා නේදෝ කියලා අහලා තියෙනවා. මේ ඉන්නේ, මේ ඉන්නේ. ලෝකල මාධ්‍යයත් වැඩිදි දිනියත් සතුටින් අද සම්බරනවා නේද කියලා අහලා තියෙනවා. ඒක ඇත්ත. හැමෝටම යහපත් හැට දවසක් උදා වේවා. ඒ වෙනුවෙන් අද දවස ගත කරන්න හැකියාව ලැබේවා. හැම දරුවෙක්ම තමන්ගේ දරුවෙක් විදිහට දකින දවසක් ලැබේවා නේද? සමහර අයට තමන්ගේ දරුවා විතරනේ ලොකු, එයා විතරයි ඉස්සරහට යන්න ඕනේ. එහෙම අයත් ඉන්නවා. එහෙම වෙන්න නරකයි නේද? බොයකුඩින් අපිවත් එකතු කරගන්න කියලා සෝන තමයි මට මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. ලෝකල මාධ්‍යය ගැන කතා කරපු නිසා මට මේ ගැන නොකිය බෑනේ. ඔක්තෝබර් 3 වෙනිදා කියන්නේ මේ සතිය සෙනසුරාදා. උදේ 8:00 ඉඳන් හවස 6 වෙනකන් දෙහිවල සත්වෝද්‍යානයේදී ලක්කඩ ලෝකල මාධ්‍යන සැමරුම පැවැත්වෙනවා. ආරංචිනේ, අපි සරෙන් සරේ මතක් කරනවා ඒකන. අම්මයි තාතයි එක පුංචි පැංචෝ ඔයාලා අහගෙන ඉන්නවා නම් එන්න. අවුරුදු 12 න් 5 පුංචි දරුවන්ට නොමිලේ සත්වෝද්‍යානය නරඹන්න අවස්ථාව දැන් ලබා දෙලා තියෙනවා. සදන උපහානි මාද ජාලයත් එක්ක සංගීතන කටයුතු වලට එකතු වෙනවා. දෙහිවල ගල්කෙස මහනගර සභාව 362 සිංහ දිස්ත්‍රික්ක ඔගලට තරඟ තියලා තෑගි දෙන්නත් ලෑස්ති කරලා තියෙන එක නිසා අහගෙන නම් එන්නේ. අම්මටයි තාත්තටයි කියන අපිවත් එක්කන් යන්න, ඔයාලත් එන්න. එන්න එන්න එන්න එන්න කියලා තමයි අනේ මතක් කළේ. හරිද?

ඒක සතයි බලව. ඉතින් ඕපදූප මොනවද තියන්නේ ඔය පැත්තේ? නිකමට හව දැන් බලන්නට කීයක් ඕපදූප වෙනවද කියලා මං කියන්නම්කෝ. 027 023 93 5 93 7 ඒ අපේ මැසේජ් නම්බර් එකනේ. Good afternoon Tommy Gan ළමයෝ, අද අපි සීතලේ හගෙන ඉන්නවා කියලා තියෙනවා. අපි නම් මේ ගිනි මද්දාන ඉන්නේ තාම. කටනම රත් ගන්න හොඳ නැහැටි දැන් ආයේ වහින් දන්න. මේ කියන්නේ නිව්සීලන්ත වල නේද දුලේ මහත්මයා? අංශක 13යි කියලා තියෙන මේ උෂ්ණත්වය මෙහෙ නෙවෙයි. ආතරෙන් එකතු කරගන්න. සුබ දහවලක් ලක්කඩ අපිට එකතු කරගන්නවාගේ ප්‍රෝග්‍රෑම් එකට. සුබ ළමා දිනයක් වේවා අද ලෝක පොඩි හිටියන්ට. ඒක ඇත්ත. අම්බලන්ගුඩින් සොරංග මෝදර දේවාලේ පෙරහර තද මෙහෙ තියෙනවා කියලා දෙමු. එකතු කරගන්නම් හන්ද. ශාමි දුව ලස්සන සිද්ධාක් දෙන්න පුළුවන්ද? වෙන්නපුෙන් රසල්. හයි කොහොමද? නෝන මානිල් දුවල දෙන්නා සුසාන සුරේනි පුතා සුලලිත. පොඩි අය කවුද ඉන්නේ පැත්තේ? ජේකබ් ඉන්නවා. ඔබෙද් නේතන් චුරිදෝ තීර්ෂාතලු හැමෝටම ලස්සන සිද්ධාක් මං අහන්න දෙන්නම්. කොහොමද ශාමි නංගා? මම පින්න වලින් කියන කොට්ටම මට කවුරුරි මතක් කරා. ඔයාලා නෙවෙයි අලියෝ. හරි එනවාට මේ මැසේජ් එකල තිබේ චන්දනේ. පටවු දෙන්න ඇතුළු ලෝකයේ වැසෙන සෑම දරුවෙක්ටම සුබ ලෝක ළමා දිනයක් වේවා කියලා තියෙනවා. සිඳුවක් අහන්න දෙන්නම්. පොඩ්ඩෝ ඉස්කෝලේ යන්න ගෙදර ආවට පස්සේ අහන්න සිඳු ටිකක් මම දෙන්නම් හොඳේ? තාම ඉතින් ඉස්කෝලේනේ, දැන් තමයි ටිකක් එනවා ඇත්තේ. උදව්වට දවස වාසනාවන්ත සුබම සුබ දවසක්. කොටව වේකරයකින් ලොකු බොස්ස පුල් පොඩි බොස් වරුණ චම්පා මිස් ලක්ෂ්මී මිස් මදුශංක ජගත් ජයමාම ඔය මැසේජස් එවන විදිය වෙනස් කරලා. ඔයා ඔයා නේද ඔයා සෑහෙන දියුණු වෙලානේ ඈ. එකතු කරගන්න ගන්නේ ඔයාවත්. ලක්කඩ ෆේස්බුක් පේජ් එක පැත්තට ගියාද? නෑ කියන්නේ නැවනේ. ගිහින් බලන්න ලක්කඩ ගෝල්ඩන් වොයිස් චැටේ චෝමි අපේ බොස්

නාපවාවා කෝකෙල බැලුවද? හරි, සතුට සම්පත පිරි වාසනාවන්ත ලස්සන දවසක් වේවා. ලස්සන සින්දුවක් දෙන්නම්. අනුරකම අනුලාවතී වගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ. තුවල එන්න. මහත්තයා ඉන්නවා සිරිල්, පුතා ඉන්නවා ප්‍රදීප්, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, මෙලියා සමරසේකර, සරත් මල්ලාගේ පවුලේ හැමදෙනාමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. පේශලා මොටසොර ගිලා ආවද? හයි පේශලා, රාගෙන දෙන්නේ. සුබ ළමා දිනයක් වේවා පුතේ. හරි, මේ මොකද මේ? සයුර තරම් සෙනෙහෙ ගඟක් අපි පිට අර දැම්මා. රසික සිතේ ඇති ආදරය නැත එය නම් නිම්මා. සදාකල්ම ඔබ රකීවා අප සම්බුදු සම්මා. චාමි ඔයා මැවූ දෙවියෝ ඒ ඔබගේ අම්මා. අල්බෝ මුල්ලේ චගත් රෝහණ ස්තූතියි. මගේ අම්මා මල්ලඟ නැතුව අවුරුදු 9ක්. ජීවිතය කවදාවත් වරදින්නේ නැපා කියලා ප්‍රාර්ථනා කරන එකම කෙනා අම්මා. ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් අම්මර ගොඩාක් ආදරය කරමු. පියසෙන හසු දේ වගේමයි කියලා මැසේජ් එකේ තිබුණා. Thank you. මෙහෙර ගියක් අහන්න ඕනේ මාපලගම පැත්තට මං යන්නේ ළඟට. ටීආයිජේ සමග තරුෂි බස්නායක අලවත් එකතු කරගන්න. ඊට පස්සේ අපි යන්නේ කොහෙටද දන්නවද? මාත් හොයනවානේ චුට්ටක් ඉන්න. මේ මැසේජ් එක නෝරින් වෙන්න ඕනේ. හරියටම හරි මහනෝරින්. ජේම්ස් ෆරේඩා, දීප්ති සිල්වා, ශුරින් දාස, නිරෝ ගානි සිල්වා, චම්තානි මාරසිංහ, රොසෙට් ගමගේ නව මාසයට සාදරෙන් පිළිගන්නවා කියලා තියෙනවා. ඔක්තෝබර් මාසේ. අත දවසම සුබ වේවා කියලා රයිකමින් සරච්චන්ද්‍ර මට මැසේජ් එකක් එවලා තියෙනවා. සුබ වේ නැද්ද? මං ඉන්නකොට ඈ. ඊට පස්සේ ඇස් දෙකට පේන මිනිස්සු ගොඩක් හිටියට හදවතට දැනෙන මිනිස්සු හරි අඩුයි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. සහතික ඇත්ත. දුවර දෙන්න මෙත්නදී, අමන්දී, මහත්තයා හේමන්තද සිල්වා, අම්මා ඩිංගිරි මණිකේ, අයියා නිමල්, තිලකසිරි, සුදුවක්කා මනෝහරි, ප්‍රනාන්දු, අනෝමක්කා, ප්‍රභා, නංගී, ගාමිණී අයියා එකතු කරගන්න කියලා මණිකේ. දඩම් ගස් ලම්දේ ඉඳලා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. Thank you මණිකේ. මැනික මං ආපහු වෙන්නම්. සිද්ධා කහන දේලා. එහෙම හරිද?

0: FM 93.7 Lakhana Radio ITN
1: එකයි වෙනාට 54යි
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලින් වසර 25ක විශ්වාසය AWB රෝලඩෝස් මලනොගන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් දහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 0772211400
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Ekai Venate Panas Pahai Velava Binduai Hatai Binduai Tunai Anutunai Pahai Anutunai Hatata Message Kake Valatian Apilaka Paya Degat Innoni Emana Me Paya Havarai Apilu Paya Munaka Hemuni Semahala ලක්කන Facebook page එකට ගිහිල්ලා post එක බලලා like කරලා දාලා comment එකක් දාන්න

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: අනුරාධපුර පූජාපූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභා චන්ද්‍රකීර්ති මහතාගේ සහ ඉන්දිය මහකුමරු සරිස් කාර්යාලයේ වැඩබල නියෝජ්‍ය මහකුමරු සරිස් රෝෂණී තොම්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉන්දිය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය අතරතුරදී අනුරාධපුර ජයශ්‍රී මහබෝධින් වහන්සේ වැඳ පුදා ගත්තා. එහිදී පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් සහාය ලබා දීමටද එකඟතාවය පළ කර තිබුණා. බටහිර සිරියාවේදී ලෝ ප්‍රහාරයකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. ආයුධ සන්නද්ධ පිරිසක් බස් හතක් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ගෑස් නල පද්ධතියක පිපිරීමක් හේතුවෙන් විදුලි බලාගාර තුනකට හානි සිදුවීමෙන් පැය කිහිපයකට පසුවයි එම් ප්‍රහාරය එල්ල වුණේ. සිදුවිය පිළිබඳව කිසිදු කණ්ඩායමක් වගකීම් බාරගෙන නැහැ. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RG හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: ආතත වග කියන රේඩියෝ
1: මේ පැයි මොයිම මතක් කිරීම සුරැකිමු මගතොට
2: බස්රථයකින් බැස යන මගියෙකු නම් බස්රථයේ ඉදිරි පසින් පාරමාරු නොවන්න.
1: සුපකවලක් පරිස්සමින් කිහින්නෙන්ද
3: ලකාන්ඩ Radio ITN.

Benvenuti a Tai Velava, Nave Radio Reality, like the Golden Voice. Mesate Sanda Badada Dinavala Targa Karipu Targa Karu Anta Targa Karni Anta Ilanga Vate Sataha Susukam Labana Bhagya Labila Teda Kela Second Name Mata Hevayane Mata Hamadana Naha Kauru Kauru Israhati Aida Kela Mi Visi Hatra Dinage අපිට හැබැයි හෙට හවස හතර වෙන්න කලින් දැන කියා ගන්න පුළුවන් මේ සතේ ඉදිරි වටේ සතහ සුසුකම් ලබන්නේ කවුද කියලා. දුමින්ද පෙලියන්තලින් කලතරෙන් සුමේධා මාතලෙන් එරංග මාතිවැල නැතුමි මවනල්ල කේත මවනල්ල ජනනි කලගෙටි හෙනේ කේශානේ පොළොනරුවේ දේශන් බෙමුලේ නදීක කඩදන්නාවේ චානක අතිරිය අචනේ මහනුවරෙන් යෝෂිත වතුරගමින් චතු මස්කලින් සත්‍යමූර්ති බණ්ඩාරගමින් වතුරා නුගේ කොටින් වෙනුක වතුරා නෙමේ චතුරා හොඳ යාගේ නම කන්දේ කිව්වේ. ඊට පස්සේ පූගඩින යශෝදරා විජිත පුරින දිනෝෂ කරපුටුකරෙන් සුමිත බන්ධාරවලින් හංසක දෙයෝ විටින් රංගන මහවින් අයේෂා මාරවලින් කස්බා කම්පොරෙන් නේත්‍ර මේ තමයි තරග වැදුණු තරංකරුවන් විසේ හතර දෙන ඒ විසි හතර දෙනා ගානා කරපු සින්දේව මතකයිද? හෙතෙව මතකයක් තියෙනවා නම් මේ කෙනා ගායනා කරපු මෙන්න මේ සින්දු හරි ලස්සනයි. නැත්නම් ඒ පුද්ගලයා මතක නැතුව සින්දු විතරක් වගේ කනේ තියෙනවා නම් මේ සින්දු කියපු කෙනා ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ලකඩ සහ ලකඩ Golden Voice අපේ Facebook pages like කරලා follow කරන්න තමතක කරන්න එපා. ඒ අතරේ අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා කියන දවස් දෙක අපිට ලැබෙලා තියෙනවා. chat එකක් දාගෙන messages ටිකක් කියවලා එහෙම පාඩුවේ ඉන්න කියලා. ඒක නිසා අට පුළමර 0.7.3 93.5 94.4 මැසේජ් එකක් එවන්න. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගිහිල්ලා අදමට post එක දාන්න. අතරම පැයක් විතර ප්‍රමාද වුණා. කොහෙද මේකලට මතක් කළා නෑනේ. ඒකයි ප්‍රශ්නේ. ඒක නිසා post එක දැකපු නැති අය ඉන්නවනම් අද මං ඉන්නකොට තාම දන්නේ නැති අය තින්නොත් දන්නේ. ගිහිල්ලා post එක බලලා like එකක් දාලා comment එකක් දාලා තියන්න මතුනින් පස්සේ ඒ messages ටික ඒ comments ටික කියන ලෑස්ති. අපි එහෙමනම් ආපු එකේ බලමුද පොඩ්ඩක් WhatsApp එක පැත්තට ගිහිල්ලා කවුද messages එවලා තියෙන්නේ කියලා. I want ලක්කඩ ලස්සන සින්දුවකට එකතු කරගන්න. message එක කොටියා කුමරෙන් වසන්ත ඔයාගේ message එක wifi දෙක දුව මදෝෂි එකතු කරගන්න කියලා තියෙනවා. මමත් ඉන්නවා අලව නිල්මිණි. හයි කොහොමද? නිලන්ත ඉන්නවා සවින්දි ජගත්‍රත් එකතු කරගත්ත ඔන්නේ පැත්තෙන්. ඔපෙල්ලගේ ආලෝ ටික ඉන්නවා ඊළඟට. විමල සේන ශ්‍රීලංක නදේශාන් ගස්සික ගයන් සිරිවංශ ගාමිණි ලසිත චුට්ටි. අනුර ඉන්නවා ශාන්ති කුමාරි නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂා කමනි චන්ද්‍රානි ඉරේෂ නයිනි දෙල්ප චිත්‍රවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ටිකක් ටිකක් ටිකක් ටිකක් කතා කළා වැඩි වගේ නේදානේ. හොඳ ටිකක් මට තේරුණානේ. මන් දන්න වැඩිපුර ඕනම දෙයක් ඕනම නෑ කියලා.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 දා ගෝල්ෆෙස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
2: සංවිධානය MMC ITN Campus, JJL Overseas Education.
3: Manaviya Premium.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාල සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනරි දහනේ ලොතරැයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනරි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: අවස දෙකයි වෙනට දහසයයි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදියතුළු තවත් පැය කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
3: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව කොමකම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 0773211600
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771711711
6: ලකන්ද ගෝ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩ 22යි.
2: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
7: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සත්වෝද්‍යානය.
6: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
7: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
8: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
9: ඉස්කෝලෙ ගෙහෙල්ල ගෙතරාප පුංචි පැංචොක්කොටම සුබ ළමා දිනයක් වේවා.

0: විසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සත්වෝද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන් දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්. අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩී ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වෙනිදා ගෝල්ෆේස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0666 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න. සංවිධානය MMC ITN Campus JJL Overseas Education. FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Lakhanda Golden Voice.
1: Havasa dekhaye vinade 41.

හවස දෙකයි වෙනදී 45 වෙලාව ලකඩ ගෝල්ඩන් වොයිස් චැට් වෙත චාමි හවස 4 වෙනකම් මං ඉන්නෝනේ 0.7 0.3 93.5 93.7 ඒ අපේ මැසේජ් නම්බර් එක WhatsApp මැසේජ් එකක් හරි text මැසේජ් එකක් හරි ඔයාට හැකි විදිහට ඔතන මැසේජ් එකක් එවන්නද හයි සුබ දහවලක් කිව්වට දැන් ඉතින් හැන්දෑවෙකනත් එනවා තනියම වැඩ කරන ගමන් අහන් ඉන්නේ කියලා රන්දිකා තමයි මට මැසේජ් එක එවලා තිබුණේ. හරි. එකතු කරගන්නවා මං ඔයාව. මාත් ඉන්නවා සිරි කුමාර වගේ මැසේජ් එක ඔන්න මං දැන් දැක්කේ. සුද්දවක් දෙන්නම්. සබතවසක් අපි තහගෙන ඉන්නේ බොරලස්කම පැත්තට අපි යන්නේ. දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සමග සරච්චන්ද්‍ර වැගතු කරගන්න. අපිට සින්දුවක් ඕනේ පැතුම් පාදුකෙන් හයි. සිද්දකව හයි ශාමි සුබ දවසක් වාට අදට අවහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න බණ්ඩාරගමින් ප්‍රිය ඉන්න තැන කියන්න බැරියව නැති තැන කියන අයව අත්හරින්න දෙපාරක් යතන්න එපා මොකද එයාලගෙන් තමයි අපි ගොඩක්ම පරිස්සම් වෙන්න ඕන ප්‍රියා ඔයා එපු ඒ පෝස්ට් එක ඒ විදිහටම කිව්වොන මටත් හරි ප්‍රශ්නයක් තමයි වෙන්නේ චුට්ටක් බලන්නේ පෝස්ට් එක කොහොමද වෙලා තියෙන්නේ කියලා අපිත් ඉන්නවා මොරටු වෙන්නේ දෙපැත්තේ රංග වජිර අසල බොස් එකතු කරගන්න කියනවා දෙවියන් හැමදාම දුක දෙන්නේ නැහැ සතුට දෙන දවසකුත් එනවා එතකම් බලන් ඉන්න කියලා කියනවා දෙවියෝ ඔය සතුට දුන්නත් නැතත් ඔයාට පුළුවන් වගේ උත්සාහයෙන් ඔය හැම දුකක්ම ජය අරගෙන ඔයාගේ හිතට සතුට සරසීමකින් දෙලාගා කරගන්න මොකද ඔය සතුට කියන දේ අපිට කවදාම හරි දවසක ලැබෙයි කියලා බලාපොරොත්තුෙන් අර හීන දැකදක කල්ගෙවනක නවත්තලා දාන්න ඕනේ කියන එක හිතල නැද්ද ඔයාට කවදා හරි ඒ කියන්නේ මම පෙන්ෂන් ගියාම සතුටින් ඉන්නවා මම ළමයි ටික ලොකු වුණාම සතුටින් ඉන්නානේ එහෙම නැත්තම් මම මේ විභාගේ පාස් වුණාට පස්සේ හොඳට සතුටින් ඉන්නවා කියලා හිතන සමහරු ඉන්නවා නේද හැබැයි අපි දන්නවද ඒ දවස් ඉවර වෙනකන් අපි ඉඳීද කියලා ඒක නිසා ජීවිතේ ගෙවන කිසිම මොහොතක් කිසිම තප්පරයක් ඔයා අහේතුකව ගෙවලා දාන්න එපා එතකොට ඒක ගෙවිච්ච කාලයක් විතරයි නේ ඔයා ජීවත් වුණා කියලා කියන්නේ නම් ඔයාගේ ජීවිතේ සතුටින් ගත කරන්න එපැයි මොන ප්‍රශ්නය ආවත් අපිට හුස්ම වැටෙන එකම මදිද මං කියන්නේ හුස්ම යදෙන මිනිස්සු අතරේ අපි කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව මේ හුස්ම ගන්න එක මං කියන්නේ ඒක අගය කරන්න ඕන දෙයක් නෙමෙයිද අපේ පණ ගැහෙන එක ඒකට සතුට වෙන්න

0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
3: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
4: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතිකම එන්න.
6: 2:56 අපේ හැමනම් යන අපේ අන්තිම බෑට, ඒ කියන්නේ තුන්වෙනි බෑට 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් එවලා තියන්න.

0: ලක්කඩි ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දිරමාර සිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: වැඩිමිලට බහට අලෙවි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 1977 කෙටි දුරකතරා කිරදනම් දෙන ලෙස පරිභෝජන කටයුතු අධිකාරිය සඳහන් කළා. වැඩිමිලට කිරි සම්බා සහල් අලෙවි කළ බදුල්ලේ වෙළඳායතනයකට රුපියල් 1,05,000 දණයක් නියම කර තිබෙනවා. පාරිභෝජන කටයුතු පිළිබඳ අධිකාරිය නියම කර ඇති රුපියල් 260ක උපරිම සිල්ලර මිල ඉක්මවා රුපියල් 370කට ඒවා අලෙවි කිරීමයි එම වෙළඳායතනයට එරෙහි චෝදනාව. බදුල්ල බහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආයතනයේ හිමිකරු වරද පිළිගෙන තිබෙනවා. නේපාලයට බලපා ඇති අයහපත් කලකුණේ සිදුවන ඩායෑම් හේතුවෙන් කඳුකර ප්‍රදේශවල සිරවේ සිට සංචාරකයන් මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. හෙලිකොප්ටර් යාන යොදා ගැනීමෙන් ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමයි අරමුණ. වර්ෂාව හේතුවෙන් සහන මෙහෙයුම්වලටද බලපෑම් එල්ල වුණා. අනතුරුවලින් පුද්ගලයන් 30 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේක ලකඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු 4ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර

0: ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: පාර මාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුපකමලක් පරිස්සමින් කිහින්නෙන්න.
0: Lakhanda Radio ITN.

තුන පහ වෙලා විනාඩි 4යි වෙලාව. ලකන ගෝල්ඩන් වොයිස් චැටෙත් චාමි. අපි අපේ අන්තිම පය පටන් ගන්නව. 0.7 0.3 0.3 5 0.3 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

හවස 3යි වෙනාට 9යි තප්පර 9යි තිබුණේ. හරි, ගෝල්ඩන් වොයිස් චැට් වෙච්චෝමි. 0.7 0.3 93 5 93 7ට මැසේජ් එකක් එවලා අහගෙන දෙන්නේ. මම දැන් මැසේජ් එක තාම කිව්වේ නෑ කියලා. කියන්නම් 4ට කලින් කොහොම හරි කියලා යන්න වෙනවා. ඒ වගේම ලක්කට Facebook page එකද අපි post එකක් තියනවා. එකට like එකක් දාලා comment එකක් දාලා තියන්න. 3:00 වගේ වෙනකොට මම ලක්කට Facebook page එකට ගිහිල්ලා ඒ post එකත් මතක් කරන්න. හන්ට කවුද comment දාන්න තියෙන්නේ කියලා කියන්න. හරි. චමිස් අපිට සින්දුවක් ඕනේ. වාහතු වෙන රූපසේන සුනන්දනී තිනුරි කුමාරව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. අද හරව ගොඩක් එකතු කරගෙන යා නේද? ආයේ මැසේජ් කරන්නේ නැහැ කියලා හිටියේ. අපිව දාලා රත්තරන් හඬක් හොයාගෙන ගිය නිසා. ඒ වුණාට ඉතින් චමිස්ක රත්තරන් හඬ ඇහෙදින්න බෑ ඉතින් කියලා තියෙනවා. ප්‍රශ්නෙත් ඔයාම කියලා උත්තරෙත් ඔයාම දුන්නක හොඳයි. කොලියා පිටිය තොරකොටුව පාරේ අනුර ස්තුති. ඔයාමටයි මැසේජ් එකක් එවුවනේ. ඔහ පළඳුනෝ නිපුණ නිරෝෂණ කඩේ ධර්ම මාමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. හයි ජෝමි, කොහොමද ඔයාට අපිටත් ලස්සන සින්දුවක් දෙන්න? අඹගහපුරෙන් ඩෙලානි නම හරිනේ. හරි, සමුදු ඉන්නවා සඳමාලේ මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. හින්දි සින්දුවක් දෙනවද කියලා අහන්නේ. අනිවාර්යෙන් අනිවාර්යෙන්. අම්බන් පිටියේ රේණුකාවගේ වොයිස් එක හොඳයි කියලා තියෙනවා. Thank you. අපිත් අහගෙන ඉන්නේ. ලොකු දුවයි පුතා චූටි දෝනි කුණෑකරින් එකතු වෙනවා කියලා තියෙනවා රේණු. Thank you message එකක් එව්වට. මම තහනවා සද ලංකාවේ තාරුණී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා message එක. ලෝකල අම්මා දිනය හා වැඩිහිට දිනය අතයි ළමුන් යනු රට ගණාගතයයි. වැඩිහිටියන් එම අනාගතය ගොඩනගන පිරිසයි. පුංචි මල් කැකුළු වලටත් සඳා සමය ගෙවන වැඩිහිටි ප්‍රජාවටත් අත දින උපහාරයක් වේවා කියලා පෝස්ට් ආරක්ෂා කරලා තියෙනවා. ලස්සනයි අදහස්, ස්තුතියි. ලස්සන සින්දුවක් ඕනේ. සින්දුවකට එකතු කරගන්න දුව තීක්ෂණ පුතා උදිත මහත්තයාතුළු පවුලේ හැමෝම සිවිලි මෝටර්ස් එකේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. අලාවෙ දිස්න තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. Thank you, Disna. Sindhuak. Ahana. Onadhe. Kelemang ahana. Sindhu ahana. Dhanon.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: විශේෂ පුලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2006 වසරේ අක්‍ර පහට අඩු පුලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 01112681131 සතියේ දිනවර උදේ 10ට
2: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව 18 වංගුව සම අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්බී තනට තහනේ ලොතරැයියෙන් ප්‍රති සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තහනේ තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: ගියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
5: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
6: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: උදාල මෙහෙත් ආල යන අතර නවතින ඉවිරි සයි.

0: ඉතින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝකලමා දිනය.
1: ඔන්න මේසරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සත්වෝද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා

0: අලිසෙල්ලන් අතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය සම අනුග්‍රහය දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස 3යි විනාඩි 27යි
2: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆ්ස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න සංවිධානය MMC ITN Campus JJL Overseas Education
3: Tekya Surakimu Magatota Clean Sri Lanka වැඩසටහනට තේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Tekya මීළඟ වැඩසටහන
4: ඔක්තෝබර් 2 ආරක්ෂක විද්‍යාලය කොළඹ
5: සම්මන්ත්‍රණය Clean Sri Lanka ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය නිපුණර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකිමු මගතොට තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
6: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි Cyber Gen
8: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම

0: ஏர்டெல் மொபிடெல் ஃபைபருக்கு கெதர் நம்ம ஃபிட் கரண் ஒக்கும டிவைசஸ் கனெக்ட் கரண் கேமிங் வேர்ல்ட் லோ லேட்டன்சி ஃபாஸ்ட் அண்ட் ஸ்டேபிள் அன்லிமிட்டட் தோரகான பேக்கேஜ் ரசம் ஏர்டெல் மொபிடெல் ஃபைபர்
1: හවස තුනයි වෙනාට විසි නවයයි. තව පෑභාගයක් වගේ තියෙන්නේ නේද? ඊට කලින් ඔබට මැසේජ් එකක් යවෝදින්. මගේ මැසේජ් එක නොකියා යන්නේ නැහැ. හෙලෝ චාමි, සුන්දර දවසක් ඔයාටත්. අද ඔයාව අහගෙන ඉන්නේ ගෝල්ඩන් වොයිස් හැමෝටම සුබ පතනවා. කවුද දක්ෂ කියලා තීරණය කරන්න බැරි තරම් හැමෝම හොඳයි කියලා නිෂූ කියනවා. ඔයා හිතන්න නිෂූ ආලටත් ඔහොමනම් අපේ විනිශ්චය මණ්ඩලය කොහොමද? ඇත්තටම එන හැම කෙනෙක්ම එකිනෙකාට එකිනෙකාට අභියෝගයක්. ලස්සන සින්දු කියන්න පුළුවන් ගොඩාක් දෙනෙක් අතර ඉන්නෝ. අපි බලමු දැන් මේ සතිය තරඟ වැදුණු සඳුදා සහ බදාදා තරඟ කරපු අයගෙන් ඒ 24 දෙනාගෙන් ඊළඟ වටය සඳහා කී දිනක් සුසුකම් ලබාවද 24 දෙනාම වාසනාවන්ත වේවිද කියලා. හරිද? 64 වෙන්න කලින් ඒ උත්තරය අපිට අහගන්න පුළුවන්. ඔය පෝස්ට් එකක් කියවලා තියෙන සමහර මිනිස්සු තමන්ගේ ජීවිතය ආරම්භ කරන්න බලාගෙන ඉන්නවා. සල්ලි ටිකක් තිබුණාම, හොඳ රිලේෂන්ෂිප් එකක් ලැබුණාම, මට කන්ෆිඩන්ස් ආවහම, ප්‍රශ්න ටික ඉවර වුණාම, නමුත් ජීවිතේ ඔබට දැන් සියල්ලම පර්ෆෙක්ට් කියලා සිග්නල් එකක් දෙන්නේ නැහැ. ඔය ආරම්භ කරන්න ඕනේ ඔයාට තියෙන තැනින්. ප්‍රශ්න තිබුණත් ඔයාට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසාද විශාල වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඒක ගොඩාක් තීරණයක් ගන්න, ඒක නරක පුරුද්දක් අඩු කරන්න, ඒක වැදගත් වැඩක් කරන්න, ඒක අවශ්‍ය සීමාවක් දාගන්න, ඒක අවංග තීරණයක් ගන්න. ජීවිතේ වෙනස් වෙන්නේ විශාල තීරණවලින් නෙමෙයි, දිනෙන් දින ගන්නා කුඩා අවංග තීරණවලින්. නියමයනේ. ස්තුතියි ලස්සන අදහස් අපිට ෂෙයා කරනවට නිෂු. හයි චාමි අක්කා, අපිට සින්දුවක් දෙන්නකෝ. EMS ප්‍රපටි එකේ දමිත් රංග දිනේෂ් ප්‍රසන්නවයි අකවුන්ට් එකේ රවින්දු වයි සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මාල වෙන්නේ නේද? අපි සින්දුවක් අහමු. තැන්ක් යූ. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා තියෙනවා. අකේ අදත් ඔයා වහන ගමන් හයි හයි මම්බලෝ කෝ කියලා. යටි අන්තට සීපෝත ජනපදයේ ධනෝෂි දෙදුලංගන අක්කා චතුනි නේත්‍රා එයාවත් හතරෙන් එකතු කරගන්න. හේමන්ත ටෙක්ස්ටයිල් එක පැත්තෙන් කවුද ඉන්නේ? විමල සේන, ඉන්ද්‍රජිත් අජන්ත, යසරත්න, සම්පත් කරුණාරත්න, ජේපි යසරත්න, උමේෂ් කුමාර, දයාබරන්, ජනක, ගේනාත්, ටී ගාමිනි, කුමාරී, ශිමාලි, තව ඉන්නවා ජානකි, සජානී, සන්ධ්‍යා, කුෂානි එකතු කරගන්න කියලා තියෙනවා. ඒ කටියත් එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් ගන්න ඕනේ. හයි චාමි, සුබ ලෝක ළමා දින සහ වැඩිහිටි දිනයක් වේවා කියලා තියෙනවා. මමට කැමති එකක් දාගන්නම්. හරිද? බණ්ඩාරගම උමා ගමන්ට් එකේ චම්පා, ඔයා උතන ඉන්නවද? කොබලන්න ලස්සන නමක් ඇඳන් ඇවිල්ලා ඉන්නානේ. මොකෝයි අත උපන්දුනේ නිසාද? කට්ටියට කේක් දුන්නද? හැමෝම විශ් කළාද? හැබැයි අඩුවක් තිබුණානේ. මං තාම විශ් කරේ නෑනේ ඔයාට. මේ චම්පා, අපි ප්‍රාර්ථනා කරනවා ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා කියලා, හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා. මාස පටන් ගන්නකොට කොහොමද හැමෝම විශ් කරලා නේද සතුටින් පටන් ගන්න පුළන්නේ ඔයාට? කුමාරී, නිරෝෂා, ශමාලි, දිනෝෂා, රංජනී, සඳුන්, දිරුක්ෂි, මල්ලිකා සහ බොස් බුද්ධික එකතු කරගන්නවා කියලා දෙන අවිශ් කරන්න. චන්ද්‍රිකා තමයි මට මැසේජ් එක වෙලා තියෙන. චන්ද්‍රිකා හොඳ යාළුවෙක් නේ. ඒ හැමෝම මං ආදරෙන් එකතු කරගන්න, සතුටින් ඉන්න ඕනේ. හරි, අයබෝ වේවා. මට පහතින් ලක්ෂ්මන්, තමරා, නිශානී, චේතනා, පුංචි පුතා, තේජාවෝල්, භාග්‍ය, අවිෂ්ක සමග සෙරු අවලින් කෙටිය සමරසිංහව එකතු කරගන්න කියලා තේනවා. ලස්සන්ට වැඩේ කරනවා. තැන්ක් යූ. මොරන්තුඩුවෙන් රොෂාන්, ශ්‍යාමා, සෙනුක, රුෂිකා සමග ලක්ෂ්මන්ව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සින්දුවක් යනවා. හරි, එහෙනම් ඒ සින්දුව ආමුද අපි? හවස 3යි වෙනාදී.

0: ලකන්න රේඩියෝ ITN
1: හවස තුනයි වෙනාඩේ දෙස හතයි.
2: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
1: ලකන මොනින් ඒ සල්.

හවස 3 වෙනාට ඊතේ 7යි වෙලාව. ඔයාලා මැසේජස් එවන්න මම මැසේජස් කියන්නම් කියලා. බොරු පොරොන්දු දෙන්නේ පාචාමි කියලා කාට හරි හිතනවද ටෙක්ස්ට් මැසේජස් එවපු. ඒ තාම අපේ මැසේජස් කියවෙ නැත්තේ. අපේ මැසේජස් පේන්නේ නැද්ද? කියලා කියලා කියලා මට තේරෙනවා සාහන දිනක අහලා තියෙනු. හරි වෙලාවක් කලාවක් තියෙන ඕනම දෙයකට දැන් තමයි වෙලාව කලාව මට උදා වුනේ ටෙක්ස්ට් මැසේජස් ටික කියවන්න. හරි. රුබ ලස්සන හඳ ලස්සන චාමි කියලා තියෙනවා රෙක්යා. ලස්සන සින්දා ගන්න දෙන්න. වේයන්ගොඩ ඉඳලා හංග ඉන්න කියලා තියෙනවා දීපා දුව චතු පුතා මදු මහත්තයා සුදත්. දැන් ගෝල්ඩන් වොයිස් එකට ඇප්ලයි කරන්න බැරි. අපි දැන් පළවෙනි වටේ කටිය තෝරගෙන ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න යන්නේ නේද? ඔයාට පුළුවන් අපේ දෙවන අධ්‍යයනයට සම්බන්ධ වෙන්න. බලාපොරොත්තු අතර ගන්න එපා. කොහොමද චාමි? මම දැන් හොඳින් කියලා තියෙන අසනීපෙන් හිටියේ එහෙම නේද? දැන් හොඳයි ද සනීපයිද? නෝරෙන් සංජීවාගේ මැසේජ් එක. යශෝදරා, දේශාන්, දිනුෂා, සත්‍යමූර්ති එරන්ද ඉදිරියට යා යුතුයි කියලා. ධනංජනී පුෂ්පමාල තමයි යෝජනා කරන්නේ. ඔන්න චොයිසස් දැක්කනේ. ලක්කඩ ගෝල්ඩන් වොයිස් අහලා මෙන්න මේ කටි ඉස්සරහට යන්න ඕනේ කියලා එයාගේ චොයිස් එකක් තියෙනවා. අපි පළමුනේ හෙට මොකද වෙන්නේ කියලා එයා කියපු එකද. හයි කොහොමද අක්කේ? ලස්සන සින්දුවක් අහමු අද අපි. පැහැදිලි මදි මට මැසේජ් එක. අම්බලන් කොටින් නිලන්තර එකතු කරගන්න වගේ අදහසක් තමයි මට තේරෙන්නේ. අගට 395 නම්බේක බලන්නවා මොකක්ද දෙවලා තියෙන මැසේජ් එක කියලා. සුබ දවසක් මම තහගරින්නේ චාමි. ලස්සට වැඩසටහන කරනවා කියලා තියෙනවා. අහගෙන ඉන්න ආසයි කියලා තියෙනවා. චාමට thank you වගේ comment එකට. Golden voice වේතමානෝ ලස්සන දවසක් සින්දුවක් අහන්න දෙන්න. හංසිකා බණ්ඩාර වෙලින් ගම්පොලින් නේත්‍රා වසන්තා කුමාරි ගම්පොලින් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. තව මැසේජස් තියෙනවා. දැනට ප්‍රමාණවත්.

හවස 3 විනාඩි 45 වෙලාව මං ආවලා කන Facebook page එක පැත්තට අයාවේ කියලාද බැලුවේ මං කියවනේ මං comments ටික බලලා කියන්නම් කියලා ශ්‍රීමල් රණතුංග Golden Voice අපේ ආදරණීය හද හැඩකර කටකර චාමියක් කියලා දාලා තිනෝ comment එක ඒකද ශ්‍රීමල්නේ ආසදි සම්පත යවත ආදරෙන් මතක් කරනවා කරුණාදාස චාතිලක මහත්මයා thank you ආගේ ආදරණීය comment එකට මොකද්ද තියෙන කියලා ගිහින් බලන්න ආ දැක්ක නැති අය මට ඔක්කොම කියන්න බෑනේ තෂාර ෆොන්සේක ස්තුතියට ප්‍රේමසිරි බංගමෝගේ ඔයවත ආදරෙන් මම මතක් කරනවා හයි ගංගාතරෝ මොකද්ද වගේ ඇත්ත නම ඔයාට මම හැපි බර්ත්ඩේ කියලා කියන්න ඕනේ අනේ නිදුක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා දරුවා ඉස්කෝලෙන් අරන් එන්නම් ඔය අවහන්න කියලා තියෙනවා දැන් ආවද ඇවිල්ලා දෙන්නේ මම ඇහනවද Happy birthday to you. හැමදාම සතුටින් ඉඳලා බෙන්නෝනේ. යරෙන් මතුශංක හයි කොමද සිද්ධාකම් මොබීලකට. ශෂිනි කුමාරී එසල් ෆර්නැන්ඩෝ සුරේකරේ නමුකට කියන්නේ. පෙම්බර වදනට ඩිංකක් ලං වෙලා අහගෙන ඉන්නෝ පොල් ගහ වලින් කියලා තියනෝ. නැනමස්නා කොමද හොඳ වැඩේ. අද ඩේට නැද්ද කොහෙද දෙන්නට. දීප්ති ඔයා බමුණු සිංහ කොමට කියව ගත්ත හරි දිනාවෙන් මෙවන නිසංසලා කුමුදුනේ ජය වේවා යාට සිරි කුමාර ස්තුතියගේ කමෙන්ට් එකට තරුණි සංදීපා මම තහනවා කියලා කමෙන්ට් එකක් දාලා තියෙන අශෝක අන්වක්ස් වහගෙන වැඩ කරන ගමන් නියමයි පාළුවක් නැතුව වැටි කරන් යනවා නම් එච්චරයි ජීවන් සුරංගත්නායක කුමාරි දහනායක ප්‍රියන්ත කේ ඔයාවත් එකතු කරගන්නවා නිලංක තුෂාර පින්නපොළගේ චාමර සමන් කුමාර ඉන්දුනිල් දලිප් සමරසිංහ ජානකි කම්මැල් ගොඩ රේණුක උදය ඉන්දික කුමාර දිලිනි දයාරන්න රූපසේන ගුණතිලක නිලොක්ෂි පෙරේරා වල හමෝ මං ආදරෙන් මතක් කරනවා හරි ස්තුතියි සින්දුවක් අහන්න දැන්නම් හවස 3 විනාඩි 45

0: බලාසිටේ මොහොත උදා වුණේද?
1: එකෙනම යන්න හදන වෙලාව
0: බලාගෙන හිටියේ නෑනේ. චෝම නංගෝ සුබ දවසක් වේවා ටික දවසකින් මැසේජ් එකක් එවද්දි බැරි නඩ සොරේ කියලා දෙනවා. හරි හරි කමන්නේ නැහැ කමන්නේ නැහැ. ධර්මිකලින් වෙලගමින් සෙන ගම්ලත් පත්මලාල් යසින්ද්‍ර සඳුන් චානක සමග කොරියාවෙන් අවන්තව එකතු කරගන්නම්. ඊට පස්සේ මේ කවුද මේ? මම බැලුව කවුද කියලා. ධනෝෂි thank you. සුබ සන්ධ්‍යාවක්. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න පුළුවන්ද? දිගනින් ලලින්ද. හයි ලලින්ද, අපි සින්දුවක් ගමු. කොහොමද කැපෙන්නපු සින්දුව දුන්නේ නෑනේ මට සංසාර ආතරයේ සින්දුව දෙන්න ආත්මගේ කියලා තියනවා. දෙන්න. ඊයේ මිස් දමිතරංග දිනේෂ් ප්‍රශාන් නැතුළු කට්ටියම එකතු කරගන්න මාළුවෙන් කියලා තියනවා. මිතල බලන්න ඕනේ වාගේ එල්ලපු සින්දුව මන් දෙනවද කියලා යන්න කලින්. හරි, ඊට පස්සේ මම මාදිවල පැත්තට යනවා. අක්කේ සින්දුවක් දීලාම යන්න. හරි ගයත් මේ ඔයාට නොදෙන සින්දුවක් තියෙනවද මන් ළඟ නෑ. ආව එකතු කරගන්න. හරි, දැන් ඉතින් ඔන්න මැසේජ් අස්සල කතාව ඉවරයි කියන්නකෝ. දැන් හෙට තමයි දවස. සොඳුදා බදාදා කියන දවස් එකේ තරග වැදුණු ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරග කරුවන් 24 දෙනාගෙන් කවුද අපි ඉස්සරහට යවන්නේ? මොකද ඔයාගේ චොයිස් එක කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ලක්කඩ සහ ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ Facebook pages වලට ගිහිල්ලා ඊතලෝ තියෙන පෝස්ට් එක බලලා ලයික් එක දාලා කමෙන්ට් එකක් දාලා තියන්න. හරිද? මේ එන්න. සිද්දු දෙන්නේ නැයි කවට පස්සේ රේඩක වැහුවාද? නෑනේ, මම නෝ කැමති සින්දුව. එනම යන්නද? ගිහින් එන්න. පරිස්සමෙන් එන්න. මම චාම් එකා මනෝජිනී. සුබ දවසක්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
3: මුහුතෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව හරහා කටහ රාජ්‍ය රැගෙන යාමට සූදානම් කර තිබූ සැක සහිත කන්ටේනරයක් පරීක්ෂාව ලක් කර තිබෙනවා. ඒතිබේ අබලියකඩ පිත්තල සහ තඹ සොයාගැනීමට හැකි වුණා. කන්ටිනරේ තුළ අබලියකඩ සහ පිත්තල ටොන් 25ක් ගබඩා කර තිබුණා. කාලතුවක්කු පතරුම් ආවනි 200කට ආසන සංඛ්‍යාවක් සොයාගෙන තිබෙනවා. සහල් අපනනය කරන බව පවසමින් එම ද්‍රවය විදෙස්ගත කිරීමට සැලසුම් කර තිබූ බවයි හෙළිව තිබෙන්නේ. ඉරාන ආරක්ෂක අංශයල කළ ප්‍රහාරයකින් පුද්ගලින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන් ටෙහරානයේ ආසන ප්‍රදේශයකදී බෝම්බ පුපුරවා හැරීමට සැලසුම් කළ ත්‍රස්තවාදී කණ්ඩායමක් බවයි ඉරානය පවසන්නේ. නිවසක සංවාද පුනරුද්ධරණය ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. සෝදිසි මෙහෙම ක්‍රියාත්මක කිරීමටත් ඉරාන ආරක්ෂක අංශය පියවර ගත්තා. ලක්නලේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: මේ පැයේ මොහිම මතක් කිරීම සුරේකිමු මගතොට.
9: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
8: සුබ ගමනක් පරිස්සමින් කිහින්නෙන්න.

0: හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න
1: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාව. ගුඩ් ඊවනිං හැමෝටම.
0: ගුඩ් ඊවනිං හැමෝටම. අද ඔක්තෝබර් මාසේ පළවෙනිදා.
1: හරි.
0: අලුත් මාසේ ආරම්භය.
1: හහ.
0: අලුත් දවසක්.
1: අලුත් දවසක්, අලුත් මාසයක්.
0: ඉතින් ඒ හැම දෙයක් එකම මේ මාසේ වැඩ කටයුතු වන්න අද ඉඳලා ප්ලෑන් කරලා.
1: හරි.
0: කොහොම හරි මේ මාසේ හරි අර ගිය මාසේ මග හැරුණු තපසූණු කරන්න බැරි වෙච්ච දේවල් ටික මේ මාසේ ගොඩ දාගන්න.
1: දැන් කල් දදා ඉන්න එපා.
0: කල් දදා ඉන්න එපා.
1: ඊට පස්සේ මේ අවුරුදු ඉවරයි කියලා කියන්නත් එපා.
0: අන්න ඒකයි අපි කියන්නේ. කාලේ බොහොම ඉක්මනට ගත වෙලා යනවා. අපිට තියෙන වැඩ රාජකාරී වැඩි.
1: මේවා
0: අපි කාලයත් එක්ක තරඟ කරලා ගොඩ දාගත්තොත් ඇරෙන්න අපිට දිනුමක් නැත.
1: ඕකේ.
0: අද ඔක්තෝබර් මාසේ පළවෙනිද කිව්වම ලෝක ළමා දිනය, ජාත්‍යන්තර ලෝක ළමා හා වැඩිහිටි දිනය සමරන දවස. ඒ නිසා මට ලස්සන කවියක් හම්බුණා. කවියක්ම කියන්නත් බෑ මේක, පද පෙළක්.
1: රයිට්.
0: ඇස්ගත්තු සැනකින් මව්පියන් ඉවතට දැහැගන්න බලාගෙන මුවාවි අඳුරකට වනසත්තු පිරි ඇත ඉව කරන ගොදුරකට කැලෑවක් නොවේවා ලෝකය දරුවනට
1: කියලා. ලස්සන
0: බලන්නකෝ ඒකේ ටිකක්. ඇත්තටම ඉතින් එහෙම අඳුරු එහෙම නැත්තං ළමයින්ට තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න බැරි වටපිටාවක් නිර්මාණය නොවන ලෝකයක් අපි බලාපොරොත්තු වෙන්නේ නේද? ඉතින් ළමයි කියන්නේ මල් වගේ කියලා කියනවනේ. ඉතින් මේ මල් වගේ ළමයින්ව පරිස්සම් කරලා ඔවුන්ව නිසි මාර්ගේ නිසි මාවත ඔස්සේ ඉස්සරහට අරගෙන යන්න වැඩිහිටියෝ විදියට අපිට ලොකු වගකීමක්
1: තියෙනවා.
0: ඉතින් ඒ වගකීම වැඩිහිටියන් නැතින් විය යුතුයි.
1: අර
0: සමහර අතීත සිදුවීම් තියෙනවා අපිට ළමයින්ට වෙච්ච හිරිහැර අපරාධ සම්බන්ධව. ඒ වගේ අඳුරු වතකයන් ඉස්සරහට යලි අපේ
1: මතකයටවත් ඇස්සුලටවත් දකින්නවත් බලන්නවත් අහන්නවත් පුළුවන් වෙන්න හොඳ නෑ.
0: හොඳ නෑ. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් වැඩිහිටි විදියට ලොකු වගකීමක් ඉටු කරන්න තියෙනවා. ඒ වගකීම වැඩිහිටි විදියට ඒක බාරගනී කියලා විශ්වාස කරනවා.
1: හරි.
0: දරුවන් නිසි මාවත යන්න ඕන. දරුවන්ට නිසි අනාගතයක් ගොඩනැගීමේ වැඩිම වගකීම තියෙන්නේ
1: දෙමව්පියන්ට.
0: දෙමව්පියන්ට. 4 විනාඩි 10 වෙලාව. ඉතින් ඒ පණිවිඩයත් එක්ක ඒ මතක් කිරීමත් එක්ක අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අද තව 6 හමාර වෙනකන් ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි නම් එක මතක් කරමු.
1: අර බලංකව දින වෙනද වගේ මේ ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙන අපි නම් මේ පැත්තේ හවස 6 හමාර වෙනකම් FM 93.5 FM 93.7 ඉංගාඩ පුලුවන් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නකොට කාටියක් එකතු කරගෙන මේ පැත්තේ නැවිල මැසේජ් එකක් දාන්න 07.3 93.5 93.7 93.5 93.7 ට ආගේ WhatsApp message එක මේ පැතර දාලා තියන්න.

0: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19,000.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: හවස 4:17.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
6: සම්බන්ධතල ප්‍රයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
7: Cool drive එකට
8: ලක් කරන. Evening drive.

0: ඉතින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝකළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකෙ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සත්වෝද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් ලකාණ්ඩ රේඩියෝ ITN.

0: அத்தரவை வினாடி விசியக்காய் விழாவ ஈவினிங் டிரைவ் எக்கதுவென விழாவ லோக்கல் அமாதினிய சமரன தவச அதிரிகாக்கு அடிபுற ராமாயகன கதாக்கன தவச திங்க அப்பிட்ட இன்ன லொக்கும சாம்பதனே
1: லமாய்க்கியான்
0: லமாய் என දැන් දෙමාපියන්ට ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා.
1: ඔව්.
0: සමහර වෙලාවට මේ ඒ ලොකු ලොකු ප්‍රශ්න නිර්මාණය වෙන්නෙම සමහර දෙමාපියන්ගේ වැරදි නිසා.
1: ඔව්.
0: නොහිතා කරන සමහර වැරදි නිසා. ළමා මනෝවිද්‍යාව සම්බන්ධයෙන් උපදේශන සපයන දේශකයන් වෛද්‍යවරුන් සඳහන් කරන කාරණයක් තමයි මේ ළමෙක් හරියට හදාගන්න නම් දෙමාපියන්ට ලොකු කාර්යභාරයක් තියෙනවා ළමයාගේ මනස නිර්මාණය කිරීම සම්බන්ධව.
1: හරි.
0: එයාගේ මනස හරි පුංචි මනසක් නේ. ගොඩාක් ලොකු ලොකු දේවල් නෑ. තියෙන්නේ හරි සරල කාරණා ටිකක් ළමා මනස ඇතුළේ.
1: සංකීර්ණ දේවල් නැහැ එයාලා ගාව.
0: සංකීර්ණ දේවල් නෑ.
1: ඔව්.
0: ඒ ටික ටික තමයි සංකීර්ණ දේවල් ඔළුවට වැටෙන්නේ.
1: රයිට්.
0: මේ අපි ඉපදෙනකොටම මේ තරහව වෛරය
1: කෝපය
0: කේන්තිය
1: ඊර්ෂ්‍යාව
0: සතුටවත් මේ කිසිම දෙයක් අතරින් ගන්නේ
1: නැහැ.
0: ඔය හැම දෙයක්ම එළියට ආවට පස්සේනේ අපි ටික ටික ඇතුළට දාගන්නේ ඔළුව ඇතුළට.
1: අපි ඉස්සරහට ජීවිතේ ගෙනියනකොට නෝ එක එක දේවල් අපේ ජීවිතේට ලං වෙන්නේ.
0: ඔව් අර මනෝවිද්‍යා ළමා මනෝවිද්‍යා සම්බන්ධ උපදේශන සපේන අය කියනවා දෙමාපිය කරන ලොකු වැරද්දක් තමයි මේ පුතේ ඔයා මේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන. ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕන. ෆයිලට් කෙනෙක් වෙන්න ඕන.
1: ඕකේ.
0: කික ටාගට්ස් දෙනවා. මොකද යාලට දෙමාපිය විදියට සමහර අචීව් කරගන්න බැරි වෙච්ච සමහර දේවල් තියෙනවා. ටාගට්ස් තියෙනවා. ඒව ළමයින්ගෙන් හරි ගොඩ දා ගන්න බලනවා. තමන්ට ඒව කරගන්න බැරි වුණාට පස්සේ තමන් ડોක්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉඳ කරගන්න බැරුණා.
1: මට බැරි වුණාට පුතේ ඔයා එක කරන්න ඕනි කියලා.
0: ඔව් හයිටපන්කෝ. මම ළමයව කරන ડોක්ටර් කෙනෙක්.
1: හරි.
0: එහම කියලා ළමයට පොවනවා. ආ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන. හරිද? එහෙම කියලා ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕන කියලා.
1: හැබැයි යා ඒකට නෙවෙයි දක්ෂ.
0: ඔව් යා ඒකට නෙවෙයි දක්ෂ.
1: හරි.
0: හැබැයි අම්මා කියන්නේ තාත්තා කියන්නේ
1: ඒක කරන්න කියලා.
0: එහෙම කරන්න කියලා. එහෙම වෙන්න කියලා. ළමයට කාවද්දර. එතකොට ළමයා ඉන්න ලොකු ප්‍රෙෂර් එකකින් කියලා කියනවා. අවුරුදු 12 වෙනකන් කාල සීමාව ඇතුලේ මේ මේ මේ වෛද්‍යවරු නැත්නම් මේ පරීක්ෂණ කරපු මේ කණ්ඩායම් කියන විදිහට තමයි
1: හරි
0: අවුරුදු 12 වෙනකන් ළමයෙක්ට එයාගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන්න කියලා කියන්නේ දෙමාපියන්ට.
1: එයා
0: මොනවටද දක්ෂ? චිත්‍ර අඳින්නද? ක්‍රීඩාවටද?
1: රයිට්.
0: එහෙම නැත්නම්
1: පොත් කියවන්නද?
0: කියවන්නද?
1: අධ්‍යාපනයේ පැත්තින්ද?
0: ඔව් කලාවටද? සංගීතයටද? නර්තනයටද? නැත්නම් ලෝකේ ඔලිම්පික් කිරුලක් දිනන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්නද? මේව ගැන පොඩ්ඩක් මොනිටර් කරන්න.
1: අවුරුදු 12
0: 12ක් වෙනකන් මොනිටර් කරන්න.
1: ඊට
0: පස්සේ යාට හරියට අපි එයා මොනිටර් කරවතින් එයා මොනවටද දක්ෂයා යන්න ඕන පාර මොකද්ද කියලා අඳුර ගන්න පුළුවන්.
1: අපිට පුළුවන් එහෙම බලය ගන්නනේ.
0: ඔව් දැන් එක සැරේටම ඔයා ඉංජිනේර් කෙනෙක් ඔයා ડોක්ටර් කෙනෙක් එහෙම කියලා ටාගට් දීලා දරුවෙක් එයාට තියෙන හැකියාවට වැඩිය වෙනස් හැකියාවක් පස්සේ යවන්න ගත්තොතින්
1: හරි
0: එයා අසාර්ථක වෙන්න පුළුවන් කියලා කියන්නේ.
1: ඒක ඔබ හිතන විදිහ වැරද්දක් නෙවෙයි මෙතන වැරද්දක් කියලා කියන්නේ නැහැ අපි. නමුත් අර ඒ දරුවට ආසපැත්තක් තියෙනවනේ නේ.
0: හැකියාවක් තියෙන දෙයක් තියෙනවා.
1: ඔව්. එතකොට ඒ දේ හංගගෙන හැමදාම ඉන්න වෙනවා.
0: ඔව්. එයා දක්ෂතාවයක් එයා අරගෙන ඇවිල්ලා තියෙන උපදින්ම. අන්න ඒ දෙයට තනක් දෙන්න නැතුව වෙන පාරක යවුවොතින් සැබෑ දක්ෂතාවයට ලැබෙන්න තියෙන වටිනාකම
1: නැති වෙනවා.
0: නොලැබී යන්න පුළුවන්. ඒ නිසා ඒක කරන්න එපා කියලා කියනවා දෙමාපියන්ට විශේෂයෙන්ම. තව කාරණාවක් තමයි මේ ලොකු ලොකු අරමුණු දෙන්න එපා.
1: ඒ
0: කියන්නේ දැන් ඔයා ඕ ලෙවල් ෆේල් වුණොතින්
1: හරි
0: ශිෂ්‍යත්වයේ ෆේල් වුණොතින් ඔයාට ලොකු ඉස්කෝලේකට යන්න බෑ. ඒකින්ද ඔයා එතනින් ඉවරයි.
1: ඔව්.
0: ඒ වගේ නිකන් ඒ වගේ කතා කියන්න එපා කියලා කියන්නේ. ඔයා ඕ ලෙවල් ෆේල් වුණොතින් ඔයාගේ මුළු අනාගතයම ඉවරයි.
1: ඔව්.
0: ඒ වගේ දේවල් කියන්න එපා
1: කියලා. ඔයා ඕ ලෙවල් වල ලොකුම ලකුණක් ගන්න ඕනේ.
0: ගන්න ඕන. ඒ එහෙම නැතුව සෙකන්ඩ් ඔප්ෂන් එකක් ප්ලෑන් B එකක්.
1: ඔව්.
0: හැම වෙලාවෙම දරුවට තියනවා කියන එක හේතු ගන්නලා තියන්න ඕන. ඔයා ශිෂ්‍යත්වේ පාස් වෙන්න ඕන. හොඳ ලකුණක් ගන්න ඕන.
1: හැබැයි
0: ඔයාට බැරි වුණොත් ඉතින් අපි බලමු ඊට
1: පස්සේ. අපි ඉස්සරහට කරගෙන යන්න ඉතින් ටික. ඊට
0: පස්සේ මොන හරි දෙයකින් තව ඉස්සරහට යමු.
1: ඔය
0: ඕ ලෙවල් ෆේල් වුණොත් ඔයා හොඳට පාස් වෙන්න ඕන.
1: හොඳට
0: මහන්සි වෙන්න ඕන.
1: ඒ
0: ෆේල් වුණොත් ඔයා මේ එතනින් ඩවුන් වෙන්න එපා. ඔයාට කාර්මික විද්‍යාල තියෙනවා. ඒවෙන් ඔයාට මොන හරි කරගන්න පුළුවන්. එතකොට ප්‍රෙෂර් එකක් නැතුවලු මේ මේ වැඩේට යන්නේ. එහෙම එහෙම එහෙම එහෙම තත්ත්වෙට මානස ළමයින්ගේ හදන්න කියලා කියන්නේ දෙමාපියන්ට. එහෙම නොවතින් එයාලට සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා. සහ තව එකක් වැදගත්ම එකක්. එකක් කියලම මේ කතාව ඉවර කරන්න කියලා හිතුවේ.
1: මොකද්ද?
0: දැන් ස්ක්‍රීන් එකට ඇඩික්ට් වෙච්ච දරුවෝ ඉන්නෝනේ. ෆෝන් එකට, ලැබ් එකට, කම්පියුටර් එකට, ලැප්ටොප් එකට.
1: මේකට
0: ඇඩික්ට් වෙච්ච දරුවන්ට ලොකු ප්‍රශ්නයක්, දෙමාපියන්ට ලොකු ප්‍රශ්නයක් මේකෙන් ගලව ගන්න කොහොමද කියලා. ගොඩක් වෙලාවට මේ වෛද්‍යවරු සහ මේ උපදේශකයන් කියන කතාවක් තමයි
1: හරි
0: මේකට ඇඩික්ට් වෙන ලොකුම හේතුවක් විදියට එයාලා පෙන්නලා දෙන්නේ දෙමව්පියන් දරුවන් එක්ක තියෙන කමියුනිකේෂන් එක අඩු වීම.
1: දෙමව්පියන් දරුවන් එක්ක පොඩක් ඉන්න විදිහ, කතා කරන විදිය, කාලය ගත කරන විදිය.
0: ඒ කියන්නේ අපි ගෙදර ගියාට පස්සේ අපිත් ෆෝන් එකේ. හරිද? ළමයිත් ෆෝන් එකේ.
1: වෙනසක් නැහැ.
0: අම්මා උයනවා.
1: හරි.
0: ළමයා ෆෝන් එකේ.
1: තාත්තා තරපැති නම් ෆෝන් එකේ.
0: එහෙම නැතුව ඉස්කෝලේ ඇරලා ආවට පස්සේ අම්මට ගෙදර ඉන්නවා නම් නැත්තම් වැඩ ඇරලා ගියාට පස්සේ අම්මලා අතර අද මොනවද ඉස්කෝලේ කරේ?
1: හරි.
0: මොනවද ක්‍රියාකාරකම් කරේ?
1: ඒ
0: වගේ පොඩි කමියුනිකේෂන් එකක් හදාගෙන යත් එක්ක කතා කරන්න, යාර මොනවා හරි ක්‍රියාකාරකමක් දෙන්න, ඒ වගේ දේවල් දෙනවා නම් දරුවෝ ඔය ෆෝන් එකට, ලැප් එකට ඔය වගේ දේවල් වලට ඇඩික්ට් වෙන එක වළක්ව ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ වගේ සරල දේවල් ක්‍රියාත්මක කරන්නේ නැතුව අනේ මට මේක කරගන්න බෑ, අයියෝ ළමයා ඇඩික්ට් වෙලා ඉන්නේ, මේක මාර ප්‍රශ්නයක් කියලා.
1: ඔබ හිතුවොත්
0: ඔව් කෑ ගැහුවට වැඩක් නැහැ. පොඩි සරල දේවල් ටිකක් තියෙනවා මේක ඇතුලේ කරන්න.
1: අන්නේ
0: දේවල් try කරලා බලන්න. එතකොට මේ කියන දේවල් වලින් ඔයාට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම
1: ලැබෙනවා. පොඩි කාලේ ඉඳලම ඒව හදාගෙන ඉන්න ඕනේ.
0: අනිවාර්යයෙන්. මේ නිසා මේ සෙල්ලම් කරන්න දෙන්න නේද? ක්‍රියාකාරකම් කරන්න දෙන්න. ඒ දේවල් ඉගෙනීමම පොතපතම නෙවෙයි නේද? සමහර වෙලාවට දැන් කියනවා මේ මුල ඉඳලාම අකුරු ගන්නලා කෙනා සමහර වෙලාවට නැවතිලා ඉගෙනීම අතරමඟ නතර වෙලා පොඩි කාලේ ඉඳලා සෙල්ලම් කරන්න ක්‍රියාකාරකම් වල නිරත වෙච්ච කෙනා අර මුල ඉඳලාම අකුරු ඉගෙන ගත්ත කෙනා පහු කරගෙන යන වෙලාවල් තියෙනවා.
1: මොකද
0: යාලගේ හැදිලා තියෙන පරිසරයත් එක්ක යාට දේවල් ග්‍රහණය කරගන්න තියෙන හැකියාවත් එක්ක ක්‍රියාකාරකම් වැඩිපුර කරනකොට දේවල් ග්‍රහණය කරගන්න තියෙන හැකියාව වැඩි කියලා කියනවා. ඒ දේවල් නිසා. ඉතින් මේවා පොඩ්ඩක් හිතන්නද ලෝක ළමාදිනේ දවසේ දෙමව්පියන්ට අපි කිව්වා වගේ ලොකු වගකීමක් තියෙනවනේ දරුවෝ වෙනුවෙන්. ඉතින් අපි දෙමව්පියෝ විදියට කරන සමහර පුංචි වැරදි ක්‍රියාකාරකම් දරුවන්ව පීඩාවට පත් වෙන්න හේතුවක් වෙනවා, වැරදි මාර්ගවල යන්න හේතුවක් වෙනවා.
1: හිතාමතා නොවුනත් අර නොදැනුවත්කමින් වෙනවා ඒ දේවල්.
0: අනේ නොදැනුවත්කමින් වැඩි හොඳ කරන්න තමයි දරුවන්ට බලන්නේ.
1: හැබැයි
0: ඒවයි වැරදි තැන් තියෙනවා.
1: ඒව
0: හදාගත්තොත්
1: හරි
0: තව ටිකක් හොඳයි.
1: අපිටත් එකට ඉන්න පුළුවන්, දරුවත් එකට ඉන්න පුළුවන්.
0: අනිවාර්යෙන්. රයිට්. 4:28 වෙලාව. අපි විජේ නිෂ්පාදන ගැනත් මතක් කරන්න ඕන. ඒ වගේම විජේ නිෂ්පාදන කිව්වට පස්සේ කැම වේල රසවත් කරන නිෂ්පාදන පෙළ ඔබට මිලදී ගන්න පුළුවන්. ළඟම තියෙන වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් ඔබට මිලදී ගැනීම කරන්න පුළුවන්.
1: තිස් වසරක පරිභෝගික විශ්වාසයත් එක්ක විජේ නිෂ්පාදන ආරපලංකම තියෙන විශ්වාසයෙන් මිලදී ගන්න. මොකද දැන් අපේ රසේ රටේ සමට විතරක් නෙවෙයි ලෝකයේ සමට තරගෙන ගිහින් තියෙන විජේ නිෂ්පාදන. ඒ මොකද හොඳම නිෂ්පාදන පෙළක්, ප්‍රමිතිගත්ම නිෂ්පාදන පෙළක් ඔබ අතට එන නිසා එනිසා වගේ කැමටික රස කරගෙන ගුණට හදාගෙන ප්‍රමිතියට හදාගන්න විජේ නිවහනින් යන නිෂ්පාදන පෙළව මිලදී අරගෙන වෙනස වටහා ගන්න කියලා ඔයාලට මතක් කරනවා.
0: එබැවින් RDB බැංකුව වගේ ගනුදෙනුවට හොඳම තැන, විශේෂයෙන්ම ඉහළම පොලියක් ඔබේ මුදලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා ස්ථාවර තැන්පතුවක් වෙනුවෙන්. ඒ වගේම රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ඔබට ලබා දෙන හොඳම බැංකුව RDB බැංකුව.

0: Lakhanda Radio ITN
1: Punchi Vyapara Loku Arthikekata Suluha Madhya Parimana Vyapara Naya Saha Moolya Pahasukam Pulul Kirima Haraha Kuda Vyapara Shakti Mat Kirima Rajaye Aramunai Pasugiya Divasara Tula Labadun Ema Moolya Pahasukam Haraha Suluha Madhya Parimana Vyaparika Janatavage Jeevana Tattwaya Usas Keruna
2: Ape Aandwa Vasara Dekai රටට සුබයි.
3: මෙය මුදල් කිව ප්‍රචාරය කරන ලද දෙන්වීමකි.
4: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
5: එහෙමයි.
4: එහෙම කියන බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
5: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
4: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මතන්නේ.
5: වාසිනාම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
4: ඈ?
6: සම්බන්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිලා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
7: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
8: සිහින් හැඩතින රෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
7: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
8: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
7: නොවිනස්වන රසවත්ම රසය
8: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
7: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
9: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
0: ලකාණ්ඩ රේඩියෝ ITN ලකාණ්ඩ Radio ITN
10: Oh Yo my Sarah Allah

0: Lakhanda Radio ITN. Asesu devillada diabetesiyava glaucoma bene roga nisa penuma durwala velada aduma viyadumakin davasin penuma laba ganna raji anumatha lenstick eye care rohalata danma katha karanna lenstick eye care rohala mattharumulla durakathana anka 0706 478 478.
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
4: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනු.
5: ටෙක්කියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
6: ඔක්තෝබර් 2 ආරක්ෂක විද්‍යාලය කොළඹ.
7: සම්ධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
8: පූර්ණ මාධ්‍ය නිපුණර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.

0: හතරයි විනාඩි 42යි හඳහන ලොතරැය කරගෙන ජීවිතේ ගොඩදාගන්න හිතනව නම් ඔන්න ඒක හොඳම හොඳම හොඳම තීරණයක් කියලා අපි කියනවා. මොකද ලක්ෂපතියන් කෝටිපතියන් සෑහෙන පිරිසක් පෞගේ කාලේ නිර්මාණය කරපු ලොතරැයක් තමයි හඳහන ලොතරැය කියලා කියන්නේ.
1: ඉතින් ලක්ෂපතියන් මේ වෙනකොට 170කට අධික පිරිසක් බිහි කරලා තිනවා හඳහන ලොතරැයෙන්. ඒ නිසා යෝටි කියන්නේ ඒ ගොඩට වාගෙනම තතුලත් කරගෙන වාගේ ජයග්‍රහණියත් වාගෙම කරගෙන පුලංකප තියනවා. හඳහන ලොතරැය පුංචි රුපියල් 40කින් 40ක් දිල වියදම් කරොත් එහෙම ඒකෙන් අනිත් එක ඔයාව ජයග්‍රහණය කරන ගමම රටේ සංවර්ධනයට එක් පැත්තකින් ඔයා දායක වෙනවා කියලාත් මතක තියාගෙන ඉනිසල් ළඟම ලොතරැයි කුඩු වෙන් ගන්න. හඳහන ලොතරැයියම
0: හඳහනක් ඇදුනත් නැතත් ඔයා පොඩි ආයෝජනයක් කරන්න ඕන කියලා හිතනවා නම් ඩීප් ටෙක් සෝලා පද්ධතියක් ඔයාගේ නිවසට වැඩබිමට කාර්යාලයට මේ ඕනම තැනකට සවි කරගන්න දැන් හැකියාව තියෙනවා. ඉතින් වගා බිමට ඕන නම් ඩීප් ටෙක් වෝටර් පම්ප් එක ගන්න පුළුවන්. මේ වගේ අවශ්‍යතාවය අනුව දැන් සෝලා පද්ධතියෙන් සවි කරගන්න හැකියාව තියෙනවා. ඩීප් ටෙක් සෝලා පද්ධතියක් විශේෂයෙන්ම මොකද ලංකාවේ තියෙන ප්‍රොජෙක්ට්ස් ගණනාවක් මෙයාල දැන් කරලා හොඳ එක්ස්පීරියන්ස් එක තමයි මේ වැඩේට බැහැලා තියෙන්නේ. ඉතින් අඩු වියදමකින් මේ වැඩේ ගොඩදා ගන්න දැන්ම කතා කරන්න ඩීප් ටෙක් සෝලා වෙත.
1: ඉතින් ආඩ පුලංකම තියෙන ඔයගේ ගෙදරට වෙන්න පුළුවන් ඔෆිස් එකට වෙන්න පුළුවන් වැඩ කරන තැනට කර්මාන්ත ශාලාවට මේ ඕනම තැනකට ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගැනීමේ හැකියාව තියෙනවා. ආඩ පුලුවන් අර පිරිබස්මෙතරෝ විදුලිය පාවිච්චි කරන්න වගේම ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න ඩීප් ටෙක් සෝලා එකකට ගියොත් ඒ වගේම තමයි ගොවි මහතුන්ගේ පැත්තට එනකොට අස්වැන්න සරු කරගන්න පිරිවේ අඩු කරගන්න මේක තමයි ගොවි මහතුනි තියෙන හොඳම චාන්ස් එක ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකකට යන්න. ආඩ පුලංකම තියෙන ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂී මිල අඩු කිරීමක ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක මෙලදී ගන්න දැමම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන වැඩි විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. 0711 711 1 කෝල් එකක් දෙන්න.
0: ඒ වගේම තමයි RDB බැංකුව සම්බන්ධයෙන් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අපිට ගනුදෙනු කරනකොට තියෙන ඕන ලොකුම දේ තමයි විශ්වාසය කියන එක, වගකීම කියන එක. අනේ හැම කාරණයක්ම හොඳින්ම ඉටු කරන තැනක් තමයි RDB බැංකුව. ඒ වගේම හොඳ සුවදශීලී සේවාවක් ලබා දෙන වගේම ශාකා 272 කින් ඔබේ ගනුදෙනු පහසු කරන්න දැන් එයාලා සූදානම්ින් ඉන්නවා.
1: ඉතින් ආදිවින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ආඩ පුලංකම තියෙන RDB බැංකුවත් එක්ක ඔයාගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න මාස 3ක් අවුරුද්දක් විදිහට වට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ අතරින් වාටි කැමති කාලයකට ස්ථාවර තැන්පතු දාගන්න පුළුවන්. මොකද ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් ලැබෙන්නේ RDB බැංකුවෙන්. ඉතින් යන ළඟම තියෙන RDB ශාඛාවට.
0: 4:45 වෙලාව හිමිනීම් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි ගිහන් ඉන්නනේ.
2: හරි.
0: යා
2: දැන් අපේ නෑ.
0: දැන් නෑ. ඉංග්‍රීසි වලට හරි දක්ෂයි.
2: අහා.
0: හරිද මට මේ තීජ හම්බුණා යාගේ.
2: අපි ගමනේ.
0: පාඩම ගන්න වෙලාවට ගොඩක් වෙලාවට පීරියඩ් එක කට් කරනවලු. හරිද? ඉතින් එක දවසක් කොමාරි දැන් මේක තේරෙන නිසා
2: ඉංග්‍රීසි පීරියඩ් එකට ඉන්නෙම නැහැ.
0: පනිනවා. ට්‍රයි කර කොමාරි පනිනවා. හේතුවක් හදාගෙන එළිය මට මේ මොනවාද තියෙන්නේ කේක බාහිර ක්‍රියාකාරකම් ඒවට යන්න තියෙනවා.
2: හරි.
0: ප්‍රිපෙට් වැඩ තියෙනවා. කේක වැඩ තියෙනවා ඒ ටයිම් එකට.
2: ඕකේ.
0: රිලීස් කරන්න වෙන වෙල විදියට උත්තර හදාගෙන තියෙන්නේ.
2: හරි.
0: කොමාරි පැනලා එක දවසක් ඉන්න වෙලා පන්තියේ.
2: පීරියඩ් එකට ඉන්න වෙලා. ඕකේ.
0: හරි ඉන්නකොට මේ එදත් මිනිහගේ ට්‍රයි එක කොහොමාරි
2: මොකක් හරි බොරුවක් කියලා එළියට පනින්න. හරි.
0: රයිට්.
2: අනේ මන් දන්නේ ඒ කාලෙත් එහෙම.
0: ඒ කාලෙත් නෑ දනුත් එහෙම. දනුත් ඇතුලේ නෑනේ. ඔෆිස් එකේ නෑ.
2: කොයි වෙලාවෙත් ගිහන් හොයන්න කිව්වා කියන්නකෝ.
0: එළියට බැලුවා. කොයි වෙලෙත් එළියට මේ. මේ දවස්වල වටේ.
2: ITN එක වටේ හෙව්වත් හම්බෙන්නේ
0: නෑ. ඕ නෑ. ලංකාවේද කියලා දන්නේ නෑ සමහර
2: වෙලාවට. හරි.
0: ඕ හොයාගන්න නෑ.
2: මේ වෙලාවෙත් කොහේ ඉන්නවද දන්නේ
0: නෑ. දන්නේ
2: නෑ.
0: රයිට්. අදත් නෑ.
2: ඔව් අදත් නෑ.
0: දෙ හිටිය දන්නේ නෑ. කොමාරි දැන් පීරියඩ් එකට අහු වුණා ඉන්න වුණා දා හේතුවක් හොයාගන්න බැරුණා. කොමාරි ඉඳලා ටිකක් වෙලා ඉඳලා අහුවලු ටීචර් can I go to the toilet කිව්වලු.
2: හරි
0: ඉංග්‍රීසි ඉතින් දන්නවනේ සෑහෙන්නේ පීරියඩ් එක ඉඳලාම නෑනේ. can I go to the toilet
2: කිව්වලු.
0: දැසෙ ටීචර් කිව්වලු ගියාන් පුතා May I go to the toilet?
2: ekane
0: kela gora
2: can I go to the toilet ani kohomada puthe
0: ehema wenne dana
2: english hadana odaya
0: o echchara kiyanne kiyana teacher
2: hari hari
0: yan putha
2: ah
0: may I go to the toilet
2: hari
0: kela kiyuwa
2: okay
0: kiyuwa edara ehema katha karanne pa teacher
2: hari
0: manne mulin yawwa yannada kela
1: හැබැයි ඉතින් විශ්වාස කරන්න බලන් ඒ වගේ උත්තරයක් දෙයි කියලා.
3: එහෙම කතා කරන්නේ පාටිච.
1: මමනේ මුලින්ම ඇහුවේ
3: මේ යන්නද කියලා.
1: ඉතලා මම ගිහින් ගන්න.
3: ඊට පස්සේ ටීචර් යන්න. 4:47 වෙලාව ඉවිනි ඩ්‍රයිව් එක.

0: și mapa. Anul tu n-ai dat și mă hată.
1: Latin Andă, Latin Andă, Latin Andă.
0: Radio ITN.
2: Supilipan ratak. Pasugiya devasara tuladi allasu doshaneeta sambandha paminili dahas gananak vibhaga wemin. Ewaata sambandha putgalinta taratiramak nobala neethiya kriyaatmaka una. Doshitayanta nadu gonu wemin danduwam labemin pavatinawa. Balaya daniya hamuwe hisa nonama neethiye aadhipathya tahawuru wi thibenawa. Me tamai ape palaapuruttuwa. Me tamai ape janawarama. Me tamai apata awashya supilipan rata.
3: Ape aan වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දෙන්වීමකි.
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
6: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
6: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
8: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
9: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත තාගෝ.
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ලකන්ඩ රේඩියෝ ITN
5: අතරයි විනාඩි 55 වෙලාව විජේ නිෂ්පාදන කෑම වේල රසවත් කරනවා වගේම විජේතේ විජේ කෝපය ඇතුළු නිෂ්පාදන පෙරක් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. තෝසේ එකක් ඉතින් අප ටිකක් හදා ගන්නව නම් විජේ ඉදියාපපිටි මිශ්‍රණය, තෝසේ මිශ්‍රණය, එතකොට විජේ නූල්ස් ඇතුළු නිෂ්පාදන ගණනාවක් ඔබේ කෑම රසවත් කරන කෑම වේල වෙනුවෙන් එකතු කරගන්න දැන් විජේ නිවසින් හඳුන්වා දීලා තියෙනවා.
6: ඉතින් විජේ නිෂ්පාදන ඔබ තෝරගන්නකොට හරිම දේ තෝරගන්න ඕනේ. අනුකර නිෂ්පාදන රසක් තියෙන පුළුවන් වෙලදපොලේ. ඒ අතරින් හොඳම නිෂ්පාදනයේ විජේ නියම ප්‍රොඩක්ට් එක තෝරගන්න නංවා විජයනාංජලි තිනවද කියලා බලලම එදවල් මිලදී ගන්න ලගම වෙනසල ඉඳන් සුපිරි වෙනසල දක්වාම විජය නිෂ්පාදන මිලදී ගන්නට පුළුවන්කම තියෙනවා.
5: රාජ්‍ය බැංකුවක ආරක්ෂාවත් එක්ක ගනුදෙනු ආරම්භ කරන්න RDB බැංකුව තෝරගන්න සුහදශීලී සේවාවක් එක්ක ඔබේ ස්ථාවර තැන්පත් සඳහා ඉහළම පොලියක් ලබා දෙන්න දැන් RDB බැංකුව සූදානම් වෙන්නේ. කවුද අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කළා තියෙන්නේ.
6: මුලින්ම අපි එකතු කරගන්න බරුදල් පොලිඳන් එස්එල් ප්‍රනාන්දු ඔයාව ඊට පස්සේ ගොලියාපිටේ නිලක්ෂි වෙනද වගේ මේකතු වෙනවා. සබ සන්ධ්‍යාවක් කළ දෙන්නට මම අපිවත එකතු කරගන්න කියලා මාර්විල පැත්තෙන් ශ්‍රියානි මැසේජ් එක දාලා තියෙනවා. ගෙදර හැමෝම මම මේ වෙලාවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ශ්‍රියානි. ඊට පස්සේ දෙන්නටම සුබ සන්ධ්‍යාවක් අපිවත් එකතු කරගන්න කියලා දරණියගල පැත්තෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සෙනගම්ල සෙනුරි සයුරි විශ්මිත සමග චාරිකා ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපේ ලස්සන සුපිරි ඩබල් චාමි චාරු දෙන්නකෝ ලස්සන සින්දුවක් කියලා ඇල්බම් වලින් ජගත් රෝහණ මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.
5: මට දුන්න දෙන්නක අපුඩියක් කියලා මම අපුඩි ගන්න ඇස්සරේ
6: මරු ඩබල සුපිරි ඩබල කියලා දාලා තියෙන්නේ. අපි ගැන හිතලා ඔන්න චමිත් සුබම සුබ ළමා දිනයක් වේවා කියලා අපිට wish කරලා
5: තියෙනවා.
6: මාම තමයි ජයේ මාම තමයි අපිට එහෙම දාලා තියෙන්නේ.
5: Thank you මාමේ තින්.
6: අපි ගැන එයා විතරයි හිතලා තියෙන්නේ චමිත්. විරකුඩි බෙකරි සෙට් එක මේකද කරගන්නවා. බොසුපුල් බඩිබොස් වරුණ මදසංක ලක්ෂ්මි මේ හැමෝම මේකද කරගන්න කියලා තියෙනවා. අපේ ගාමන්ට් එකේ හැමෝම උදේ ඉඳන් හවස වෙනකම් මහන්නේ ලක්කඩ කියලා කළුතරින් දන් තාෂ්මි මැසේජ් එකක් දාලා තිනවා. ශිරෝමි ඊට පස්සේ නන්දනී ෆ්‍රීඩා ජයන්ති දේවිකා මේ හැමෝම මේකද කරගන්න කියලා තියෙනවා. අශෝක අයන් වර්කර්ස් එකේ සෙට් එක මේ වෙලාවෙ මේකද කරගන්නවා. සදරම අපි වහගෙන ඉන්නවා කියලා දාලා තිනවා. ඒ දෙක මම තව එක මැසේජ් එකක් කියන්නම්. අම්මම්බිටිය රේණුකා ඉන්නවා. ඔන්න එයාව එකතු කරගන්න කියලා දාලා තිනවා. ආදරෙන්
5: WhatsApp

0: ITN රටට වග කියන රේඩියෝ
1: සුබ සන්ධ්‍යාවක් හවස 5යි විනාඩි 2යි වෙලාව
2: මේ පැය මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
3: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න
2: සුබ කවලක් පරිස්සමින් කිහින්නෙන්න

0: අවසපහයි විනාඩි 7යි වෙලාව. ඉවින් ඩ්‍රයිව් එක දෙවෙනි පැයට අපි ඇවිල්ලා තියෙන්නේ.
1: හරි.
0: කොහමද ඉතින් දැන් ළමා දිනේ වෙනුවෙන් ලෑස්තිද?
1: ආහා මම නම් ලෑස්ති. ඔයා ලෑස්තිද?
0: අපි අනුරාධා එයා මේ හාවට අඳිනවා කියලා කිව්වා.
1: ආ එහෙමද?
0: අද ගියා කිට් එක ගන්න.
1: එහහහහ.
0: ඔයා අලියට නේ අඳින්නේ?
1: මං ඉතින් කිව්වා කියලා හිතා ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ.
0: ඉන්නා දෙන්නෙක් ඉන්නවා.
1: ආවත් හරි අලියත් හරි.
0: ඔව්
1: උනහපුළු යඳු මදන ගන්නනේ.
0: ගන්නවාද? ගත්තා. ගත්තා ඒකම.
1: ඔව්
0: ගත්තා.
1: හරි හරි හරි.
0: කැමේ අර එක හැක් ගැලවිලා රතු පාටේ. ඒකට මේ අර මදටියටයක් වගේ අරන් තියා ගන්නවා.
1: ඔව් ලග්නේ ඔව් ලග්නේ ගැලපෙනවනේ මං වඩ ඒකනේ කිව්වේ.
0: ලස්සනට අදන් ඉන්න ඕනේ.
1: හරි.
0: ඉතින් තුන්වෙනිදා අද පළවෙනිදා. හෙට නෙමෙයි අනිද්දා. වැඩේ තියෙන්නේ ඉතින් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තමයි ඉතින් මේ වැඩේ සංවිධානය වෙන්නේ. ඉතින් ලෝක ළමා දින සැමරුම විදියට අපි ළමයි වෙනුවෙන්ම මේ දවස වෙන් කළ තියෙන්නේ. ජාතික සත්වෝද්‍යානයේ විශේෂ වැඩසටහන් තියෙනවා මේ වෙනුවෙන්ම ළමය වෙනුවෙන්ම සූදානම් කළා. ඉතින් අපි ආරාධනා කරනවා පොඩි අයත් එක්ක එන්නේ දාට ළමා දින සැමරුම් දෙකක් ජාතික සත්වෝද්‍යානයේ අලිරංග පිටිය දෙක කියන තැන ලක්හඬ ළමා දින සමරුව තියෙනවා. එතනම පාරෙන් එහා පැත්තේ තියෙන SJS ජයසිංහ ක්‍රීඩාංගණයේ ස්වාධීන රූපහාන සේවයේ ITN එකේ ළමා දින සමරුව තියෙනවා. දෙකටම සහභාගී වෙන්න පුළුවන්. තරඟ කරන්න පුළුවන්. චිත්‍ර අඳින්න පුළුවන්.
1: ටැග් දිනා ගන්න පුළුවන්.
0: මේ හැම දෙයක් වෙනුවෙන් අපි ආරාධනා කරනවා එන්න කියලා. තුන්වෙනිදා දවසේ වෙන් කළ තියාගන්න ළමයි එක්ක ලෝක ළමා දින සමරුවට සහභාගී වෙන්න.
1: ආඩ පුළංකව තියෙන උදේ ඉඳන් හවස් වෙනකම්ම අලි සෙල්ලම් නතර වෙන තුරුම විනෝද වෙන්න. තුන්වෙනිදා දෙහිවලට එන්න.
0: හරි එහෙනම් ඒ සූදානම ඔබ වෙනුවෙන් දැන් වැඩිහිටි තාමයකට වැඩිම සූදානම් වෙන්න ඕන.
1: මොකද
0: පොඩි අය අරන් එන්න බෑ.
1: ඔව් ඒකනේ.
0: ඒ නිසා ඉතින් ලංකාවේ ඕනම තැනකින් එන්න දන්නවනේ දෙහිවල සත්තුවත්තට.
1: ඒ
0: නිසා තමයි මේ වගේ තැනක් අපි තෝරගත්තේ.
1: ඔව්.
0: ඇවිල්ලා හිතේ හැටියට සතුටු වෙන්නේ දවස පොඩි අය වෙනුවෙන් ලබා දෙන්න කියලා අපි ගොඩක් ආදරෙන් වැඩිහිටියන්ට මතක් කරනවා.
1: අපිත් එනවා එදාට.
0: අපි එනවා අපි එනවා අපි එනවා. එදාට අපිත් එනවා අපිත් එදාට පොඩි අය වගේ සෙල්ලම් කරනවා නේද?
1: පොඩක් ඔයාට නම් පුළුවන් ඒ. මම නෑ මට පුළුවන් ඒනේ.
0: ඔයාට පුළුවන්. අතන දැන් අර අරි ප්‍රශ්න තියෙනවනේ. දැන් රණ්ඩු වෙච්ච ප්‍රශ්නේ මම කිව්වේ.
1: ඔව් ඔව් ඔව්.
0: ඒකත් එක්ක හදිස්සි.
1: නෑ නෑ නෑ මම කියන්නේ එහෙම නෙවෙයි.
0: දාට රණ්ඩු වෙලා තියෙන ස්ටෑන්ඩ් බයි දෙන්නේ තියලා ඉන්නේ.
1: දේශානී
0: එක. සෝරි.
1: අහන් ගියොත් මෙතනට එයි හොයාගෙන
0: ස්ටෑන්ඩ් බයි අපි දෙන්නේ තියලා තියෙන්නේ එහෙම මොකුත් වෙන එකක් නෑ.
1: හරි හරි හරි.
0: යාල් දැන් ෂේප් කරලා තියෙන්නේ. හදිස්සියවත් මොන හරි නොතින් වාදින් ටක්කල පටන් ගන්න.
1: බය වෙන්න බය වෙන්න බය වෙන්න බය වෙන්න ලෑස්ති.
0: වාදින් ටක්කල පටන් ගන්න.
1: පටන් ගන්න.
0: හරිද?
1: මැදට ගිහිල්ලා.
0: මැදට ගිහිල්ලා.
1: අර සෙල්ලම් දාන්න දෙන්නේ.
0: හරිද? අර පුටු ඉඳ ගන්න ඔළුවෙන් හිට ගන්න.
1: ආද ආද අපේ ඔෆිස් එකේ සුබෝදයි අහනවා දැන් මේ පුරුදු නාදි කියලා.
0: එයාත් එයාත් පුරුදු වෙනාද?
1: මං අහනවා මේ මොකටද දැන් අර පුඩි පුටු ඉන්න පුළුවන්ද? මං කිව්වා පුළුවන් පුළුවන් ඔයත් පුරුදු වෙලා එන්න කියලා.
0: ඔයා ස්ටෑන්ඩ් බයි යාත් තියෙනවා අපි.
1: තුන්දෙනෙක්
0: ඉන්නවනේ. අහහ. ඒක ප්‍රශ්නයක් නෑ වැඩි
1: උඩ. මං කිව්වා එයාට දෙන්න කියලා එයා දෙන්නම් කිව්වා. ලෝභ නැතුව එන්නම් කිව්වා ඒවට.
0: අපි ගත්තේ රෙඩි වෙලා ඉන්නේ ඕන දෙයකට.
1: ආයි මම දන්නේ නැහැ.
0: ඉගෙනේ
1: දැන් මොනවා වෙයිද කියලා.
0: සුමෝද පිරිස් කියන්නේ තාක්ෂණයේ පැත්තෙන් එක්ස්පර්ට් කෙනෙක්
1: නේ.
0: නමුත් දැන් එයාට මොනවා හරි ඔය වගේ අකරතැබ්බයක් කියලා තියෙන්නේ මෙහෙම දෙයක් කිව්වොත්.
1: හටක් කාලේනවා.
0: ඒකටත් කර ගහනවා.
1: ආයි.
0: එහෙ උපර

ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම

0: ලොකේෂන් වසර 25ක විශ්වාසය AWB රෝලඩෝස් මලනගන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් දහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසය තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-322-11400
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙන තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 01212 381 381.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: අවසු 5:17 දැන්
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධ රටරයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගී නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ Golden Voice
7: අපි සොයන්නේ
5: සෑම සඳුදා, මදහදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: ਹਰ ਲੱਖਾਂ ਵਡਮ ਲੱਖਣ
1: ක්ෂම පුදු ප්‍රවාහණයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දිනු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිලයක් නොවේ
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374

0: ಕೊಡುತ್ತಾನೆ.
1: ಸ್ವಾಭಾವಿಕ ಗುಣೇನ್ಪಿರಿ ವಿಜಯ ಮೆಲಿಸ್ ಕೊಡು, ತುಣುಪು ಹಾಕುಡು, ಗಾಂಬಿರಿಸ್ ಹಕ್ಕ ಹಾಕುಡು.
0: ಲಂಕಾ ವೆನ್ ಇಟರಾಟ ತತ್ಯಾನ ವಿಜಯ ಪ್ರಾಡಕ್ಟ್ಸ್ ರಸ ಹಂದು ನನ ದೀಪ ಅಗ ಅತಿ ನಮ ವಿಜಯ ಪ್ರಾಡಕ್ಟ್ಸ್
1: ಇದರ ಕಿಚನ್ ಸ್ಟಾರ್ ವಿಜಯ ಪ್ರಾಡಕ್ಟ್ಸ್.
2: ಒಯಾಟ ವಿಷ ಮದ್ರವ್ಯ ಭಾವಿತೇನ್ ಇವತ್ವೆನ್ನ ಓನದ ಜೀವಿತಯ ಅಲುತೆನ್ ಪಟಂಗನ್ನ ಆಸದ ಏನಂ ಮೇಕ ಒಯಾ ಗನ್ನಮ ಓನ ಕೋಲ್ ಎಕಕ್ ದಾನಮೆಯೈ ವಿಸಿ ಹತ್ತಟ ಕಥಾ ಕರನ್ನ ರಟಮ ಎಕಟ ಜಾತಿಕ ಮೇವುಮ
3: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්. අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන. තාප්පෙන් පැන්නා.
4: සඳාගේ සීයාගේ හත් දවසේ දානට ගියාට පස්සේ තමයි මට තේරුනේ මම හොඳ ගුරුවරයෙක් නෙමෙයි කියලා.
5: මට නම් මගේ ජීවිතේ හම්බුන හොඳම ගුරුවරයා සර් තමයි.
4: මම මේ කල්පනා කළේ ජීවිත ගැන ඔයාලට කියලා දෙන මං මල්ලක ඉගෙන ගන්න ඔයාලගේ ජීවිත ගැන හොයලා බලලා
6: නැහැ.
4: සඳමාලි සඳමාලි
5: මම
4: ඇයි වාකම් සද්ද මෙන් රොල් එක කරන්න
5: සර්? මං කොහොමද සර් එච්චර ලොකු දෙයක් කරන්නේ?
4: මේ තියෙන්නේ වාගේ රෝල් එක. වා මේක කියවල තීරණය කරනවාට මේක කරන්න පුළුවන් දෙබැද.
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. ලකන්ද රේඩියෝ ITN.

0: අවසපහයි විනාඩි 28යි වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන ඔබේ කැම වේල රසවත් හදාගන්න ගුණදායි විදියට පෝෂ්‍යදායි විදියට හදාගන්න වැඩිහිටියන්ට පුංචි දරුවන්ට ගෙදරට එන නෑදෑයෙක්ට මේ ඕනම කෙනෙක්ට පිරිසිදු ලස්සනට කැම ටික රසවත් හදලා දෙන්න නම් ගෙදර තියෙන්න ඕන විජේ නිෂ්පාදන
1: දැන් විජේ කියලා කිව්වහම විජේ කුළුබරු ටික හැම ගෙදරකම තියෙන හැම ගෘහණියක්ම කැම ටික රසට ගුණට හදාගන්නකොට විජේ කුළුබරු ටික අමතක කරන්නේ නැහැ කියලා දන්නවා ඒ වගේම කුළුබරු ටික ගන්නකොට විජය නමින් මාට පුළුවන්කම තියෙන වෙනසකටත් එක ගෙදර ආදරයට ඉන්දියාප්ප ටිකක් වෙන්න පුළුවන් නූඩ්ල්ස් ටිකක් වෙන්න පුළුවන් තෝසෙ ටිකක් වෙන්න පුළුවන් මේ වගේ නිෂ්පාදන හදාගන්න ආට පුළුවන්කම තියෙන රසට වගේම ගුණට හැබැයි ඔයා විජය නිෂ්පාදන වලින් මේ දේවල් තෝරගන්න ඕනේ ළඟම වෙනසෙන් සුපිරි වෙනසලේ මිලදී ගන්න විජය නම බලලම
0: ඒ වගේම RDB බැංකුවත් එක ගනුදෙනු කරන ඔයාට දැන් මුදලට ආරක්ෂාව සුපිරි ආරක්ෂාවක් රාජ්‍ය බැංකුවක ඒ වගේම විශේෂයෙන්ම ඉහළ පොලියක් ඔබ ස්ථාවර තැන්පත් සඳහා ලබා දෙන්න RDB බැංකුව සූදානම් ඉන්නවා.
1: දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවත් එක්ක වාට එකතු වෙන පුලංකම තියෙන විශ්වාසයෙන් ඔබ වෙනුවෙන්ම ඔබට අවශ්‍ය කරන සේවා ඔබ වෙනුවෙන් ලබා දෙන උන් සූදානම් ඉන්නවා. දැන් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට අඩ කැටි කාලින වගේම දිගු කාලින වත ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඔය ස්ථාවර තැන්පතුවක් පටන් ගන්නවා නම් ඒක RDB බැංකුවත් එක්කම පටන් ගන්න කියලා වාට කියන්නේ. ඔයාට ඒකන අවශ්‍ය කරන ඉහළම පොලිය ලැබෙන්නේ RDB බැංකුවෙන් නිසා.
0: සමහර වෙලාවට අපි කියනවා දෙවිවරු ඉන්නේ අපි නොදකින ලෝකයක කියලා හිතාගෙන හිටියට
1: හරි
0: සමහර වෙලාවට දෙවිවරු ඉන්නේ අපි අතරම කියලා කියන වෙලාවල් තියෙනවා. මොකද එහෙම සිදුවීමක් ඊයේ වුණා. මේ දෙවිවරු ඉන්නේ අපි අතරමද කියලා හිතෙනවා.
1: හරි
0: ඊයේ අර ෆ්ලයි ඩුබායි ගුවන් යානය කඩාවට්ටන්න සූදානම් වෙච්ච ඒ සහාය නියමුවා ගත්ත ක්‍රියාමාර්ගයේ වෙලාවේ එතෙන්ට ආව මිනිස්සයා දෙවියෙක් නෙවෙයි දැත්තට මගේ ජීවිත 174ක්
1: බේරගන්න එයා ඉදිරිපත්
0: බේරගන්න ඒ මිනිස්සේ එනවා කියන්නේ දෙවියෙක් කියලා තමයි අපිට නම් හිතේ. එතකොට මේ අපි අතරම නේද මේ දෙවිවරුත් ඉන්නේ කියලා වෙලාවකට හිතෙනවා මේ වගේ සිදුවීම් දැක්කට පස්සේ. ඒක මේ එක පැත්තකින් ඒ ආනේ ගියපු මගින් සියලු දෙනා මාර වාසනාවක් කරපු මිනිස්සු.
1: අපිට වගේ නම් පුළුවන් දෙහෙමනේ.
0: සා නෑ, ඒ කියන්නේ දැන් ඔය වගේ දෙයකදී
1: හරි
0: අපි හිතන්නේ අපේ ජීවිත ඉවරයි කියලානේ. නැත්තර මේ මිනිස්සු හිතුවේ මේ ගෙවෙන්නේ යාලගේ අවසන් තත්පර කිහිපේ කියලා.
1: බේරෙන්න විදිහක් නැහැයි කියලා.
0: අඩි 30,000ක් විතර ඉහළින් යන යානය එක සැරේටම අඩි 14,000ක් 17,000 අතර ප්‍රමාණයකට පහළට වැටෙනවා. මේ ගැටුමත් එක්ක. ඉතින් ඒ එතකොට අර ප්‍රධාන නියමුවා පිහියනුම් පාරවල් සෑහෙන ප්‍රමාණයක් කාලා තාම දැඩි අසාධිතත්වයේ ඉන්නේ. ඔහුට හැකියාව ලැබෙනවා අහඹුවක් විදියට කොමහරි නියම කුටේ දොර විවෘත කරන්න.
1: හරි.
0: මේක එක පැත්තකින් පුදුම සහගත දෙයක්. චරම් තුවාල ලැබලෙද්දි
1: මේ
0: මිනිස්සයා මේ ජීවිත ගැන හිතලා කොහොමහරි කවුරු හරි මේක බේරගනී කියලා හිතලා
1: නියමුදොරට
0: වරිනවා. ඒ විතරක් නෙමෙයි දැන් ඒ නියමුදොරට ඇරිය කියලා මේ ආනය බේරගන්න කෙනෙක් ඉදි කියලා කවුද හිතන්නේ. හැබැයි පුදුම වාසනාවක් කියන්නේ මිනිස්සු සියලු දෙනාගේ පුදුම වාසනාවක්. ඒ අතර ඉන්නවා තවත් ගුවන් නියමුවෙක්. ඔහු තමයි මේ ආනය යලි නියම මාර්ගයට අරගෙන නිරුපද්‍රිතව ගොඩ බස්සන්නේ. ඉතින් අර සියලු දේවල් ගැළපිලා තියෙන මේ අනතුරක් නොවෙන්න සියලු දේවල් අවසානයේ ගැළපුණා. ඒ නිසා තමයි මේ අනතුර මේ දැවැන්ත අනතුර වැළකෙන්න හේතුනේ. සමහර විට මේ නියමුවා නොහිටින්න මේ යානේ අනිවාර්යයෙන්ම අනතුරකට පත් වෙනවා. මොකද පීයනුම් විශාල ප්‍රමාණයක් එක්ක මේ ප්‍රධාන නියමුවා දැඩි අසාධ්‍ය තත්ත්වයේ හිටියේ. එතකොට මේ ගැටුම පාලනය කරගන්න මේ මොහොතේ බැරි වුණා නම් කාර්ය මණ්ඩලයේ සහාය ඇතුව අර ප්‍රධාන මේ පසුව නියමුවා විදියට ඇවිල්ලා නියම කුටියට ඇතුල් වෙලා බේරගන්න බැරි වුණා නම්
1: හරි
0: කිසිසේත්ම යානේ යලි අපිට දකින්නවත් ඒ වගේ මේ ජීවිත යලි ගැන කතා කරන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. අපිට අද කියන්න වෙන්නේ එහෙම වුණා නම් මගේ ජීවිත 174ක් බිලිගත් නරුම ගුවන් නියමුවා කියලා අර පහර දීපු අනිත් ඒ ගුවන්ියම සම්බන්ධයෙන්
1: ඒ වගේ ප්‍රවෘත්තියක් තමයි අපිට අහන්න බලන්න පුළුවන් වෙන්නේ
0: කියන්න වෙන්නේ. හැබැයි ඒ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම කනපිට හැරුණා මේ මහා වික්‍රමයේ කරපු මේ පුත්කලය නිසා
1: ආශ්චර්යයක් වගේනේ
0: ආශ්චර්යයක් සමවින්ම ආශ්චර්යයක් ඉතින් ඒ නිසා තමයි බෙන්ජමින් නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයා වගේම මෝදි අග්‍රාමාත්‍යවරයා ඔහුට ප්‍රශංසා කරලා කතා කරලා තිබුණා ඉතින් ලේ තවරුණු ටීෂර්ටේ පිටින් තමයි ඉස්රායිල් ජනාධි මේ අග්‍රාමාත්‍යවරයා හම්බෙන්න යන්නේ ඉතින් එතකොට මේ මහ පුදුම ක්‍රියාවක් සිදු කරපු මහ වීරයෙක් විදියට
1: අනික අහසා උඩ
0: ඉතින් මේක අහඹු සිදුවීමක් සිදු වෙනවා අහඹුවක් විදියට සියලු ජීවිත බේරෙන්න ඕන වටපිටාවත් ඒ විදිහටම
1: සැකසෙනවා
0: මේක යානේ ගමන් ගත් සියලු මගින්ගේ වාසනාවක් නිසා අපි අතරම ඉන්න මිනිස්සු අතරම ඉන්න
1: දෙවිවරු
0: නිසා තමයි යන්තම් ඒ තත්ත්වෙන් බේරුනේ ඉතින් මම හිතන්නේ අර මේ අනාගතය තුල අපි ඔය වගේ කතා දැකලා තියෙන චිත්‍රපටවල ෆිල්ම් ස්ටෝරි එකක්
1: අනතුරක් වෙනවා ඊට පස්සේ කෙනෙක් ඇවිල්ලා බේරගෙන අපි නිකන් ඒක මැවෙන නිකන් මූවි එකක් හරි ෆිල්ම් එකක් වගේ කියලානේ
0: මේක මේක ඇත්තටම ෆිල්ම් ස්ටෝරි එකක් නේ අපි දැකලා තියෙන සාමාන්‍ය ෆිල්ම් එකක මේ වගේ දේවල් දැකලා තියෙන මේක හැබැයි ලෝකේ දැකලා නැහැ අනාගතය තුල ෆිල්ම් එකකට ඔන්න ප්ලොට් එකක්
1: සැබෑ ලෝකයේ තේ දේවල් වෙනවා.
0: ඔව් සිද්ධ වෙනවා කියන එක. ඉතින් මේක මං හිතන්නේ ඇත්තටම චිත්‍රපටයකට එයි කියලා ඉස්සරහට ෆිල්මයකට එයි කියලා හිතනවා.
1: හරි.
0: මොකද මේ ඒ තරම් හරියා.
1: නිර්භීතයි නේද?
0: අමුතු කතාවක්. ඉතින් නිර්භීත තීරණයක්. තමන්ගේ ජීවිතය වගේම අනුත් අයගේ ජීවිත ගැන හිතලා ගත්ත. මහා පුදුම ශනික තීරණයක් නේද? ඒ කියන්නේ කල්පනා කරලා මම මෙහෙම කර කර හිත ඉන්න වෙලාවක් නැහැ. ඒක ක්ෂණිකව ගත්ත තීරණයක් නිසා ජීවිත ගණනාවක් බේරුණා. ඉතින් ඒක හරි වටින සහ ඉතිහාසගත වෙන සිදුවීමක් බවට පත් වේවි අනාගතය තුළ. 5:35 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්නේ අපි බලමුද කවුද ඉන්නේ කෙලිග්මන්ට.
1: නුවර ජේජේ ෆැෂන් එක පැත්තට යන හදන්නේ ශිහාර මැසේජ් එකක් දාලා තිනු අපේ ෆැෂන් එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. අලුත්ගම් පැතරත් යනවා බස් එකේ ඉඳන් මේ වෙලාව අපි වහගෙන ඉනවා කියලා මලිත් මැසේජ් එකක් දාලා තිනවා. ෂෙව නොයවත් එකතු කරගන්න කුසල් ඩිලන් සුරේෂ් අතුරු කටියු එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. හිමාෂා ඇතුළු ෂානුවත් එකතු කරගෙන අපිට සින්දුවක් එවන්න කියලා තිනවා. ෆෝන් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න අනිසල් ඔයාවත් එක්ක.
0: 5:35 වෙලාව.

0: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝකල මාධ්‍යනය වෙනුවෙන් RTB බැංකුවෙන්
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
2: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව 18 වංගුව
0: සම අනුග්‍රහය
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ වෙලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
3: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව කොමාකම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0712711711
6: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය
7: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට ඒ තමයි දෙහිවල සත්ව උද්‍යානය
6: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන් ටැගි භෝග දිනා ගන්න විනෝද වෙන්න ඔයාලත් එන්න
7: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ
3: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මනසින් සවිමත් දරුවන් පොහසත් රජයේ අරමුදලින් ලැබෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ගෝලීය ඉන්ධන සැපයුම කැලිෆෝනියාවේ 18ට අඩු විවාහ තහනම්
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න

0: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
1: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
2: Take care. Surakimu magatota. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Take Care මීළඟ වැඩසටහන
3: ඔක්තෝබර් 2 ආරක්ෂක විද්‍යාලය කොළඹ.
4: සංවිධානය Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
5: පූර්ණ මාධ්‍ය නිපුණර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.

0: අවසභයි විනාඩි 53යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක අපි ඉන්න වෙලාව මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන වගේ කැමටික රසට හදාගන්න වගේම මේ වෙලාවට බොන තේ එක ලේසියට කරන්නේ පිහියෙන් කපල කපල දානවා.
1: ඒත් වැඩක් නැහැ නේ. එතකොට ඉඟුරු රස එන්නේ නැහැ.
0: හරියට එන්නේ නැහැ ඉඟුරු රහ. අපරාධනියා
1: නේද? මේක තේ හදන්නේ චමිත ඒකයි ඔච්චර
0: දාන්නේ. මම දන්නවා හරියට. සක් ගාලා ඊට පස්සේ මොකද අර කඩේ යන ඉඟුරු කෑල්ල
1: හරි
0: කුක්කාර විසික් කරලා ආයේ නිකන් බොනෝ තේ එක.
1: ඒයි කන්න ඕනේ?
0: නෑ නෑ. ඉතින් අරක ඒකේ මික්ස් වෙලා නැහැ නේ හරියට.
1: ඔව් ඔව් ඔව්. තලන්න තු මික්ස් වෙලා
0: නැහැ. මං හිතුවා. තලන්න ඕන කොන්දර දෙකක්.
1: ඉතින් ඒක විසික් කරන විදිහට පෙන්වෙයි මං හිතුවා මේ මම්බල මොකද යමුතුද ඒක කියලා.
0: හරිද? ඒ නිසා මේ වන්දට ඉංග්‍රිත එකක් හදාගෙන බොන්න විජේ තේ එකට මික්ස් කරගන්න.
1: ඔව් ඒ වගේම තමයි දැන් කෝපි රසයට කැමති නම් ඔයා ආවට පුළුවන් කැමති නෝ කෝපි රසය හොඳට දැනෙන විදිහට විජේ කෝපි එකක් මෙලදී ගන්න. ඉතින් මේ හැමදේම ආදන්නව විජේ නමත් එක්ක එන්නේ 30 වසරක විශ්වාසයත් එක්ක ඒ නිසා තමයි දැන් අපේ රසයේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් අරගෙන යන විජේ නිෂ්පාදනයට හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් ගෙදරයිට වෙන්න පුළුවන් ගෙදරට නමුත් එක්ට වෙන්න පුළුවන් හොඳම දේවල් හොයන ඔයා වෙනුවෙන්ම හොඳම කැම ටිකක් දෙන්න තේ එකක් දෙන්න කෝපි එකක් දෙන්න හිතන ඔයා වෙනුවෙන්ම තමයි විජේ නිෂ්පාදන ළඟම වෙළඳසැලේ සුපිරි වෙළඳසැලේ තියෙන්නේ.
0: එවගේම RDB බැංකුව ගනුදෙනු කරන්න හොඳම තැන ඔයාට තෝරගන්න තියෙන ලංකාවේ අපිට ස්ථාවර තැන්පතු වෙනුවෙන් ලැබෙන ඉහළම පොලිය ලබා දෙන බැංකුවක්. ඒ වගේම රාජ්‍ය බැංකුවක ආරක්ෂාවත් එක්ක ශාඛාවන් ගණනාවක් දිවිනපුරා තියෙනවා. ඒ වයින් අපිට ගනුදෙනු ආරම්භ කරන්න දැන් පුළුවන්කම තියෙනවා.
1: දැන් දිවිනපුරාම ශාඛාවන් 272ක් තියෙනවා RDB නමින්. දිවිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට. ඔන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. එතනදී ඔයාට මතක් කරන්න ඕනේ ඔයාට අවශ්‍ය කරනවා කැමති කාලයකට ස්ථාවර තැන්පතු දාගන්න පුළුවන් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට. එයාලගම කෙටි කාලින වගේම දිගු කාලිනවත් ඔයාලට ආයෝජනය කරන්න සැලසුම් තියෙනවා. ඒ අතරින් ඔයාට ඕන විදිහට ඔයාගේ ස්ථාවර තැන්පතු දාගන්න ඕන පුළාගන්න පුළුවන් කම තියෙනවා. ඒ වෙනුවෙන් ඉහළම පොලිය දෙන්න RDB බැංකුව සූදානම්ින් ඉන්නවා.
0: හවස 5 විනාඩි 55 වෙලාව කවුද අපිට මැසේජ් කරපා ඉක්මනට ඉක්මනට මතක් කරමුද?
1: කුවේට් පැත්තෙන් අපිට මැසේජ් එකක් දාලා දිනවා. අපිව සද්දෙට මහගෙන ඉන්නවා කියලා දිලෝෂාව එකතු කරගන්න ගොඩාක් වෙලාවකින් තමයි අපිට මැසේජ් එක දාලා තිබ්බේ. දැන් තමයි කියන්න හම්බුනේ. ඒ වගේම මනිකේන ඉන්නවා මේ වෙලාවේ වැඩ කරන තන හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා තියෙනවා. පන්සල අලුත් ගමෙන් එකතු කරගන්න ටයි ෂොප් එකේ හැමෝම මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. දෙහත ගණ්ඩිය පැත්තට යනකොට කෙවින් ඉන්නවා. ඒ වගේම බිබිල පැත්තේ ඉඳන් රමේෂ් මැසේජ් එක දාලා තිනවා. කවිඳු එල්තකොට සවිඳු දිනෙත් මේ හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා හම්බන්තොට ඉඳන් කුලන් මැසේජ් එකක් දාලා තිනවා.

0: ඉන් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සත්වෝද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. දශක තුනක අත්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලකඩ Golden Voice.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සවුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලකඩ Golden Voice.
1: සිහිනක තනි වෙලා
4: මෙහාන ජය ලොකු පුතාගේ ශංගුලිත් එක්කනේ. එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.
5: මට බය ශනුරිත් එක්ක ගිය හින්දා තමයි. ඒ දරුවා දරුවෙක් ලැබෙන්නේ මම්ම කෙනෙක්.
1: තිමිර උඩුමත් අධ්‍යක්ෂණයක්.
6: ළමගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරේ?
7: මේ ළමගේ අනාගතේ විනාශ වෙන්නේ ජය වික්‍රමේ බෞද්ධ සම්බන්ධු. මම හදන එක නවත්තන්න. ඒ? යනවාකට? මේ ගඳු මාරු කරගන්න.
6: නෑ නෑ. චූටි යන්න වැඩට.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සීනික තනි වෙලා
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
1: හවස 6 විනාඩි 12යි.
8: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: Cool drive එකට
2: ලක්හඬ Evening Drive.
1: හවස 6:13 වෙලාව Evening Drive අහගෙන ඉන්නේ. මං එනවා WhatsApp එක පැත්තේ පැත්තේ කටියක් ඉන්නවා. යාලව කියනකම් බලාගෙන. එනිසා එකතු කරගන්න මේ පැය වසන්ත ඔයාව එකතු කරගන්න මේ වෙලාවේ. Wi-Fi වගේ මදුව මේ හැමෝම එකතු කරගන්න කියලා තව මැසේජ් එකේ දාලා තියෙන්නේ. කොටියක උමරින්දන් එකතු වෙනවා. ඔයාව එකතු කරගන්න ආදරේ. ඊට පස්සේ යටි අන්තරේ පැත්තට යන යටි අන්තරින් තීක්ෂණ මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ සුරණේ ඉන්න මේ වෙලාවේ මම වහගෙන එකතු කරගන්න ඔයාවත් වැඩගෙන තන හැමෝම එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්න චමිත අයියේ චාරුවක්කේ කියලා දාලා අනුගාර ඔයාවත් එකතු කරගන්න අනුගාර. කළුතර පැත්තෙන් පැතුම් ඉන්න මේ වෙලාවේ එවගේ බෝපාදුක පැත්තට යනකොට යාළුව සෙට් එකක්ම එකතු වෙලා ලක්කඩ හගෙන ඉන්න ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න කියලා මම දන්නවා. නිරෝෂන් තමයි මැසේජ් එක දාලා තියෙනවා එකතු කරගන්න ගොඩක් ආදරේ. මතුගමින් ගෙදර හැමෝමත් එකතු කරගෙන මාවත් එකතු කරගන්න කියලා දෙවුණී මැසේජ් එකක් දාලා තියෙනවා. හැමෝම එකතු කරගෙන සින්දුවක් අහලෙමු.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: How was the high? Minadi da hatay.

0: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16
1: අංක 2-25000ක් දෙන එකම ලොතරැය DLB වාසිටිකට් පතින් දැන් අංක 2යි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි අංක 2යි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක 2යි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි ටෑග් ලක්ෂ 10යි අංක 2ේ වාසි මන්තරේ DLB වාසි
2: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆිස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදම ලියාපදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න සංවිධානය MMC ITN Campus JJL Overseas Education
3: Cool drive ekata
2: Lakana Evening Drive
4: Right, evening drive එක හදට අපි සමුගෙන යන්න හදන්නේ යන්න කලින් මතක් කරන්න ඕනේ විජේ නිෂ්පාදන ගැන විජේ නිෂ්පාදන කියවට පස්සේ කෑම වේලේ රස ගන්ව ගන්න නිෂ්පාදන පෙළක් තියෙනවා ඊට පස්සේ තේ ටික කෝපි එක මේ හැම දෙයක්ම රසට හදාගෙන ඔන්න ඔයාලට පුළුවන් විජේ නමත් එක්ක මේ නිෂ්පාදන ගත්තොදී this වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක විජේ නිෂ්පාදන මිලදී ගන්න
5: ඉතින් ඕනම කෑමක් කඩේ රසට හදා ගන්න වර නියම කුළුබරු ටික අවශ්‍ය කරන ඒ වෙනුවෙන් තමයි අපි ඉතින් ආටි කියන ගෙදර ගෘහණියට ගෙදර අයට වෙන්න පුළුවන් පිට අයට වෙන්න පුළුවන් ඕනම රසට කෑම ටික හදනකොට තත්වයෙන් වගේම ගුණාත්මක බව වෙනසස් නියම රසට නියමිත ප්‍රතිතියට හදලා තියෙන විජය කුළුබරු ටික එකතු කරගන්න කියලා ඒ ඇතුළු චමිකව විදිහට නිෂ්පාදන රසක් වාර විජය නිවහණින් ගන්න පුළුවන් කම තියෙනවා අනුකරණ නිෂ්පාදන වැඩ රැවටෙන්නේ නැතුව විජය ලාංච වෙ තිනවද කියලා බලනම ඒ නිෂ්පාදන පෙළ මිලදී ගන්න
4: එවනම් අපි යන වාහනයපත් හෙට තවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින් ඉන්නයි මම චමිත්
5: ගින්ගෙන් නම් වාට සුබ දවසක් මම චාරු

0: Lakanda Radio ITN.
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadahana. Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadahana. Obat Adama NLP Hadahana Balaganna.
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
0: FM 93.5, FM 93.7, ලකනා.

0: ජයග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
6: ප්‍රවෘත්ති සිරස්තල
7: පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගැනෙන්නේ ගෝඨාභය ඉල්ලූ පෙත්සම අභියාචනාධිකරණය ඉවත දමයි. ගෝලීය ඉන්ධන සැපියුම් අවධානම් වෙද්දී සංශෝධනය වූ තෙල් මිල. සේන සැබෑ කරගැනීමේ සම අවස්ථා සෑම දරුවෙකුටම හිමිවන බව ජනපති කියයි. මනසින් සවිමත් දරුවන් පොහොසත් වෙති වැඩිහිටි සුබ සාධනයත් මුලටම. දිට්වා හානියෙන් පසු උඩරට මැණිකේ හෙට කොළඹ කොටුවෙන් ගම්පලට. 100% රජයේ අරමුදලින් ලබන වසරේ සිට ප්‍රතිශක්තිය කරන එන්නත්. කැලිෆෝනියාවේ 18ට අඩු විවාහ තහනම්.
6: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
7: ලක්කන්න ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගෙනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. පාස්කෝ විමර්ශනවලට අදාළව CID මගින් තම අත්අඩංගුවටගෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට්පෙක්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළා. පෙස්සෙන් පිළිබඳ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එහි නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අභිසූරිය සහ සර දිසානායකන මහතුරුගේ සමන්විත විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළා. සභාපති විනිසුරුවරයා කියා සිටියේ අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති නමුත් අපරාධ යුක්ති ක්‍රියාදාමයේ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා විමර්ශන සිදු කිරීම අවශ්‍ය බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙස්සම් කරුකෙන් මෙතක්වා ප්‍රකාශයක්ද සටහන් කරගෙන නොමැති අතර එම තත්ත්ව යටතේ විමර්ශන ක්‍රියාදාමයට මැදිහත් වීමට අධිකරණය අපේක්ෂා නොකරන බවද ඔහු සඳහන් කළා. එසේ වුවහොත් අපරාධ යුක්ති නිෂ්පාදනයේ විනිශ්චය ක්‍රියාදාමයේ නිසැස පවත්වාගෙන යාමට නොහැකි බවද සභාපති විනිසුරුවරයා සඳහන් කළා. ඒ අනුව මෙම පෙස්සම් විවාහයට ගැනීමට අවසර දීම සඳහා නොතීස නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් නියෝගයේ සඳහන් වනවා. මෙම නියෝගයේ ප්‍රකාශිත පත් ක්‍රීමෙන් අනතුරුව නැගී සිටි පෙස්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා විරුම් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මෙම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ ඉදිරිපත් කිරීමට අවසර ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා වන කරුණු දැක්වීම ලබන නවවන්දා සිදු කරන ලෙස නියෝග කළා. අස්ථාවර ආර්ථිකයක සෙවනැලි වලින් තොර සහ සුන්දර ළමාවියක් දරුවන්ට උරුම කර දීම සඳහා රජයේ මේවර විට ආර්ථික නිවැරදි මෙන්ම ස්ථාවර දිශානතියකට මෙහෙයවමින් සිටින බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සඳහන් කළා. ඒ ලෝක ළමා දිනයේ සහ වැඩිහිටි දිනයේ වෙනුවෙන් සුබ ප්‍රතම් පණිවිඩයක් නිකුත් කරමින් දරුවෙකුට තම සිහින කෙරෙහි හමා යමින් තමන් කැමති අනාගතය නිර්මාණය කර ගැනීමට සමාන අවස්ථා හිමි වූ බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ඒ වෙනුවෙන් මෙරට අධ්‍යාපනය නව පරිවර්තනයකට ලක් කරමින් දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන ලෝකයකට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආරම්භ කර තිබෙනවා. රටේ සෑම දරුවෙකුටම අභිමානවත් සහ සුරක්ෂිත හෙට දවසක් උදා කර දිය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ. විෂමද්‍රව්‍යයන්ගෙන් දරුවන් මුදා ගැනීම සඳහා සියලු දෙනා එක්ව රටම එකට ජාති මෙහෙයුම ක්‍රියාවට නංවා ඇති බවත් ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් සඳහන් කර තිබෙනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයන් නිකුත් කරන අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය අවධාරණය කරන්නේ දරුවන්ට බියෙන් සහ සැකෙන් තොරව අදහස් දැක්වීමටත් අපකීර්තියට හෝ අපවාදයට ලක්වීමේ බියකින් තොරව උපකාර ඉල්ලා සිටීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීම සමස්ත සමාජයේ වගකීමක් බවයි. ಡಿಜಿಟಲ್ ತಾಕ್ಷಣೆಯ ಸಹ ಕೃತ್ರಿಮ ಬುದ್ದಿ ದರವಣಿಗೆ ಇಗ್ನೂ ಸನ್ನಿವೇದನೆ ಸಹ ಓನ್ಗೆ ಲೋಕೆ ಅತ್ಯಂದಿನ ಆಕಾರ ಸಂಪೂರ್ಣ ವಿನಾಶಕರ ಮೀನ್ ಪಾವತಿನ ವರ್ತಮಾನ ಸಮಾಜ ಮೇ ಸಂಬಂಧ ಬೆಡಿ ಅವಧಾನ ಕೆಮಕಲಿತು ಭವತ್ನ ಅಗ್ರಮಾತಿವರಿಯ ಪವಸನವ ವೆಡಿಟಿ ಪ್ರಜಾವಿಗೆ ಆರ್ಥಿಕ ಸುರಕ್ಷಿತಾವೆ ತಹರು ಕರಮೀನ್ ಮಾಸಿಕ ವೆಡಿಟಿ ದೀಮನಾವೆ ರುಪಾಯ ತುಂದಹಾಸಿಟ ಪಂದಹಾಸ ದಕ್ವಾ ಇಲ್ ನಗ್ಮೀಮಠ ರಾಜ್ಯ ಕ್ರಿಯಾಕೃತಿ ಆಕಾರೇ ಅಗ್ರಮಾತಿವರಿಯ ಪೆನ್ವಾ ದುಂಡ ಏ ಜಾತಂತ್ರ ವೆಡಿಟಿ ದಿನೇ ವೆನುವೆನ್ ಸುಭಪತುಂ ಎಕ್ಕರಮೀನ್ ಲೋಕ ಲಮಾ ದಿನೇ ಸಹ ವೆಡಿಟಿ ದಿನೇ ವೆನುವೆನ್ ಸುಭಪತುಂ ಎಕ್ಕನ್ನ ವಿಪಕ್ಷ ನಾಯಕ ಸಂಜಿ ಪ್ರೇಮದಾಸ ಮಹತಾ ಸದಾನ್ ಕರನ್ನೇ ರಟಕ ಅನಾಗತೆ ಲಮಾ ಪರಪುರ ಬವಾಯ್ ಓನ್ಗೆ ಯಹಪಾತ್ಮ ರಟೇ ಸಿರು ಜನತಾವಗೆ ವಾಕ್ಯಮ ಭಾವ ವಿಪಕ್ಷ ನಾಯಕವರ ಪವಸನವ ಸುರಕ್ಷಿತ ಅನಾಗತಕ್ಕೆ ಸಂಧಾ ನಿರ್ಮಾಣಶೀಲಿ ದರು ಪರಪುರಕ್ ನಿರ್ಮಾಣ ಕರೆಗನಿಮಟ್ನಂ ಲಮಾ ಪರಪುರ ಮುಂದಿಯತಿ ಗೆಟ್ಲು ಪಿಲಿಬಂದ ಯಥಾರ್ಥವಾದಿವ ಕ್ರಿಯಾಕಲಿತು ಭವತ್ ಸಜಿತ್ ಪ್ರೇಮದಾಸ ಮಹತಾ ಪವಸನವ ಶಕ್ತಿಮತ್ ಶ್ರೀಲಂಕಾವಕ್ಕೆ ಅನಾಗತ ಪರಪುರ ದರುವನ್ ಭವ ಹದವತಿ ರಂಧವಾಗದಿತ್ತು ಭವೈ ಕಾಂತಹ ಲಮಾ ಕಟಿತು ಅಮಾತ್ಯೆ ಸರೋಜಾ ಸಾಬಿತ್ರಿ ಪೋಳರಾಜ್ ಮಹಾತ್ಮೀಯ ಪವಸಾನ್ನೆ ರಟೇ ಸಿರು ದರುವನ್ಗೆ ಐತಿಹಾಸಿಕಂ ಸಹ ಸುಭ ಸಾಧನೆ ತಹವರು ಕ್ರಿಮ ವೆನುವೆನ್ ರಜೆಯ ಕಟಿತು ಕ್ರಮೇ ಸಿಡ್ನ ಭವ ಅಮಾತ್ಯವರಿಯ ಸಂಧಾನ್ ಕಲಾ ಜಾತಂತರ ವೆಡಿಹಿಟಿ ದಿನೇ ವೆನುವೆನ್ ಗ್ರಾಮೀಣ ಸಂವಾದನ ಸಮಾಜ ಆರಕ್ಷಣೆ ಸಹ ಸಮಾಜ ಸೌಬಲಿಕನ್ ವಿಮೆ ಅಮಾತ್ಯ ಆಚಾರ್ಯ ಉಪಾಲಿ ಪನ್ನಿಲ ಮಹತಾದ ಸುಭಪತುಂ ಎಕ್ಕನ್ನವ ಸೌಖ್ಯ ಸಂಪನ್ನ ಸುರಕ್ಷಿತ ಗೌರವಾನ್ವಿತ ಸಹ ಅರ್ಧಪತ್ ವೆಡಿಹಿಟಿಯನ್ಗೆ ಜೀವಿತ್ಯಾಕ್ ವೆನುವೆನ್ ರಜೆ ನವದಾಕ್ಮಿಂಗಿನ್ ಕಟಿಯುತು ಕನ್ನಭವೈ ಅಮಾತ್ಯವರಿಯ ಪವಸಾನ್ನೆ ಮೇತರ ಪೆರಪಾಸಲ್ ಅಧ್ಯಾಪನೆ ಹೆಸರು ದರುವನ್ಗೆ ಅಧ್ಯಾಪನೆಗೆನ ರಜೆ ದಡಿ ಸಲಕೆಲಿ ಕಟಿಯುದು ಕರನ್ನೆ ರಟೆ ಪಲಮು ಸಂಪದ ದರುವನ ಸಲಕೆ ಮಿನ್ಬಾವ ಅಗ್ರಮಾತ್ಯ ಆಚಾರ್ಯ ಹರಿಣಿ ಅಮರಸೂರ್ಯ ಸಂಧಾನ್ ಕಲಾ ಲೋಕಲಾಮಾದಿನ ವೆಡಸಟಹಂಟೆಕ್ವಿಮಿನ್ ಅಗ್ರಮಾತಿವರಿಯ ಏ ಬಾವ ಪೆನ್ವಾದುಣ್ಣ ಮನಸ್ಸಿನ ಸವಿಮ ದರುವನ್ ಪೋಸತ್ತಿನ ತೇಮಾವೆಡ್ತಿ ಮಿವರ ಲಾಮಾದಿನ ಸಮರುಮ ಸಿದು ಕರೆನವಾ
0: මම විශ්වාස කරනවා දරුවන්ට දරුවන් විදියට සලකන්න නම් අපි දරුවන්ගේ මානසික තත්ත්වය තේරුම් අරගෙන සිටිය යුතුයි කියලා. ඒ වගේම තමයි අපේ සමාජය හැඩගස්වන්න දායක වුණු වැඩිහිටියන්ටත් මම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා භෞතික ආරක්ෂාව දරුවෙක්ගේ දියුණුවකට කොයිතරම් වැදගත්ද කියන දේ ගැන අපි නිරන්තරම කතා කරනවා. නමුත් ඊට වඩා වැදගත්ම දෙයක් තමයි දරුවන්ගේ චිත්තවේගීය ආරක්ෂාව, ආත්ම විශ්වාසය සහ බියෙන් හිංසනයෙන් තොරව වැඩෙන්නට තියෙන ඒ නිදහස හිමිවිය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය අපේ දරුවන්ගේ ඉගෙනුම් ක්‍රමය සහ සන්නිවේදන ක්‍රම සම්පූර්ණයෙන් වෙනස් කරමින් සිටිනවා. මම හිතන්නේ මෙතන මේ ශාලාවේ ඉන්න දරුවන් සියලු දෙනාගේම සන්නිවේදන ක්‍රම මෙතන ඉන්න වැඩිහිටියන්ගේ සන්නිවේදන ක්‍රම වලට වඩා ගොඩක් වෙනස්. සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන විදිත් හරිම වෙනස්. ඒකත් අපි තේරුම් ගත යුතුයි. තාක්ෂණය කියන එක ප්‍රයෝජනවත් වෙනවා වගේම ඒක තුලින් අපිට අලුත් දේවල් කරන්න හැකි වෙනවා වගේම සයිබර් අවකාශය හිරිහැරවලින් තොර ආරක්ෂිත එකක් කරන එකත් අපේ වගකීමක්. මොකද අපිට පේනවා අද දවසේ විශේෂයෙන්ම දරුවන්ගේ මානසිකව වද දෙන හිංසනයට පත් කරන තැනක් බවටත් සයිබර් අවකාශය පත් වෙන්න පුළුවන්. අපිට අවශ්‍යයි ඔබ සියලු මාතින් ආරක්ෂා කරන්න.
7: දරුවන්ගේ සිහින දැකීම නිදහස් අවකාශයක් සකස් කරන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළා.
8: අපි තෝරගත්ත මාතෘකාවක් මනසින් සවිමත් දරුවන් පොහොසත් කියලා. අපි පොහොසත් වෙන්න නම් පොහොසත් කියන එක ඇතුලේ අපි සතුට කියන එක ගොඩාක්ම අගය කරන දෙයක් පුතේ. පොහොසත් කියන එක ඇතුලේ පොහොසත් මනසක් සතුටින් ඉන්න මනසක් සතුටින් ඉන්න පුද්ගලයෙකුගේ හදවතක් බවට පත් වෙනවා. අන්නේ පොහොසත් මනස ලබා ගැනීම සඳහා තමයි සවිමත් මනසක් අපිට ඕන වෙන්නේ. අපි පුරවැසියෝ හැටියට ඉතින් පුතාලගෙන් අපි බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම අපි වැඩිහිටියෝ හැටියට ආදරණීය දූලා පුතාලා හැම කෙනාගෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ අනාගත ලෝකයේ ඇතුලේ ඔබ සතුටින් ජීවත් වෙන්න පුළුවන් පුරවැසියෙක් වෙනවද කියන එක. මද්‍රව්‍ය භාවිතා කිරීම හෝ මද්‍රව්‍ය රකුසාගෙන ඔබේ මිතුරු සමාජය, ඔබේ පවුල, ඔබේ අම්මා තාත්තා, ඔබේ යාළු හිත මිත්‍රාදී ඥාතීන් මුදවා ගැනීමේ පුරෝගාමී නායකත්වය ආදරණීය දුවේ පුතේ අදම ඔබ පටන් ගන්න. අපි ගොඩනගනවා සහතික වශයෙන්ම ආදරණීය දුවේ පුතේ ඔබට ඔබේ සිහිනය දකින්න නිදහස් අවකාශයක් හදන එක රාජ්‍ය වගකීමක් හැටියට අපි වාරගෙන තිබෙනවා. ඔබේ අතේ තිබෙන ජංගම දුරකථනය ඔබට අනර්ථකාරී වෙනවා නම් ඔබය කලින් දකින්න ඕන. අනන්තවත් ඔබ බලන කෙටි වීඩියෝ ඇතුලේ ඔබේ දෘෂ්ටිය නැත්තම් ඔබේ බුද්ධි පරාසය ත්‍රිමාන බුද්ධි පරාසය ද්විමාන තලයකට අඩු වෙනවා නම් යම්කිසි සංසිද්ධියකදී දිග පළල සහ ගැඹුර දකින්න ඕන ඔබ ඔබ ක්ෂණික ආවේගයට පත් වෙනවා නම් ඔබට ආතතියට ලක් වෙනවා නම් ඒක දීර්ඝකාලීනව යනකොට ඔබට අනර්ථකාරී වෙන්න පුළුවන් මගේ රත්තරන් පුතේ ඒක නිසා පිල්ලා හිටිනවා ඔබ මේ නරඹන කෙටි වීඩියෝ වල ඒ සතුට හා වින්දනය ඒ తాවකාලිකව පවතින මොහොත ඒක ඉතාමත්ම ඉක්මනින් ඉවර වෙලා ඔබට ඒ ඉක්මනින් ක්ෂණික ආවේග වලට ලක්වීම ක්ෂණික කෝපයට ලක්වීම වගේම ඔබ නොදන්නා කාංසාවක් ඔබ තුලම වර්ධනය වෙනවා නම් ඔබ මේ පිළිබඳව අවබෝධවත් වෙන්න ඕන ලස්සන සිහින දකින්නත් ඒ දකින සිහින සැබෑ කරගන්න අදාළ රටක් අපි ගොඩනගනවා කියන එක අපි මේ ළමා දිනේ ඔබට ලබා දෙන පොරොන්දුව.
7: බ්‍රිජ්වි ආරය ළමා රෝහල් කමිටුව සහ තත්ත්ව පාලන ඒකකයේ සංවිධානකද ළමා දින සැමරීමේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.
9: දැන් මේ ලෝකය දකින දරුවෝ කියලා කියන්නේ මීට වසර 10කට 20කට තිබුණු ලෝකය දකින දරුවන් නෙවෙයි. අභියෝගය ලෝකයේ වෙනස් වීම තිබෙනවා. ඒ වෙනස් වීම අපි හරියට හඳුනාගත්තේ නැත්නම් සහ අපේ ළමා ලෝකය අපි ගත කරපු ආකාරයටම මේ ළමයි ඉන්න ඕන කියලා හිතුවොත් එහෙම මෙතනම වේදනාව අර පතර ප්‍රශ්නයක් පැන්නයි. ඇත්තම ළමයි බේරගන්න ඕනකම තියෙන්නේ ටාගෙට්. ළමයිගේ වැඩි හිටියන්. ඒ කියන්නේ වැඩි හිටියෝ බලාපොරොත්තු වුණොත් එහෙම තමන්ගේ පුඩා අනුරුවක් දරුවන්ගෙන් ඒක ටිකක් අවධානය යොමු කරන තත්ත්වයක්. තාක්ෂණය දුර වෙනවා. තාක්ෂණය එනවා. ඒ තාක්ෂණය නියමාකාරයෙන් උපයෝගී කරගෙන දරුවාගේ හැම පැත්තකම වර්ධනයට දායක කරගන්නට ක්‍රමවේද සකස් කරන එක අපි වැඩ. ඒකට තමයි වැඩි හිටියෝ ඉන්නේ. අපි තාක්ෂණයේ දියුණුවන වේගයට අපේ වැඩිහිටි පරම්පරාව දියුණුවේ නැති කොට වෙන අභියෝගයන්ට දරුවෝ ගොදුරු බවට පත් වෙනවා. සමහර ළමයින් සම්බන්ධ වෙන හිංසනයන් අපචාරයන් පිටිපස්සේ මේ අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය අවභාවිතාවක් පවතී. ඒ නිසා අද අපිට තිබෙන්නේ ඔපචුනිටිස් වගේම අභියෝගත් පවතින සමාජයක් ලෝකයක් හරියට ග්‍රහණය කරගත්තොත් මේ දරුවෝ ලෝකයේ ජයග්‍රහණය කරන්න පුළුවන් තරමට අපි අරගෙන පුළුවන්කම
7: මේ අතර ස්වාධීන රූපහානි සංවිධානය කරන ළමා දින වැඩසටහන ලබන තුන්වෙනිදා දෙහිවල ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අයිටින් ළමා ලෝකයේ ලෙසයි එනම් කර තිබෙන්නේ. එදිනට දෙහිවල සත්‍යෝද්‍යානයේ නොමිලේ නැරඹීමේ අවස්ථාවද හිමිවනවා. ඉන්දනිමිල සංශෝධනයේ ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන පිරුම් හල්බමෙන්ව පෞද්ගලික පිරුම් හල්බල මෙම සංශෝධනය ක්‍රියාත්මක කර තිබෙනවා. මැදපෙතික යුද්ධයේ වාතාවරණයේ හම්බුවේ දිනෙන් දින බොරතෙල් බල මිල සංශෝධනය වෙමින් පවතිනවා. ඊයේ දින තුරන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක අගේ ඉක්මවා ගොස් තිබුණා. පවතින තත්ත්වයේ හම්බේ වරින් වර මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා. කෙසේ වෙතත් එහි සමස්ත බර ජනතාවට ලබා දීමට කටයුතු කර නැති බවයි රජය පෙන්වා දෙන්නේ. මැද පෙරදිග අර්බුද හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට තවදුරටත් සහන සැලසීමට රජය තීරණය කළා. ඒ අනුව ඉන්ධන සහනාධාරය සඳහා ඉදිරි මාස 3 කාලය වෙනුවෙන් රුපියල් බිලියන 41ක් වෙන් කළා. ඒ අනුව ඔක්තෝබර් මාසයේ සඳහා රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාසයේ සඳහා රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් සඳහා රුපියල් බිලියන 12.15ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටර එක මිල රුපියල් 10කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 15කින් සහ ලංකා සුපර් ඩීසල් ලීටර එක මිල රුපියල් 50කින් ඉහළ දමා තිබෙනවා. භූමි තෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිලෙහි වෙනසක් සිදුව නැති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ලංකා සුදු ඩීසල් ලීටර එක මිල රුපියල් 392ක් දක්වා ඉහළ ගියත් ඒ නිත්‍ය ලෙස වැඩි වී ඇත්තේ රුපියල් 462ක් දක්වා. ඒ අනුව ඉන්දු පෙල් 70ක් රජය දරනවා. ලෝක බින්දපලේ බොරතෙල් මිල ගණන් ඉහළ මට්ටමක පවතින අතර මැද ප්‍රතිතික අරුපදකාරී තත්ත්වයේ හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් පිළිබඳ අවධානය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. දීර්ඝකාලීනව තෙල් මිල ඉහළ යාමක් සිදු වුවහොත් අවධානය ලක්විය හැකි රටවල තෙල් ආනනි මිල වසරකට ඩොලර් බිලියන 20කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන මණ්ඩලය පෙන්වා දුන්නේ. අද දිනේ ආසියා වෙළඳපලේ බ්‍රෙන්ට් පොරතෙල් බැරලයක් ඩොලර් 98කට ආසන්නව සහ DTI පොරතෙල් බැරලයක් ඩොලර් 90කට ආසන්නව පැවතුණා. සැප්තැම්බර් මාසයේ තුල බ්‍රෙන්ට් මිල 104කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාවේ රාජ්‍ය ඉන්ධන සමාගම්ද පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දැමීමටයි කටයුතු කර තිබෙන්නේ. එක්සත් රාජධානී ඩීසල් මිලද සැප්තැම්බර් 28 වනදා වන විට 2022 වසරට පසුව ඉහළම අගය වාර්තා කර තිබෙනවා. මේ අතරේ ලෝක විඳපලේ ඉන්ධන මිල ඉහළයාමේ පීඩනය ජනතා මත පැටවීමකින් තොරව ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව කංජිර නීතිගත සංස්ථාවේ සභාපති ආනන්ද රාජකණ්ඩා මහතා සඳහන් කළා. ඒකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
10: පෙට්‍රල් පළවෙනි රැල්ලේ වැඩි වුණාටත් වැඩිය දැන් මේ මාසේ තමයි වැඩිම ඇවරේජ් එක ගිහින් තියෙන්නේ. ඒකේ ගණන් හැටියට කිව්වොත් ඊට සාපේක්ෂව පෙබරවාරි මාසේ පෙට්‍රල් බැරල් එකක් තිබුණේ ලෝක වෙළඳපොලේ $75. 9 වෙනි මාසේ ඇවරේජ් උනේ 136ට 80%ක වැඩිවීමක්. ඩීසල් 88ට තිබුණේ බැරල් එකක්. ගිය මාසේ ඇවරේජ් උනේ 170ට 91%ක වැඩිවීමක්. බොරතෙල් ගත්තොතින් ලෝක වෙළඳපොලේ මිල වැඩිම මිලට ගිහින් තියෙනවා. අපි ගන්නේ මර්බන් ක්‍රූඩ් එක. ඒක යුද්ධේ පටන් ගන්න ඉස්සෙල්ලා 69ට තිබිච්ච එක දැන් 115 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ඒක 66ක වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි ඇත්තටම ගත්තොතින් තෙල් මිල වැඩි කරන්න ප්‍රධාන හේතු උනේ. අපේ දේශීය වෙළඳපොළ ගත්තොතින් දැන් ඩීසල් 91කින් වැඩි වුණාට මේ වෙනකොට ඩීසල් වැඩි කරලා තියෙන්නේ 139කින්. පෙට්‍රල් ගත්තොතින් 80කින් වැඩි වෙලා තියෙනවා ලෝක වෙළඳපොළේ මිල. නමුත් පෙට්‍රල් තාමත් අපි මේ ඊයේ වැඩි කරාට පස්සේ තියෙන්නේ 141.3. මේ ප්‍රමාණය කළමනාකරණය කරගන්නේ රුපියල් 70ක් තීන්දුව කරා ඩීසල් ලීටරයකට දෙන්න බිලියන 41ක් වෙන් කරා ඉදිරි මාස 3 සඳහා. ඒකට යුද්ධයේ මේ යන විදියට ලෝක වෙළඳපොළේ මිල ශීඝ්‍රයෙන් උච්චාවචනය වෙනවා. ඩීසල් ගත්තොතින් ලෝක වෙළඳපොළේ මිලට ගලප්පල ගත්තොතින් අපිට කොස්ට් වෙලා තියෙනවා 528ක්. ඒකෙන් ආණ්ඩුව දරා ගන්නවා රුපියල් 70ක්, තෙල් සංස්ථාව දරා ගන්නවා රුපියල් 66ක්. ඊට පස්සේ පෙට්‍රල් ගත්තොතින් පෙට්‍රල් ලීටරයක් 446ක් වෙනවා. ඒකට විකුණන්නේ 414කට. එතකොට තෙල් සංස්ථාවට රුපියල් 52ක පාඩුවක් සිද්ධ වෙනවා. ඒ වගේ සුපර් ඩීසල් වලින් 581ක් වෙනවා. 528කට විකුණන්නේ රුපියල් 53ක පාඩුවක්. ඒත් වෙනවා රුපියල් 50ක් වැඩි කරා.
7: දිට්වා හේතුවෙන් දැඩි ලෙස හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ වලින් පසුව දුම්රිය දහවනේ හෙට සිට ආරම්භ වෙනවා. උරම්බුකන සහ ගම්පොළ අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103කින් හානියට ලක්ව තිබුණා. ඉන් 30ක්ම විශාල ප්‍රමාණයේ දායම් දුම්රිය මාර්ගයේ සේදී යාම් සහ පස්බඳු කඩාවැටීම් 67ක් සිදුව තිබුණා. රම්බුකන සහ කඩුගණ්ඩාව අතර මාර්ගයේ පද්ධතියේ පීටීම අනුව එම ප්‍රදේශ ළඟාවීමේ දුෂ්කරතා මතයේ දාවින්ට සුසු ලෙස ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වුණා. ඒ අනුව කොළඹ කොටුව පේරාදෙණිය ගම්පොළ අතර දුම්රිය ධාවනය හෙට පසුරේ සිට ක්‍රියාත්මක වෙනවා. ඉතිහාසයේ පළමු වරට 100%ක්ම රජයේ අරමුදල් යොදවමින් රටට අවශ්‍ය සියලු ප්‍රතිසංස්කරණ එන්නත් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. මහාචාර්ය සේනක බිබලේ 49 වන ගුණානුස්මරණය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 55 වන සම්මන්ත්‍රණයේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එම අවස්ථාවට එක්මින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ අදහස් පළ කළා.
11: දන්නවා ඉතාම දුෂ්කර කාලයක් අපි පහු කළේ. දැන් වෙනකොට රජය රෝහල්ට ලබා දිය යුතු ඖෂධ වලින් අපි දැන් 96%ක් සපයනවා. මේක තිබුණේ 50% විතර මට්ටමේ අපි බාර ගන්නකොට අපේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ අපේ ජනතාවට අවශ්‍ය කරන ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ආරක්ෂිත ඖෂධ නියමිත වේලාවට සැපීම. රජය හැටියට අපි වසරකට ඖෂධ සහ ශල්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් රුපියල් බිලියන 185ක් මෙරටේ ජනතාවගේ බදු මුදල් භාණ්ඩාගාරයෙන් අපි වෙන් කරනවා. මෑත භාගයේදී අපිට පුළුවන්කම ලැබුණා සියලුම සැපයීම් කරුවන්ට ප්‍රමාදයකින් තොරව ඔවුන්ගේ මුදල් ලබා දීමට. දැන් කිසිම සමාගමකින් කිසිම පැමිණිල්ලක් නැහැ රජයෙන් ඔවුන් ලබා දීපු ඖෂධ හෝ ශල්‍ය උපකරණ වලට මුදල් ගේමේ ප්‍රමාදයක් තිබ්බයි කියලා. ඉතිහාසයේ පළවෙනි වතාවට ලබන අවුරුද්දේදී අපි රජයේ අරමුදල් 100%ක් වියදම් කරලා අපිට අවශ්‍ය සියලුම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නවා. යුනිසෙෆ් එක තමයි අපි වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කරන්නේ. ඒ වගේම දැන් අපිට අවස්ථාව සැලසීලා තිබෙනවා අපේ රටෙන් එළියට අපේ ජනතාවට අවශ්‍ය කරන ඖෂධ ප්‍රමාණය පමණක් නෙවෙයි අපි මාලදිවෙන් ජනරජාත්‍ය එක්ක සාකච්ඡා කරාම අපේ SPC එක හරහා මාලදිවෙන්ටත් යම් ඖෂධ ප්‍රමාණයක් සැපීමේ හැකියාව පවතිනවා.
7: සාතින් රූපානි මාධ්‍යාලය සහ JJL Overseas Education ජාත්‍යන්තර ආයතනයක සංවිධානය කරන International Career and Expo ප්‍රදර්ශනයට තවත් ඇත්තේ එක් දිනක් පමණයි. ඊට තරුණ තරුණියන්ගේ දැඩි උද්‍යෝගයක් පවතින අතර විශාල පිරිසක් ලියාපදිංචි වී සිටිනවා. උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශ විශ්වවිද්‍යාලයක සිහිනමවන ළමුන් සහ දෙමාපියන්ට ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ පූර්ණ විශ්වාසයකින් සහ වගකීමකින් උසස් අධ්‍යාපනය නිමා කිරීමයි. ඒ සඳහා අත්ලක් සැපීමට සතිනෝපහණි මාධ්‍යාලය පේවර ගත්තා. සෙනසුරාදා ඒ සඳහා මූලික අඩිතාලම තබනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමනුසුරේගේ මූලිකත්වයෙන් වැඩසටහන ආරම්භ වෙනවා. ඔස්ට්‍රේලියාව නවසීලන්තයේ සහ චීනය ආදී රටවල විශ්වවිද්‍යාල මෙන්ම උසස් අධ්‍යාපන ආයතන 10ක නියෝජිතයින් ප්‍රදර්ශනයට සහභාගී වෙනවා. ඒ සඳහා සහභාගී වීමට ලියාපදිංචිය අනිවාර්ය වන අතර MMC I10 කැම්පස් වෙබ් අඩවිය හෝ ICEE වෙබ් Facebook පිටුව හරහා ලියාපදිංචි වීමට හැකියාව පවතිනවා. තේකේ සුරකම් මගුතට දෙවන අදිරේ තවත් වැඩසටහනක් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී හෙට පැවැත්වෙනවා. ඒ සූදානම් පිළිබඳ තොරතුරු ගෙනින්නේ අප නියෝජිත අමිල ජයසූරිය.
12: ඔහසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රජයේ ප්‍රමුඛ වැඩසටහනක් බවට පත් වෙලා තියෙන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ මූලිකත්වයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සංවිධානය කරන තේකේ සුරකමු මගතොට වැඩසටහනේ දෙවන අදියරේ 29 වැඩසටහන ආරක්ෂක සේවා විද්‍යාලයේ කේන්ද්‍ර කරගනිමින් හෙට උදෑසන 7 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. මාර්ග අනතුරු සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කරමින් මගතොටේ ආරක්ෂාව තහවුරු කර ගැනීම පිළිබඳ පණිවිඩය සමාජගත කිරීම තේකයා සුරකිමු මගතොට වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක් බවට පත්වෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය සමග එක්ව මේ වැඩසටහන සංවිධානය කරනවා. ඒ වගේම 19:90 සුවසැරිය ගිලන් රථ සේවය සාධාරණත්වයෙන් පෙරට ෆයාෆස් රක්ෂණ සමාගම අපේ වැඩසටහන සමග අත්වැල් බැඳ ගන්නවා. ආරක්ෂක සේවා විද්‍යාලයේ සිට හෙට උදෑසන 7 සිට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ප්‍රවෘත්ති වෙනුවෙන් මම අමිල ජයසූරිය කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ සිට.
7: අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරුවේ සිරදඬුවම් නියම විසිරින බොදුපල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලුකුඩත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස අභ්‍යාචනාධිකරණයේ විවෘත වරින්තු නිකුත් කළා. එම හිමියන්ට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා. නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ එම හිමියන් නිකුත් කළ වරින්තුව අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ කොට්ටාසේ සහ බුද්ධි සේවාවලට දැනුම් දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පීවර ගෙන ඇති බවයි. ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයේ හමුවේ ගොනු කර ඇති බවත් ඔහු සඳහන් කළා. 29 වනදා ඥානසාර හිමියන් අලුත් කඩේ අධිකරණ කලාපයේ පැමිණ සිටින බවට තොරතුරු ලැබී තිබුණත් ඉන්පසු උන්වහන්සේ පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ තම සේවාදායක හිමියන් අසනීප ප්‍රතිකාර ලබන බවට තොරතුරු ලැබී තිබුණත් මේ අවස්ථාවේදී උන්වහන්සේගෙන් තමන්ට උපදෙස් කිසිවක් ලැබී නොමැති බවයි. කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභ්‍යාචනාධිකරණයේ නියෝග කළේ විවෘත වරින්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක විය යුතු බවයි. විදේශ ගමන් තහනම ආගමන සහ විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් අධිකරණයේ නියෝගයෙන් සඳහන් කළා. ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාව අද පැවැතුණා. ඒ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තන සිදු කරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රති සංස්කරණ සහ නවීකරණ කාර්යංශය මෙන්ම ශ්‍රී ලංකා රේගුව එක්ව ඒ හඳුන්වා දී තිබෙනවා. රජයේ ආර්ථික ප්‍රති සංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක් වන රාජ්‍ය සේවා ඩිජිටල් කරන කිරීමේ ක්‍රමවේදය යටතේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන වැඩපිළිවෙල හඳුන්වා දී තිබෙනවා. එමගින් රේගු නිෂ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිද භාවයෙන් යුතුව සිදු කිරීමයි අරමුණ. අද සිට සියලු ආනන්‍යකරුවන් සහ ප්‍රකාශකයන් සිය රේගු ප්‍රකාශන මෙන්ම අනෙකුත් අදාළ ලිපිගනු වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය කර තිබෙනවා. පැරණි ක්‍රමයට යොමු කරන රේගු ප්‍රකාශන බහර ගැනීම තවදුරටත් සිදු නොවන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. එහිදි අදහස් පළ කර රේගු අධ්‍යක්ෂ ජෙනරාල් බිමල් එස්.කේ. ලියනගම් මහතා
13: ඔබේ භාවිතා කරන රෝල් රූම් එකේ ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම පේපර්ලස් කඩදාසි රහිත ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට වැඩ කරන්න මූලික පියවර තබන ඓතිහාසික දවසක්. ඒක නිසා මම හිතනවා රේගු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවයට මේක දැඩිව බලපාවි. අපිට අපේ ආයතන සහෝදර ආයතනත් එක්ක මීටත් වඩා සංකීර්ණ තත්ත්වයන් හමු වුණත් අපිට හොඳ සම්බන්ධීකරණයක් කරමින් විවරදිතාවයේ කාර්යක්ෂමතාවයේ සහ විනිවිදභාවයේ තහවුරු කරමින් අලුත් ගානක් ආරම්භ කරන දවසක් අද
7: ජනාධිපති ලේකම්වරයාද අදහස් පළ කළා.
14: මෙවැනි අතන වෙනස්කම් කරනකොට ඒක රේගු දෙපාර්තමේන්තුවට පමණක්ම කරන්න බෑ. මේ සඳහා පෞද්ගලික අංශයේ මැදිහත් වීම අවශ්‍යයි. ට්‍රේඩ් චේම්බර්ස් වල මේ අවස්ථාවේ මම සඳහන් කරන්නේ ට්‍රේඩ් චේම්බර්ස් වලින් අපිට සහයෝගය දුන්නා. මේ ගමන තියෙන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා යන්න ඕන ගමනක්. වෙනස්කම් කියන ඒවා අපි බැලු බැලමට අපිට මේක එකඟ විය නොහැකි දෙයක් විදිහට බැලුණා. අපි ගත කරන කරගෙන යන ක්‍රියාපිලිවෙතේ ලොකු වෙනසක් වෙයි කියලා නැති වෙයි කියලා වගේ හැඟීමක් අපිට ආවත් මේ වෙනස්කම් තුලින් මං හිතන්නේ ටේබල් විතරක් නෙමෙයි නිලධාරීන් විදියට රටක් විදියට රටක් ජනතාවක් විදියට අපි ලාංකීය ජනතාවත් කිසියම් ඉහළ යෑමකට යනවා.
7: අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වයස අවුරුදු 18ට අඩු අයගේ විවාහ තහනම් කරමින් නව නීතියක් සම්මත කර තිබෙනවා. ආණ්ඩුකාරවරයා ඊට අත්සන් තැබූ අතර ඒ ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. කැලිෆෝනියා ප්‍රාන්තය තුල 18ට අඩු අයට දෙමාපියන්ගෙන් ලිඛිත අවසරය සහ අධිකත අනුමැතිය යටතේ විවාහ වීමට නීතිමය අවස්ථා පැවතුණා. කෙසේ වෙතත් නව නීතියේ පැනවීම සමග එම අනුමැතියන් ඉවත් කර තිබෙනවා. මේ අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් 5000ක මුදල් ප්‍රතිලාභයක් ලබා දීමේ යෝජනාව සම්බන්ධයෙන් මූල්‍ය පිරිවැය සහ ඡන්දදායකින්ගේ ප්‍රතිචාර පිළිබඳ මැතිවෙන විශේෂඥයන්ගේ අවධානය යොමු තිබෙනවා. සමීක්ෂණයකින් හෙළිවැත්තේ 43%ක් ඊට සහය පළ කර ඇති බවයි. ඡන්දදායකින්ගෙන් 45%ක් විරෝධය පළ කර තිබෙනවා. ආසියා ක්‍රීඩා උලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගතුරු ක්‍රීඩා කණ්ඩායමට දිවිින්ට පැමිණියා. කණ්ඩායම් ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මාධ්‍යවේදී නැමතු රුමේෂ් තරංග සඳහන් කළේ ආසියා වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනා ගැනීමේ අරමුණින් තරගයට ඉදිරිපත් වූ බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්රඟ නොගන්නනැයි ගෝඨාභය ඉල්ලූ පෙත්සම අභ්‍යාචනාධිකරණයේ ඉවත දමයි. ගෝලීය ඉන්ධන සැපියුම් අවධානම් වෙද්දී සංශෝධනය වූ තෙල් මිල. සිහින සැබෑ කරගැනීමේ සම අවස්ථා සෑම දරුවෙකුටම හිමිවන බව ජනපති කියයි. මනසින් සවමත් දරුවන් පොහොසත් වෙද්දී වැඩිහිටි සුබ සාධනයත් මුලටම. දිට්ඨිව හානින් පසු උඩරට මැණිකේ හිට කොළඹ කොටුවෙන් ගම්පොළට. 100%ක් රජයේ අරමුදලින් ලබන වසරේ සිට ප්‍රතිශක්තිකරණ එන්නත්. කැලිෆෝනියාවේ 18ට අඩු විවාහ තහනම්. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. ලලිතා මෙමු හෙට පෙරවරු 9ට.
15: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
16: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
17: ඇසේසු දෑවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකෑ රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකෑ රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගේන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය විකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුණු කුමන්න අදම අවතන්න 011 6679 579
4: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
0: සන්තතිය තහර
5: සුබ සන්ධ්‍යාවක් අයිබවන් ආදරණීය දවසක මේ ඒ වෙනඳ දැනෙන ආදරයත් එක්කම අපේ හැමවීම හැබැයි අද දවස වෙනස් අද ගොඩාක් දේවල් කතා කරනවා දවස ගැන අපි වටිනාකම් දෙන්න හරි කැමති විශේෂත්වයන් එකතු කරන්න හරි කැමති මේ දවස් කේන්ද්‍ර කරගෙන සමහර වෙලාවට නිකමට දැන් ඔය ළඟ තියෙනවා නම් කැලෙන්ඩර් එකක් බලන්නකො කොයි තරම් විශේෂත්වයන් සටහන් වුණු දවස් තියෙනද කියලා දැන් ඔය ජංගම දුරකථනෙත් තියෙනවානේ ලෝකේ විවිධ විශේෂත්වයන් ගැන නිවාඩු ගැන මේ අපිට දැනගන්න පුළුවන් අවකාශ හදපු විවිධ මේ කැලෙන්ඩර් ඉතින් එහෙම එකක් ළඟ තියෙනවා නම් එහිමත් බලන්න පුළුවන් නැත්තං ඉතින් මේ පිටියෙලලා තියෙන කැලෙන්ඩරේ චුට්ටක් එහෙමයි කරලා බලන්න මේ මාසේ අද වගේම තව රවුම් කරලා කොටු කරලා විවිධ සංඥා නාම දාලා වෙනස් කරපු දින කොච්චර තියෙනවද කියලා ඔය දිනවලට දීලා තියෙන වටිනාකම් අපි මේ ජීවිත කාලය ඇතුලේ ඇත්තටම මේ දවස්වලට ඒ විදිහට දෙනවද කියලා මතක් කරලා බැලුවොත් මං හිතනවා මං කියන දෙත් එක්ක ඔබට එකඟ නොවි ඉන්න බැරි වෙයි කියලා අද ලෝක වැඩිහිටි දිනය සහ ලෝක ළමා දිනය. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය. මේ දෙපස්ස කතා කරන්න ඉඩ අවකාශ හදාගන්න හිතුවා. මොකද අපිත් ළමයි. අක දැන් අපි ජීවිතේ වයසින් වහ කරා ගියාට අපි තුල එදා හිටිය ළමයා තාම ජීවත් වෙන හින්දා වැඩිහිටියන්ගේ පැත්තෙනොත් ළමයින්ගේ පැත්තෙනොත් අපිට අද ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා.
6: ඕමනිකා මොකද අපි සාමාන්‍යයෙන් පළවෙනිදාගෙන ගොඩාක් අවධානය යොමු කරන්නේ ළමයින් ගැන විතරයි. හැබැයි ඒ ළමයා දැන් දශක ගණනාවක් ගෙවලා ගත කරන කාලය ගැන අපිට කතා කරන්න අමතක වෙනවා. ඉතින් එතකොට වැඩිහිටියෝ මතක තියාගන්න ඕනේ යාලා ගැන කතා කරන්නේ ඔක්තෝබර් පළවෙනිදා ඔවුන් ළමයෙක් වෙලා හිටපු කාලෙදී විතරයි. ආයෙ කතා කරන්නේ නැහැ කියලා. මොකද මේ ළමා කාලේදී අපි දැන් දිනවෙන් කරගන්න ඕන අපේ දිනෙට විතරනේ හැමදේම කතා කරන්නේ. ඊට පස්සේ අපිට අමතකයි ඒ අයට වෙන දේවල්. දැන් ළමයිනුත් ළමා කාලය ඇතුලේදී මේ ළමයින්ට කොයිතරම් අපසුතා ළමයින් කියලා නොතකා සිද්ධ වෙන දේවල් තියෙනවද. හැබැයි ඒ වෙනුවෙන් කතා කරනවාද, ඒ වයින් කතා කරන්න වෙලාවක් කලාවක් වෙන් කරගන්නවාද, ඊළඟට වැඩිහිටියනුත් ඒ විදිහටම මේ සමාජය ඇතුලේ එකක අපහසුතාවලට මුහුණ දෙනවා. ඒවට ඉතින් විවිධ නම් කියන්න පුළුවන්. සමහරට දරුවන්ට ආර්ථික අපහසුකම් හින්දාත් අම්මලා තාත්තලා බලා ගන්න බෑ. ඒ නිසා ඔවුන්ට ඕන්න තියාගන්න බැරි වෙන වැඩිහිටි නිවාස ඉදි වෙලා තියෙනවා. දැන් මේක හරි ලස්සනයි මොනිකා. ළමයින්ව බලා ගන්න බැරි හින්දා ඩේ කෙයාර් සෙන්ටර්ස් හැදෙනවා. වැඩිහිටියන්ව බලා ගන්න බැරි හින්දා වැඩිහිටි නිවාස හැදෙනවා. ඒ අතර අයිතියක් නැති ළමයි වෙනුවෙන් අනාථ නිවාස හැදෙනවා. එතකොට හැබැයි මේ එකම මනුස්ස සමාජයකනේ මේ සියල්ලම සිද්ධ වෙනවා.
5: ඒ වගේම තමයි දැන් වැඩිහිටියන් බලා ගන්නත් වැඩිහිටියන් වෙනුනොත් දෙකියා හදන යෝජනාවක් තියෙනවා.
6: එතකොට මේ ඔක්කොම සිද්ධ වෙමින් පවතිනවා. එතකොට අපි ජීවිතය කියලා විඳින්නේ අර ළමයාගෙන් පස්සේ ඉන තරුණ කාලේ වැඩිහිටියාට වෙන්න ඉස්සලා තියෙන කාලේ විතරයි අපිට විඳින්න හම්බෙන්නේ.
5: ඉතින් අපි මේ සීමාවක් ලකුණු කරගෙන ඉඳලා මෙහෙඳන් මෙහෙට කැලලයි, එහෙඳන් මෙහෙට කැලලයි.
6: ඒ කාලේ විතරයි අපිට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ. අපි වෙනුවෙන් ජීවත් කරගව ගන්න හැමදේම කරන්නේ ඒ කාලෙදි. ඉතින් එහෙනම් ඔබ මතක තියාගන්න ඔබට ළමෙක් වෙලා ඉන්න කාලේදී බොහෝ දේවල් නොලැබුණත් ඔබට වැඩිහිටියෙක් වෙච්ච කාලෙදිත් ඔබට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ ඒ විදිහට නම් ඒක නැති කරගන්න මේ ඉතිරි වෙච්ච කාලෙදි හුඟක් මහන්සි වෙන්න. මහන්සි වෙලා ඒ වැඩිහිටි ජීවිතේදී අර කොහෙවත් එහෙට මෙහෙට විසිවෙවි අනුම් බෙනද ළමයෙක් කතා කරන්න බැරි ළමයෙක්ට කොහොමද කියන්න පුළුවන් වෙන්නේ ඔවුන් කොහේ හරි විදින තරවටු දුක් ගම් කම් කටුළු ගැහැටගෙන කියන්න බෑනේ. පුළුවන් ළමයෙකුට කියා ගන්නත් බෑනේ. එතකොට මොකද මන් දන්නවා මගේ මල්ලිගේ තුව කතා කරන්න පරක් වුණා. හැමදාම එයා මොනවද මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. දවසක් වෑන් එකේදී ළමයෙකුට ගහලා තිබුණා. දැන් ඒක පිළිබඳ කම්ප්ලයින්ට් එක අහම තමයි දන්නේ. එතකන් අපි දන්නේ නැහැ. ඊපස්සේ අමාරුවෙන් ඒ වචන ගැට ගහලා කිව්වේ හැමදාම එයාගේ කියන මොන්ටිසෝරියට ගිහිල්ලා එන වෑන් එකේදී ඇයට වතුර ගහනවලු. ඒකට එයා අවසානයේදී බලන් ඉඳලා බැරිම තැන තමයි ගහලා තියෙන්නේ. ඒ ළමයට කතා කරන්න බැරි හින්දා ඒක ගෙදර ඇවිල්ලා කියා ගන්න පුළුවන් වුණේ නැහැ. ඉන්ද ඔබේ දරුවා එහෙම කතා නොකරන කොටසකින් ඔබේ දරුවාගේ හිත පිරලා තියෙන බව අම්මලා තාත්තලා වෙන ඕගොල්ලෝ අමතක කරන්න එපා. ඒ වගේම වැඩිහිටියෝ ඉන්නවා ඔවුන්ටත් මේ මොහොත මතක නැහැ. දැන් මගේ අම්මා ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙනවා. දැන් අම්මට මේ මොහොත සිද්ධ වෙන දේවල් මතක නැහැ. ඒ නිසා අර දරුවන්ට වගේ ඔබේ දෙමාපියන්ටත් ඒ ආදරය රැකවරණය අත්‍යවශ්‍යයි. ඒ දෙමව්පිය වෙන්න පුළුවන්, බාප්පල නැන්දලා මාමලා වෙන්නත් පුළුවන්, කවුරු හරි වෙන්න පුළුවන්. හැබැයි ඔබේ ළමා කාලය අර්ථවත් කරපු අය වෙනුවෙන් ඔබගේ ඇස ඔබගේ සුරක්ෂිතතාවය අවශ්‍ය මොහොතකයි අපි ඉන්නේ. ඒ හින්දා ඔබ මතක තියාගන්න ඕනේ ඔබේ අවසන් කාලය එහෙම නොවෙන්න නම් ඔබ ඒ වෙනුවෙන් කිසියම් දෙයක් ඉතිරි කරලා තියාගන්න. ඉතින් මේ ඔක්කොම එකට කිව්වේ මේවා කවුරුත් කතා කරන්නේ නැති හින්දා.
1: අපි අද මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන තුළ මේ සොඳුරු හමුවීම වෙනදා වගේම අර්ථවත් කතා බහක් වෙනුවෙන් ගෞරවණීය සහභාගීත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රිටිකා.

0: සන්ධිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සන්ධිය දහර ආදරේ නැහකෙන ඉන්නේ අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා චුවේතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රිදී සම්මානයකින් පෙදම් ලැබුවා. 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව ඛ්‍යාතුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත ලොතරැයිය විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රාජ්‍ය සේවා අංශය සඳහා වන රිදී සම්මානය දෙනා කරනු ලැබුවා. මේ සම්මාන උළෙල තුළදී ජාතික ලොතරැයි මණ්ඩලය සම්මානිත වුණු පළවෙනි අවස්ථාව මේ නෙවෙයි. 2015 වසර තුළදීත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍ය අංශය සඳහා අනුශූරතා ද්විත්වයක් දිනා ගන්න ලැබුවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳදිය දහර.
1: ආචාර සෝජාත අත්තනායක ගාන ගීතයකින් අද අපි සඳදිය දහර ආරම්භය සනිටුහන් කරනවා. මං පොඩි කාලේ හඳ මාමා කිව් කතාව මේ අහගන්න පුතුනේ.
2: හැමදාම හඳගෙන ආරම්භ කරපු මේකෙදී අද හඳ මාම ඇවිල්ලා තියෙන ප්‍රේමය ගැන හිටපු හඳ වෙනුවට අර පුංචි කාලේ අපි ආස වෙච්ච
1: කිරි පැණි ගැන දෙයකම් බලන් හිටිය
2: අපේ නැලවිලි ගීතේ හිටපු අපේ සිහිනවල හිටපු හඳ මාමා ගැන තමයි මේ කියන්නේ. දැන් මේක කියන්නේ මේ ගීතේ ගයන්නේ අම්මා කෙනෙක්ගේ ඇහෙන් වෙන්න පුළුවන්. හැබැයි මේක ආච්චි අම්මා කෙනෙක්ගේ ඇහකිනුත් වෙන්න පුළුවන්. දැන් මේ පරම්පරාවෙන් පරම්පරාවට අපි දේවල් අරන්ගෙන හඳ මාමා කියන සංකල්පය අපි අරන් ඇවිල්ලා තියෙනෙත් මොනිකා ඒ විදිහට. අපි පුංචි කාලේදී අපි හැවුවා අපේ අපිට ඒ හඳ මාමා ගැන කියපු අය ඒගොල්ලන්ගේ පුංචි කාලේ ගත්තා. ඒ පුංචි කාලෙන් පුංචි කාලෙට ඒ අය ගෙනල්ලා තියෙන කෙනෙක් තමයි අපිත් එක්ක යන කෙනා හඳ මාමා. අපි ලොකු වෙනකොට මේ හඳ අපේ පෙම් සුසු මහන හඳක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි පොඩි කාලේ හිටියේ ඒ මාමා. එතකොට මේ මාමාගේ මාමට කියන්නේ මේ අය කියනවා හඳ මාමා තමයි මේ කතාව කිව්වේ කියලා. පුංචි කෝඩුවක කතන්දරයක් තියෙන්නේ. මේ සැලලිහිණි ජෝඩුවක් ඉඳලා ඒ දෙන්න කොයිතරම් ආදරෙන් තමන්ගේ දරුවව බලාගත්තද ඒ වෙලාවේ ස්වභාවික ආපදාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේක අපේ ජීවිත තුළ සිද්ධ වෙන දෙයක්නේ. අඳ මාමා කියන්නේ මේ සියවස් ගණනාවක් තිස්සේ මිනිස්සුන් මූණ පාපු ඛේද වාචකයක්. අද මේ අපි ඉන තාක්ෂණික යුගයේ කියලා අපිටත් මේ දිත්වද ඔය එන ස්වභාවික ආපදාවලින් මේ දෙන්න වෙනවා. මේ ඊයේ පෙරේදා මේ දැම් වැටෙන වැස්සෙනුත් මේ ඊයේ පෙරේදා තහනවල ගෙවල් කඩම් වැටිලා ගස් කඩම් වැටිලා ඒ කතාව තමයි මේ කියන්නේ. මොර සූරණ වැස්සක් වැස්ස වැහි වතුර ගලගලා බැස්ස. දැන් මේ වගේ අවස්ථාවකදී අතපය ගහලා හෙට මෙට දුව ගන්න පුළුවන් දරු දැරියෝ ඉන්න පවුලක අය වාසනාවන්තයි. කොහොම හරි ඒ අයට තමන්ගේ සුරක්ෂිත භාවය රැක ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පුංචි දරුවෙකුට එහෙම යන්න බැරි අත දරුවෙකුට මොකද කරන්නේ? ඒ වගේම ඇවිද ගන්න බැරුව ඇඳට වැටිලා ඉන්න අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මොකද වෙන්නේ? ඉතින් මේ ගීතයේ වචන ඇතුලේ ඉන්නේ අම්මයි අප්පයි තා දෙන්න විලාප දෙනකොට ඔවුන්ට ඔවුන්ගේ මේ දුක දැකලා උදව් කරන්න එනවා කවුද? මේ මුළු තුන් ලෝකෙට ලොක්කා තමයි ඇවිල්ලා මේ දරුවව බේරගන්න අපව සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න. දැන් අපිට එහෙම ඉන්න ශක්‍රයක් නැහෙනි. දැන් සමහර අය දිට්වාක්කේ දවාචකේ වෙලාවේදී එක දරුවවයි බිරිඳවයි ගෙනහිල්ලා තියලා කන්ද කඩාගෙන ඉඳලා අපව ගිහිල්ලා අම්මවයි තාත්තවයි බල අම්මවයි තාත්තවයි ගෙදර තියලා දරුවයි බිරිඳයි තමයි ගිහිල්ලා පල්ලෙහා ගෙදරකින් තියලා උඩට එනකොට ගෙදර නැහැ. අම්මයි තාත්තා එක්කම නායගීල්. විසාප පහලන්න පහල ගෙදරත් නැහැ. සියල්ලම නැති වෙලා තිබුණා. ඉතින් ඒකෙදි මේ මිනිස්සයාට හැමෝම එකපාර බේරගන්න අවස්ථාවක් හම්බුනේත් නැහැ. බේරගත්ත කියලා ඉතුරුුනේත් නැහැ. එතකොට මේ ඛේද වාචක අපේ ජීවිතවලට එනවා. ඉතින් එතකොට අපිට කරන්න පුළුවන් වෙන්නේ අපි ජීවත් වෙන පරිසරයටත් ආදරය කරන එක. දරුවාට අම්මට තාත්තට විතරක් නෙමේ පරිසරයටත් ආදරය කරන්න. එහෙම නැති වුණොත් මේ ලෝකයට ස්වභාවික ආපදාවන් එන එක අපිට නවත්ත ගන්න බෑ. මේ වෙලා තියෙන්නේ අපිට විතරක් ආදරය කරලා ලෝකෙට ආදරය නොකරපු දේ. ඉතින් මේ කතාව කියලා දෙන මේ සින්දුව කියලා දෙනකොට ඔබත් ඔබේ දරුවාට මම මේ කියපු කතාවත් කියන්න ලෝකෙටම ආදරය කරන්න ඕනෙකේ වැදගත්කම.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர.
1: අපි සඳදිය දහර තුළින් අහන්නේ එළඟට මල්ලි බුලත්සිංහල ගන ගීතයක්, ලොෂන් බුලත්සිංහලයන් කියපද එච්.එම්. ජවර්ධනන්ගේ සංගීතය. කලින් ගීතය පුතුනේ මේ අහගන්න පුතුනේ. මේ ගීත රජ මැදුරක ඉපදී සිටියා නම් නුබත් රජෙකි පුතුනේ.
2: ඔමනිකා දැන් මෙතනදී අරහෙක් කතාවක් කියලා දීලා කියන්න නැලවිල්ලකට ඉන්න ඒ අම්මාගේ ජීවිත තත්ත්වය ගැන අපි දන්නේ නැහැ. හැබැයි මෙතන පැහැදිලිවම මේ අම්මගේ තත්ත්වය ගැන කියනවා. දැන් අපි හැමදාම නාලිකාවලින් හරි අපි හැමතැනකදීම දකින දරුවෝ සමරන ඒව ඇතුලේ අපිට අමතක වෙච්ච දරුවෝ පිරිසකුත් මේ රටේ ජීවත් වෙනවා. ඔවුන්ට ඒ කියන ලස්සන ඇඳුම්වත් ඒ තියෙන තෑගි මොනහරි තෑගි හරි ඒ ලැබෙන ආහාර පාන කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ව ඒ වගේ වේදිකාවලට එකගෙන යන්නේ නැහැ. ඔවුන්ව ඒ වගේ මැදුරු වලට අඬ ගහලා සාද පවත්වන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාට ඒ අය වෙනුවෙන් ඇඳුමක් දෙන්නවත් ඇඳුමක් අරන් දෙන්න තෑග්ගක් අරන් දෙන්නවත් කමකුත් නැහැ. මේ ඒ වගේ අම්මා කෙනෙක්. ඉතින් එහෙනම් ඇය කියන්නේ රජ මැදුරක ඉපදී හිටියනම් නුඹ රජෙක්. දැන් කිසියම් හේතුවක් නිසා ඔවුන්ට පාලනය කරන්න බැරි දෙයක් හේතු වෙන මේ දරුවා ඇවිල්ලා වැටිලා තියෙන්නේ මේ වගේ පවුලක ඉපදිලා. ඒ පවුලේ ඉපදීම ඒ දරුවාගේ වැරද්දද කියන්න අපි දන්නේ නැහැ. කර්මයට අනුව අපිට එහෙම උත්තරයක් දෙන්න පුළුවන්. හැබැයි ඒ එහෙම නොවන රටවලුත් ලෝකේ තියෙනවනේ. කොයි පවුලක කොහොම ඉපදුනත් ඔවුන්ගේ ජීවිත වාසනාවන්තයි. එතකොට එහෙම නැති රටක ඉපදුනේ ඇයි කියන එකත් එනවනේ. එතකොට මේ රට කරවන මිනිස්සුන්ටත් තියෙනවා අර සැප විඳින දරුවාට වගේම දුක් විඳින දරුවාටත් දුක කියන එක වෙනුවට ජීවිතයක් සලස්වා දීපේ වගකීම. ඒ වගකීම හින්දා තමයි අපි හැමෝම හැම අවුරුද්දකම හැම වතාවකම ඡන්දෙ දෙමි පාලකයන් පත් කරගන්නේ. එතකොට එහෙම අයගේ නොහැකියාව මත තමයි මේ සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. එහෙනම් කියන හිරිකට පාගෙන පොල් අතුයි ගිලේ අද නුඹ සිරියහනේ. එතකොට ඔහුට නිදාගන්න වෙලා තියෙන තැන අර ස්වභාවික ආපදාවලිනුත් ගැලවීමක් නැහැ. එහෙම දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ ඇයට තියෙන දුක තමයි හීනෙන් හිනා නොවීමා හඬවාපන් මේ රෑ යාමේ. දැන් මේ ගීතය ගැන මගේ විශ්වවිද්‍යාලයේ ළමයින්ට පළමු වසර ශිෂ්‍යයන්ට මේ සමාජය කොහොමද සාහිත්‍යයට බලපාන්නේ කියන එක ගීත බෙදලා දුන්නා එක එක කණ්ඩායම් වලට කතා කරා. මේක කණ්ඩායමක දරුවෙක් මේක ගැන කතා කරලා ඔක් කියනවා. දැන් මේක කියනවා පුංචි පැටික්කන් මගදිග හඩවන සිල්ලර රස කැවිලි මේ හැමදේම අරන් දෙන්න අද ඉන්නකොට හැම අම්මතෙන් දකිනකොට මේ මධ්‍යම පාන්තික අම්මවරුන්ටත් අමාරුයි. මොකද සල්ලි හම්බ කරනවා කියලා කොච්චරක් හම්බ කරන්න. මොකද හැම තැනම අපිට දකින්න හම්බෙන්නේ ලස්සන විසිතුරු ලෝකයක්. පුංචි දරුවෝ හැම එකටම ආසයි. සමහර එක මම මතක එක අක්ක කෙනෙක් හිටියා. එයාගේ දුවව සුපිරි වෙළඳසැලකට ගෙනිච්චාම ස්ට්‍රෝබෙරි ඉල්ලලා අනලා. එයා කියලා තිනෝ ඔයා බොරුවට කන්නන්න එපා මේ ස්ට්‍රෝබෙරි ගෙනිච්චට ඔයා කන්නේ නැහෙනේ කියලා. ළමයා කෑ ගහලා අහලා තිනෝ කවද්ද ඔයා කන්න ගෙනල්ලා දුන්නේ කියලා. කොටය කියනවා මට ඒ ඇති වෙච්ච අපහසුතාවය. ඉතින් එහෙම දෙනවල් වෙනව. මොකද ළමයි කියන්නේ ළමයිනේ. ළමයින්ට ගහලවත් බැනලවත්

0: වැඩක් නෑ, ළමයි ආසයි හැම දෙයකටම. එතකොට එහෙම තියෙද්දි මේ සෙල්ලම් යානා පේනවා. ඒත් අම්මලා කොච්චර අසරණ වෙනවද? ආච්චිල තමන්ගේ පෙන්ෂන් එක මේ මුණුබුරු මිනිබිරියන් වෙනුවෙන් ආච්චිල සියල වැය කරනවා. ඉත ඔවුන්ටත් අසරණ වෙන තැන් තියෙනවා. මොකද ඔවුන්ට ඔවුන්ගේ දරුවන්ට එහෙම හොඳ ජීවිතයක් අරන් දෙන්න බැරි වුණා. දැන් දරුවන්ගේ දරුවෝ ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ බඩගිනි වෙන එක ගැන බලන්න කියලා තියෙන ලස්සන ඉඳ හිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහල්. ඉඳ හිටයි මොලවන්නේ
1: ඒකත් සුණු සහල් කැඳ.
0: සුණු සහල් කැඳ අපි කොච්චර කෑම අපතේ යවනවද? එතකොට ඒක ගැන හිතන්න කෑම අපතේ යවනකොට නොකා නොබී ඉන්න අය කොච්චර ඉන්නවද? දරුව විශේෂයෙන් දිව බොදුනක්සේ දිවගා ඇල්මෙන් අකුරට දිව යන්නේ. 60 දශකයේදී ලංකාවේ නවකතා ලියවෙනකොට කරුණාසේන ජයලත් ගැහණු ළමයිගේ දෙවෙනි කෘතිය පිරුණු හඳක් නවකතාව ලියද්දී ඒකෙදි මට මතකද ගුණපාල කියන කුසුම්ට, ඔයාට එමට ප්‍රශ්නයක් නෑ අපෙන් පස්සේන පරම්පරාවට ඔයාගේ නංගි සෝමිගේ දරුවා වගේ අයට තමයි රැකියා නැති වෙන්නේ ඉස්සරහ අනාගතයේදී. එතකොට යන්න තියෙන එකම මාර්ගය තමයි ඉහළට නගින්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය. ඉනිමඟ අද වෙනකොටත් ඒක වෙනස් වෙලා නැහැ. ඒකිනේ තමයි ශිෂ්‍යත්වයේ මෙච්චර අමාරු වෙන්නේ. උසස් පෙළ සාමාන්‍ය පෙළ මෙච්චර අමාරු වෙන්නේ. දස දහස් සංඛ්‍යාත ළමයි බාහිර උපාධි හරි කරන්න යන්නේ මේ අධ්‍යාපනය හැර වෙන උඩට යන්න වෙන ඉනිමඟක් පේන්නේ නැති හින්දා. ඒකත් කියනවා. ඔහු මේ අමාරුවෙන් හරි කැඳ ටිකක් බීලා හරි දුවන්නේ ඉගෙන ගන්න. ඇඳගෙන යන්න රෙදි වැරලිවත් නැහැ. එතකොට මං කියවන අර දරුවා ගැන අපේ විශ්වවිද්‍යාල ඒ දරුවා කියපු එකම වචනේ තමයි ලංකාව වගේ රටක සාහිත්‍යයට කලාවට දරිද්‍රතාවයේ සංකල්පය ගැන කියවෙන එක වළක්වන්න බෑ කියලා. කියන්නේ අපි එදත් දියුණු වෙමින් පවතින රටක්, අදත් දියුණු වෙමින් පවතින රටක්. දියුණු වෙන එකක් ගැන හිතලා නැහැ මම. ඉතින් අපේ ආච්චි අම්මලාත් ඒකමයි දන්නේ. ඒ නිසා මේ දරිද්‍රතාවයේ සංකල්පය කියන එක අපේ සාහිත්‍ය කලාවෙන් අයින් කරන්න නම් අපි ඒ අනාගතය හදන්න ඕනේ. මේ දරුවන් වෙනුවෙන් කියලා හිතනවා නම් දැන් වැඩිහිටියෝ විදිහට

0: දහර
1: සෙසර සේනාරත්නයන් ගායන ගීතයක් ඔහුම සංගීතවත් කරන ධර්මශ්‍රී ගම්ගේ ගීපද කලින් ගීතයේදී අපි ඇහුවා හිරිකඩ බාගෙන පොල්ලතුයි කියලා අද නුඹ සිරියහනේ කියලා. එතනදී සිරියහනක් මැවුනේ ඒ වැස්සට තෙමෙන අවුවට අවුව තදින් දැනෙන පොල්ලතු වහලක් සහිත ඒ පුංචි නිවහන. මේ තාත්තා කරන්නේ මාගේ පුතුට මල් යහන හදන්න. ඒ තාත්තා දකින විදිහයි අර අම්මා දැක්ක විදිහයි අතර තියෙන පරතරය කොයි තරම්ද
2: ආර්ථිකේමයි. එතකොට දැන් ඒ අම්මගේ ගීතේ කචින ඇතුලේ තියෙන උත්ප්‍රාසයනේ සිරි යහන කියලා කිව්වට උත්ප්‍රාසයක් තර සිරි යහනක් නැහැ. ඒ තියෙන පොඩි පැදුරු කබල තමයි සිරි යහන වෙලා තියෙන්නේ. ඒ මොකද වෙන වෙන ඔවුන්ට මේ අර කලින් ගීතවල දාව අර වැස්ස වහිනකොට අර පුතුනේ මේ අහගන්න ගීතයේදී ශක්‍රය ඇවිල්ලා උදව් කරාට ඔහුට ඇයට උදව් කරන්න ශක්‍රයක් කියන්නේ නැහැ. ඔවුන් ඉන්නේ මේ පීඩිත පීඩනයට පත්වෙච්ච පන්ති ඇතුලේ. දැන් මේ තාත්තට පුළුවන් වෙනවා මල් යහනක් හදන්න. මේ වෙනස තියෙන්නේ ශක්‍යතාව, ආර්ථික ශක්‍යතාවය, ආර්ථික හැකියාව. ඉතින් එතනදී ඔ කියන රෝස කැලේකින් හමු වෙන්නේ මට මේ කුමරුන් කවුද දුන්නේ? ඒ ආදරය තියෙන්නේ ඇතුලේම තියෙන්නේ මොනිකා අර තමන්ට මේ දරුවාව සුවපත් පෝෂණය කරන්න සියලුම දේවල් ඔවුන්ට තියෙන නිසා. ඒක ඇතුලේදී කියනවා. හැබැයි එක තැනක් තියෙනවා. පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ? කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ? අම්මා කියලායි බහ තෝරන්නේ. ඒ සුදු අම්මා කොහෙද? දැන් මේ තාත්තට මේ ජීවන බර තනියෙන් අඳින්න වෙලා තියෙන දරුවගේ බර අම්මා නැති හිනකස.
1: ඒ සියල්ලෙන් සර්ව සම්පූර්ණ වෙලා තිබුණා වුණත් ඒ තියෙන අඩුව. ඒක තමයි අපේ ජීවිතයේ යථාර්ථය විදිහට අපි තේරුම් ගන්න. සියල්ල තියෙන මොහොතකත් අපිට නැති මොකක් හෝ දෙයක් තියෙන පුළුවන්. ඒ නිසා කවදාවත් අපිට මේ සියල්ල සම්පූර්ණ කරගන්න පුළුවන් දවසක් එන්නේ නැහැ.
2: ඒ දැන් කලින් ගීතයේදී තාත්තෙක් ගැන අපිට ආංක 21වත් අදහසක් හම්බෙන්නේ නැහැ. අම්මා තමයි ඒ දරුවාගේ බර දාලන්නේ. එතකොට ගෘහමූලිකත්වය එතනට අහිමි වෙලා. මෙතනදී ඒ දරුවා නලවන මව අහිමි වෙලා. එතකොට එහෙම තියෙද්දී ඒ දරුවට අඩුපාඩුවක් නොවන්න තමයි ඔහු මේ මල් යහනක් හදන්නේ. ඉතින් එහෙම දරුවොත් මේ වෙලාවේ අද ළමා දිනේ සලස්වනවා. ඉතින් ඒ දරුවෙකුට ඔබට අම්මෙක් වෙන්න පුළුවන් නම් ඒ ඔබේ දරුවාට අම්මා වෙනවාට වඩා වටිනාකමක් කියලා මතක තියාගන්න. මොකද මම අර ඉස්සෙල්ලත් කිව්වේ ආදරේ නැති තැනක තමයි ආදරේ වටිනාකම දැනෙන්නේ. එතකොට මෙහෙම දරුවෝ හදපු තාත්තලා අද වයසට ගිහිල්ලා ඉන්නවනම් ඒ තාත්තව බලාගන්න එකත් ඔබේ යුතුකම. ඒ වගේම අර විදිහට දුක් විඳලා තමන්ගේ දරුවාට අධ්‍යාපනයෙන් ඉහළට යවපු අම්මලා ඉන්නවනම් දැන් අද ඔබ ඉන්න තත්ත්වයේදී ඔබට ඒ අම්මා ගැන කරන්න වෙලාවක් නැති වෙන්නේ. හැබැයි නැති වුණත් කොහොම හරි වෙලාවක් හොයන්න අඩුම තරමේ අම්මලා තාත්තලට දවසට එක සැරයක් හරි කතා කරන්න හැකි වෙලාවක පුළුවන් නම් වෙන වැඩක් මගහැරලා හරි ඒ අම්මලා තාත්තලව බලන්න. මොකද ඒ අම්මලා බලන් ඉන්නේ තමන්ගේ දරුවෙක් ඇවිල්ලා හිස අත ගානකම් වෙන කොයි තරම් අය ආදරෙන් අත ගෑවත් ඔවුන්ගේ බැඳීම තියෙන්නේ ඔබත් එක්ක.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපි වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: මේක අපේ රස රහස.
1: අපේ රසය රටේ සැමට.
2: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
4: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද? උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට 5 දක්වා අදවලිය පදිංචවන්න. වට්සප් 0676 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
8: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
9: FM 93.5, FM 93.7 Lakhana Radio ITN.
10: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
11: සංසන්දිය තහර.
12: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සන්තතිය තහර. ආදරේ නැහැ කියන්නේ අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයෙන් රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රීතිය සම්මානයකින් පෙදම් ලැබුවා. 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව ඛ්‍යාතුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත ලොතරැයිය විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රාජ්‍ය සේවා අංශය සඳහා වන රීති සම්මානය දෙන අකර ලැබුවා. මේ සම්මාන උළෙල තුළදී ජාතික ලොතරැයි මණ්ඩලය සම්මානිත වුණු පළවෙනි අවස්ථාව මේ නෙවෙයි. 2016 2025 වසර තුළදීත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍ය අංශය සඳහා අනුශූරතා ද්විත්වයක් දිනා ගන්න ලැබුවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
13: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
12: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමග අතරින් උප ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය සමරන අත අපි මේ දෙගොල්ලම ගැන කතා කරනවා. අපිට කොහෙත්ම අමතක කරලා යන්න බෑ අපිත් ළමයින් වගේ. ඒ වගේම අපිට අමතක කරන්න කොහෙත්ම ඉඩ ලැබෙන්නේ නැහැ අපි වැඩිහිටියන් වගේ. ඒ නිසා අපි තුල පැවරෙන වගකීම දෙපසටම බෙදී යන හින්දා අද අපි මේ කතාව බොහොම සමබරව කරගෙන යන්න හිතුවා. සාමාන්‍යයෙන් ළමා දිනේ කියන එක වැඩිපුර කතාබහට ලක් කරාට වැඩිහිටි දින වෙනුවෙන් මම හිතන සමරොම් දින එතරම්ම පැවතෙන්නේ නැහැ. අපි නාලිකාවක් ඇතුලේ ඉන්න අය විදිහටත් අපේ වැඩිහිටියන් වෙනුවෙන් කරන වැඩසටහන් අතරේ මේ වැඩිපුර මේ ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය කියන එක සමරද්දිම වැඩිපුර අවධානය යොමු කරන්නේ ළමා දිනය වෙනුවෙන්. ඒ නිසා අපි හිතුවා වැඩසටහන අද මේ විදිහට කරගෙන යන්න. යතරතුරේදී ඔබටත් ඔබේ මතකයන් එක්ක ජීවත් වෙන්න කියලා ආරාධනා කරනවා රැ 9 වෙනකල් මේ ලැබෙන කාලය තුළ. මොකද සමහර වෙලාවට අපිට තියෙන මේ වැඩත් එක්ක අපි ළමෙක් වෙලා හිටියා කියලා තමතකයි අපි වැඩිහිටියෙක් නේද කියලා හිතන්න වෙලාවක් නැතු යනවා. ඒතරම් අපි වැඩ වැඩි වෙලා කාර්යබහුල වෙලා ඉන්න හින්දා. අලත් සඳදිය දහර මේ කීතව තර්තවත් කතා බහ වෙනුවෙන් ගෞරවනීය සහභාගීත්වයේ ශ්‍රී ජයවර්ධන ප්‍රවේශවෙතාලි සිංහල සජන සංවිධාන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලා රිටිකාපොල චන්ද්‍රලේක පෙරේරා ගාන ගීතයක් අපි අහන්නේ හෙක්ටර් විජේසිරිගේ ගීතලිය ආචාර්ය රෝහණ වෙරසිංහන්ගේ සංගීතය. විරාමයට කලින් අපි ඇහුවා සසර සේනාරත්නන් ගැයූ ගීතයේදී මවගේ ළමැද ලේ කෙරට පෙරෙන්නේ ඒ කිරිසුවඳයි ලෝපවතින්නේ කියලා කිව්වා. මේ කියන්නේත් එහෙම කතාවක් කිරිසුවඳ ගැන. හැබැයි කිරිසුවඳ තමන්ගේම කරගන්නට වරම් නොලත අම්මා කෙනෙකුගේ කතාවක් ශෝකලාපයක්. කිරි අම්මාවරු දනට වඩිනවා කිරිසුවඳයි මුළු ගම්මානේ.
14: අම්මා ඇයේ දනට නොයන්නේ නොහසන් පුත නොවනේ මාසිත රිදෙන නිසා. දැන් මේවා අපේ සමාජ සංස්කෘතිය තුළින් සුරක්ෂිත කරපු දේවල්නේ. දරුවෙක් ඉපදුනහම ඒ දරුවා වෙනුවෙන් කිරිඅම්මාවරුන්ට දානයක් දෙන්නව. මොකද කිරිඅම්මාවරුන්ට බාර වෙනවනේ. මොකද කොයිතරම් වෛද්‍ය විද්‍යාව දියුණු වුණත් මේවා පිළිබඳ විශ්වාසය නැති කරගෙන ජීවත් වෙන්න බැහැ. ඒ ඇදහිලි විශ්වාසත් එක්ක සුරක්ෂිත වෙලා තියෙන්නේ. එතකොට මේ කිරිඅම්මාවරුන්ගේ දානයට වඩින පත්තිනි මෑණියන් කියන්නේ දරුවෙක් බිහි කරපු කාන්තාවක් නෙමෙයි. එහෙම පත්තිරි මෑණියන්ගේ පතිවෘතා බලය හින්දා තමයි මේ ආරක්ෂාව ඉල්ලන්නේ. එතකොට ඇය නියෝජනය කරමින් පැමිණෙන කිරිඅම්මාවරුන්ගේ දාණයට පැමිණෙන සියලු දෙනාම දරුවන් බිහි කරපු අය.
12: ඒක අනිවාර්ය නීතියක් බවට පත්වලා.
14: කිරිඅම්මා කියන්නේ ඒක ඇතුළේ කිරි තියෙන්න ඕනේ. හැබැයි පත්තිරි මෑණියෝ කියන්නේ කිරිඅම්මා කෙනෙක් නෙමෙයි. අන්න ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් ඒ වගේ එකකදී මේ අම්මට එන්න විදිහක් නැහැ. මේ අම්මා උපත්තියෙම අර උපදිනෙම කිසියම් හේතුවක් නිසා ඒ කියන්නේ ඇයට දරුවන් බිහි කිරීමේ ශක්්‍යතාව හැකියාව නැති වෙච්ච කෙනෙක්. ඒත් ඇගේ මව්වත් මුනේ නිසා ඇය මොකද කරන්නේ දරුවෙක් හදාගන්න අරගෙන තියෙනවා. මේ වගේ අම්මවරුත් මේ ලෝක සමාජයේ ඉන්නවා. ඒ වගේ පියවරුලුත් ඉන්නවා. තමන්ගේ රුධිරේ නෙවී වෙද්දි තවත් කවුරු හරි දරුවෙකුට තමන්ගේ යටතේ හැදෙන්න තමන්ගේ දරුවා විදියට තමන්ගේ පෙළපත් නාමයට තමන්ගේ සියලුම භෞතික සම්පත් වලට හිමිකම් දෙමින් එහෙම දරුවෝ හදාගන්න අම්මලා තාත්තලා මේ ලෝකේ ඉන්නවා. හැබැයි ඒ අයව ඒ අයට මේ සංස්කෘතික තහංචියක් ආව අවස්ථාවක් තමයි මේ කියන්නේ. එතනදී හැම අම්ම කෙනෙක්ම එනකොට පුතා අහන ප්‍රශ්නේ තමයි අහන්නේ. එතකොට ඒදී මේ දරුවන් ලෝකයට අපි කියන හදන වදන කියන වදන කියන්නේ ප්‍රසූත කරන දරුවෝ දරුවන් ප්‍රසූත කරන අම්මලා වගේම ලෝකයට දරුවන් හදන අම්මලත් ඉන්නවා. සමහරවිට මේ දෙකම එකම කට්ටිය වෙනවා. දෙගොල්ලොත් ඉන්න සමහර දරුවෝ සමහර අම්මලා දරුවංග ලෝකෙට ප්‍රසූත කරලා ඒවා අත්තරදීම් හරි මොනවා හරි වැරදීම් නැත්තම් ඒ දරුවව තමන්ගේ කියලා පිළිගන්නට සමාජයට ඇති බය එබඳු හින්දා තමන්ගේ දරුවංග කොහේ හරි අතහැරලා දාලා යනවා. ඒ හින්දා තමයි මම මුලින් කිව්ව වගේ අනාත නිවාස සංකල්පයක් එන්නේ. එබඳු දරුවෙක් හදපු අම්මා කෙනෙක් නෙත නිදි වරමින් කැත කුණු අතගා මම නුඹ හැදුවෙමි දුක් විඳලා එනමුත් කුසයේ හොවමින් බිහි කර ඇඟලේ කිරි කර නැත පොවලා. දැන් මෙහෙම අම්මලා සමාජයේ ඉන්න දැන් විවාහ වෙච්ච දවසේ ඉඳන් රටේ මිනිස්සුන්ට ඊළඟ ප්‍රශ්න තමයි දෙවෙනි දවසේ ඉඳන්ම ළමෙක් නැද්ද කියලා අහන්නේ. එකට උපදෙස් දෙන්නත් යනවා. එනවාට අද මේ සමාජය යන විදිහට ඉගෙනගෙන රස්සාව කරලා සල්ලි හම්බ කරලා ගෙවල් දොරවල් හදලා අම්මලා තාත්තලටත් උදව් කළ සමහර දරුවන්ට කසාද බඳින්න සිද්ධ වෙන දවස වෙනකොට අර සරුභාවයේ තියෙන කාලය පසු වෙන්න පුළුවන් වයස ගිහිල්ලා. ඒ නිසා වුන් උත්සාහ කරද්දි සමහර අයට මේ අවස්ථාව හිමි වෙන්න පුළුවන්. එහෙම ඒවා දකින්න හම්බ වෙනවා සමාජය. ඒ නිසා ඒ අය දිහා බලලා ඒ අයව ගරහන්න, ඒ අයට එහෙම නැත්තම් අර නින්දා ගැරහුම් අප කියන හින්ට් ගහනවා වගේ ඒ දේවල් කරන්න නොකරන්න වග බලා ගැනීම වැඩිහිටියන් විදියට ඔබගේ යුතුකමක් කියන එක මතක තියාගන්න. ඊළඟට එබඳු දියණියා තමන්ගේ ලේලි වෙලා හරි මිනිබිරිය වෙලා හරි එනවනම් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමත් වැඩිහිටියන් වෙන අපගේ යුතුකමක් වගකීමක් කියන එකත් අමතක කරන්න එපා. මොකද අපි කන බොන දේවල් වසවිස කියන එක අපි හොඳටම දන්නවා. මොන හේතුවක් හින්දා ඒවැයෙන් මෙබඳු දරුවන් බිහි කිරීමේ තියෙන අර සාරවත් භාවය, සරු භාවය, එයා සම්පත් දැරීමේ හැකියාව නැති වුණාද කියන්න අපි දන්නේ. ගස්කොළනොත් දැන් තියෙන්නේ සරු භාවයක් නැති තත්වයට පත් වෙලා. ඒවටත් අර බෙහෙත් විදලා තමයි සරු භාවයට පත් කරන්නේ. ඒ නිසා මේ හැමදේම අපි හැමෝම ස්වභාවික පරිසරයේ අයිති අංග නිසා ඒ හැමෝටම උරුමයි. ඒ දරුවන්ට වගේම ඒ වැඩිහිටියන්ටත් එකසේ සලකන්න මනුස්සකමින් යුතු මිනිසුන් වෙන්න අපි මතක තියාගන්නත් ඕන.

0: ඊළඟට අහන්න යනවා අශර නන්දා මාලනියන් ගායනා කරන ගීතයක්. මහචර සුනිල් ආරියරත්නන් ගීත ලියුවේ නන්දා මාලනීම තමයි මේ ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ. සාමාන්‍යයෙන් අපි කරන කතාබහ වලදීත් කියනවා කවදා හරි ඉතින් අම්මගේ තාත්තගේ අගේ දැනෙන්නේ අපිත් අම්මලා තාත්තලා උණු දවසට කියලා. එතකොට එහෙනම් අම්මලා තාත්තලා වෙන්න අපි දන්නවා මේ ලෝකේ තියෙන යම් යම් කරුණු කාරණා වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා ඔප්පු කරන්න පුළුවන් කාරණාත් තියෙන, එහෙම බැරි කාරණාත් තියෙන. ඇයි මෙහෙම වෙන්නේ කියලා සමහරట్లాට කාන්තාවකට මව්පදවිය ලබන්න, පිරිමියෙකුට තාත්තා කෙනෙක් බවට පත් වෙන්න, ඒ තියෙන වෛද්‍ය විද්‍යාත්මක කරුණු කාරණා කොයිතරම් හොයාගෙන ගියත් පැහැදිලි හේතුවක් හොයාගන්න බැරි අවස්ථාවක් ඔච්චර තියෙනවද? ඉතින් එතකොට එහෙම දරුවන්ට තමන්ගේ අම්මා තාත්තාගේ අගය දැනෙන්නේ කොහොමද? එහෙම වෙන අවස්ථා තියෙනවා. හැම දෙයකම අපිට අර දෙපැත්තක් අහන්න විඳින්න පුළුවන්කම තියෙනවනේ. ඒ නිසා ඒකනත් ප්‍රශ්න කරන්න. මොකද අපිට සමාජයේ සමහර තැන්වලදී අපි දකිනවා මව්පදවිය පියපදවිය ලබා ගන්න ලබා නොගත් අය වෙනුවෙන් කරන කතාබහ ඔවුන්ව සමාජයේ ඇති කරන යම් යම් පොදු තැන්වලදී ඔවුන්ට ඇති වෙන අපහසුතාවයන්, මේ සියල්ල අපි තේරුම් අරගෙන අර අපි හැමදාමත් මගේ හැම වැඩසටහනකදීම කතා කරන කැමැතිම වචනේ සහකම්පණයෙන් යුත් මිනිස්සු විදිහට අපිට එදියා බලන්න පුළුවන් නම් වටිනවා. එතෙන් නන්දා මාලනී කියනවා, මට මව් පදවිය ලැබුණු දිනේදී නුඹේ අගේ මට දැනුනේ අම්මේ. කලින් ගෙතේ චනෝල එකක් පෙර රැගෙන ඉන්නේ වුණා. නුඹගෙන් දරුසුර තල් බැලුවා මිස මව් පදවිය නැත මා පතලා.
1: ඔව්, එක්කෙනෙකුට මේ මව් පදවිය උත්තරීතරත්වයේ ලැබෙනකොට තව කෙනෙකුට මව් පදවිය නොලැබෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ ඇය ගයන්නේ අපිට කියවෙන්නේ නැති කොටසක් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරනකොට විඳින වේදනාව. ඒ වේදනාවම ඇති අපිට කොච්චර ජීවිතේ කාලයක් ගත කරත් ඒකට අපිට ගෙවල නිම කරන්න බෑ. මොකද ඇය සම්පූර්ණයෙන් වෙනස් වෙනවනේ. කන බොන විදිය, අඳින පළඳින විදිය, සරපු එතෙක් උස අඩි උස සපත්තු දැමනම් ඒවා දාන්නේ නැහැ. හරියට පරිස්සම් වෙනවා. ඒ වෙන්නේ තමන්ගේ කුසේ ඉන දරුවා වෙනුවෙන්. ඊට පස්සේ බෙලව උපත දායි නම්ම දරුවා වෙනුවෙන් කොයිතරම් කැපකිරීම කරනවා. ඉතින් දරුවා විදිහටත් මේක තේරුම් ගන්න ඕනේ. එකින්ද ඇය කියන්නේ ඇතෙක් බරට දායාද නොසෙව්වද, සිප්සයුරේ පරතරට නොයව්වද, මෞකම ලදදා දැරූ දුකම ඇති නුඹේ නමින් පාදෝවිලි වන්නට. ඒ දුක එක්ක සංසන්දනය කරනකොට අරම මුකුත් නොකලත් කමන්නේ. දැන් සාමාන්‍යයෙන් කියන්නේ අම්මලා අපිව හැදුවා නම් අපිට මේ දේවල් කරන්න ඕනේ කියලා. එහෙම සමහර අය කියනවා මට වැඩිය ඒ gedara ආර්ථික භෞතික සම්පත් මට වැඩිය අරයට දුන්නා, ඒ හින්දා එයා තමයි බලන්න ඕනේ. අපිනේ මේ බලන්න ඕනේ. ඔක්කොම ලියලා තින්නේ එයාටනේ කියලා. එහෙම එකක් නැහැ. ඒ මොන සම්පත් දුන්නත් මේ අම්මා මේ ලෝකෙට දරුවව ගෙනාවේ නැත්තම් ගේන්න විදියක් නැහැ.
0: ජීවිතයක්ම නැහැ.
1: ජීවිතයක්ම නැහැ. දැන් අර කලින් ගීතේ අම්මට වෙන දරුවෙක් ගේන්න වෙලා තියෙන ඇය එක්ක ඒ මාර්ගය අහිමි වෙච්ච හින්දානේ. එතකොට ඊළඟට කියන උඩට උඩු වියන් මවා නොදුන්නද, සිරුරට මුදුසුව යහන් නොදුන්නද, දසමස මා කුස දැරූ පිනම ඇති නොඹට බුදුන් දැක නිවන් දකින්නට. මේ අදහස මතක තියාගන්න. ඒකයි ගෙදර බුදුන් අම්මා කියලා බුදුහාමුදුරෝ කියන්නේ. මේ දස මාසයක් දරුවෙක් උසේ දරාගෙන ඉන්න එක තාත්තා කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් හින්දා තමයි එයාට අපි අම්මා කියලා කියන්නේ. මම මා මොන වචනෙන් කිව්වත් ඒ තියෙන්නේ මව්වත් ගුණයමයි. මට මේ වෙලාවේ කවියක් කියන්නම ඕනේ මොනිකා. මේ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරියගේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් අපේ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ, ඔහුගේ කෘතියක් දොරට වැඩියා ඒ හන්ද මෙතන කියලා පහුගිය දවසක. මේ කවිය නම් ඒ පොතේ තියෙන කවියක් නෙමේ මොනිකා. ඔහුගේ දියණියගේ 20 වෙනි උපන්දිනය මෑතකදී සැමරුවා. එදා ඔහුට ඊට කලින් අවුරුදු 9 ලියපු කවියක් හෝ නැවත යොදලා තිබුණා. මම ඒ කවිය කියන්න කැමතියි. මොකද අම්මා කෙනෙක්ගේ දුක වගේම තාත්තා කෙනෙක්ගේ හිතේ මොන වගේ හැඟීම්ද ඇති වෙන්නේ කියන එකත් කියන්න ඕනි හින්දා. කටු තුනම හරිතැනට ඇවිදින් ඇරණතේ කාසල් ගේට්ටුව ඉස්සි ඉස්සි ඇඟිලි ගැනගෙන මග බලාහුන් අලුත් පියවරු සියක් අතරේ මමත් හිටියා.
0: ගඟක්සේ වේගෙන් ඇදී යන මිනිස් පොදියෙන් ලිහි හිමිහිට තනිව ඔබ වෙත එන්න වූ විට බියෙන් සැකයෙන් පැකිලුනා සිත.
1: පිරික්සා පළමුව මවුන් වත වෙහෙස මිස කිසි දුකක් නොම දැක පුංචි දිරියක් හිතට අරගෙන සෙමින් එබුනිමි සිඟිති යහනට.
0: පැයක් වයස ඇති මුදු මොලොක් නුඹ නිදා උන්නා හුස්ම ගන්නා මලක් විලසට.
2: පුතේ හිමයි මීට අවුරුදු 20කට පෙර මේ තාත්තා ඉපදුනේ. තින් දරුවෝ නැතුව අම්මලා තාත්තලා ඉපදෙන්නේ නැහැ. අම්මලා තාත්තලා නැතුව දරුවෝ මේ ලෝකේ

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමග ඔබ අපි ඊළඟ තහනවා කුමාරදාස සපුතන්ත්‍රයේ ලියු අචර රෝහණ වීරසිංහන් සුනිල වීරසිංහන් ගායන ගීතයක්. කලින් ගීතයේදී අපිට ඇහුණානේ උඩට උඩුවියන් මවා නොදුන්නද සිරුරට මුදු සුව යහන් නොදුන්නද කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා පදිනි මවුන්ට කරන යා දින්නක් විදිහට ඇගේ බැල්ම හෙළලා මේ ලෝකයට හද සුව යහනේ රකින්න සිව් දෙවියනි අද ඉපදුණු නැවුම් ලොවට වරම් දෙන්න කියලා.
3: උඹනික මේ දරුවෙක් මේ ලෝකෙට ඉපදුනාට පස්සේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුණත් මේ අම්මලා තාත්තලා ඉන්නේ බය. ඒ නිසා තමයි දරුවාගේ රකින්න කියන්නේ. මොකද මං කිව්වේ ඒගොල්ලෝ හරීම අනාරක්ෂිතයි. ඒගොල්ලෝ හැමෝම විශ්වාස කරනවා දරුව දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා දරුවන්ගේ ලෝකය දරුවන්ට ලෝකයක් තනන්න අපි ඒ දරුවන්ට ගොඩාක් හිතන්න ඕන. ඒ නිසා මේ තාත්තා කියන්නේ අද ඉපදුනේ මේ නැවුම් ලෝකයට ඒ දරුවව සිව් දෙවියනි වරම් දෙන්න කියනවා ඒ ලෝකෙ බකින්න. ඊළඟට කියනවා මේ හද සුව යහනේ රකින්නත් කියලා කියනවා පත්තිනි මාතාවට. උපන් බිලිඳු නහවන්නට රුවන් පිරිත් පැන් වඩති සිරිමා බෝපත් සෙලවීමෙත් සිහිලින් සුවය දෙති. මේ සමස්ත ගීතය පුරාම ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ සංස්කෘතියේ උරුමයත් එක්ක තමයි මේ
2: ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නේ සහ මේ ඉල්ලීම් කරන්නේ.
3: ඉල්ලලා තියෙන සිරිමා බෝධියට කතා කරනවා. දහසක් දෙව් බමුන්ට 335 රකින්න කියනවා. පිරිත් පැන් වඩන්න කියනවා. ඒ මදිවට සඳහිරු දෙපසින් අවදි වෙලා කල්පයකට ආයුෂ දෙන්නත් කියලා කියනවා. ඒ විතරක් නෙමේ සහසක් බුදු වදන් නැලවිලි ගීයක් වගේ ගායනා කරනවා කියනවා. සිරි දලදා හිමි සරණින් පිහිට ලැබලා නිදුක් වෙනවා කියනවා. ඊළඟට නැවතත් අර ජන විශ්වාසයේ කිරි මවුන් මෙතෙන්ටත් එනවා. උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඉන්නවා කියනවා. ඊළඟට මේ සමන් දෙවියෝ ඇවිල්ලා මේ බාල බිනිඳු පිළිගන්නට දෝත දරනවා. ලෝකයේ සිටින මේ ඇදහෙන විශ්වාසවලින් සමස්ත වෙච්ච සියලු දෙනාම මේ දරුවව පිළිගන්න ලෑස්ති වෙද්දි මිනිස්සු විදිහට අපි ලෑස්තිද කියන එක අපි හිතන්න ඕනේ. මොකද ඒ දරුවාට අපි උරුම කරලා තියෙන අනාගතේ ණයකන්දක් නා. ඔවුන් ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ මේ අනාගතය පිළිබඳ මේ බයෙන් නම් බරෙන් නම් ඊළඟට අවිනිශ්චිතතාවයෙන් නම් මේ ළමයි ඉගෙනගෙන අවසානයේ ගිහිල්ලා රැකියා විරහිත අයගේ කොඩට නම් වැටෙන්නේ අන්න එතනදී වැඩිහිටියෝ විදිහට අපි අසාර්ථක වෙනවා. අපි අපේ පසු කාලයේ ගත කරනකොට අපි ජීවිතයේ සියල්ල භුක්ති විඳලා ඉන්න වැඩිහිටියෝ හැම යුද්ධවලින් හැම එකේම අරගලවලින් හැම එකෙම බේරිලා ඉන්න කොටසක්නේ. කිසියම් කුසලයක් හින්දා අපි හැම වෙලා ඉන්නවනේ. එහෙම නොවන වැඩිහිටියොත් ඉන්න පුළුවන්. එහෙම අයත් ඉන්න පුළුවන් මේ වෙලාවේ ඉතා කාගේවත් දෞහරණක් නැතුව. නමුත් අපි ජීවිතේ ජීවත් වෙලා තියෙනවා. එනිසා අද ඉපදිලා ඉන්න මේ අද මේ ලෝකයේ දකින්න ඉපදිච්ච මේ පුංචි දරුවන්ට මේ මල් වගේ ළමයින්ට ලෝකයක් තනන්න වෙනවා. ඒ තැනීමට මේ සංස්කෘතියෙන් දෙන බලපෑම වගේම ඒ නෝන්ගේ හිත් තුහල නොකර ඉන්න අපි උත්සාහ කරන්න ඕනා.

0: දහර
1: සඳදිය දහර තුළ අප අහන විඳින ඊළඟ ගීතය පූජපාද රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීපත රොහණ විරසිංහන්ගේ සංගීතය අතුල සමිතා ගයන්නේ ඔවුන්ගේ ආදරණීය දියණිය මේ කවින්ද්‍යා වෙනුවෙන් තමයි මේ ගීතය ගායනා කළේ මීට වසර ගණනාවකට කලින්. අද ඇය පරිණත කාන්තාවක් බවට පත්වලා ඉන්නවා, විවාහක කාන්තාවක් බවට පත්වලා ඉන්නවා. මේ ගීතේ කොයිතරම් වයසද කොයිතරම් කල්ද කියලා එතනින්ම අපිට මවා ගන්න පුළුවන්. මේ තාත්තා කෙනෙකුගේ ආශිර්වාද ගොන්නයි අම්මා කෙනෙකුගේ ආශිර්වාද ගොන්නයි දෙකම එකට එකතු කරලා තමන්ගේ එකම දියණියට එකතු කරන අසිරිපැන් වරුසාවක් කියලා කියන්න පුළුවන් ගීතයක්. පත්තිනි මවුන්ගෙන් තමයි මේ බලය, ඒ පතිනි බලය රැකගත්ත ඒ විශ්වාසයත් එක්ක ඇව ආරක්ෂා කරන්න කියලා තමයි ඉල්ලන්නේ. සඳතරුමල් මට දන් දුන් මගේ රොස්සිර නොබාරගන් ගීතය. කලින් ගීතයේදී සුනිල් එදිරිසිංහයන් කියවනේ පතිනි මවුනි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න කියලා. මේ ගීතයේදී කියනවා පතිනි මවුන් මට රැක දුන් පතිනි බලය නුඹ අරගන් කියලා.
2: එතකොට කතන්දර ගොඩක් අපිට හිතා ගන්න පුළුවන් වෙනවා. මේ සංස්කෘතික විශ්වාසය, සංස්කෘතිය සහ මේ ඇදහිලි විශ්වාස ගැන අප තුළ තියෙන හැඟීම්. ඒ හින්දමයි මේ ගීතයේත් ඒ සියල්ලම තියෙනවා. සඳ තරුමල් මට දන් දුන්, සඳයි තරුයි දුන්නු රුසිරු. ඉර කියන්නේ නෑ මෙතන. ස්වභාව සෞන්දර්යයේ තියෙන සඳේ තියෙන සෞම්‍යයි තරුවල තියෙන දිලිසීමයි ගැන කියන්නේ. ඒ රූපශ්‍රීය තමයි අම්මා තමන්ගෙන් දරුවට මෙදුවට ලබා දෙන්නේ. මොකද ජන විශ්වාසයේ තියෙන පුතෙක් කටකාරයි, දුවෙක් හැඩකාරයි වෙන්න ඕනේ කියලා. දුව හැමතිස්සෙම ලස්සනට ඉන්න ඕනේ කියන එක තමයි ජන විශ්වාසයේ තිබුණේ. ඉතින් මේ ඒ නිසා තාත්තා කියනවා, හැබැයි හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹලා ගන්න. මේ තේජවන්ත බව, මේ ධෛර්යය, මේ වීරය ඉරට තියෙන තත්ත්වයක් තියෙනවා. ඒකත් දෙනවා මේ දුවට. කියන්නේ ලස්සනට ඉඳලා විතරක් හරියන්නේ නැහැ, මේ ලෝකෙට මූණ දීමේ ශක්තියත් අවශ්‍ය නිසා. එහින්දමයි තාත්තා අපව කියන්නේ ඝන දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹාර ගන්න. මට තිබුණා නම් දැනුම, මේ අධ්‍යාපනය කියන කියවෙන්නේ මේ දේවලුත් දරුවට දීම තම අද වෙනකොට නම් මුනිකා එක හරිම සත්‍යයක්. මොකද දෙමව්පියන් තමන්ගේ දරුවා බිහි වෙන්නත් කලින් හොඳ ජනප්‍රිය පාසලක් ගාව තමයි ලිපින හොයාගන්නේ විවාහ වෙන්නේ. මොකද අධ්‍යාපනයේ තියෙන විෂමතාව හින්දා උන් විශ්වාස කරනවා මේ හොඳම ඉස්කෝලෙකට තමන්ගේ දරුවාව ඇතුළත් කරවන්න. ඒ නිසා මේ වාක්‍යයෙන් කියන එකට අදාළ වෙන්නේ අන්නේ කොටස අද වෙනකොට. ඒ විතරක් නෙමේ, මේ ශිෂ්‍යත්වය වගේ කිනොට කිනුනේ අම්මලගේ විභාගය කියලා. මේ පොඩි කාලේදී අම්මලා තාත්තලා තමයි වැඩියෙන් ඉගෙන ගන්නේ ළමයට වැඩිය. මොකද ඒ තරම් වැඩ කන්දරාවක ඕන් ඉන්නවා.
1: ඒ වගේම තමයි මං හන්සිමිස් කියන ආසයි ඒ කතාව. දැන් අම්මලගේ විභාගය කියලා හරීම මේ නිර්දය විදිහට කරන විවේචනය කොයිතරම් අපේ තියෙන මේ පටුකම තමයි ඒ පෙන්වන්නේ. මොකද ඒ තමයි තමන්ට දෙන්න තියෙන එකම දේ ඒ අම්මලා තාත්තලාට. ඉතින් ඒ නිසා අම්මා සියලු කැපකිරීම, තාත්තට තියෙනවා කුටුම්බ සුරක්ෂිත කිරීමේ වගකීම්. ඉතින් අම්මා ඒ නිසා දරුවා වෙනුවෙන් පන්ති යනවා, පුළුවන් තරම් පාස් පේපර්ස් හොයලා කරවනවා. ඒ එතනදී අසමත් වෙලා හෝ ඒ වැඩ වැඩි කන්දක් හොයාගෙන කරන ඒ අම්මා නෙවෙයි අසමත් වෙලා තියෙන්නේ, රටක් විදිහට ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගන්න නිදහස් අධ්‍යාපනයක් තියෙන රටක. ඒක අපි ඉතාම ගෞරවයෙන් සේපත් කරනවා. හැබැයි තරඟකාරී අධ්‍යාපන රටාවක ඇතුළේ ශිෂ්‍යත්වයේ වගේ අවුරුදු 10ක පුංචි දරුවෙක් මුණ දෙන විභාගයක් උච්චර සංකීර්ණ වෙලා තියෙන රටේ තියෙන පාසල් ප්‍රමාණයේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙලා, නාගරික පාසලකට, හොඳ පාසලකට තමන්ගේ දරුවා දාන්න ඕන කියන ඉලක්කය දෙමාපියන්ගේ හිතේ තියෙන හින්දා. එතකොට එහෙම දරුවන් වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන් ළඟම තියෙන පාසල ඉතාමත්ම පහසුකම් වලින් පරිපූර්ණ පාසලක් කරගන්න බැරි වුණු අපි නෙවෙයිද වගේ කියන්නේ තමයි.
2: ඔමුනික මට මෙතනදි මතක් වෙන්නේ අපේ අර ශ්‍රේෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් වරක කියපු කතාවක්. ඔ කියන්නේ ශිෂ්‍යත්වය වගේ දෙයක් තිබිය යුතු වන්නේ ඈත පාසලක ඉන්න, කියන්නේ මේ පාසල් තියෙන්න ඕනේ පුළුවන් ඇති හැකියායට වෙනම පාසලකුයි, නැති බැරි අයට වෙනම පාසලකුයි නෙමෙයි කියන්නේ. අර ඈත ගමක ඉන්න ළමයෙක් ශිෂ්‍යත්ව පාසල අර ඇති හැකියාගේ ඉන්න පාසලට පැමිණීමේ මේ හුවමාරුව සිද්ධ වෙනවා. ඒ අයගේ පාන්තික තත්ත්වය සහ එහි තියෙන ඒවත් එක්ක බැඳිද සමාජ ජීවිතය, ඒවැය තියෙන දැනුම් පද්ධතිය ළමය ඉගෙන ගන්නවා අර අයත් එක්ක මිශ්‍ර වෙනකොට. ඒ වගේම ඒ ළමයින්ට ඈත තිබිච්ච අර හද්ද පිටිසර ගමක තිබිච්ච දැනුම් පද්ධතිය අර ළමයි හරහා උන් ඉගෙන ගන්නවා. මේ සම්මිශ්‍රණය අවශ්‍ය වෙනවා දරුවෙක් හැදෙනකොට. දරුවා ඉගෙන ගන්නේ තමන්ගේ ගෙදරින් පමණක් නෙමෙයි, තමන්ගේ පාසලෙන් පමණක් නෙමෙයි, වටපිටාවෙන් තමන්ට හමු වෙන. අපි හැදිලා තියෙන්නේ මිශ්‍රණේ. ඒ නිසා මේ මිශ්‍රණය අත්‍යවශ්‍ය වෙනවා
0: ශිෂ්‍යත්වය වගේ එකක් අහෝසි කිරීම නෙමෙයි වෙන්නේ. මේ මිශ්‍රණය තුන තමයි අපිට යහපත් දරුවෝ බිහි කරන්නේ. ඒක මේ දෙවෙනි අත්‍යත් කියනවනේ, ඇලදොල ගම් මට දන් දොන් හදේ සිසිල නොබාරගත්. දැන් ඇලදොල ගංගාවලෙන් දෙන්න විදිහක් නැහැ. මොකද දැන් ඇලදොල ගංගාවලට බැහැපු ළමයිනුත් මැරෙන කාලයක් වෙලානේ තියෙන්නේ. අපිට ඒක ගැන අවබෝධයක් නැහැනේ. මේ ගංගාවල මැරෙන ප්‍රමාණය හෝ ඒකට තියෙන ප්‍රතිපත්තිමය තීරණයක්, ඒවා ගැන ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ රටට හැඟීමක් නැහැ. ඒතර අපේ රටේ ඉන්න බහුතරයකට පීනන්නත් බැහැ. හැබැයි වටේම මූද ඇතුලේ ගංගා ඇලදොල් ඕන තරම් තියෙනවා. ඒතකොට එහෙම වෙන්න හේතුව මොකක්ද කියන එක හිතන්නේ නැහැ. ඒතර වනවිල මට දොන් දොන් හිතේ සිසිලනු බාරගත්. දැන් මේ දේවල් දීමේ ක්‍රමවේදය තමයි දරුවෙක් හොඳ දරුවෙක් විදිහට හැදෙන්නේ. ඉතින් මේ වචන ඇතුලේ තියෙන දේ හැම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුටම දෙන්න බෑ. ඒක දෙන්න එක්කෝ අර එක්කෝ ළමයා අධ්‍යාපන කියන රාමුවෙන් කොහොම හරි මේ අඩෙයින් වලින් පැනගෙන අර වගේ පාසලකට යන්න ඕන. ඒකට තියෙන ශිෂ්‍යත් අරමුද්ද මේක වෙලා තියෙන්නේ. ශිෂ්‍යත්වෙ නොලිය යුතු අය ශිෂ්‍යත්වෙ ලියනවනේ. ශිෂ්‍යත්වෙ තියෙන්නේ එහෙම ශිෂ්‍යත්වයක් අවශ්‍යයිට. ඒ තරඟ නෙමෙයි දැන් මේක වෙන විලාසිතාවක් කරන්නේ. නමුත් ඇත්තටම ඒ ශිෂ්‍යත්වෙ හිඳ තමයි ඒ දරුවට පුළුවන් වෙන්නේ මේ ජීවිතයට යන්න. ඒ අතර අර අනිත් දේවල් අපි හිතමුකෝ එහෙම නැති වුණොත් අපිට ඒ දරුවාට අපේ කියන හැමදේම ලබා දීම හැකි රටක් හදලා තියෙන්න ඕනේ. දැන් අර කතාවට කියනවනේ වෙන රටවල් අය පැයක් නිදා ගන්නවා, ළමයිට නිදා ගන්න දෙනවා, ඒ අයට අකුරු රවුම් කරන් ලියන්න ඕනේ නැහැ, වෙන ඒවා තියෙනවා කියලා. ඒක ඇත්ත. මොකද ඒ රටවල් වල මෙහෙම ප්‍රශ්නයක් නැහැ. රැකියා ඌනතාවක් නැහැ. හැමෝම සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවා. හැබැයි අපේ වගේ රටක එහෙම නෙමෙයි. මේ බේදය හොනටත් වැඩිය තියෙනවා. ඉතින් හැම අම්ම කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම ප්‍රාර්ථනාව තමයි අනාගත සුරක්ෂිතතාවයක් හිතා තමන්ගේ දරුවෝ හැමෝම වෛද්‍යවරු කරන්න. එහෙම උත්සාහ කළත් ලංකාවේ වෛද්‍යවරුත් නැහැ. ඉතින් හිතන්න ඕන මේ තත්වය, මේ අම්මලා තාත්තලාගේ ප්‍රාර්ථනාවන් මෙහෙම තියෙද්දි මේ දරුවෝ වෙනුවෙන් ලෝක ළමා දිනයේ උත්සවාකාරයෙන් සැමරීම නෙමෙයි, ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සුරක්ෂිත හෙටක් හදාගැනීමේ වගකීමට අපි එකතු වෙන්න ඕනේ.

0: මිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: ಕೊಡ್ತಾನೆ.
1: ಸ್ವಾಭಾವಿಕ ಗುಣೇನ್ ಪಿರಿ ವಿಜಯ ಮೆರಿಸ್ ಕೊಡು, ತುನಪು ಹಾಕುಡು, ಗಾಂಬರಿ ಸಹಕ ಹಾಕುಡು.
2: ඔස්ට්‍රේලියාව නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
3: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
6: ටෙක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
7: ඔක්තෝබර් 2 ආරක්ෂක විද්‍යාලය කොළඹ.
8: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
9: පූර්ණ මාධ්‍යම තුනක ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකිමු මගතොට.
10: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
11: අපේ ආණ්ඩුව වසර 2යි රටට සුබයි.
12: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
13: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
11: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
14: සංසන්දිය තාජහර.
15: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර සමගාතරෙන් ඔබ සඳතිය දහර ගීතවත් අර්ථවත් කතා පහ අදත් එවනුවෙන් ගෞරවනීය සහභාගීත්වයේ ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමලා රෙටිගහපොළ. අපි තවත් ගීතයකට යන්න හදන්නේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක්ගෙන් කරන ඉල්ලීමක්. මේ ඉල්ලීම නම් මං හිතන්නේ එදත් එහෙමයි අදත් මෙහෙමයි. මොකද ඒක මේ පෞද්ගලික කතාවකට යනවා කියලා හිතන්නත් එපා. මමත් දුවෙක් වෙලා හිටපු කාලයක් තිබුණා නිසා මටත් දැන් දුවෙක් ඉන්න හින්දා එදා මීට අවුරුදු වයස අහු වෙනවා කිව්වම කමක් නෑ, අවුරුදු 35කට 30කට කලින් හිටපු තාත්තත් දැන් මේ 2026 ඉන්න තාත්තත් එකම තමයි හැම වෙලෙම බලන්නේ. තමන්ගේ බිරිඳගෙන්, තමන්ගේ ආදරවන්තියකින් තමන්ගේ ලෝකේ පුංචි කුමාරිව බේරගන්න. ධර්මශ්‍රී ගමගේ ගීපද සංකල්පනාවක් මේ. ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කොට ගායනා කරන්නේ. කලින් ගීතයේදී අපිට හුණනේ දායාදයයි මගේ දෝනිට අප දෙන්නාගේ කියලා වික්ටර් රත්නායකයන් මෙහෙම කියනවා, බනින්නපා පොඩි දෝනිට ගහන්නපා.
16: හාල් මිටක් කරන් තියෙන්නේ සෙල්ලම් බත්තු යන්න. දැන් මේ ගීතය ගත්තොත් මොනිකා මේ සමාජාන යෝජනය. දරුවෝ තමන්ගේ ළඟම ඉන්න පරිසරය දිහා බල්ල හැදෙන්නේ. එතකොට අම්මව තමයි ඇයට දියණියෙක් වැඩියම ගුරු කරගන්නේ අම්මව. පුතෙක් නම් තාත්තව. තාත්තා දිහා බල්ලා ඉඳ ඔබ හැමතිස්සම හිතන්න ඔබේ දිහා බල්ලා තමයි ඔබේ දරුවෝ හැදෙන්නේ. නිදි යන්නේ, ඇවිදින්නේ, කතා කරන්නේ.

0: එහෙම දෙක දරුවෙක් විතරක් වෙනෝ නම් දුවෙක් නම් දුව සමහරලාට තාත්තගේ දේවලුත්
1: අරගෙන
0: ඔය විදිහට ආවේශ කරගෙන ඒ විදිහට ඇවිදින්න බලනවා කතා කරන්න හදනවා එහෙමත් වෙනවා. දැන් මේ අම්මගේ දිහා බල්ලා තමයි මේ දේ ඉගෙන ගන්නෙ. මොකද්ද දුරුතු පොයදා කැලණි විහාරයේ වඳින්න ගිහිල්ලා එද්දි වලම් මුට්ටි අරන් දීලා තියෙනවා.
1: දැන් මේ ළමයි අරන් දීලා තියෙන්නේ
0: මේ වලම් මුට්ටි ගැනිල්ල මම පොඩි කාලෙත් කරලා තියෙනවා. දැන් වලම් පොට්ටි නැහැ. දැන් ඒ වලම් සමහර අය කරා වුණාට දැන්
1: ඒකට තාමත් මේ මම දැන් මේ මතක් කරගන්නත් හැදුවේ අදටත් මම කැලණි විහාරය පහු කරගෙනනේ නිවසට යන්නේ. ඉතින් නිරන්තරයෙන් දකින්න කැලණි විහාරය පහු කරගෙන යනකොට තියෙනවා එතනින් වංගුව ගන්නකොටම දකුණු පැත්තට මේ අපි වම් පැත්තට හරවනකොටම එතන තියෙන
0: තුම්මංහන්දියේ
1: ලොකු වලම් කඩයක්. ඉතින් දැන් ඕක දකින්නකොට අනිවාර්යෙන් මේ ගීතය මතකයට නැගෙනවාම තමයි.
0: ඉතින් ඒ වල ඒ කඩේ හැමෝම වලම් මුට්ටි ගන්න ඇති. අද වෙනකොට නම් ඒ වලට ප්ලාස්ටික් මුට්ටි ඇවිල්ලා
1: දැන් තිබ්බ අපිට නවීකරණය වෙලා.
0: ඔව් එදා අපිට තිබ්බ වලම් මුට්ටි විතරයි. දැන් අද වෙනකොට තේ හදන්න වෙන මේනවා අරවට අර වෙන ගෑස් කුකර්ද ඒවද ඔක්කොම දේවල් හම්බ වෙලා තියෙනවා.
1: හැබැයි තව දෙයක්ත් මට මේ කියන්න හිතන. දැන් ඒ කාලේ අපි ඉුවේ වලම් මුට්ටි වලනේ පොඩි පොඩි වලම් ඇතිලි මුට්ටි වල ඒවා බින්දෙනවා අපි අතින් අනන්ත අප්‍රමාණ වාරයක්. ඊට පස්සේ සද්ද සමහර වෙලාවට අපිට ටිකක් තරවටු කරලා අපි ගොඩක් අයියෙන් කෑ ගහලා ඇඬුවට පස්සේ අම්මා කියනවා ඔහොම තමයි ඉතින් බින්දෙනවා මොනවා කරන්නද ඊගාසරේ අරන් දෙන්නම් කියලා. දැන් තියෙන්නේ ප්ලාස්ටික් සහ ලෝහ මේ සෙල්ලම් බඩුත් එක්ක මම හිතන අපේ දරුවන්ගේ දරාගෙන මේ හැකියාව අඩු වෙන තැනත් මතුවෙන එක හේතුවක් වෙනවා. ඉතින් මොකද මේ සෙල්ලම් බඩු කවදාවත් කැඩෙන්නේ නැහනේ. ඒවා ගොඩාක් කල් පවතිනවා. හැබැයි මැටි වලඳක් මැටි මුට්ටියක් ගත්තම ඉතා ෂණයකින් එක බිඳිල යන පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දරා ගැනීම අපිට පුහුණු වෙන්න අපි පරම්පරා කිහිපයක් ආපස්සට ගිහිල්ලා හිතනකොට දැන් වර්තමාන පරම්පරාව ඉතා ඉක්මනින් පීඩාවට පත් වෙලා ඉතා ඉක්මනින් ෂණික තීරණ ගන්න ජීවිත හැර යන්න දරා ගන්න බැරි තැන්වලදී ජීවිතය අතාරින්න තීරණ ගන්න ඒ පෙළඹවීම ඒ වෙනස්කම් කොයිතරම් දුරට බලපානවා ඇතිද?
0: ඔහොමනිකව වෙසක් කූඩුවත් එහෙමනේ ළමයා වෙසක් කූඩුව හදන්නේ ආදරේ. ඒ හදාගෙන හදන ආදරේ ඒක වෙනුවෙන් දුක් විඳලා කපාගෙන බටපතුරු වලින් තුවාල කරගෙන තමම්ම පාප්ප හදාගෙන තමම්ම සැලසිලි කපාගෙන හදන වෙසක් කූඩුව ගිනිගෙන දැවෙනකොට ළමයා එතනදි මේ පාඩමක් ඉගෙන ගන්නවා. තමන් ආදරෙන් කම්බර හදාගන්න දේවල් තමන්ට නැති වෙනවා කියලා. ඒව තමයි මේ ලෝකේ බොහෝ දියුණු වෙනවා කියලා අපි කරගෙන තියෙන දේවල්. දැන් මෙතනදි මට කියන්න ඕනුනේ මේ තියෙන දේ මේ ගැහැණියකට උරුම ජීවිතේ තමයි මේ කියලා දෙන්න. ඒ තමයි පොඩි වලම් මුට්ටි වල උයලා ලොකු වුණාට පස්සේ මේ මුට්ටි වලම් පොඩි වලමයි වෙන්න වෙන්නේ. ඒතර දියණියක ගෑනු ළමයකේ ජීවිතේ මේ ගීතය ඇතුළේ වෙනම කියවෙනවා. තාත්තට වුණත් ඒකේ අයින් වෙන්න බෑ. දැන් අපි හිතනවනේ තාත්තා තමන්ගේ ආදරණීය දුව බේරගත්ත කියලා. නමුත් අම්මා උත්සාහ කරන්නේ ඒක නෙමෙයි වෙන්න පුළුවන්. අම්මා උත්සාහ කරන්නේ සමහර වෙලාවට හාල් මිටක් අරගෙන ඔයා උයනවට වැඩිය වෙන දෙයක් ඔයා කරන්න පොතක් පතක් බලන්න. නමුත් තාත්තා බලාපොරොත්තු වෙන්නේ අපි දෙන්නටම ඉන් බත් කටකට දුවගේ අතින් කවන්න. මේ මුළු මහත් සමාජයේම දුවගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ භූමිකාව. මීට වැඩි එහා භූමිකාවක් මේ සමාජයට ඕන කමක් නැ. දුවෙක්ව කතිකාචාර්යවරයා විනුසුරුවරයා නීතිඥවරියක් දක්වා ගෙනියන්න. ඔවුන්ට සමාජයට ඕන ඉන්නේ දුවෙක්ගෙන් ළමයි හදලා ළමයින්ටත් කවලා අපිටත් කවන කෙනෙක්. මේ ගීතේ අන්නාලා මේක. දැන් මොකද මට හොඳට මතකයි මට පොඩි කාලේ උයන්න බෑ මොනිකා. පොඩි කාලේ කියන්නේ මම විශ්වවිද්‍යාලයෙන් අයින් වෙනකොටත් ඇත්තම කියනවා නම් මම උයන්න දන්නේ නැහැ. මගේ අම්මා හැමදාම මාව බේරගත්තා. අම්මා කිව්වේ පවුලෙන් ඉගෙන ගත්තේ මම විතරනේ. එයාට ඉගෙන ගන්න දෙන්න. එයා මල් මොකද මට අයියයි මල්ලි ඉන්නේ හිටියේ. එතකොට මකම ගෑනු ළමයා. අම්මා කියපු දේ තමයි මල් ළඟ ඉන්නකම් විතරයි එයා ඔය සැප විඳින්නේ. එයාට ඉගෙන ගන්න දෙන්න හැම වෙලෙම. එහිඳ ඒ වචනවලට වගකීමක් මට තිබුණා. ඒ තමයි මම ඇය වෙනුවෙන් ඉගෙන ගත්තා. ඇත්තටම මං ආව ගමන මං ආවේ ඇය වෙනුවෙන්මයි. වෙන කවුරුවත් හින්ද නෙමෙයි. ඉතින් ඒ අම්මගේ වචනෙට මම දරුවෙක් විදිහට සැලකුවා. මං පුංචි කාලේ ඉඳන්ම කලේ අම්මා වෙනුවෙන් ඉගෙන ගත්තේ. මොකද මං දැක්ක අම්මා බැනුම් අහන හැටි. අම්මා සමහර වෙලාවට මං ආස නැටුමකට හරි නාට්‍ය තරගෙන යනකොට තාත්තා එපා කියනවා. තාත්තා බයයි මොනවා හරි මට හානියක් වෙයි. අපේ අම්මා ඒ වෙනුවෙන් පෙනී ඉන්නෝ. නෑ නෑ මං එක්කගෙන ඉන්න. මට අම්මා රෑට රෑ වෙලත් එනවා. ඒ මාව එක්කගෙන ඉන්නේ ඒ වෙනුවෙන් තමයි මම ඇය වෙනුවෙන් ජීවත් වුණා. ඉතින් දරුවන්ට කියලා දෙන්න ඕනේ මේ පාඩම. නැතුව මොකක් හරි සින්දුවක් කියලා හරි ඇඳුමක් අරන් දෙන එක නෙමෙයි. දරුවා ඊට පස්සේ ඒ හැඟීම ඉන්න ඒ නිසා අදට වයසට ගිහිල්ලත් මං අම්මා බලාගන්නේ මම. මොකද ඒ බැඳීම මගේ තාත්තා නැති වුණා අම්මගෙන් අයින් කරන්න බැර වුණා. මොකද ඇය තමයි මාව අද මෙතෙන්ට ගෙනාවේ. ඉතින් ඒ නිසා මේ සමාජයේ ඔබෙන් බලාපොරොත්තු වෙන දේවල් වෙනස් වේවි. හැබැයි ඔබේ අම්මා තාත්තා විශේෂයෙන් අම්මා විශ්වාස කරන්න, ඇය අම්මා කෙනෙක්. ඒ අම්මා අම්මට වෙච්ච වැරදි ඔබට වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එනිසා ලෝකය මොනවා කිව්වත් ඔබ දරුවෙක් විදිහට යන ගමනේ ඔබේ දරුවාගේ ගමන හැදීමේ වගකීමත් වැඩිහිටියෝ වෙන ඔබට අම්මා කෙනෙක් වශයෙන් විශේෂයෙන්ම තියෙන බව මතක

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර
2: නිරංජලා සරෝජනී මේ ගීතය ගයන්නේ මෛත්‍රී පනාගොඩ ලියන්න ලාන ලල්ගම සංගීතවත් කරන්නේ. කලින් ගීතයේදී සෙල්ලම්බත් ගැන අපි ඇහුවා. මේ ගීතයේදීත් අපිට සෙල්ලම්බත් ගැන ඇහෙනවා. සුදු වැලි මතු පිට දිය බිඳු ඉස ඉස වැලි සෙල්ලම්බත් පිස්සුවති.
3: මොනිකා, මේ ගීතය ඉතා වෙනස් ගීයක්. මේ අම්මගේ තියෙන මානව දයාව, සමාජ දැක්ම මේ ගීතය ඇතුළේ කියවෙනවා. ඒ කියන්නේ මේ සෙල්ලම්බත් උයපු අතින් ඔන්න අර අපි කියපු පාඩම. අපි මේ ලෝකේ දැන් කැන මේ ඉගෙන ගන්න දෙන්න ඇති. අපි හිතමු මොකක් හරි ඩිවයිස් එකකින් ගේම් එකක් ගහන, එහෙම නැත්නම් ඔය මොනවා හරි දැන් අම්මලා කියන්නේ අනාගත ක්‍රිකට් කණ්ඩායමට යන්න ක්‍රිකට් ගහනවා වගේ දෙයකදී නොකිය වෙන පාඩමක් මේක කියනවා. මේ අම්මා කියලා තිබ්බේ සුදු වැලි මතු පිට දිය බිඳු ඉසේස පුතේ ඔයා වැලි සෙල්ලම්බත් දිව්වා. ඒ අතින්ම සමව බෙදා දීලා තිබ නිර්මල සිතක් ඔබට තිබුණා. ඒ උයපු බත්තික අර වැලි සෙල්ලම්බත් උනත් අපි සමව බෙදුවා. මට මතකයි අපි පුංචි කාලේ චින්චූරු බත් කියලා එකක්. ඒක ටික ඇත්ත බත් වලින් උයන්නේ. මට තිබ්බේ පොල් ගන්නමයි. හිරමනේ ටිකක් දිගයි. ඒ දෙහිඳ මල්ලීට හරි මාමගේ පුතාට හරි තමයි පිටිපස්සෙ ඉඳ ගන්න දෙන්නේ. හැමදාම ඉතින් මේ දෙන ඉඳ ගන්නවා. ටික වෙලාවකට පස්සේ මේ දෙන්නට අමතක වෙනවා. මේක මොනවට හරි දීවම හිරමනේ උඩ යනවා. පොල් ටික බිම් වැටෙනවා. මං හැමදාම අඬ තමයි පොල් ගහන්නේ. මම බැහැසෙන් වැඩුණාමත් මට එපාම කරපු දේ තමයි පොල් ගෑම. ඒකට සාමාන්‍යයෙන් මේ නුදියුණු සමාජයෙන්ට උත්තරයක් මට අරන් දුන්නේ එතම පිටිකල පොල් කිරියේ.
2: ඒ සහ දැන් ඉතින් පොල් ගාන තැනුත්
3: තියෙනවා. ඉතින් ඒවා හොඳ දේවල්. නමුත් අර මට එපා වෙන්න හේතු තමයි මේ දේවල්. හැබැයි අර අක්කයි අපි මාමගේ දුවයි අයියයි තමයි ගෙදර වැඩිමහල්ලු දෙන්නේ. ඒගොල්ලෝ ලස්සන්ට උයලා හැමෝටම මේව සමානව බෙදෙනවා. හැබැයි ඒක අපිට වැඩි හිටු වෙනකොට අමතක වෙනවනේ. මේ කියන්නේ එකයි, මතු මහා මිනිසුක ඌ දවසේ රටවැසි දනහට වැඩ කළ මැන මගේ පුංචි පුතේ, මගේ පුංචි පුතේ. ඒ කියන්නේ මේ සමානව දුන්නා කියන ප්‍රතිපත්තිය ඔබ මේ සෙල්ලංගෙයින් පස්සේ අමතක කරන්න එපා. දැන් මේව ගොඩාක් අයට බලයාවම අමතක වෙනවනේ. ඒ කියන්නේ අඩු ගානේ ග්‍රාම සේවක සමිතිය, ගමේ තියෙන සාමාන්‍ය සමිතියක බලය හිමි වුණාම අමතක වෙනවා. සමහර වෙලාවට ඉස්කෝලේදී පන්ති නායකයා වුණාම අපි කියනවානේ හොඳම නැති ළමයා දඟ ළමයට පන්ති නායකකම දුන්නම හොඳටම වැඩ කරනවා කියලා. ඒකෙන් ගොන්නන්නේ පාඩම. එයා වගකීම් දරන්න පුරුදු වෙනවා. එතකොට ඒ පාඩමේ ප්‍රතිඵල ගන්න ඉඩ නොදෙන දෙයක් තියෙනවා. ඔබේ දරුවාගේ අතින් එබඳු වැරදක් වෙනකොට ඔබ රණුවම් කරන්න ඕනේ ඔබේ දරුවාට. ලෝකෙට වැරදි කියලා වැඩක් නැහැ. හොරකම් කරොත් මට මතක අපේ තාත්තා ගෙමකින් රුපියලක් හොරකම් කරා කියලා ගැහුවා. හොඳටම මොනවාද බිස්කට් එකක්ද කොහෙද මල්ලි හරි අයියා ගත්තයි කියලා මුළු එකම කැව්වා ආසාව ඉවර වෙනකන්. එහෙම කරපු හින්දා අපි හොරු වුණේ. මොකද ඊට පස්සේ බිම් වැටුණත් රුපියලක් අපිට අහුලන්නේ නැන්නේ. මොකද හිතේ වැඩ කරන්නේ අනුන්ගේ සල්ලි කියලානේ. එතකොට මේ දේ පොඩි ළමයාට තමයි උගන්වන්න පුළුවන්. ලොකු වුණාම උගන්නලා වැඩක් වෙන්නේ නැහැ. දැන් ලොකු වෙලා ඉගෙන ගන්න එකක්වත් අපි කරන්නේ නැහැනේ. අපිට කොච්චර කියනවද පාරේ දකුණු පැත්තෙන් යන්න කියනවා. දැන් අපි එහෙම කරන්නේ නැහැ. අපේ නීතිය සලකන්නේ නැති වෙලා තියෙනවා. නම් පුංචි ළමයි ඒව හරියට කරනවා. එහි ඉඳගෙන එකම පිඟානින් බත් කාලා එක පැදුරේ නිදියා එකට hina වෙන එකට හඬන ඔබේ පුංචි මිතුරු පිරිසයි හෙට සොහයුරු ජනතාව වෙන්නේ. එහි ඉඳ මේ එකට ඉන්න මිනිස්සු ගැන හිතන්න. මේක එක්ක පාගල අනිත් එක්කෙනා උඩට යන තැනට යන්න එපා. එදා එකට හිටියානම් අදත් ඉන්නොත් නමුත් වෙන්නේ එදා හිටපු කෙනාව ඊළඟට Tamanට ඉස්සරහට යනකොට ඒ අයව අමතක කරලා යනවා. ඒ නිසා මේ අම්මා කෙනෙක් අර කියන ඊට වඩා එහා ගිය හැඟීමකින් තමයි මේ දරුවට ජීවිතය ගැන පාඩම කියලා දෙන්නේ.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்த தியதஹர
1: குலரத்ன ஹரிவன்ஷன்கே கீபத අපි ඊළඟට අහන ටීම් ජයරත්න ගායන ගීතයක්. කලින් ගීතයේදී මේ කිව්වනේ නිරංජලා සරෝජනී රටවැසි දනහට වැඩ කළ මැන මගේ පුංචි පුතේ මගේ පුංචි පුතේ කියලා. දැන් මේ කියන්නේ චණ්ඩිකමට රණ්ඩු වෙලා හැංගිලා ඉන්න පුංචි පුතෙක් ගැන.
2: ඔහු එතකොට මේ දරුවට කියන්නේත් ඒ කතාවමයි මේ තාත්තා. අයියටත් ගහලා නංගිවත් එක්කලා මියාලුවත් එක්ක තරහ වෙලා ඉඳිද්දි ඔයා තනියෙ සෙල්ලම් කරන්නේ කාසමගෙන්. හැබැයි අද නම් එහෙම කියනවා කවුරුත් ඕනේ ඔයා
1: තනියෙන් ඉන්න.
2: ඔව් ගේම් එකක් ගහන්න මොනවා හරි කරන්න. ඒක නෙමේ වෙන්න ඕනේ මේ සමාජයක් එක්ක පැවතෙන්න අපි දරුවට උගන්වන්න ඕනේ. එහෙම නැතුණාම තමයි දරුවා හැමතිස්සෙම අම්මගේ සාරි පොටේ පිටිපස්සට එන්නේ. ළමයාගේ පෞරුෂත්වයේ හීන වෙන්නේ. අමතක කරන්න හොඳ නෑ අද ළමා දිනේ සමරන මේ පුංචි ළමයිමයි අනාගතේ මේ රට බාරගන්නේ. ඔවුන් අග්‍ර විනිශ්චයකාරව දක්වාම යනවා, ජනාධිපතිවරු දක්වාම යනවා, පාලන බලයේ හිමිත අය ගාවට යනවා, විදුහල්පතිවරුන් වෙනවා, රෝහල් පද්ධතියේ ලොකුම දොස්තර වෙනවා. එතකොට ඔවුන්ගේ හිත ඇතුලේ අපි පළපදියම් කරපු දේවල් වල ප්‍රතිවිපාක තමයි හොඳ හෝ නරක විදිහට අපිට මුණ දෙන්න වෙන්නේ. එහිඳ එකතු වුණා නම් නේ හොඳ වෙන්නේ කියන හැඟීම ඔවුන්ට දෙන්න ඕනේ මේ තාත්තා

0: ප්‍රියත හර
1: ප්‍රියත්ත ප්‍රනාන්දු මේ ගීතය ගායනා කරන්නේ සරතල්විස් සංගීතවත් කළේ ආචාර්ය ජන්තරණ සිංහන් මේ ගීතය ලිව්වේ. දැන් මේ අපි හරි කැමති අපි ඇතුළේ ඉන්න පුංචි ළමයව කොහෙන් හරි දැක ගමන් මතු වෙනවා. මේ ඈතකදීම වුණු සිද්ධියක් තමයි අපි එක්තරා අවමංගල්‍ය අවස්ථාවකට සහභාගී වුණා. ඉතාලම ඈතකදී අපිට මුණ දෙන්න ලැබුණු කේදවාචකයක් පුංචි පුතෙක් පසුගියදා තමන්ගේ ජීවිතයෙන් සමුගත්තා. ඒක එහෙම සිදු නොවිය යුතු දෙයක්. නමුත් ඒක එහෙම වුණා. දැන් අපි මේ ඉතාම ශෝකාකූල අවස්ථාවක් ඉතා විශාල කාලයක් දැන් මෙතන ගත කරලා මේ වේදනාවෙන් අපි ආපහු එනවා කතා කරමින්. මම ඒ ගමනේ ගිය ඉතාමත්ම හිතවත් මිත්‍රයෙක් සමග, ඔහු වැඩිහිටියෙක්, වර්තමානයේ ලංකාවේ කලා ක්ෂේත්‍රයේ විවිධ මේ ටෙලි නාට්‍ය සමීප කරන නිර්මාණවේදියෙක්, දෙදරුපියෙක්, දුවරු දෙන්නෙක්ගේම තාත්ත කෙනෙක්. දැන් අපි දෙදෙනා මේ මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිටින් එනකොට එක සැරේටම අපුමට වමට දාගන්න බැරි වේද කියලා එක සැරේටම අහනවා. මේ මං බලනවා මොකද්ද මේ එක සැරේටම දැන් මේ කතාබහින් ඇත්තටම හැඬු කඳුලෙන් අපි එන්නේ මේ අපේ අපිට අහිමුණු මේ පුංචි පුතා ගැන කතා කර කර. එක සැර අයියෝ වාහනේ වමට දාගන්න බැරි වේද, දැන් වමට වාහනේ දාන්න බෑ, අපි දකුණෙන් එන්නේ නෑ වම. එහෙම එක සැරේටම දාන්න බෑනේ, ඉස්සරහින් නතර කළොම එයි මොකද කියලා අන්න කුරුල්ලෝ විකුණන්න තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ මං ඊට පස්සේ ගෝ අයියෝ ඔයාට මොකටද මේ කුරුල්ලෝ කියලා. මේ ඉතාරර අලංකාර මේ විදිහට හදලා තියෙනවා මොකක් හරි මේ කඩදාසි වලින් හදපු කුරුල්ලෝ අර ගහක එල්ලලා තියෙනවා කුරුළු ඉගිලෙනවා වගේ. ඊට පස්සේ ඉතින් කිව්වා මේ මට එහෙම පොඩි මේ කැවැත්තක් තියෙනවා, කොහේ ගියත් රටකට ගියත් සෙල්ලම් බඩුවක් අරන් එනවා. ගොඩක් අය හිතන්නේ මං ඒ සෙල්ලම් බඩුව අරන් එන්නේ මගේ දුවල දෙන්නට කියලා. නෑ, දුවල දෙන්න දැන් සෙල්ලම් බඩුවන සෙල්ලම් කරන්නේ නෑ. එදනත් පොඩි වයසේ ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ට වැඩිය මං ඒව ගෙනල්ලා ගෙදර ගොඩ ගහ ගන්නවා නංගි. මට පුංචි කාලේ නොලැබුණු සෙල්ලම් බඩුව මට දැන් ගන්න පුළුවන්කම තියෙන නිසා මං ගන්නවා කියලා. ඉතින් එතනදී සමහර විට වෙන කෙනෙකුට නම් hina යන්න පුළුවන්. හැබැයි මට ඇත්තටම මේ සඳදිය දහර ඔබතුමේගේ ඇසුර මේ මිසියලු මිනිසුන්ගේ ඒ කරන කතාබහත් එක්ක ඇති වෙලා තියෙන සහකම්පණය නිසා මම තේරුම් ගත්තා ඒ පුංචි ළමයා තාම මිය ගිහිලා නෑ. මේ වෙලාවේ හරි ඒ පුංචි ළමයාව සතුටු කරන්න දරන වෙහෙස, ඉතින් ඒක කොච්චර වටිනවද? එහෙම ඉඩ අවකාශ හැම වැඩිහිටියෙකුටම ලැබේවා කියලා මම හිතුවා, ප්‍රාර්ථනා කළා. මේ කතාව මේ ගීතයත් එක්ක ආයි මතක් වුණා. පොඩි ළමයි අතින් අතල්ලා දුවන මුහුදු රැල්ලේ ඉන්නකොට අර ඈත තනි වෙලා ඉන්න පුංචි ළමයා ඒ මමයි කියලා මටත් හිතෙනවා.
2: ඔදෙන් කලින් ගීතේ කිව්ව පුංචි ළමයි වස නැහැ කියලා මෙතන කියනවා ඒ පුංචි ළමයා මමයි කියලා. දැන් මේ පුංචි ළමයා අපේ ජීවිත ඇතුළේ ඉන්නවා. එහෙනම් තමයි කුඩා කාලයේදී ළමයෙක්ගේ හිතකට මොනවා හරි දේවල් කරොත් එයා වැඩිහිටියෙක් වුණාම ඒ මත ක්‍රියාත්මක වෙන්නේ. සමහර වෙලාවට මට හම්බ වෙච්ච දරුවෝ ඉන්නවා, ඒ අය ගොඩක් වෙලාවට අපිත් එක්ක ගැවසෙනකොට අපිට ගොඩාක් ලං වෙනකොට තේරෙනවා එයාලට අම්මගේ ආදරය ලැබිලා නැහැ. එහෙම අය මට ඕන තරම් හම්බෙලා තියෙනවා. ඉතින් තවත් අය ඉන්නවා ඒ ගෙවල් දොරවල් වල තිබිච්ච පොඩි කාලෙදි ගෙදරින් එළියට දාලා පවුල් පසුබිමේ නැතිව හැදිච්ච අය. ඉතින් ඒ නිසා මේ පුංචි ළමයා තමම්ම කියලා අපිට අනිත් කෙනෙක් දැක්කහම තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් මේ කියන්නේ මේක යුගයක්. මගේ වගේ පුංචි දා තෙල් ගා හිස පෙරලා ඒත් ආයේ කොණ්ඩේ අවුල් වෙලා පොඩි කාලේ දැකලා ඇති අම්මලා හොඳට තෙල් දාලා ඔළුව පීරලා මේ දෙපැත්තෙන් කන් දෙපැත් පවුඩරුත් හොඳටම දාලා දෙපැත්තෙන් තෙල් බේරිලා එහෙම පුංචි ළමයි ඉස්කෝලේ යනවා. ළමයට විලාසිතාගෙන දැනුමක් එහෙම තියන අය නෙමෙයි. හැඩ වැඩ දා ඇවිදිටවා පොඩි කාලේ මම වගේ කියලා. ඉතින් අපි ඇතුළත් පුංචි ළමයේ ජීවත් වෙනවා. එහෙනම් ඒ පුංචි ළමයට ආදරය කරන ගමන් මේ ලෝකේ ඉන්න අනිත් පුංචි ළමයටත් ඒ ආදරය

0: Yanında rüyalık Viyana. Santa.
1: ඔබෙන්නේ මානවීය ප්‍රේමයේ සොඳර ආත්මක වියමන ලක්හඬ සතදිය දහර අහකෙන මේ කියන්නේ ඔබට අනුග්‍රහක දායකත්වය ඔබට ලබා දෙන NLP ගැන ජීවිතයේ සහිනේට වාසනාවේ ආශිර්වාදයෙන් ගෙනෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය මේ අවුරුද්දේ මේ වන විට 13 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්නට NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා රුපියල් 2,32,00,000 අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකොටුව ප්‍රදේශයේ GM සරත් කුමාර මහතාගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි පුරුදු පරිදි ආයමත් 2,00,000,000 සුපිරි ත්‍යාග 125 ප්‍රථම ත්‍යාග 100,000 ත්‍යාගයේ සමකෙන් අනෙකුත් සෙසු ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයිය දැන් ඔබටත් රුපියල් 40,000,000 පමණක වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමග අතරින් බලා කනහගෙන ඉන්නේ අද සඳදිය දහර සඳුරු හමු වීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංවිධාන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හංසමාලාරිටික හප්පල අපි යනවා මේ අද සඳදිය දහර අවසන් අර්ධයට ලෝක ළමා දිනය ලෝක වැඩිහිටිය දිනය වෙනුවෙන් අප ඔබ වෙත ගෙන එන වැඩසටහන සඳදිය දහර තුළ ස්වර්ණලත කවිශ්වර මේ ගීතය ගායන ජෝර්ජ් රොබ්සන් ද සිල්වාස් මේ ගීතය ලියන්නේ අකුරට යන්නට කම්මැලි හිතලා බොරුවට අඬන පුංචි දුවෙකුට තමයි කියන්නේ අර කලින් ගීතෙදි කිව්වන හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ කියලා මේ ගීතේ කියනවා මමත් ඔබ වගේ මං පොඩි කාලේ ඔහොම කළා මට මතක තියේ
2: එම් පොඩි ඇයටත් ඇගේ ළමා කාලෙට යන්න පුළුවන් වෙලා තියෙනවා මේ තමන්ගේ දුවවප දැකලා ඒ දුවත් ඉස්කෝලේ යන්නේ නැති දැනුත් ඔය සමහරවට කියන මට ඉස්කෝලේ යන්න බෑ කියවම කියන්නේ ඔයා ටීචර් දැන් ඔයා ඉස්කෝලේ යන්න ඕනේ කියලා. ඒවත් අපිට අමතක වෙනවා. මොකද අපි පොඩි කාලේ ඇත්තටම අපි අද අපිට පසුතැවෙන අවස්ථාවතම ඉස්කෝලේ නොගින් හිටපු දවස් කෙන අපිට දැන් දුක හිතෙනවා. මොකද ඒ යුගයේ අපිට ආපහු හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන් ගෑල් ළමයිට මොකද ඒ නිලැඳුම් විදිහට ඇඳගෙන යන්න බෑනේ. පිරිමි ළමයින් නම් සුදු ඇඳුමක් අඳගෙන යන්න පුළුවන්. එහෙම ගෑනු ළමයිට එහෙම හම්බ වෙන්නේම නැහැ. හැබැයි ඇය ඒකට හේතු කියනවා. මේ අම්මට තේරෙනවා මල්ලි සමගින් වැලි පොල් කටුගෙන සෙල්ලංගේ බත් උයන්න හිතුණාද. එහෙම නැත්තම් අපි පුංචි කාලෙත් කරන්නේ ගිහිල්ලා ඉස්කෝලේ ටීචර් ගැන කතා කරනවා. මට මතකයි කවුරු හරි කියලා තිබුණා ඒක ළමෙක් කියනවා පාඩමක් කරන්න හරි මම මේ එහා මම අර එහා ටීචර්ට හම්බ වෙලා එනකන් ඔයාලා ওই ටික බලා ගන්න කියලා. ඒ ඉස්කෝලේ ටීචර්ස්ලා කතා කරන දේවල් කරනවා. එහෙනම් ළමයි ඉස්සරහා දෙයක් කියනකොට හරි පරිස්සම් වෙන්න ඕන. ළමයි ඉස්සරහා තව කෙනෙකුට ටීචර් කෙනෙක් බැන්නොත් ඒ ළමයා එක ගෙදර ඇවිල්ලා අනුකරණය කරනවා. ඒක නිසා මේ ඇදුරුතුමිය වෙ මොකද අපි පුංචි ළමයින්ගේ පරමාදර්ශ චරිත හම්බ වෙන්නේ ඇතුලේ. දෙගුරුන් කියන්නේත් ඒක නේද? දෙමව්පියන්ට පස්සේ ඒගොල්ලෝ ගොඩාක් ලං වෙන්නේ ගුරුවරයාට. ඒ හින්දා තමයි මම කලිනුත් දවසක කිව්වා එක වසර දෙක වසර තුන වසර වගේ වසරවල් වලට ඉන්නේ ටීච් ගෑනු අය. අම්මලා වගේ හැඟීම ඉන්න ඕනේ. තාත්තලා ඉතින් ගුරුවරු නෑ. ගුරුවරියෝ තමයි පුළුවන් තරම් එකතු කරන්නේ. මොකද අම්මා කියන හැඟීම දරුවන්ට දෙන්න ඕනේ හින්දා. හැබැයි ඇය කියනවා මෙතනත් උපදේශයක් දෙනවා සෙල්ලම් යුගයක් අවසන් වීලා සෙල්ලංගේ. මේ සෙල්ලංගේ කියන්නේ අර සෙල්ලංගේම විතරක් නෙමෙයි. මේ ජීවිතයේ සෙල්ලක්කාරව වගකීමක් නැතුව ගත කරාට පස්සේ ඒවේ අරමුවේ දැනෙන්නේ පාසල් ගියේ නැත්තම්. මොකද අධ්‍යාපනය කියන එක මං කිව්ව අප වගේ රටක ඉහළට යන්න තියෙන ඉනිමඟ. මේ අධ්‍යාපනය කියන්නේ පත පොතින් ලැබෙන අධ්‍යාපනය නේ, පාසලෙන් ලැබෙන අධ්‍යාපනය විතරක් නෙමේ. අපි මේ දැනුවත් වීම තියාගන්න ඕනේ අපේ ජීවිතයේ ඊළඟ වැඩිහිටි කියන යුගයට යන්න නම්. එහෙම නැති වුණොත් අර බොළඳ අපි සමහර අය කියන අයියෝ තාම ළමයෙක් වගේ හැසිරින්නේ කියන වචනේ අහන්න වෙන්නේ මෙන්න මේ කියන අධ්‍යාපනය නොලැබුණොත්. ඒ නිසා ඒ අධ්‍යාපනය ලබා දීමේ පළවෙනි පියවර ගෙදරින් වෙනවා, පාසලෙන් වෙනවා. ඒ නිසා දරුවාට උගන්වන්න ඕනෙම නිකන් මේ මොනවා හරි එකකින් කැපී පෙන්න විතරක් නෙමේ. තමන්ට නොලැබිච්ච ජීවිතයේ දරුවා ලවා ලබා ගන්න නෙමේ, දරුවට දරුවාගේම ලෝකයක් හදන්න.

0: മാനവീയ പ്രേമേ സൗന്ദര്യാത്മക വ്യമന സന്ധിയ തഹര
1: മനരഹലിയോട് ലിയോ ഗീതയാ കവിശാരദ ദീപിക പ്രദർശനി പേരിസ് ഗാനാ കരാന്നേ പുഞ്ചി കാലേ മകേ ജാതിക ഗീയ പാസൽ ഗീയ തരമട്ടമ ഉദാസന രസീം വല മം ഗായനാ കല ഗീതേമി
2: മാത് മേ ഗീയമ ഗായന തീനോ അനന്തവത്
1: ഏ നിസാമ മട നമക് പടബന്ദിലാ തിബുനാ ഏ ദവസല പുഞ്ചി നംഗില മലിലാ ദെൻ വെഡി ഹിതി കാന്താവ മൻ ഇതനെ മം മേക മൂണു പുതുര എക്കലോത് അനിവാരയമ മട ഏ പ്രതിചാര ടിക നം ലബേവി ഓൻ മട ആമന്ത്രണേ കല അന്ന ബലം ഇദികട ലംഗാ കിയല ഇതി സുന്ദര മതക തിയന അത്രമ മേ വഗേ മേ നിർമാണകരുവൻ അപേ ജീവിത കൊയി തരം സുന്ദര കരല തിയനവാദ ഓൺടേ കൃതവേദിത്വ നിരന്തരൻ അപ ദക്കവനേ നിസാമൈ അന്ന ബലാൻ ഇതികട ലംഗ കൊക്കുരേന വകേ ഏവിത് പുഞ്ചിയോ നുബേന കാപ്പാര ബലാന്നേ അര കലിൻ ഗീതേദി സ്വർണലതാ കവീശ്വര ഗേവ് ഗീതേദി എഹുനനേ അക്കുരട്ട യന്നട കമ്മെല്ലി ഗിത്തില ബുരുവട ഹണ്ടന പുഞ്ചിദുവേ മേ ഗീതേദി പുഞ്ചിദുവട മൈക്യാന പുഞ്ചിദുവേ നുബയാന കൊട സുദു പാട്ടിൻ ഇസ്കോലിട്ട പുഞ്ചി മകേ അതീതേ മൻ തനിവെ
2: മേ മേ ജീവിതേ ആയിത്തി ലമയാ ഇന്നെ ഗമക ഏക്കനെ കൊക്കുരയനക് വകേ കിയന ഉപമാത് എന്നെ എത്തക്കൊട്ട് ഇതികട ലഗേ ഇതന്നെ ബലന്നേ ഹീൻ സരേ ഗിഹിൻ ഉണ്ട് എക്കത്തു യാന്നെ മേ റഞ്ചു പിട്ടിൻ പാസൽ യാന്നെ
1: ലത ദേനി വേദി ദേവട ദികേ ദൊല പാരെന്നെ കൊട വേലാ തമൈ യാന്നെ
2: യാന്നെ അയ ഗിഹില്ല തീന്നെത് എഹെമ മഗേ ഹിതേ മൻ ആയത് പാസൽ യാന്നെ ഏ വിധി തമൈ ദെം വകേ സ്കൂൾ വാൻ ഹേക ഹരി ദെമോപിയോ എക്ക വാഹന തദ ബദേ യാന അര ഹൊദമ പാസലട യാന കതന്ദരയക് ഗന നെമേ മേ കിയാന്നെ ഹബൈ എഹെമ ഗിയ അതീതയക് അയടത് തിയനോ ඇයත් හිතේ යනවා දැන් හුඟක් වෙලාවට අද වෙනකොට මම දකින විදිහට නම් පන්තිවල ඉස්කෝලේ විශේෂයෙන් නගරබද පාසල්වල පළවෙනි ස්ථානය ගත්ත ළමයා ඉඳන් 15 වෙනි ස්ථානය වගේ ගන්න වෙනකන් හිටපු ළමයි ලංකාවේ නෑ රට අතහැර ගිහිල්ලා අපි වගේ කීප දෙනෙකුයි ඊට පසු ස්ථානවල ඉන්න ඒ ඉවත් ආර්ථික ශක්තියාවේ තියෙනවා නම් ඒගොල්ලොත් නෑ එහෙම නොවන කීප දෙනෙක් විතරයි ඉතුරු වෙලා දැන් සමහර අය මේ අධ්‍යාපන කඩේම ගොඩගෙන් එළියට යන්න බැරි වෙච්ච අය එතකොට ඒ අය උත්සාහ කරනවා හුඟක් වෙලාවට තමන්ගේ දරුවන්ගෙන් ඒ සිහිනේ සැබෑ කරගන්න මේ අම්මට තියෙන්නේත් ඒකයි ඒ අම්මට දැන් දුකක් තියෙනවා එහෙම නොවීම ඒ ඉස්කෝලේ යන කාලය ගැන දැන් මගේ එක එහෙලියක් හිටියා එයාගේ දරුවන්ට එයා මට කතා කර කර කියලා තියෙනවා මේ අමතර පන්ති වලට එක එක විෂයන් වලට කාව හරි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ හරි කතා කරලා දෙන්න උගන්වන්න කියලා. ඉතින් මං එයාට කිව්වා ඔයත් ඒ කාලේ ඔහොම හිතුවා නම් ඔයාගේ අම්මයි තාත්තයි කොච්චර සතුට වේද? මොකද ඇයට ඉගෙන ගන්න පුළුවන් උනේ නෑ එච්චරම් දුරට. එතකොට ඇයට නොකරපු පාරේ ඇය උත්සාහ කරනවා තමන්ගේ දරුවෝ දෙන්නව අරගෙන යන්න. ඉතින් ඒක කමක් නැහැ. නමුත් ඔවුන්ට අනවශ්‍ය පීඩනයක් දීලා තමන්ගේ හීන හැබෑ කරගන්න යන්න එපා. මෙතන තියෙන ඊට වැඩි එකක්. එක පුටුවක වාඩි වෙලා එක පැන්සල දෙකට කඩ. ඒ කියන්නේ මේ ආර්ථික සමබරතාවය හැම ළමයාටම සමානව ලැබෙන්නේ නැහැ ඉගෙන ගද්දි. සමහරුන්ට ඕන මටත් වැඩි පැන්සල් තියෙනවා. සමහරුන්ට තියෙන්නේ එකම පැන්සල අනිත් ළමයට නැති ඉඳ ඒකේ කොටසක් දෙන්න. එක පුටුවයි තියෙන හැමෝටම ඉගෙන ගන්න. එතකොට මේ තියෙන අධ්‍යාපනය නිදහස් වුණාට හැමෝටම සමානව ඉගෙන ගන්න තියෙන අවකාශ නැති බවත් කියවෙනවා. එහෙම තියෙද්දිත් ඇයට ඉගෙන ගන්න නොලැබෙන විවිධ හේතු තියෙන්නේ නැති. අයගේ පෞලේ තත්ත්වය ඇයට දැන් විවාහ වෙන්න ලැබිලා දරුවෙක් හමුනම ඇය උත්සාහ කරන්නේ ඒ දරුවට එයා නොදුටපු නව ලෝකේ කිරුළු පළන් රැචිඩ වෙන්න. ඒ හින්දායි ඇය කියන්නේ සුදු පාටින් ඉස්කෝලෙට යන්න මේ පාටින් ඉස්කෝලෙට ගිහලා අනිත් දරුවෝ එක්කම මේ සිහිනය අධ්‍යාපන සිහිනය සැබෑවක් කරලා ඒ අලුත් ලෝකෙට එකතු වෙන්න. අධ්‍යාපනය කියන්නේ ඒ තරම් වටින දෙයක් වෙලා තියෙනවා අපි වගේ රට ඕනම රටකට. එහෙම තමයි අපේ රටේ එක ඉතාම වැදගත් දෙයක්.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: යමනමාලිනී පෙරේරා ගීපත රොහණ විරසිංහන්ගේ සංගීතයේ චරිත ප්‍රදර්ශනී පිරිස් ගීතය ගායනා කරන්නේ කලින් ගීතයේදී අපිට දීපිකා ප්‍රදර්ශනී පිරිස්ගේ හනින් ඇහුණානේ පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ කියලා මේ ගීතයේදී කියන ලොවට පිපුණු පැතුම් නුඹයි බාලිකාවේ
2: මම වැඩියෙන්ම මේ ගීයේ තෝරගන්න අනිත් හේතුව තමයි මොනිකා මොකද පොඩක් පුත්තුගෙන කියවිච්චින්ද දුවරු ගැන ගීත අඩුයිද කියලා හිතුණා. ඉතින් මේ අර කොක්කුරෑන වගේ යන ළමයි රංචුව අතර මේ දියණියගේ වෙනස කියන කෝපි මල් සිනාවක් තියෙන ශ්‍රියාකාන්තාව වගේ ඇය වාසනාවන්ත දර්ශනයක් ඇය හොයාගන්නේ සාර ශිල්ප. මේ වගේ දියණියන් යනකොට ඒ දැරියන්ව නවත්ත ගන්න හදන්න එපා. මං කිව්වා අර විශ්වවිද්‍යාලේ දරුවන් එක්කලා බන්ධනාගාරයට ගියපම එක කාන්තාවක් කියපු එකක් තමයි. ඉතා ප්‍රකට පාසලක ඇය ගෙන ගත්තේ අම්මයි තාත්තයි දෙන්නම දොස්තරවරු. ඉස්කෝලේ ගාවින් බස්සට යද්දී ඇය ප්‍රේමයෙන් බැඳුණා මද්රව්‍ය වලට ඇබ්බැහිවෙච්ච තරුණයෙක්ින්ද. ඒ තරුණයා එක්ක ඉස්කෝලේ ගාවින් බැහැලා ඒ තරුණයා කෑනවා අපෝ හවසට එතෙන්ට එනවා. ඒ අම්මයි තාත්තයි රාජකාරීත් එක්ක කාර්ය බහුල වෙච්ච හින්දා දුව හරියටම පාසල් ඇතුළට යනකන්වත් ඉන්න වෙලාවක් තිබිලා නැහැ. සවසානේ ඇය නතර වෙන්නේ. ඒ දෙන් ඇයත් එකට ඇබ්බැහි වුණා. මුළු ජීවිතේම ඒක හැරෙන්න වෙන ජීවිතයක් නැහැ. හින්ද දැන් ඇය බන්ධනාගාරගත වෙලා තියෙනවා. දැන් ඔබේ දුවට එහෙම නොවෙන්න මේ ඒ වගේම මේ වගේ බාලිකාවියන් දිහා බලන ඇස් ඒ අය අනාගතයේ මවක් වෙන අය, අනාගත පරම්පරාවක් බිහි කරන අය. ඒ නිසා ඒ අය දිහා අර නරක ඇහැකින්වත් බලන්න එපා කියලයි මම කියන්නේ. මොකද මේ කියන්නේ මල් පිපිලා මල් සුවඳට ඒ මල් මත බඹන බඹර ඒ වගේ බඹරු වෙනවා. කාගේ වත්තේ මල් කොමඩ දියණියට කියන්නේ ඔබ පරිස්සම් වෙන්න ඕනේ. අනුන්ගේ කාගේ වත්තේද මල් කඩපු කෙනෙක්ද දන්නේ නැහැ. සමනල් කෙල කොච්චර අඟර දැම්ම ධානයෙන් මුදයි නුඹසිත ශිල්ප ඥානේ මේ වගේ දේවල් වලට යොමු වුණොත් ඔබේ හිත ඉගෙන ගන්න එකෙන් අයින් වෙනවා. අද ඒක එක වසරද දෙක වසරද තුන වසරද හතර වසරද කියන්න දෙයක් නැහැ. මොකද මේ එක එක ඇස් වැඩි හිටියොත් මේ මල් කෙකුළු බිලි ගන්න බලාගෙන ඉන්නවා. ඒවා එක එක වේශවලින් එනවා, ඥාතීන් විදිහට එනවා, එහෙම නැත්නම් වෙනත් අපි වන්දනීය හිතන මිනිස්සු විදිහට එනවා. ඊළඟට පුංචි ළමා, කියන්නේ ඒ සම වයස් වලට හරිය ඊට පොඩ්ඩක් උඩ ඉන්න අයියලා වගේ එන්නත් පුළුවන්. මේ එක එක විදිහට මේ පුංචි ගෑනු ළමයින්ගේ ජීවිත වලට එබෙන මේ වගේ සමනල් බඹරු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. එහෙනම් මේවයින් අයින් වෙලා ඉගෙන ගන්න නැනදිරියෙන් ඉගිල පරතරතෙක් ඇදිනු මිසක. එහෙනම් ඉගෙන ගන්න එකෙන් මේ තමන්ගේ අරමුණ සාක්ෂාත් කර ගන්නා තුරුම මේ සලෙල මොනරුන් දිහා බලන්නවත් එපා. නව ලෝකයට පිපෙන පැතුම ඔබයි කියලයි මේ දියණියට කියන්නේ. ඒ නිසා දියණියන්ට විතරක් නෙමේ පුතුන්ටත් මේ කතාවම කියන්න ඕන. වැඩිහිටියන්ටත් කියන්න දෙය තමයි ඔබගේ වෙහෙස මහන්සියෙන් හදපු ලෝකය බිඳ දාන්න ඔබම දොරගුළු අරින්න එපා. ඊළඟට ඒ වැඩිහිටියන්ගේ ඒ වැඩිහිටියන් පෙන්නපු පාරේ ගිය දරුවන්ටත් මට කියන්න තියෙන්නේ ඕන්වත් අමතක කරන්න එපා. මේ දරුවනුයි වැඩිහිටියන්ගේ තමයි මේ ලෝකය පවතින්නේ, සුන්දර වෙලා තියෙන්නේ. එක කොටසක් අපේ අතීතය, අනිත් කොටස අපේ අනාගතය. අතීතයයි අනාගතයයි නැතුව ජාතියකට පවතින්න බෑ.
3: සමගැනීම සටහන් කරන්න අවසරයි. එහෙනම් අතීතය සිහියේ තබාගෙන අනාගතයට හොඳ යහපත් සැලසුම් වලින් වර්තමානයේ තුල අපි එහෙනම් ජීවත් වෙමු. සුබ ලෝක ළමා දිනයක් සහ වැඩිහිටි දිනයක් වේවා. දවස නෙවෙයි වටින්නේ, අපි ඒ දවස තුළ කරන කියන දෙයයි. ඒව තමයි අපිට නැවත මතක සටහන් විදිහට ජීවිතයට එකතු කරන්නේ. ඒක සමහර විට අපිට ලැබෙන අවස්ථාවක්, වරප්‍රසාදයක්, එහෙම නැත්නම් යම් කිසි වූ තිළිණයක්, ඒ සියල්ල වෙන්නට පුළුවන්. එනිසා මේ මොහොත තුළ අපේ ජීවිතයට එකතු කරගන්න වටිනාකම තුළින් අපි වගේම අපි ළඟින් ඉන්න අයගේ ජීවිතත් වටිනා කියන දේවල් බවට ඒ ජීවිතත් පත් කරන්න එනං අපි මහන්සි වෙමු. සමගන්නව නැවත හමු වෙන බලාපොරොත්තුවත් එක්ක. ප්‍රාර්ථනා ඔබට සුබ.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධානලෝ තරය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයට රුපියල් 40ක් හොඳට මෑති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අසන්දිමිත
2: වාට අදවටින එන්න ඕනෙද?
3: නෑ මේ මට හිතුණා ඔයාට කෑම ටික කදලා දෙන්න ඕනි කියලා.
2: නියමයිනේ. ඒත් වාදනය කන්න පුළුවන් නේද? වාට සාමාන්‍යම වැඩ බෑනේ.
4: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
5: Now you are trying to be selfish. Don't be that. නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි පුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ.
4: සති අග රාත්‍රී 8ට ITN බලන්න.
1: අසන්දිමිත.

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. Sana sana o. Oh.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.7 ලක්හඬ Radio ITN.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
3: ලක්හඬ මොඩර්න් ඉස් ඇලි.

0: පෙළවරත්‍රය 10යි ඔබ මේ ලක්කට හගෙන ඉන්නේ. ජීවිතේ හීනයක් අපි දකිනවා කියන්නේම ඒ හීන හැබෑ කරගන්න පළවෙනි අඩිය තියනවා කියන එක. මෙහෙම හීන හැබෑ කරගෙන යන පාරේදී ඔයාට මොනවා හරි අමාරුකමක් අසීරුකමක් දැනුනොත් ගන්න ලොටරි ටිකට් එකක් ඔයාගේ වාසනාව විශ්වාස කරලා NLB ලොටරි ටිකට් එකක් මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
1: අයිබෝ දරුවන් වෙනුවෙන් ලස්සන ලෝකයක් නිර්මාණය කරන්න මහන්සි වෙන වැඩිහිටියන්ටත් ඒ වැඩිහිටියන්ගේ ලෝකයේ වටිනාම සම්පත වෙන දරුවන්ටත් සුවිශේෂී දවසක අපි අදත් සූදානම් NLB ජාතික ජයවර්ණයේ වාසනාවේ අඩහොරාව ආරම්භ කර මේ මාසේ අපේ NLB ලොතරැයි පවුලට එකතු වන අලුත්ම සමාජිකයා ආයුබෝව ලොතරැයි මංගල දිනුම් වාරය ඔක්තෝබර් මාසේ 12 වෙනිදා විශේෂ දිනුම් වාරයක් විදිහට පවත්වන අපි සියලු කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. මේ දිනුම් මැදීමේදී ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයග්‍රහී අංක 4ක් අපි තෝරා ගන්නවා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ සමග අංක 4ක් මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපාගෙන රුපියල් ලක්ෂ 5 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම් අවස්ථා 15කින් දිනුම් හිමි කරගන්නට ඔබට පුළුවන්. ඒ වගේම විශේෂ දිනුම් මැදින් මිලියනපති අංකයේ පිළිවෙලින් ගලපාගෙන රුපියල් මිලියනේ තෑගි ලක්ෂපති අංකයේ පිළිවෙලින් ගලපාගෙන රුපියල් ලක්ෂයේ තෑගි රන්කාසි අංකයේ පිළිවෙලින් ගලපාගෙන රන්කාසි රසක් එදිනට හිතේ හැටියට ඔබට දිනා ගන්න පුළුවන්. ඔක්තෝබර් මාසයේ 12 ස්වනිදා මේ මාසේ 12 ස්වනිදා දිනුම් අදින ආයුබෝව ලොතරැයිපත් දැන්ම වැඩි වැඩියෙන් ඔබ මිලට ගන්න. දිනපතා දිනුම් අදින ආයුබෝව ලොතරැයියෙන් ඔබට දිනුම් බෝවි ආයුබෝ වේවා. එදින අද මේ වාසනාවන්ත අඩහෝරාවේ අපිට පරිගණක නිල වර්තාව ලබා දෙන්නේ පරිගණකලධාරී නිශාන් ප්‍රියංකර මහතා අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා. උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන සමන්ත ලක්ෂ්මන් මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා සහ ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති GHI වින්ද්‍යා මහත්මිය. මේ වාසනාවන්ත ගමන් මග අපි ආරම්භ කරන්නේ NLB ජයත් සමගින්. ඔබ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 595 වන දිනුම් වාරයයි අපි මෙහි ආරම්භ කරන්නේ. අද NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 7, 4, 1 සහ 6. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දක්වන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් ලක්ෂ 5 බැගින් දිනු වාසනාවන්ත 369 දෙනෙක් අපි රටට බිහි කරලා තියෙනවා.
2: Today's selected English letter is R. The winning numbers are 7, 4, 1, and 6.
1: අද NLB ජය වෙතින් රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 41 දෙනෙක් අපි බිහි කරනවා. ඒ සමගින් වාසනාවන්තින් 79,295 දෙනෙක් අතරේ රුපියල් 64,19,960 ක මුදලක් අපි බෙදා දෙනවා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1636 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද ඔබේ වාසනාවන්ත ලග්න මිතුන වාසනාව ගැන පළමු අංකය අංක 57. වාසනාවන්ත දෙවන අංකය අංක 51. තුන්වන අද හඳහනට ගැලපෙන වාසනාවන්ත අංකය අංක 42. අවසන් අංකය අංක 9. ශ්‍රී ලංකාවේ නාමය ලොව පතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටපු ක්‍රීඩා අරමුදලට මෙන්ම සමාජ සේවා අරමුදල වෙනුවෙනුත් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක්, දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 187 දෙනෙක් අපි බිහි කරනවා.
2: Today's selected zodiac sign is Gemini. The winning numbers are 57, 51, 42 and 9.
1: අදත් හඳහනෙන් දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ පිටකොටුව NLB අලෙවි නියෝජිත KA මර්ලින් ඒත් සමගින් වාසනාවන්තින් 136,399 දෙනෙක් අතරේ රුපියල් 94,28,101 මුදලක් අපි බෙදා දෙනවා. හෙට හඳහන ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 31,58,210.780ක්. සද්දිනම ජය නියත ගොවිසිත 4,569 වන දිනුම් වාරයට අපි දැන් සූදානම්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය M. පළමු ජයග්‍රහී අංකය අංක 77. වාසනාවන්ත දෙවන අංකය අංක 73. තුන්වනුව ඔබට වාසනාව ගෙන අංක 41. ගොවිසිදල්ද සිවුවන ජයග්‍රහී අංකය අංක 15. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක්, 20,83,000 වගේම 250,000 බැගින් දිනු වාසනාවන්ත 1,092 දෙනෙක් අපි බී කරනවා.
2: Today's selected English letter is M. The winning numbers are 77, 73, 41 and 15.
1: අද ගොවිසෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙක් අපි බී කරනවා. ශ්‍රේග්‍රහලතරයිපත් අලවි කරනවා. වේලුපිලේ බාස්කර නකරේපත්තු UHA වෛද්‍යරත්න මාතර ප්‍රියශාන්ත සේනානායක දික්කුඹුර M සෙනෙහෙලතා කරාපිටිය උපුල් ශාන්ත ඉපලෝගම PHJ රාජකරණ අනුරාධපුර සහ S ඥානචන්ද්‍රන් කිලිනොච්චිය අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 127,652 දෙනෙක් අතරේ රුපියල් 94,48,880 මුදලක් අපි බෙදා දෙනවා. හෙට ගෝවිස්සත ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,62,93,145.756ක්. දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ඔබ ගන්නම ඕන තෑගි වැඩිවුණු ලොතරැයින් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ මුදලින් රුපියල් 105 තෑගි රුපියල් 50,000 තෑගි රසක් මදි නොකියන්න දිනපතාම ඔබට දිනා ගන්න පුළුවන්. අද ඔබේ සුබ ලග්නය මකර. පළමු සුබ අංකය අංක 40. දෙවන සුබ අංකය අංක 50. අද තුන්වන සුබ අංකය අංක 46. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 354 දෙනෙක් අපේ රට බිහි කළ තිනු.
2: Today's selected zodiac sign is Capricorn. The winning numbers are 40, 50 and 46.
1: අද සුබ දවසක් පතෙන් රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලවි කරන්නේ කීර්ති පුෂ්පකුමාර පෝරම්බ සහ ප්‍රියන්ත ඇන්තනී රාගම අපේ NLB අලවි නියෝජිත වරුන්. අද සුබ දවසක් වෙදින් වාසනාවන්තින් 109,925 දෙනෙක් අතරේ රුපියල් 89,45,040ක මුදලක් අපි බෙදා දෙනවා. වාසි වැඩි තෑගි වැඩි තවත් ලොතරැයිපත් 4ක් සමග ඔබව දිනවන්න සූදානමින් ඉනවා ජානක සමගින් නිරූපිත.
2: මීළඟට මෙගා පව.
3: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
4: රුපියල් කෝටි 23ක් එවැගේම රුපියල් කෝටි 47ක් අති දැවැන්තම සුපිරි ත්‍යාග විදිහට ඔබට ලබා දෙමින් ලොතරැයි කරලියේ පෙරලියක් කළ ලංකාවේ එකම ලොතරැය්‍ය මෙගා පව ලොතරැය්‍යයි. අදත් ඔබට පුළුවන් රුපියල් කෝටි 30කට වැඩි දැවැන්තම සුපිරි ත්‍යාගයක් ඔබේම කරගන්නට. ඔබ දකින මේ නවීනතම සුපිරි මෝටර රථය ඔබේ සිහින මෝටර රථය බවට පත් කරන්නට අපි සූදානම් වෙන්නේ මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය විදිහට ඔබට ලබා දෙමින්. අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ඔබේ හින සබෑ කරන මෙගා පව 2675 වන වාසනාවන්ත දිනුම් වාරේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H. මෙන්න අද ජයග්‍රාහි සුපිරි අංකය අංක 13. මෙන්න පළමු ජයාංකය අංක 61. මේ ලැබුණේ දෙවන ජයාංකයේ විදිහට අංක 76. අංක 57 තුන්වෙනි ජයාංකය අවසන් ජයාංකය මෙන්න අංක 78. රටේ සංවර්ධනයේ බෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවලතරයින් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් සමගින් 20 ලක්ෂ ප්‍රතියන් 71 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී අවසන්.
5: Today's selected English letter is H. Super number is 13 and the winning numbers are 61, 76, 57 and 78.
4: අදනම් වරෙන් 20 ලක්ෂ ප්‍රති වාසනාවන්තයෙක් රටට බිහිවලා තිබෙනවා. ජයග්‍රහය ලොතරැයිපත අලෙවි කරන්නේ මහියංගනේ අලෙවි නියෝජිත මනෝජ් කුමාර. ඒ වගේම රුපියල් 102 බැගින් ත්‍යාග 5ක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහය ලොතරැයිපත අලෙවි කර තිබෙන්නේ. වරුණ ප්‍රසාද් අකුරැස්ස, NYS රත්නවීර හොරණ, PPA ප්‍රනාන්දු මිල්ලව, S සුභාෂිනී මල්ලාකම්, TF ඩේන් කොටිකාවත්. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 126,125 දෙනෙක් අතරේ රුපියල් 1,226,080ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. නිසැකවම දිනන්නට හැකි දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන මෙගා පව හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,82,72,110යි. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2357 වාසනාවන්ත දිනුම් වාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය O අංක 48 පළමු ජය අංකය, වෙන දෙවන ජය අංකය අංක 5, යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය අංක 70, තීරණාත්මක අවසන් ජය අංකය අංක 1. රටේ සංවර්ධනය වෙනම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 45 දෙනෙක් මේ වෙනකොටත් පිහි කරලා අවසන්.
5: Today's selected English letter is O and the winning numbers are 48, 5, 70 and 1.
4: අද දිනුම් වාරෙන් 20 ලක්ෂපති වාසනාවන්තයෙකු රටට බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහය ලොතරැයි පතාලිවි කරන්නේ නයිවල අලි විනෝජිත BA ලෙසිකා ඉන්ද්‍රාණි. ඒ වගේම 2 ලක්ෂපති වාසනාවන්තයෙකුත් බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහය ලොතරැයි පතාලිවි කර තිබෙන්නේ අම්බලංගොඩ අලි විනෝජිත සුදත් සිල්වා. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහයකින් 92,672 දෙනෙක් අතර රුපියල් 74,2,301 මුදලක් මේ දැන් අපි ඔබ අතරේ බෙදා දුන්නා. අඩුම කාලයක් තුළ රුපියල් කෝටි 8, රුපියල් කෝටි 9, රුපියල් කෝටි 12, රුපියල් කෝටි 13 විදියට දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනා ගන්නා දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,78,87,18,140 මුදලක්. කෝටිපති හින සැබෑ කරන ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,327 වාසනාවන්ත දිනුම් වාරයයි මේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය C, ජයංක 4.3379. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක් සමගින් 25 ලක්ෂපතියන් 298 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට බිහි කර අවසන්.
5: Today's selected English letter is C and the winning numbers are 403379.
4: අද දිනුම් වාරෙන් රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහය ලොතරැයි පතාලිවි කරන්නේ මහව අලෙවි නියෝජිත KD සුජීවනි. ඒ වගේම රුපියල් 100,000 ත්‍යාග 23ක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පතාලිවි කර තිබෙන්නේ. ස්වර්ණ කුමාර හිඟුරාණ, S හරිකරන් බාලච්චේනේ, TN බමුණු ආරච්ච පිටකොටුව, මල්ලිකා පෙරේරා තලවතුගොඩ, සුනිල් ශාන්ත BP හන්දිය මීගමුව, සුමිත් ප්‍රියන්ත අනුරාධපුර, WG මදුරංග හබරාදුව, KM පද්මසිරි පොද්දල, පුණ්‍යසිනි විරත්න මාවතගම, දීප්තිකා අතපත්තු නාවලපිටිය, SG එඩ්වඩ් පුදුකුඩිරිප්පු, ධම්මික ක්‍රිෂාන්ත ආඩියම්බලම, LB අබේ සුන්දර මිනුවන්ගොඩ, ජාපා බණ්ඩාර හරස්කම මාතලේ, TF ඩේන් කොටිකාවත්ත, DS කුලසේකර දර්ගා නගරය, RMC නිශ්ශංක දඹුල්ල, AIK රාමනායක කොටහේන, MDR ප්‍රනාන්දු කහව, MAW මල්ලවාරච්ච මීරගම, සමීර සිරිවර්ධන වාරියපොළ, G උදයකුමාර් වාලච්චේන, වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක්. අද දිනම් වාරයෙන් සමස්ත ජයග්‍රහකින් 270,651 දෙනෙක් අතර රුපියල් 2,20,22,320ක දැවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබ අතරේ බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතින් හෙට ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ විදිහට රුපියල් 2,96,76,344ක මුදලක්. අද වියදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලය බවට පත්වන්නේ අද මහජන සම්පත් දිනුම් වාරයේදී තෝරා ගන්න ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4. අද සම්පත 902 ජයග්‍රහී දිනුම් වාරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ C, ජය අංක 3,3,7,9. Today winning English letter is C. Winning numbers are 3,3,7,9. අද දිනුම් වාරෙන් රුපියල් 250,000 ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පතාලිවි කර තිබෙන්නේ LPT අල විනෝජිත රුචිර ලක්නාත්. ඒකම රුපියල් 50,000 ත්‍යාග 49කුත් ඔබ දිනාගෙන තිබෙනවා. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් අතරේ රුපියල් 1,16,45,280ක මුදලක් මේ දැන් ඔබට ලබා දෙන්නට අපිට හැකියාව ලැබුණා. අද වාසනාවන්ත ලොතරැයි දිනුම් වාර 8ක් තුලදී දිවෙන පුරාම සමස්ත ජයග්‍රහකින් 969,227 දෙනෙක් අතරේ රුපියල් 8,55,37,860ක දැවැන්ත ත්‍යාග මුදලක් බෙදා දීලා අදට අපි ඔබේ නිවසින් සමුගන්නේ හෙටත් හමු වෙන බලාපොරොත්තුවෙන්. ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය.
4: NLB

0: 97.7 La Kana Radio ITN.
1: රාත්‍රී 10යි විනාඩි 19යි ඔබ මේ ලක්හඬ අහගෙන ඉන්නේ.

පසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යෙන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද? අනවරතයෙන් කය තුළ සිදුවන මේ හට ගැනීම, පැවතීම, නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත් වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත් වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආහාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

ස්වනේ කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: अजातक सूत्र देशनाव देश ज्ञानन वहंसे गंपुल मीतलाव कोहमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद घने कुबरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය.

මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරු කර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: අයිබෝන් සුබ දැස්සනක ෆිල්ම් 93.5 93.7 ලක්කඳ අහගෙන ඉන්න වෙලාව උදේ 5යි විනාඩි 3යි
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිත කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ